0: Nakhanda, Radio ITN.
1: වෙලාව දෙපහයි විනාඩි 40යි.

0: ලකඩ රේඩියෝ ITN
1: වෙලාව 2:52.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජා.
1: අයිබෝවන්, සුබ දවසක්. එක දවසක් ගමේ හිටපු ප්‍රඥාවන්ත වැඩිහිටියෙක් තමන්ගේ පුතත් එක්ක ගමනක් යමින් හිටියා. මේ යන අතරමඟදී ගමේ සමහර මිනිස්සු මේ දෙන්න දිහා බලලා එක එක කතා කියන්න පටන් ගත්තා. තරුණයාට ටිකක් කේන්තියකුත් දුකකුත් දැනුණා. එයාට ඕන උනේ අර මිනිසුන්ගේ ළඟට ගිහිල්ලා අපි යන්නේ එක හේතුවකට, අපි වැරද්දක් කරන්න නැහැ කියලා ඒකෙන් කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න. ඒත් වැඩිහිටියා තරුණයාගේ අතින් අල්ලලා එයාව නවත්තලා හිනාවෙලා මෙහෙම කිව්වා. පොතේ අනුන්ගේ වැරදි වැටහීම් වෙනුවෙන් හැම තැනම පැහැදිලි කිරීම කර කර යන්න හිතන්නවත් එපා. ඔයා කොච්චර හොඳ දෙයක් කරත් තමන්ගේ හිතේ කුණු තියෙන මිනිස්සු ඔයාගේ වැරැද්දක් දකිනවම තමයි. ඒකට එයාලට වැරැද්දක් කියන්නත් බෑ. මොකද එයාලා හැමෝම දකින්නේ එයාලගේ මනසේ හැඩය විතරයි. තමන්ගේ ආත්ම ගෞරවය තියෙන්නේ වෙන අය ඔයා ගැන හිතන දේ මත නෙවෙයි, ඔයාගේ හිතට ඔයා කොච්චර අවංකද කියන දේ මත. ඒක නිසා අනුන්ට සාධාරණීකරණය කරන්න ගියොතින් හැමතිස්සෙම ඔයාගේ කාලයයි මනසේ ශක්තියයි නාස්ති වෙන්න පුළුවන්. නිහඬතාවය සහ ඔබේ ක්‍රියාවන් තුළින් අනිත් අයට උත්තර දෙන්න උත්සාහ කරන්න. ඔබත් මතක තියාගන්න, හැමතිස්සෙම ඔයාව පැහැදිලි කරලා ඔයා වැරදි නැහැ කියලා ඔප්පු කරන්න ගෙහෙලා මහන්සි වෙන්න එපා. හැමෝම දකින්නේ එයාලගේ සීමිත මනසින්. ඒ නිසා හැමෝටම හොඳ වෙන්න යන්න එපා. ඔබේ ආත්ම ගෞරවය රඳා පවතින්නේ වෙනත් අයගේ අදහස් මත නෙවෙයි, ඔබේ හිතේ අවංකකම මත කියන එක තේරුම් ගන්න. අන්තිම කාරණාව, අනුන්ගේ වැරදි වැටහීම් වලට උත්තර දෙන්න යන්න එපා. ඔබේ නිහඬතාවය සහ ක්‍රියාවන් ඊට හොඳම පිළිතුරු බවට පත්වේවි. ඔබේ වටිනා කාලය සහ මනස අනුන් වෙනුවෙන් නාස්ති කරගන්නේ නැතිව තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන සතුටින් ජීවත් වෙන්න මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: Vela de hayai
4: Me pay Moyma mata kirima Sura kimu magatunda
5: Ratavahana tadabadayak yati avasthavaka Aparikshakari lesa davane nokaranna
4: Super kavanak Parisamin kihinenna
6: Dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit d

0: අයිබෝවන් සුබ දැස්සනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අපේ අදත් සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්තිංශගෙන එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සැප්තැම්බර් මාසේ 11 වෙනිදා සිකුරාදා දවසේදී මේ විදිහට අපි හමුවන්නේ දිනමින පුවත්පතටයි අදත් මුලින්ම අවධානය. හිටපු ජනපති මෛත්‍රී බලය අභිභවා කටයුතු කරලා ඥානසාර හිමිට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවටත් තීන්දුවක් කියලාද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනකොට සියලුම පුවත්පත් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙන මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන ලංකාදීප පුවත්පතට අද සඳහන් වෙනවා උසාවියට අපහාස 6 වසරේ සිරදඬුවම ගලගොඩාත්තේ හිමිට දුන් ජනපති සමාව වැරදි. අද රංජන් කටුකම්පලයි වාර්තාව අරගෙන එන්නේ ලංකාදීපට. දෙවයින පුවත්පත සඳහන් කරනවා නිසි ක්‍රියාපිලිවෙත අනුගමනය කර නැහැ ඥානසාර හිමිට මෛත්‍රී දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි. අභියාචනාධිකරණය දුන් 6 වසරක සිර දඬුවම යලි ක්‍රියාත්මකයි කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත කොයි වගේ අදහසක්ද පළ කරලා තියෙන්නේ, කොයි වගේ සටහනක්ද තොරතුරක් දරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා අපි බලමු. Convicted for contempt of court, Supreme Court nullifies Venerable Ñanasara Thera's presidential pardon, says President Sirisena's pardon arbitrarily violated public trust. Furthermore, in detail, the Supreme Court yesterday declared null and void the presidential pardon granted to Venerable Galagodathe Ñanasara Thera by former President Maithripala Sirisena, ruling that the exercise of the pardon power was arbitrary, violated public trust and the rules of natural justice, and infringed the fundamental right to equality granted under Article 12 of the Constitution. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතේ වැඩිදුර විස්තර සටහන් වෙලා තියෙන අනුරාධා අනුජ ප්‍රියංගණී වාර්තාව අරගෙන එන්නේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩාත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබා දී ඇත්තේ අත්තනෝමතික ආකාරයට බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඥානසාර හිමියන් මුදා හරිමින් ලබා දුන් ජනාධිපති සමාව බලශූන්‍ය කිරීමට ඊයේ නියම කළා. හෙටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය බලය අභිභවා කටයුතු කරමින් ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති බවත්, ඒ අනුව හෙටපු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වෙලා තියෙනවා කියලා තමයි මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එකම අපි අවධානය යොමු කරන ලක්කන ප්‍රවෘත්ති අංශය ගැන එන තොරතුරු වලට විෂමද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීමේ රටම එකට ජාතික ක්‍රියාන්විතය සාර්ථකව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වුට්ලේ මහතා සඳහන් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස මොකක්ද කියලා.
1: 24, 25, 26 වසරවල මෙරටට ගෙන්වාගත් රතු නිවේදන සැකකරුවන් 43ක් දක්වා ඉහළ යනවා. ඒ වගේම 2024, 25, 26 වගේ වසරවල රතු නිවේදන නොමැතිව ගෙන්වාගත් සැකකරුවන් ගණන 38ක් දක්වා සඳහන් වෙනවා. තවත් රතු නිවේදන 95ක් සඳහා සැකකරුවන් විදේශගතව සිටින බව අපි දැනුම් දෙනවා. ඔවුනුත් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනීමට කටයුතු කර සිටිනවා. 2025 ඔක්තෝබර් 30 සිට පෙරදින දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 2277ක්, ග්‍රෑම් 524, ඒ වගේම අයිස් කිලෝග්‍රෑම් 3172ක් සහ ග්‍රෑම් 0.52ක් පොලිස් බහරට අරගෙන තියෙනවා. ඒ වගේම කොකේන් කිලෝග්‍රෑම් 293ක්, ග්‍රෑම් 872ක් පොලිස් බහරට අරගෙන තියෙනවා. ඒ වගේම ගංජා කිලෝග්‍රෑම් 9512ක් සහ ග්‍රෑම් 310ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. 2026 මේ කාලය තුලදී මිලියන 1,104ක රන් අබරණ, යාන වාහන, මිල මුදල්, ඉඩම්, බෝට්ටු මේ සියලුම දේපල රජය සතු කර ගැනීම සඳහා මූලික ප්‍රවේශය ගත්තා. මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය නිසා 2025 වසරේදී පිරිමි 172ක්, ස්ත්‍රීන් 3 දෙනෙක් සිය දිවි හානි කරගන්නට කටයුතු කරලා තියෙනවා. 2026 වසරේදී මේ වන විට 11 දෙනෙක් මිය පරලොව ගිහිල්ලා තියෙනවා, විශේෂයෙන් මේ මත්කුඩු ව්‍යසනය හේතුවෙන්. 2025 ඔක්තෝබර් 30 දින සිට ළමුන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා පිරිමි ළමුන් 8,932ක් හැටියට සඳහන් වෙනවා. ඒ වගේම ගැහැණු ළමුන් 173ක් ලෙස සඳහන් වෙනවා.
0: ජාතික සමගිය තහවුරු කරන්න රජයට පූර්ණ සහය ලබා දෙනවා. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ප්‍රමුඛ කතෝලික නායකයෝ ජනපතිට කියති. අද මේ සම්බන්ධයෙන් උපාය කරුණාරත්නයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. අතුරු සිරස්තලයක් විදිහට අද වාර්තා කරලා තියෙනවා. පාස්කුදා ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවේදී සාකච්ඡාවට ලක් වුණා කියලයි සඳහන් වෙන්නේ. රටේ සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කරමින් කිසිදු ආකාරයක ජාතිවාදී හෝ ආගමික වෛරී ක්‍රියාකාරකම් වලට ඉඩ නොතබා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. It's moved to the Daily News newspaper. New education reforms student friendly. Prime Minister said, "We'll lighten weight of school bags, textbooks only for a term's curriculum." For the more in detail, Prime Minister and Education Minister Dr. Harini Amarasurya informed Parliament yesterday that Sri Lanka's new education reforms future a modular activity-based system designed to lighten the physical weight of school bags for children. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. නව අධ්‍යාපන ක්‍රමවේදයන් පාසල් පොත් බෑගයේ බර අඩු කරනවා. අගමැතිනිය කියයි කියලා ඒ සඳහන් වෙන්නේ. මහින්ද අලුත්ගෙදර සහ සන්ධ්‍යා කරුණාරත්න අද වාර්තාව අරගෙන එනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ ලබන වසරේ සිට හඳුන්වා දෙන නව අධ්‍යාපන මොඩියුල ක්‍රමවේදය නිසා පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩුවන බව අගමැතිනේ උසස් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. 2027 වසරේ සිට 6 වසරට මොඩියුල පාදක ඉගෙනුම් ක්‍රියාවලිය හඳුන්වා දෙන බවත්, මොඩියුල යනු ලොකු පොත් නොවන නිසා අදාළ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුලයක් දරුවන්ට ලබා දෙන බවත් අගමැතිවරිය ප්‍රකාශ කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු විදිහට සටහන් කරන්නේ. ටිකම අපි අවධානය යොමු කරනවාද ලංකාදීප පුවත්පතේ අතුරු සිරස්තලයට. ඩොලර් පිටකිරීමේ ජාවාරමට බැංකු ලොක්කෙක් කෙලින්ම හවුල්. ඩොලර් කෝටි 8ක් රටින් පිට කළයි ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්. රෝෂන් තුෂාරයි අද වාර්තාව අරගෙන එන්නේ. රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ ඩොලර් සංචිතය මෙරටින් පිටකිරීමේ මහා ජාවාරමට මෙරට වාණිජ බැංකුවක නිලධාරියෙකු ඍජුවම සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගයිස් බෝධරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය ඊයේ සඳහන් කළා කියලා තමයි වාර්තාව අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. දීර්ඝ විස්තරයක් සහිතවයි අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සටහන් වෙන්නේ. ව්‍යාජ සමාගම් 26ක් මෙහෙයවමින් ඇමරිකානු ඩොලර් මිලියන 80ක් රටින් පිටකලේ යයි අත්අඩංගුවටගත් මොහොමඩ් මුසම්මීල් මොහොමඩ් ඉන්ෆාස් නැමැති සැකකරු අධිකරණ ඉදිරිපත් කරමින් එසේ සඳහන් කළා. කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකන් ඩොලර් මිලියන දහසක් විදේශගත කළේ යැයි කියන ජෙෆ්‍රි මොහොමඩ් සහ බැංකු නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහි පැමිණිල්ලේ හයවැනි සැකකරු ලෙස නම් කර ඉන්පාස් අධිකරණයට ඉදිරිපත් කෙරුණා කියන තමයි සඳහන් වෙන්නේ. රහස් පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මෙරටින් ඩොලර් පිට කිරීමට කටයුතු කළේ යැයි කියන ව්‍යාජ සමාගම් 89ක් පිළිබඳව විමර්ශනය කිරීමේදී මෙම සැකකරු පිළිබඳව අනාවරණය වී අත්අඩංගුවට ගත් බවයි. අද මේ විදිහටයි තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව අපි තවත් පුවත් ඔබ වෙත ගෙන එන්න සූදානම් වෙලා ඉන්නවා. රැඳි සිටින FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 12යි.
2: අබන කෝටි යටේ NLB දනඩ නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මුදලාලි අර අලුත් රූෆින් සීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් සීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන සාධන අභිමානයයි රයිනෝ.
6: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් සීට් FM 93.5 FM 93.7 Lakhanda Radio.

0: ලක්කන මෝනිං නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 16යි.
1: දෙන්නේ මාරාතිකයි.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාතිකයි. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: වෙලාවදේ 6 විනාඩි 18 වෙනකොට ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් සමගින් විසෝදානම් අවධානය යොමු කරන්න ලක්කන ප්‍රවෘත්තිංශ ගෙනෙන තොරතුරු වලට පළාත් පාලන සතිය පුරා වැඩසටහන් 4000කට වැඩි ප්‍රමාණයක් රට තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැප්තැම්බර් 14 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පළාත් පාලන ආයතන මගින් ඒවා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: සතරට ලස්සන ජීවිතයක් කියන ජාතික තේමාව මූලික කරගෙන පොනරුදේ පුරවර පළාත් පාලන සතිය 2026 ලෙස නම් කරමින් මේ වරත් පැවැත්වීමට අපි කටයුතු යොදලා තිබෙනවා. ඊ වසරටත් වඩා මේ වසරේ පළාත් පාලන ආයතන සියල්ලම සම්බන්ධ කරගනිමින් ඊටත් වඩා වැඩි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් වැඩ ප්‍රමාණයක් මේ පළාත් පාලන සතිය තුළ ක්‍රියාත්මක කිරීම තමයි මේ වනට අපි අපේක්ෂා කරමින් තිබෙන්නේ. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා බලපෙදේසේ ඉන්න ජනතාවගේ මෙතෙක් නොවිසුඳු පළාත් පාලන ආයතනයේ බලයට පත්ලා දැන් වසරකුත් මාස 3ක් විතර ගත වෙමින් තිබෙනවා. මෙන්න මේ කාල සීමාව තුළ තවමත් නොවිසුඳුණු ගැටලු තිබෙනවා බලපෙදේස ජනතාවට. අපි බලාපොරොත්තු වන මේ දිනය තුළ අනෙකුත් රාජ්‍ය ආයතන සියල්ලමත් සම්බන්ධ කරගනිමින් පළාත් පාලන ආයතන 341ම ජංගම සේවා වැඩසටහනක් පවත්වන්න එක් එක් අමාත්‍යාංශවල නිලධාරීන් සම්බන්ධ කරගනිමින්.
0: Let's move to the Daily News newspaper. Duminda and two others indicted in firearm case. Furthermore, in detail, the Colombo High Court yesterday served indictment on two accused, including former Minister Duminda Dissanayake, in connection with the discovery of a gold-plated T-56 firearm in a Vellavata housing complex. Other may somebody know. සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. ලංකාදීප පුවත්පත සඳහන් කරනවා රන්ගිනි අවියට හිටපු ඇමති දුමින්දට අධිචෝදනා කතක ඇතුළු දෙදෙනාටම ඇප කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. ඒත් එක්කම දිනවින පුවත්පත සඳහන් කරනවා රන් ආලේපිත T-56ක් හමුවීමේ සිද්ධිය හිටපු ඇමති දුමින්දට අධිචෝදනා මේ විදිහටයි අද සඳහන් කරන්නේ. අපි අවධානය යොමු කරනවා අද දිනමින පුවත්පතේ තොරතුරු වලට. මේ සම්බන්ධයෙන් චන්දන ජයවීරයි අද වාර්තාව අරගෙන එන්නේ. හැව්ලොක් සිටි එලිබැංක් මහල් නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත T-56 වර්ගයේ ගිනිඅවැක් සොයා ගැනීමේ සිදුවීමට හිටපු ඇමති දුමින්ද දිසානායකට කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඊයේ අධිචෝදනා භාර දුන්නා. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තියෙන අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොයි විදිහටද සඳහන් වෙන්නේ කියලා බලන්න. නඩුව ලබන ඔක්තෝබර් මාස 2 වෙනිදා පූර්ව නඩු විභාගය සඳහා කැඳවන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විතිකරුවන් 120ක ශරීර ඇප දෙක බැගින් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත මුදා හැරියා කියලා තමයි අද තොරතුරු සටහන් කළා තියෙන්නේ වැඩිදුර තොරතුරු විදිහට. ඒත් එක්කම දිවයින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තිබෙනවා. අපි ලංකාදීප පුවත්පතටත් අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලයි අද වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙන්නේ මේ සම්බන්ධයෙන්. කොයි විදිහටද මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කියලා අපි බලමු. රණාලේපිත T-56 වර්ගයේ ගිනි අවයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින දිසානායක මහතාට සහ කාන්තාවකට එරෙහි අධිචෝදනා පත්‍ර බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට ඊයේ නියම කළා. වසරක කාලයක් පෙර වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකාර දෙපළට අධිචෝදනා පත්‍ර බාර දීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙලෙස ඇප මත මුදා හැරි බවයි සඳහන් කළා තියෙන්නේ. විත්තිකාර හිටපු අමාත්‍ය දොමින්ද දිසානායක මහතාට අමතරව අධිචෝදනා පත්‍ර බාර දීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද්දේ අයිගුල් ෂෙරාග්සිනා නම් කාන්තාවයි කියලා තමයි සඳහන් කරන්නේ. 2025 වසරේ වැළවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධිචෝදනා නගා තිබෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. 22 විවාදය 24 සහ 25. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිනවා. ලංකාදීප පුවත්පතයි මේ විදිහට සටහන් කරලා තිබුණේ ප්‍රවෘත්තිය. අපි අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට. 22nd Amendment benefits all Sri Lanka's United Framework Community. For the more detail, the 22nd Amendment to the Constitution benefits all Sri Lanka's United Framework's Community Secretary and National Organizer, Dr. Ibrahim Quraish, said at a press conference in Colombo. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරනවා. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් මොන විදිහටද ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කියලා බලන්න. සුජිත් හේවාජෝලිගේ සහ අංජුල මහේක වීරරත්නයි අද වාර්තාව අරගෙන එන්නේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබඳව විවාදය ලබන 24 සහ 25 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ තීරණය කළා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ දහවල් රැස් වුණා. මෙම පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයාට ඉදිරි දිනවලදී බාර දීමට නියමිතයි. පනත් කෙටුම්පත් පිළිබඳ පෙත්සම් විභාගය පසුගියදා අවසන් කෙරුණා. පනත් කෙටුම්පතට එරෙහිව ලැබුණු පෙත්සම් ගණන 70ක් කියලයි සඳහන් වෙන්නේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් දැනටමත් විරෝධය පළ කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. මේ විරාමයෙන් අනතුරු නැවතත් ඔබ හමුවට එනවා පුවත්පත්වල සටහන් වෙලා තියෙන ප්‍රවෘත්තිත් එක්ක. රැඳි සිටින්න FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලට් එක වෙලා උදේ 6 විනාඩි 25යි.
2: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00

0: සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන්න රේඩියෝ ITN

0: මෙලවද 6:29 අපි සෝදානම් අද ලක්කන ප්‍රවෘත්තිංශගෙන එන තොරතුරු වලට අවධානය යොමු කරන්න. පානීය ජල ගැටලු මතු ඇති ප්‍රදේශවලට සහන පහසුකම් පිළිබඳව අමාත්‍ය ධම්මික පටවැදි මහතා අදහස් පළ කළා.
1: විශේෂයෙන්ම මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානය, ජාතික ජල සම්පාදන මණ්ඩලය විශේෂම නියඟ තත්ත්වය සඳහා පූර්ව සූදානම් සිදු කරමින් නියඟය සඳහා පානීය ජල පහසුකම් ගැටලුව මතු වූ දිස්ත්‍රික්කවලට පානීය ජල පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසනු ලැබුවා. දිස්ත්‍රික් 8ක අම්පාර, අනුරාධපුරයේ බදුල්ල, මඩකල්පුව, මාතලේ, මොණරාගල, පොළොන්නරුව, රත්නපුර කියන දිස්ත්‍රික් 8ේ පාරිශීලකම් කොටස 36ක පානීය ජල ගැටලුව මතුලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ නිසා පවුල් 47,360 පුද්ගලයින් 154,167ක් නාපදාවට පත්වලා තියෙනවා. නමුත් මේ වන විටත් පවුල් 40,945කට සහ පුද්ගලයින් 132,748 දෙනෙකුට ඒ පානීය ජල පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම් සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි මීට කලින් එක් පුද්ගලයෙක් සඳහා වෙන් කළ ජල ප්‍රමාණය ලීටර් 6ක්. නමුත් අපි එම ජල ප්‍රමාණය ලීටර් 15 දක්වා ඉහළ දාලා තියෙනවා. ඒ අනුව විල්පත්තුව, යාල, බූන්දල, උඩවලව, කුමන යන ජාතික වනෝද්‍යානවල වනසඳුන්ට ජල සම්පාදනය සඳහා
0: Let's move to the Daily News newspaper. Sirilia Savia probe, Mahinda Rajapaksa's astrologer summoned to Siyabok. For the moon detail, well-known astrologer Sumanadasa Abey Gunawardena, who is reported to have served as former President and Minister Mahinda Rajapaksa's astrologer appeared before the Commission to Investigate Allegations of Bribery or Corruption yesterday to provide a statement. අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරනවා. සිරිලිය ගැන අල්ලස් කොමිසම මහින්දගේ රාජකීය දෛවඥයාගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියේදී ඔහුගේ රාජකීය දෛවඥයා ලෙස කටයුතු කළ බව පැවසෙන ප්‍රසිද්ධ ජ්‍යොතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන් අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ පැය 4කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පතට සුභාෂිණී සේනානායකගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. එතෙකම අද සඳහන් කළ තිනෝ 7 සමාලෝචනයට IMF නියෝජිත පිරිස ලංකාවට. මේ සම්බන්ධයෙන් අද ජයසිරි මුණසිංහ වාර්තාව අරගෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිරිසක් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ 7 සමාලෝචනය සඳහා ඊයේ මෙරටට පැමිණියා කියලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එතකම අද සඳහන් වන මේ මිඥානා ගනුදෙනුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCID කැඳවයි අද ගෑන් කුමාර වීරසිංහ වාර්තාව අරගෙන එනවා. එතකම මේ සම්බන්ධයෙන් අද අනිකුත් පුවත්පත් තොරතුරු සටහන් කළ තිබුණා. මිග් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් ගැනීමට ගෝටා අද FCID කැඳවයි කියලා තමයි සඳහන් කළ තියෙන දිවයින පුවත්පති. අපේ ගෑන් කුමාර වීරසිංහ දිනමිනට ගෙනෙන පුවතට අවධානය යොමු කරනවා. ආන්දෝලනාත්මක මිඥානා ගනුදෙනුව සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොටාසිය ඊයේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා කියලා තමයි අද වාර්තා කළ තියෙන්නේ. ඒත් එක්කම සුජීව තත්සර දිවයිනට ගෙනෙන වාර්තාවේ සඳහන් වුණා හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාට අද මූල්‍ය අපරාධ විමර්ශන කොටාසේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා කියලා. මේවා තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල බවට පත් වුණේ. අපි සූදානම් කිරි විරාමයක් අරගන්න. අපි අවධානය යොමු කරනවා ඊයේ දවසේ දී ජාතික ලොතරැයි මණ්ඩල දිනුම් මදින ලද ලොතරැයි පත්තල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න රැඳී සිටින FM 93.5 93.7 ලක්කන්ඩ මෝර්නින් න්ියුස් ඇලර්ට් එක. වෙලාව උදේ 6:33.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන්ඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්තල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන්ඩ.
0: ඒ සැප්තම්බර් මාසේ 10 බ්‍රහස්පතින්දා දවස ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහටයි දවසේදී සඳහන් වෙලා තියෙන්නේ. මහජන සම්පත 6,306 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. කිව් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී අංක සටහන් වෙන අංක 9 අංක 8 නැවතත් අංක 9 අංක 6 නැවතත් අංක 6 සහ අවසානයටත් අංක 6 විදිහට තමයි අද මහජන සම්පත ජයග්‍රහී 6306 වෙනි ජයග්‍රහී දිනුම් වරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුනේ. ගොවිසෙත 4548 වෙනි ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 20 අංක 45 අංක 50 සහ අවසානයට අංක 74 විදිහට. මෙගා පව 2554 වෙනි ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ මෙගා පව 2654 වෙනි ජයග්‍රහී දිනුම් වරේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙනවා. ජයග්‍රහී සුපිරි අංකයේ අංක 20 අනිකු ජයග්‍රහී අංක අංක 11 අංක 22 අංක 32 සහ අවසානයේට අංක 48. දන නිධානය 2336 වෙනි ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 17 අංක 22 අංක 31 සහ අවසානයේට අංක 82. හඳහන 1615 වෙනි ජයග්‍රහී දිනුම් වරේ අරගෙන බලන්න ඔබ මිලදීගත හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය මීන ලග්න සංකේතයද කියලා ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 12 අංක 13 අංක 32 සහ අවසානයේට අංක 54. අද සම්පත 881 වෙනි ජයග්‍රහී දිනුම් වාරයේ Q ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තියෙනවා. ජයග්‍රහී අංක අංක 9 අංක 6 නැවතත් අංක 6 සහ අවසානයටත් අංක 6. NLB ජය 574 වෙනි ජයග්‍රහී දිනුම් වාරයේ M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 2 අංක 3 නැවතත් අංක 2 සහ අවසානයට අංක 4. සුබ දවසක් 422 වෙනි ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ තුලා ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 27 අංක 38 සහ අවසානයට අංක 64. එතෙකම සුබ දවසක් 422 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 7127 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් වල තහගෙන ඉන්න වෙලාව මතක් කරනවා මෙලා උදේ 6යි විනාඩි 37යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව 2:46.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන ප්‍රාණ අභිමානයයි රයිනෝ.
6: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සහ සීලින් ෂීට් මානවීය ප්‍රීමියර්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය දුරයි ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

වෙලාවදේ 6:42 අපි සූදානම් අද පුවත්පත්වල වාර්තා කළ තියෙන තොරතුරු වලට අවධානය යොමු කරන්න. පැරණි ප්‍රභු නිවසක වලකින් උණ්ඩ 3711ක් හමු වී පිස්තෝල සහ ස්වයංක්‍රීය ගෙනියවි වලට යොදාගෙන ඒවා කියලා

තමයි සඳහන් කළ තියෙන්නේ 2022 වත්මන් හිමිකරු නිවස මිලදීගෙන අද දිවයින පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එනවා SK සමරනායක සහ කිච්චිරි බණ්ඩාර සමරතුංග ගලගෙදර පොලිස් වසමේ කහපත්වල ප්‍රදේශයේ පැරණි ප්‍රභූ බංගලාවක නඩත්තු කටයුතු කරමින් සිටි සේවකීන් පිරිසක් විසින් එම බංගලාවේ කොන්ක්‍රීට් දමා වසා තිබූ වලක් හැරීමේදී ඒ තුල තිබී ගිනි අවි පිස්තෝල සංක්‍රිය ගිනිඅවිවලට යොදන උණ්ඩ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුළු පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු. එම උණ්ඩ අතර T56 උණ්ඩ 409ක්, පිස්තෝල උණ්ඩ 2310ක්, රිවෝල්වර් උණ්ඩ 384ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය භාවිතා කරන MPMG නැමැති උණ්ඩ වර්ග 167ක්, ඒ දාසේ වර්ගයේ උණ්ඩ 411ක්, පොයින්ට් 22, 28 බෝර 12 පතරොම් 2ක්, බෝර 12 හිස් පතරොම් 4ක්, පිස්තෝල රඳවන 53ක් සහ තහඩු පෙට්ටි 4ක් මේ භාණ්ඩ අතර තිබී හමු වී තිබෙනවා කියලා තමයි අද සඳහන් වෙන්නේ. දිවයින පුවත්පත තව දීර්ඝ විස්තරයක් සහිතවයි ඇතුල් පිටුවල තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. එළිවෙනකම් හෙව්වත් පාකිස්තානයෙන් ගෙන අර්ථාපල් කන්ටේනරයෙන් මත්ද්‍රව්‍ය හමු වී නැහැ. හේමන්ත රන්දුනුයි වාර්තාව අරගෙන ඉන්නේ අද දිවයින පුවත්පතට. මත්ද්‍රව්‍ය තොගයක් සංගවා ඇති බවට ලැබී තිබූ තොරතුරක් මත කොළඹ වරායේ තිබූ කන්ටේනරයක් පෙරේදා සවස් කාලයේ සිට ඊයේ අලුයම වනතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශනාංශය දැඩි පරීක්ෂාවට ලක් කළත් එහි තිබී කිසිදු මත්ද්‍රව්‍යයක් සොයා ගැනීමට හැකි වී නැති බවයි අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කළ තියෙන මේ සම්බන්ධයෙන්. මව පොතු බිලිගත් මරදන් කඩවල මාරක රියානතුර අද දිවයින පුවත්පතයි වාර්තාව අරගෙන ඉන්නේ. මිහින්තලේ රංග චතුර් සහ තිරප්පනේ සමන් පෙරේරා අද වාර්තාව අරගෙන නැතුල් පිටුවල අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලොරිය පැදවූ තැනැත්තා සහ ලොරියේ හිමිකරු අත්අඩංගුවට මහනුවර යාපනයේ ඒ නමය ප්‍රධාන මාර්ගයේ මරදන් කඩවල හන්දිය ප්‍රදේශයේදී පෙරේදා සිදු වූ මාරක රියානතුරකින් මවක සහ ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වූ අතර අනතුරට සම්බන්ධ ලොරිය පැදවූ 18 හැවිරිදි තරුණයා සහ වලංගු රේන්දුරු බලපත්‍රයක් නොමැති ඔහුට එම ලොරි රථය ලබා දුන් එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන්. දේවාල වංගුවේදී බසයක් ඇලකට පෙරලෙයි 20 දෙනෙකුට තුවාල අද මේ සම්බන්ධයෙන් බොහොමයක් පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනු මම දැක්ක අද මේ සම්බන්ධයෙන් ඩෙලි නිවුස් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. Twin injured as bus plunges into canal in Minderia. Furthermore, in detail, 20 passengers were injured when a bus veered off the Polonnaruwa harbour on a main road and plunged into a nearby canal near the 7th mile post at Minderia early yesterday. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. නිශාංක වෙලගෙදර වාර්තාව අරගෙන ඉන්නේ චාරූපත් සමගින් තොරතුරු සඳහන් කරලා තිනවා. පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 790 දේවාල වංගුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල ඇලකට පෙරළී ඊයේ අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබාරු හල්ගත කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඉතින් අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා ලක්ඛඬ එතෙක්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය එකතු වෙලා මේ දිනවල ටේක්යා වැඩසටහන ඔබ වෙනුවෙන් කරනවා. පාසල් රටපුරා සියලුම පාසල්වල දුවා දරුවන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. ඉතින් අපි නිරන්තරයෙන් මතක් කරනවා පාරේ යනකොට ඔබ මගියෙක් නම් එහෙමත් නැත්නම් රියඳුරෙක් නම් විශේෂයෙන් අවධානය යොමු කරන්න. රියඳුරෙක් නම් ඔබ මගීන් පිළිබඳව සහ අනිකුත් වාහන පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒත් එක්කම ඔබ මගියෙක් නම් වාහන වල යන එන විටදී ඒ වගේම පාරමාරු වෙද්දී පාදික වේදිකාවේ ගමන් කරද්දී ඔබ විශේෂ අවධානයකින් කටයුතු කරන්න ඕනේ. දුරකථන භාවිතා කරමින් පාරේ ගමන් කරන්න එපා. ඒත් එක්කම ඔබ හෙඩ්සෙට්ස්, හෙඩ්ෆෝන්ස් එහෙමත් නැත්නම් ඊබඩ්ස් ගහගෙන පාරේ යනවා නම් ඒවා භාවිතා කරමින් ඒවා පැලඳගෙන පාරේ යනවා නම් විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද පාරේ යනකොට සිදුවෙන්න පුළුවන් අනතුරු වැඩි. රියානතුරෙන් ඔබේ ජීවිතය වගේම අනිත් සියලුම දෙනාගේ ජීවිතත් එයින් අවධානමට ලක් වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානය යොමු කරන්න. අපි ලක්හඬ
ඇතුළත හැම පැයකම ඔබට නිරන්තරයෙන් මතක් කරනවා පළමු මතක් කිරීම විදිහට මේ පාරේ යා යුතු ආකාරය පිළිබඳව. ඉතින් නැවත නැවතත් අපි සඳහන් කරන්නේ ඔබේ ජීවිතය වගේම අනිකුත් සියලුම දෙනාගේ ජීවිතත් රටට වටිනවා. ඒක නිසා විශේෂයෙන්ම කල්පනාවෙන් පාරේ ගමන් කරන්න කියලා තමයි අපි නිරන්තරයෙන් ඔබට මතක් කරන්නේ. ඉතින් මේවා තමයි අද දවසේදී පුවත්පත්වල සටහන් වෙලා තියෙන ප්‍රධාන සිරස්තල බවට පත් වුණේ. රැඳී සිටින කියලා ආරාධනා කරන FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් එක ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:48යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පරු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: රටට වග

0: Radio ITN. Morning News Alert.
1: වෙලාව 6 විනාඩි 54යි. අපි යමු විදෙස් පිටුවට.
2: Around the world.
1: අපි විදෙස් පිටුවට අවධානය යොමු කරනකොට අද සඳහන් වෙලා තියෙනවා ඇමරිකාවේ සෑම වැඩිහිටියෙකුටම ඩොලර් 5000ක් අන්තර්කාලීන මැතිවරණයට ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි දුරකාලයේ මෙතෙක් අත්කරගත් ප්‍රගතිය මනිනු ලබන ඇමරිකාවේ අන්තර්කාලීන මැතිවරණයේදී කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය ලබා ගැනීම සඳහා රිපබ්ලිකන් පක්ෂය සමත් වූහොත් එරට සෑම වැඩිහිටියෙකුටම ඩොලර් 5000 බැගින් මුදල් පිරිනමන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මැතිවරණ ඉලක්ක කරගත් රිපබ්ලිකන් පක්ෂයේ පළමු සම්මේලනය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රකාශය සිදු කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතෙක්ම අද සඳහන් කර තිනවා පිලිපීන මගී නෞකාවේ ගින්නෙන් 5 දෙනෙක් මරුට 86ක් අතුරුදන්. පිලිපීනයේ පලාවන් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මගී ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර 86 දෙනෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වෙනවා. මගීන් 117 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සමග මැනිලා නුවරින් ගමන් ආරම්භ වූ ජෝන් ඇස්ටර්න් නැමැති එම නෞකාවේ ගින්නට හසුවන විට එය එරට ප්‍රකට සංචාරක කලාපයක් වන කොරොන් නුවර ගමනාන්තයට ළඟා වෙමින් සිටි බවයි සඳහන් වෙන්නේ කියලා අද වාර්තා කරලා තියෙනවා. ඩ්‍රෝන නිපදවීමට රුසියාවට සහාය ලබා දුන් බවට චීන සමාගමකට චෝදනා. යුක්‍රේනයට පහර දීම සඳහා රුසියාවට ඩ්‍රෝන සිය ගණනක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයට අයත් සමාගමකින් ලබා දුන් බවට තොරතුරු වාර්තා වී ඇතැයි එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් සේවය වාර්තා කරලා තියෙනවා. රෙදිපිලි අමුද්‍රව්‍ය බවට ව්‍යාජ ලෙස නම් කරමින් රුසියාවට කමිකාසි ඩ්‍රෝන නිෂ්පාදනය සඳහා රසායන ද්‍රව්‍ය ටොන් 46ක ප්‍රමාණයක් නැවගත කර ඇති බවත් යුක්‍රේන් රජයට සම්බන්ධ පරිේෂණ ආයතනයක් විසින් රුසියානු මූලාශ්‍රවලින්ම තොරතුරු ලබාගෙන ඇති බවත් ටෙලිග්‍රාෆ් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද වාර්තා වෙන්නේ. එතෙකම නේපාලයේ ගං වතුරෙන් ටිබෙට් ජල විදුලි ව්‍යාපෘතියටත් බාධා කියලා සඳහන් වෙලා තියෙනවා. ගෝලීය සැපයුම් ජාල බිඳ වැටීමෙන් ඉන්දියාවේ හරිත බල ශක්ති හුවමාරුව වේගවත් වෙයි කියලත් අද වාර්තා වෙනවා. එතෙක්කම බංග්ලාදේශය ස්විස්තලන්ත සමාගමකින් ගෑස් මිල දී ගනී කියලත් වාර්තා කරලා තියෙනවා. මේව තමයි අද දවසේදී විදෙස් තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරනවා ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු මොනවාද කියලා හොයලා බලන්න.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: ආසියානු උළෙලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරු පහේ හෝටල් පහසුකම් නැහැ. ශ්‍රී ලංකා පිල සහභාගී වන පළමු තරගයේ 29 වෙනිදා කියලා ප්‍රින්ස් ගුණසේකරයද වාර්තාව අරගෙන එන්නේ. ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරු පහේ හෝටල් පහසුකම් ලබා දීමට නොහැකි බව ආසියානු ක්‍රීඩා උළෙල සංවිධායකයෝ සඳහන් කළ තියෙනවා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. දෙකම අද සඳහන් වෙනවා. ආසියානු කුසලාන කාන්තා 20-20 ශ්‍රී ලංකාව පාකිස්තානය අද අවසන් පූර්ව ගැටුමේ. අද තොරතුරු සටහන් කළ තියෙන දීර්ඝ විස්තරයක් සහිතව ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඩුබාහිදී පැවැත්වීමට නියමිතයි. මේ කණ්ඩායම් දෙක ආසියානු කුසලාන 20-20 තරගාවලිය අවසන් පූර්ව වටයේදී අඛණ්ඩව හමුවන තෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර 2022-2024 යන තරගාවලි දිත්තේදී දෙපිළ අවසන් පූර්ව වටයෙන් හමු වී ඇති අතරෙහිදී පිළිවෙලින් ශ්‍රී ලංකාව කඩු 3කින් සහ 4කින් තරඟ දෙකම ජයගෙන අවසන් තරගයට පිවිසීමට සමත් වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලමු. අපි ආශිර්වාද කරනවා, අපි ප්‍රාර්ථනා කරනවා අද දවසේදීත් අවසන් පූර්ව වටේ සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක්වීමට හැකියාව අවස්ථාව ලැබෙන්න කියලා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි යනවා කාටූන්ස් කොහොමද පත්තරවල අද සඳහන් වෙලා තියෙන්නේ කියලා බලන්න.
0: කාටූන්ස්
1: අංජනගේ කාටුනය දිනමින. එක රටක නීති දෙකක් තිබිය යුතු නෑ කියලා චාමර සම්පත් කියනවා. ජනතාවට එක නීතියකුයි නාමල්ලට එක නීතියකුයි තිබුණ කාලෙකුත් තිබුණා කියලා තමයි අද සඳහන් කරන්නේ දිනමින පුවත්පත. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. අද පංකජ රුවින්දගේ සරදම් කරන්න කොහොමද කියලා බලන්න. හසීනාගේ දියණියටත් දූෂණ චෝදනා තියෙනවලු. උහොම පවුල් මෙහෙත් තියෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. දිවයින ජයරත්න වික්‍රමසිංහගේ Facebook විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට අලුත් ජාතික ප්‍රතිපත්තියක් ගේනවා කියලා අගමැතිනි කියන්නේ. ඔව් ඉතින් පුළුවන් දැන් දේශපාලනේ රින්ගන එක අඩුයිනේ කියලා තමයි අද සඳහන් වෙන්නේ. ශ්‍රී සමයන් කාටුනේට අවධානය යොමු කරමු. ජනාධිපති එනවා කිව්වා මිනිස්සු එන්නේ කානුදුගේ කියලා මාලිමා මන්ත්‍රිනියක් කියනවා. පව් වට්ටපු තැන ඉඳලා එපා ඇවිත් බස්සලට නගින්න කියලා තමයි අද සඳහන් කරන්නේ. ඕකයි තත්ත්වේ. අනුරාධගේ කවිපන්තියෙන් අදට අපි ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරනවා. පාතාලයේ වෙඩි ආයේ තැනින් තැන ඩෙගා නටනවා පෙනිලා කඩම් පැන මොකද කරන්නේ කිය කිය හිතින් මැන විජේපාල කැරකෙනවා තැනින් තැන කියලා තමයි අද සඳහන් කරන්නේ දිවයින පුවත්පතේ ඕකයි තත්ත්වේ අනුරාධගේ කවිපන්තියේ. මේ තමයි අද කාටුන් සිද්ධියට සඳහන් වෙලා තිබුණේ. හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ සතියන්තයක්. මම බුද්මිනී මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
4: සම අනුග්‍රහය යුත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
5: සහයෝගීතා අනුග්‍රහය
6: කොටු දෙකට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0712711711.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: මේ පැය මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
11: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
10: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: Good morning සුබදේශන
2: Good morning
1: හතයි 12යිනේ
2: ඕනේ
1: ඇයි පරක්කු
2: මට වැඩ තියෙනවා මෙයා
1: මම පරක්කුනේ
2: මං ඉතින් ඔයාව බේරුවා මොකද ඔයා කරන්නේ
1: මං ඇත්තට වෙලාවට
2: කලින් මං
1: සාමාන්‍යයෙන් පාන්දර 5:40 ට ඔෆිස් එකට එනවා ඒත් 7 වෙනකොට වීම් එකට එන්න බෑ හේතුව උදේ පාන්දර ඔය පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩ්ඩක්
2: ජොගින් කරන
1: ඒක ඔක්කොම මොන්නේ එක දාලා වාගේ ආයතන නෙමෙව්වා හරිද
2: ඒක රෝ පාන්දරට ඇවිල්ලානේ ඔන්න එක
1: දාලා ඔන්න එක තියලා ඊට පස්සේ මගේ වැඩ ටික කරගන්න
2: ගෙදර ගිහිල්ලා නාලා
1: ඊට පස්සේ ඔය ගොඩාක් රාජ්‍ය ආයතන වල ඔය ටික කරගන්නවා ඒක මේ අපි මේ ඉතින් මේ අවුලක් නෑ ඕගොල්ලෝ කරගන්න අපිත් කරගන්න
2: වැරදිට තැන අපි නම් එහෙම කරන්න
1: ඕන එක දාලා ඉතින් සමහරට බබාව ඉස්කෝලේ දාලා පොඩ්ඩක් තේකප් බොන්න ගියා ඉතින් එතර යාළුවෝ කට්ටියක් හම්බෙලා එක එක ඒවා කතා කරන එක
2: මාතෘකාවක්
1: දැන් ට්‍රම්ප් හඳට අයිතිවාසිකම් කියන එක එක්කෙනෙක් කතා කරා ඊට පස්සේ තව එක්කෙනෙක් කතා කරනවා මේ ඔය එක එක ඒවා කතා කරනවා හරිද දැන් ඔය රටේ ලෝකෙ මේ දවස්වල වෙන දේවල් අලුතෙන් ආපු ෆිල්ම්ස් ටික සෑහෙන ෆිල්ම්ස් ටිකක් ඇවිල්ලා ඉන්නවා තියෙනවා නේද එල් නිනෝ එක කෙනෙක්ගේ මාතෘකා බොරතෙල් ඉහළ යයිද හරි ඔය වගේ ගොඩක් ඒවා ඉතින් පත්තරවල මොනවද තියෙන්නේ කියලා මම ආයෙ මෙතනට ඇවිල්ලා බලන්න දැන්
2: එහෙ පත්තර ටික සේරම තියෙනවා
1: ඔක්කොම දාන්න හරි ඉතින් ඔය වගේ දේවල් එක කතා කරගෙන ඉන්නකොට වෙලා යනවා තේරෙන්නේ. ඉතින් එතකොට අපිට අමතකගෙන අපි ආව අරමුණ මොකක්ද කියලා. ඊට පස්සේ අර ඔයා මට කෝල් එකක් දෙනකොට මම හා මම මේ බීම් එකකටත් යන්න තියෙනවා.
2: කෝල් එකක් නෙවෙයි දෙකක් විතර දුන්නා.
1: හරි. සමහර වෙලාවට අපිට එහෙම වෙනවා. අපි ආපු අරමුණ අපිට අමතක වෙනවා. අමතක වෙනවා නෙවෙයි අපිට අමතක කරනවා. අපි මොකටද ආවේ? අපි කොහෙද යන්නේ? අපි මොනවද කරන්න ඕනේ? නේ? ඉතින් එහෙම දේවල් වලට ඔළුව මේව කරන්නේ නැතුව ඔබ ආපු වැඩේ ඔබ මේ ලෝකෙට ආපු වැඩක් තියෙනවානේ. අර සමහරු කියන්නේ මාව මේ ලෝකෙට එවලා තියෙන මෙන්න මේ වැඩේ කරා.
2: ඔව්.
1: නේ?
2: ඔව්.
1: අර ගුරුවරු හිටි මම ඉගැන්වීමට උපන්නේ. හරිද? ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගේ ස්ලෝගන් නෑ
2: මේ. ඔව්.
1: අන්න ඒ වගේ. මම නිවේදනයට උපන්නේ. නේ?
2: ඒ හින්දා ඒක හරියට කරන්න නේ.
1: ඔව්. අන්න ඒ නිසා
2: වෙලාවට ඇවිල්ලා.
1: අපි හැමෝටම අදාළ ඊ වැඩ ටික අපි කරමු. මේ පරක් වෙලා ඇවිල්ලා ඒකට මේ මෙව්වා කියන එක නෙමේ වැඩි. හරි. රයිට් එකට සුබ දැස්සනක් 7:14 වෙලාව මේ පැය කාලක් ගිහිල්ලා ඊටිකට. ඉතින් උදේ පාන්දර දවස් පටන් ගන්න විජය නිෂ්පාදනත් එක්ක කැමරාස කරගෙන වාගේ උදේ කැම වෙලේ පොල් සම්බෝලයි බතුයි කරවල තෙල් දාලා කියලා හිතා. ඔය ටික රස්සටම හදා ගන්න පුළුවන්. පොල් සම්බෝලේට එම නියමෙට ඔය කෑලි මිරිස් ටිකක් එහෙම දාලා ගම්බිරිස් ටික උනත් ස්වභාවික රසයේ තියෙන නියම නේද? ස්වභාවික ගම්බිරිස් කුඩු එකතු කරනවා නම් විජය නිෂ්පාදන කියන නමින්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600. David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: දැන් සමහර විට ඔෆිස් එකට එන්න පරක් වුණාම නේද? ඔකට බලපාපු විවිධ හේතු තියෙනවා.
2: මොනවද?
1: දැන් අපි දන්න විදියට සාමාන්‍යයෙන් බස් එක කැඩුනා. ඊට පස්සේ එනකොට පාරි ට්‍රැෆික්. ඊට පස්සේ
2: බයික් එක කිනනම් වැස්සට අහුවෙනවා.
1: එක එක හේතු කියලා අන්තිමට සමහර විට මෙන්න මේ වගේ දෙයක් ඒකට බලපාලා තියෙනවා වෙන්න පුළුවන්.
2: මොකද?
1: ඊයේ ඔබ සමස්යාමේ ගත කරපු විදිහ නේ. මිතුරන් ඇසුරු කරමින් විනෝද ක්‍රීඩාවල යෙදෙමින්.
2: ඔව්.
1: දන්නද? එහෙම වුණාම උදේට නැගිට ගන්න බෑ, ඔළුවරි දෙනවා, ඇහැරෙන්නේ නැහැ. යන්න බෑ බෑ වගේ. ඔබේ බිරිඳ හෝ කවුරු හරි ඔබව සූදානම් කළා. කකුල් වලට මේස් එහෙම දාලා. එහෙම
2: කරනවද?
1: එහෙම වෙන්න පුළුවන්. මම කියන්නේ මත්ද්‍රව්‍ය මත්පැන් කියන එක අපේ ජීවිත විනාශ කරන විදිහ
2: නේ.
1: ඔය පොඩි උදාහරණයක්. ඔయిత වැඩිය කොච්චර ලොකු ඩැමේජ් එකක් මේ සමාජයට කරනවද? අනේ නිසා තමයි රට මේකට ජාතික ක්‍රියාන්විතය ගැන අපි මතක් කරන්නේ. ඉතින් මේ දවස්වල රටම කතා වෙනවා මේක. මොකද විෂ මත්ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් අල්ලනවා, වරායෙන් අල්ලනවා, ඊට පස්සේ ගුවන්තුර පොලේදී අල්ලනවා, ඊට පස්සේ ඔය තැන් තැන්වල නාගරික ප්‍රදේශවල නේද එහෙම තැන්වලදී අල්ලනවා. පොඩි පොඩි හවසට එහෙම ඔය ට්‍රැෆික් වල ඉන්න පොලිස් නිලධාරීන් එහෙම බයික් එහෙම නවත්තලා හොයලා බලනකොට එතනදිත් අහු වෙනවා. ගොඩබිමින් ගෙනාවත් මුහුදෙන් අනේ
2: උඩින් මේ ජාවාරම් කරන එක, මේක පාවිච්චි කරන එක දැන්වත් නතර කරන්න. මොකද නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ ජනතාවත් හරි අවධානයෙන් ඉන්නේ. ඔයා එහෙම කෙනෙක් දන්නවනම් නැත්නම් ඔයා එහෙම කෙනෙක් නම් ඒකෙන් ගැලවෙන්න ඕනේ කියලා ඔයාට හිතනවනම් 19:24 කතා කරන්න. එමත් නැත්නම් ඔයා දන්න කියන කෙනෙක් ඉන්නවනම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, එහෙමත් නැත්නම් ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒ ජීවිත බේර ගන්න ඔයාට කරන්න තියෙන්නේ 19:24 කතා කරන එක.
1: එහෙනම් ඒ යුතුයකම කරන්න මේ සමාජ වෙනුවෙන් ඔයාලට කරන්න තියෙන දෙයක් ඒක. ඔයා මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරත් ඔයාට මේ කතාව ඇහෙනවා නම්, ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ඔළුවට එන්න ඕනේ. එහෙනම් මම මේ පණිවිඩේ මෙන්න මේ කියන විදිහට දීලා එයාගේ ජීවිතේ බේර ගන්න ඕනේ කියලා. ඒ වගේ මතක් කරන්න ඕනේ අපි මේ වෙලාවෙම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. ඔයාගේ වහලෙට උණින් තියෙන්නේ මෑත කාලේ නේද මේ ෂීට් එකක් වෙනුවෙන් ගත්ත ඉතාම මේ හරිම ප්‍රබලම තාක්ෂණික තීරණයක්. ඒ කියන්නේ සාමාන්‍ය ෂීට් එකක් නෙමෙයි ඔයාගේ මේ ඔළුවට උඩින් තියෙන. ඒ කියන්නේ අපි හැමදෙස්සම කියනවා ෂීට් එකේ පැති දෙකක් තියෙනවනේ, උඩ පැත්තයි යට පැත්තයි. දැන් මේ කාලේ සෑහෙන උණුසුම් කාලගුණයක් තියෙයි. අන්න එහෙම තැනකදී ෂීට් එකේ රත් වෙනවා කියන එක ගේ ඇතුළට කොච්චර දුරට බලපානවද. ඒ නිසා තමයි රයිනෝ රූෆින් 60 වසරක විශ්වාසයත් එක්ක ඒගොල්ලෝ හිතුවා මේක යටි පැත්තට මැටි ලේයර් එකක් දාන්න.
2: ඒ හින්දා තමයි එළියේ තියෙන රස්නේ පොඩක් අඩු වෙලා ගේ ඇතුළට ලැබෙන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි, ගේ ඇතුළට ලස්සන වෙනමකුත් අරගෙන එනවා. ජලවිකර්ෂ කාලයේ හින්දා, මතු පිටින් තියෙන ජලවිකර්ෂ කාලයේ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ, පරණ වෙනමක් එන්නේත් නැහැ. හැමදාම අලුත් වෙනමක් තියාගන්න පුළුවන් වගේම ශක්තියනොත් උසස් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අදම ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්නම ඕනේ.
1: ඔය ගෙවල් හදන වහල ගහනේම බාසුන් නැහැලා එහෙම අහගෙන ඉන්නවනම්, එහෙම නැත්නම් ඔයා ළඟදි ගයක් එහෙම හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් නේ, කවුරු හරි කෙනෙක් ගයක් හදනවා කියලා ආරංචියක් හරි තියෙනවා නම් එයාට කියන්න මෙන්න මෙහෙම කතාවක් මේ ලක්කනේ මෝනින් ෂෝ එකේ කිව්වා. පොඩක් ඔය ඒජන්ට් කෙනකින් අහන්න, ඔය හાર્ඩ්වෙයාර් එහෙම කරන අය දන්නවා. දැන් ලංකාවම දන්න ෂීට් එක තමයි ඔය කියන රයිනෝ රූෆින් ෂීට් එක කියලා කියන්නේ. හරි, 7:29 වෙලාව සින්දුවකට යන් සින්දුවෙන් පස්සේ අපි එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට.

0: ගෙදරට මේ පාර බෝනස් එකට මට තියෙනවා මේ සෑහෙන වියදම් ටික. හා
1: දැන්ම ප්ලෑන් කරලා තියෙනවා.
0: ඔව් දැන් අපේ මේ අපේ වයිෆ් කියනවා දැන් ඔය හැමදාම කරන ඔය කලර් වොෂ් එක විතරක් කරලා මේ පාර ෂේප් වෙන්න හදන්න එපා. හා මොකද හැමතිස්සෙම මං හැමතිස්සෙම කරන්නේ ඉතින් අලුත් අවුරුද්දක් කෙනකොට කියලා ඔය මේ මොන හරි ඔය හුණු ටිකක් ගැල්ලා ගාලා
1: ෂේප් වෙනවා. බැනිල්ලෙන් ෂේප්
0: වෙනවා. දැන් මේ පාර කියනවා ඔයාලා මේ පාර බෝනස් එකට අලුතෙන් සෙටි බෑග් එක. ඊට පස්සේ දැන් තියෙන ටීවී එක මදිලු.
1: මදි.
0: ඊට ලොකුවට පේන්නේ. හරි. බලන මෙව්වකුත් නැහැ. ඊට පස්සේ තව කියනවා දැන් කුස්සිය බඩු ටික ගැන.
1: ෆ්‍රිජ් එකක්. වොෂින් මැෂින් එකක්.
0: මං කව බෝනස් එකකට නවක කරන්න බැරි. මට ලොතරැයියක්වත් ඇදෙන්න වෙයි. මොකද බෝනස් එකකට කරන්න පුළුවන් ටික සීමිතයි. ලොකු ලොකු හීන තියේ. දැන් ඔන්න දැන් මේ පදින වාහනේ. දැන් මගේ ඔය තියෙන කට්ට කාර් කට්ට. දැන් ඒක හොඳ මාති. දැන් අකින් ඔයා මේ ලක්කණේ මෝනින් ෂෝ එක කරන්න ඕක පදින්න එපා. හරිද?
1: ඒක නම් ඇත්ත හැබැයි අනේ.
0: එහෙම එකක් නැහැ. හරි අපිට පුළුවන් විදියට නම් මෙවෙන්න. මෙහෙණ ඉදින් ලොතරැයියක්වත් ඇදෙන්න ඕන.
1: ඒක ආරං try කරන්නේ
0: නැහැ. මම ලොතරැයි ගත්තේ නැහැ නේකන වැඩි මෙච්චර
1: කරා. try කරා.
0: right ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් කමක් තියෙනවා. ඔයාගේ සීන සැබෑ කරන්න. ඔයාට තියෙන හීන හැබෑ කරන්න. රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාවක් තියෙනවා. ආ දන්නවා ඔයා වියදම් කරන රුපියල් 40ට කොච්චර දේවල් කරනවද කියලා රටේ සංවර්ධන කාර්යයන් වලටත් දායක වෙමින්. දැන් බලමු ඊයේ දවසේ දිනුම් ඇද්ද ලොතරැයි වල ප්‍රතිඵලය. ඊයේ දවසේ සුබ දවසක් ලොතරැයි දිනුම් ඇද්ද. ඉතින් තුලා ලග්නය අංක 27, අංක 38 සහ අංක 64. ඒ වගේම තමයි ඊට පස්සේ ජය ලොතරැයි එම් අක්ෂරයත් එක්ක අංක 2, අංක 3, අංක 2, අංක 4. අද සම්පත ගත්තනම් අංක 6, අංක 6, අංක 6, අංක 6, අංක 6, අංක 9, අංක 6, අංක 6, අංක 6 කිව්.
1: හරි.
0: මේ මොකද මේ? 6ව තියනවා මුලින්ම තියනවා 6ව 5ක් ඊට පස්සේ 9 ආයි 6ව 3යි කිව් අක්ෂරය.
1: ලකී නම් එක 6.
0: ඔව් හරි. හඳහන ලොතරැයි ගත්තනම් මීන ලග්නයත් එක්ක අංක 12, 13, 32 සහ 54. ඒ වගේම ධන නිදානය ගත්තනම් S අක්ෂරයත් එක්ක අංක 17, අංක 22, අංක 31 සහ අංක 82. මෙගා පවර් ලොතරැයි ගත්තනම් F අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 20, ජය අංක 11, අංක 22, අංක 32 සහ අංක 48. ඒ වගේම ගොවිසත ගත්තනම් U අක්ෂරයත් එක්ක අංක 20, 45, 50 සහ 74. ඒ වගේම මහජන සම්පත අවසාන වශයෙන් අපි බලන්නේ කිව් අක්ෂරයත් එක්ක අංක 9, අංක 8, අංක 9, අංක 6, අංක 6, අංක 6. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි වල ප්‍රතිඵල. ඉතින් අදත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා වටිනා කියන ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු වෙන් ලොතරැයියක් මිලදී ගන්න.
1: ඒ විතරක් නෙවෙයි ජයග්‍රහණය ගැන විතරක්ම හිතලා ගන්නේ නැතුව ඔයා දන්නවද මේ රුපියල් 40න් ඔයා රටේ සංවර්ධනයට ගොඩක් ලොකු දායකත්වයක් දෙනවා කියලා. මම කියන්නම් කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිර සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට වගේම වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා ගණනාවක් පවත්වාගෙන යන්න ඔයා මේ වියදම් කරන පුංචි 40න් පුළුවන්.
0: රුපියල් 40.
1: පුංචි රුපියල් 40න්.
0: පුංචි 40න් ගෝණිය.
1: පුංචි පහවංග.
0: 40 කියන්නේ ගානක්ද කියලා හිතනවා නම් නේ ඔච්චර දේවල් කරන.
1: ගානක් නෙවෙයි. හැබැයි ඒකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි.
0: හරි. ඒ වගේම RDB බැංකුව ගැන කියන්නම්. ඔයාට ඇදෙන ඔය මේ ලොතරැයි අපි හිතමු ලොකු ගානක් ඇතුණා කියලා. ඔයා FD එකක් දාන්න ගිහිල්ලා හොඳම පොලි අනුපාතයක් දෙනවා මේ දවස්වල FD එකට RDB බැංකුව.
1: එහෙන් ගත්තා මෙහෙන් දැම්ම. සල්ලි ගැන බය වෙන දෙයක් නැහැ. මොකද මේ ශාඛා 272ක් තියෙනවා. රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. බැංකුව හොය හොය ළඟම තියෙන ශාඛාවට යන්න, FD එකක් ඕපන් කරන්න, සල්ලි ටික දාන්න, සැනසීමෙන් ඉන්න.
0: 7:37.

0: 7:41 කෘතිම බුද්ධිය ගැන මේ දවස්වල කතා කරනවා. ඔයා වුණත් ඔය මේ 80s වලට ගිහිල්ලා ෆොටෝස් එහෙම හදලා දාන්න ඇති. ඒකෙන් ඔයා වෙනම නේද තෘප්තියක් ලබනවා ඇති.
1: ඔව්.
0: 80s වල ඔයා කොහොමද හිටියේද? කොහොම ඉන්න ඇතිද?
1: ඉන්න ඇතිද?
0: අපි කොහොමත් ඉතින් 80s ඉඳ අපිට ආයේ අමුතුන් ඔබ බලන්න දෙයක් නෑ කියලා. මම දැක රංජන් රාමනායකගේ එහෙම ෆොටෝ එකක් දාලා තියෙනවා. එයා 80s අර ඔයා දැන් ඔය හැමෝම හදන જાතිය තමයි කොණ්ඩේ කර්ලි.
1: එයාට අමුතුන් හදන්න දෙයක් නෑනේ.
0: එයා දාලා මල්ලි මේවා එයි නේමල්ලි.
1: ඔරිජිනල්.
0: හරි. දැන් ඔය કૃතිම බුද්ධිය කියලා කිව්වම මේක පාවිච්චි කරනවා සෑහෙන්න ගොඩක් අය කරනවා මේක දන්නේ නැතුව කරනවා. ට්‍රෙන්ඩ් එකට කරනවා. තව එකක් තියෙනවා නොමිලේ ඔය AI ටූල්ස් පාවිච්චි කරනවා.
1: ඔව්.
0: ඔය ෆ්‍රී තියෙනවනේ. ෆ්‍රී තියෙන කීපයක් තියෙනවා. නම් ඕනේ නම් තව පොඩ්ඩකින් මම කියන්න
1: ඕනෙත් නෑ.
0: එතකොට ඔය මේ કૃතිම බුද්ධි වේදිකා ගැන අපි කතා කරනකොට අතීතයේ ඉඳලා අපි මේ ආපු කාලෙවි කියලා තියෙනවා. මේවෙන් කරන්නේ එක්තරා විදිහක ඩේටා එකතු කිරීමක්. ඒ කියන්නේ ඩේටා එකතු කළා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම් එක තව දුරටත් නේද අපි කියන්නේ හොඳ තැනකට ගන්න 100%ක් සාර්ථක කරගන්න මේ වෙලාවෙත් ඔයාගේ ඩේටා එක එකතු කරගන්න. දැන් මේ යන්නේ පොඩි ඒගොල්ලන්ගේ ට්‍රේනින් පීරියඩ් එකක්. AI මොඩල් ට්‍රේනින් සඳහා ඔයාගේ ඩේටා පාවිච්චි කරනවා.
1: හරි.
0: ඒ නිසා සයිබර් ආරක්ෂණ විශ්ලේෂකයෝ කියන විදිහට ඔයාගේ පෞද්ගලික ඡායාරූප કૃතිම බුද්ධි ඔය ඇල්ගොරිතම් එකට ලබා දෙන එක හරහා වෙන්නේ ඔයාගේ පෞද්ගලිකත්වයේ දැඩි අවධානමක දාන එක.
1: අනිවාර්යෙන්.
0: ඒ කියන්නේ ඔයාගේ මූණ දාලා වෙන ඕඩම ඇඟක් දාලා ඒක නිරුවත් කළා හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල
1: උදාහරින්න පුළුවන්.
0: ඉතින් ඔබ කැමති නෑනේ ඔබේ මූණයි වෙන කාගේ හරි ඇඟකුයි දාලා නිරුවත් කරනවා.
1: නේ. ඔව්ද කැමති?
0: කොහොමත් නිරුවත් එකක් සෝෂල් මීඩියා වල දාගන්න වෙබ් අඩවියකට පාවිච්චි කරන්න.
1: එහෙම නෑනේ.
0: ඔය ඩාර්ක් වෙබ් වගේ නේද? දැන් මීට ඔය දෙවනි දත්ත තමයි ඔය ඩාර්ක් වෙබ් අඩවිවල අලෙවි වීමේ අවදානම.

0: මක් තියනවා කියලා කිය. ඉතින් මේ ගැන චුට්ටක් ඔබ අවධානය යොමු කරන්න. මේ දවස්වල ඔය කරන ට්‍රෙන්ඩ් එක එච්චර හොඳ නෑ කියලා මම දැක්ක. මේ සම්බන්ධ විශේෂඥයෝ කියලා තියෙනවා. ඔයා අනිවාර්යෙන් ඔයාගේ ෆොටෝ එකක් මේකට ට්‍රයි කරලා දාලා තියෙනවා නම් ඒ ෆොටෝ එකත් ඒගොල්ලෝ කොහේ හරි තැනක
1: පාවිච්චි
0: කරගන්නවා. ඔව්. ඒක හරි විදියට පාවිච්චි කරොත් හරි, වැරදි විදියට පාවිච්චි කරොත් ඔයාගේ ආදරණීය කියනලා පෙන්නයි. මෙන්න අසා මේ මොකද මේ?
1: අපි නම් හිතුවේ නැහැ.
0: අන්න අර ෂෝයේ කියලා අර උදේට කතා කරන අන්න එහාදියාගේ ෆොටෝ එකක් තියෙනවා. දන්නේ මිනිහා උදේට
1: දෙන ටෝක් ටික.
0: ඔන්න ඕකයි මිනිහාගේ ඇත්ත සැබෑ ස්වරූපය. ඒ වයිට පස්සේ ඔය සෑහෙන ප්‍රසිද්ධියක් දෙන අපේ යාළුවෝ. ඒ වශයා කරයි අතින් වියදම් කරගෙන.
1: ඒකනේ.
0: අපිට එහෙම යාළුවෝ ටිකක් ඉන්නවනේ.
1: ඔව් ඔව් ඔව්.
0: අපේ හොඳ දෙයක් ෂෙයා කරන්නේ
1: නෑ. නෑ නෑ
0: නෑ. නරක එකක්
1: දැක්ක. මඩ ගහන්න තියනවනම්.
0: ඔව් ගෲප් වල යවනවා කෙනෙක්. මේක ෂෙයා කරපල්ලා.
1: ඊට වඩා ඔයා ඊට පස්සේ මේ ගේට් එකෙන් එළියට යන්නේ කොහමද? කී දෙනෙක් මෙතන කොසු ඉදල් තියාගෙන ඉඳීද ගහන්න?
0: ඒකනම් මොකක් හරි කරගත්තා. දැන් පොඩි වයසක දරුවෙක් වගේ නේ මාව
1: පේන්නේ.
0: මං ඒ වගේ
1: කවුද කිව්වේ?
0: දැන් මාව මේ සමාජ සමහර අය කියනවා වාට 38ක් කියලා කියන්න බෑ
1: කියලා.
0: මං යනවා මොනවද කරන්නේ? මං කියන්නේ ඉතින් ඔය wife ki cream ටික උලනවා. ඊට පස්සේ ඔය මේ ඔය green tea වගේ ඒවා බොනවා.
1: ආ ඔයා බොනවා නේ මේ හැටි තෝ මං දැකලා තියෙනවා.
0: ඊට පස්සේ මම මද්‍රව්‍ය වලින් සෑහෙන දුරට දුරස් වෙලා ඉන්නේ. ඊට පස්සේ කොලජන් බොනවා.
1: ඔකේ.
0: හරි.
1: ඔකේ.
0: දැන් ඔය කොලජන් බොන එකේ ඇත්තටම ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා පේනවනේ. ඔය හොඳට.
1: ඔයාව දැක්කම පේනවට.
0: පේනවා. කොලජන් විතරක් නෙවෙයි හැබැයි. කොලජන් වලට යහා ගිය කතාවක් තියෙනවා.
1: මොනවාද?
0: දැන් මේක අපි වහගෙන ඉන්න මේ ෂෝ එක අහගෙන ඉන්න මේ ඔබ කැමතිනම් ඔබේ පෙනුම අර ඔබේ හොඳම කාලේ වගේ තියාගන්න. අපි හිතමු ඔබට අවුරුදු 23 දී පෙනුම කොහොමද?
1: 20න් පස්සේ පෙනුම.
0: හා ඊට පස්සේ ඔයාලා හිතනවනම් 40 දීත් ඒ පෙනුම තියාගන්න. ඔයා කරන්න ඕනේ පුංචි දේවල් ටිකක් තියෙනවා. අපිට වයස නවත්තන්න බෑ. ඉලක්කම් වලින් වයස නවත්තන්න බෑ. හැබැයි වයස කියන්නේ ඉලක්කමක් විතරයි. අනිත් හැම දෙම ඔයාගේ පෙනුම ගැන ඔයා හිතන්න ඕනේ. ඔයා කන බොන දේවල් සහ ඔයාගේ ඇඟට දෙන විටමින්ස් වලින්. විටමින් කියල කොහොමද? දැන් මෙහෙමයි. කොලජන් විතරක් නෙමෙයි. ඇන්ටිඔක්සිඩන්ට්. ඊට පස්සේ අපි කියනවා හයිලෝරොනික්. ඊට පස්සේ තව එකක් තියෙනවා. මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් නේ. ඊට පස්සේ අපි කියනවා විටමින් C. ඊට පස්සේ විටමින් A, E, බයොටින්, සින්ක්, ඊට පස්සේ අයන්. ඔය වගේ ගොඩක් ඒවා
1: තියෙනවා.
0: ඉතින් මේ ටික ඔයාගේ ඇඟට හරියට එනවා නම් ඔයාගේ පිනුම රැකෙනවා. මේ ටික ඔක්කොම එන ටැබ්ලට් එකක් තියෙනවා. ඒ තමයි මේ කැප්සියුල් එක තමයි සෙඩ්ගේන් කියලා
1: කියන්නේ.
0: ඒකෙන් කරන්නේ ඉන්සයිඩ් බියුටි එක හදන එක. ඊට පස්සේ ආගේ අවුට්සයිඩ් බියුටි එක හදනවා සෙඩ්ගේන් ක්‍රීම් එක.
1: නයිට් ක්‍රීම් එකකින්.
0: ඔව් පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම මේක හරි. ඉතින් ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනටම තිබුණ කාලේ මිස් කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්න සෙඩ්ගේන් පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. ඉතින් හෙල්දි ස්කින් එකක් බලාපොරොත්තු වෙන ඕනම කෙනෙකුට මේක තමයි ප්‍රොඩක්ට් එක. හා එතකොට දැන් මේක හස්බන්ඩ්ලට ඕනනම් වයිෆ්ට යෝජනා කරන්න පුළුවන්. වයිෆ්ට පුළුවන් ඔයාගේ හස්බන්ඩ්ට ගෑනලා දෙන්න.
1: හැමදාම තරුණ විදිහට තියාගන්න පුළුවන්.
0: ඔව් හොඳ චව සම්පන්න විදිහට දකින්න. හා ඉතින් අන්න ඒ කියන කාරණාවලදී ඔය වයස කියන එක තරම්ම මාතෘකාවක් නෙවෙයි. මේක ගන්න පුළුවන් තැන් කියනවා නම් ෆැඩ්නා සයිට් එකෙන් ගන්න පුළුවන් කමක් තියෙනවා. www.fadna.com. ඒ වගේම 070-678-6000 කියන නම්බර එකෙන් ඔයාලට මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ මතක් කරනවා අපි ඩීප් ටෙක් සෝලා ගැන. ඩීප් ටෙක් සෝලා කියලා කිව්වම මේ දවස්වල ඔය එල් නිනෝ තත්ත්වයන් එක්ක නේ විශේෂයෙන්ම කියනවා මේ දැන් ඔන්න මොනරාගලට වැස්සා. මාස 4කට පස්සේ ඊයේ
1: වැස්සා.
0: හොඳ තද වැස්සක්
1: කියලා. කොච්චර සතුටක් දැනෙන්නේ නැද්ද?
0: මං ඉවිලේ බලනකොට මේ කඩපිලක අර වැස්සර තෙවෙන්න බයි. අර මෙච්චර කාලයක් වහින්නේ නැහැ කිව්ව බැන හිටපු අය කඩපිලක ඉන්නවා මේ වැස්සනේ යන්නේ
1: නිකන් අර හැමදාම වහිනවා වගේ.
0: අයියෝ අදත් අපේ හවස් සොරු විතරයි. නෑ එහෙම තමයි. ඉතින් වැස්ස තෙවිලා අසනීප වෙන්නත් බෑ.
1: ඒ වුණාට අර වැස්ස තෙමුණක පොඩට තියනවා නේ කාලෙකට පස්සේ.
0: ඔය ගොවිතැන් කටයුතු වලට වතුර ටික ගන්න නේ ආයි අපි කියන කරන්ට් එක පාවිච්චි කරන්නේ නැතුව වෝටර් පම්ප් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඩීප් ටෙක් 16 හරහා.
1: ඉතින් හිරු එළිය භාවිතා කරලා ජලය පොම්ප කරගන්න ඕනේ හින්දා වගාබීම් ගොවිපළවල් එවැගේම විදුලිය පහසුවෙන් ලබා ගන්න බැරි ප්‍රදේශවලට මේක ගොඩාක් ප්‍රයෝජනවත් කියලා තමයි ඩීප් ටෙක් කියන්නේ. ඉතින් ඩීප් ටෙක් එකට කතා කරන්න 077 777 7374 077 777 7374

0: උදේ 6:52.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
3: ටෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 11 කරවිට ජාතික පාසල නිවිතිකර
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලඛන මොනින් දෙසල්
8: සම අනුග්‍රහය
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
10: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
11: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
12: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දෙන්වීමකේ

0: හතයි විනාඩි 59යි තව හරියටම තප්පර 18කින් උදේ 8යි. හරි?
1: හරි.
0: ටේක් කෙයා වැඩසටහන අද දවසේ තියෙන කලවානේ. අපේ කණ්ඩායම අද දවසේ කලවානේ කියලා නෝ ඊ රත්නපුරේ හිටියේ. එතකොට දැන් ටේක් කෙයා වැඩසටහන අපි කරන්නේ රට පුරා මේ වදන්න රියානුතුරු වලින් මැරෙන ප්‍රජාව මාසයකට දවසකට අවුරුද්දකට ගත්තම කොච්චරද කියලා. එතනින් මේ පිරිස නේද? අවම කරගන්න 2030 වෙනකොට මේ தත්ත්වය 50%ට අඩු කරගන්න එක තමයි ටේක් යා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති ආරමුණ. ඉතින් අපි 얘ගෙන තව ටිකකින් කතා කරමු. අපි මේ පැයෙන් ඊළඟ පැයට යන්න කලින් ලෙන්ස් ටික අයිකියා හොස්පිටල් ගැන මතක් කරන්න ඕනේ. හැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න වලට වාඩ විසඳුම් හොයාගන්න පුළුවන් කමක් තියෙනවා ලෙන්ස් ටෙක් එකත් එක්ක. මොකද රජයේ අනුමත ආයතනයක් විදිහට තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන අපි ඔයාට කියන්නේ.
1: මේ පණිවිඩය කියන්නේ ඔබට විතරක් නෙවෙයි, ඔබ දන්න කියන කෙනෙක්ට ඇසේ පෙනීම සම්බන්ධයෙන් සහ ඇහැ සම්බන්ධයෙන් මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටග්ගාල කතා කරන ලෙන්ස් ටෙක් එකට මෙන්න මෙතනට ගියොත් එහෙම ඇසේ සුදු ඉවත් කිරීමේ සත්කම කරගන්න පුළුවන්. දියවැඩියා සායන තියෙනවා, ග්ලූකෝමා සායන තියෙනවා, ළමාක්ෂ සායන තියෙනවා, ඇස් කණ්ණාඩි සේවා තියෙනවා, බාහිර රෝගියාංශ තියෙනවා. මේ හැම සේවාවක්ම එකම තැනකින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි එකලංග සේවාව හරිම සුහදශීලී. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න බින්දු 706යි 478යි 478 එහෙමත් නැත්නම් 011212 785යි 858.
0: වෙලාව උදේ 8යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය දුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අටයි පහයි ගුඩ් මෝනි සුබදෑසන අපි අලුත් පැයක ඉන්නේ. දැන් මේ පැයේ කතා කරන්න යන්නේ අපි නවෝත්පාදන ගැන.
1: මොකක්?
0: නවෝත්පාදන.
1: හරි. ඕකේ.
0: ලෝකේ හැම මොහොතකම අලුත් අලුත් දේවල් නිර්මාණය
1: වෙනවා.
0: අලුත් අලුත් දේ නොතනන જાතිය ලොව නොනගී. කියලා අතීතයේ කතාවක් තියෙනවා. ඉතින් ඒක අපේ රටේ කොච්චර දුරට කියලා දන්නේ. අපි හැම අලුත් අලුත් දේවල් කරන රටක් නෙවෙයි.
1: නෙවෙයිනේ.
0: ආගේ හරි මොකක් හරි එකක්
1: අලුත් දෙයක් හොයාගත්තොත් ඒකත් අද වෙන જાතියක්
0: නෙවෙයි. ඔයාලා කොච්චර කාලයක් ගියත් වෙනස් නොවුණු උපකරණ තියෙනවා. දැන් ওই මිටිය කියන එක ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ ඒ ඔක්කොම හොයාගෙන යනකොට මිටිය කියන එක තිබිලා තියෙනවා.
1: හා
0: හරි.
1: හරි.
0: දැන් අපි ගත්තොත් අපේ දැන් ඊට අවුරුදු 2500කට එහා පැත්තේ අපි හැමතිස්සෙම අපේ ඉතිහාසය ගැන
1: කතා කරනවානේ.
0: අපි කියනවා අපේ ගල් වඩුව හිටියා කියලා. ඒ ගල් වඩුව ඔය සියුම් නේද? කළු ගල් වල සියුම් කැපුම් කරන්න. ඉස්මතු කිරීම කරන්න. දැන් අපි ගත්තොත් එහෙම කලාවැව ළඟ තියෙන අවුකන බුද්ධ ප්‍රතිමාව. ඒකේ තියෙන සියුම් ඒ හැම නිර්මාණයක්ම එළියට ගන්න පාවිච්චි කරපු ආයුධ අතරේ මිටිය කියන එක තිබිලා තියෙනවා. ඒකේ ස්වභාවය ලොකු යකඩ කුට්ටියකට ලී මිටක්
1: ගහලා
0: හිටපු ගමන් ඕක මවා ගන්න පුළුවන්. අපි දැන් දැනටත් පාවිච්චි කරන එකක් තියෙනවා කුළු ගෙඩිය.
1: කුළු ගෙඩිය. ඔව්.
0: කුළු ගෙඩියේ ඩබල් මොකද ඒක කියන්නේ?
1: පොඩි වර්ෂන් එක.
0: පොඩි වර්ෂන් එක. පොඩිම වර්ෂන් එක තමයි මිටිය කියලා ගන්න පුළුවන්. හරි. අරක දෑත බදලා දෙන්න ඕනේ. මේක හිමින් ටා ටා ටා.
1: පොඩි තට්ටුවක් ගන්න දේ.
0: ගාලා ගන්න. ඇණයක් ගන්න. අපි මිටියක් පාවිච්චි කරනවා. ඕක යනවා ඒ වගේ සෑහෙන අතීතයට. හැබැයි අද වෙනකන් ওই මිටිය වෙනස් වෙලා නැහැ. දැන් ඕක මිටිය වෙනස් වෙලා ගැන ඕන කාටද කියන්න පුළුවන්. ඕක ඇවිල්ලා මිට දැන් හැඩයිනේ. පොලිෂ් කරපු ඒව හරි. හැබැයි ඒ ස්වරූපේම තමයි. තට්ටුව එකයි. හරි. ඊට පස්සේ ගත්තම තව දිනවා ඔය හැංගර් එක කියලා අපි පාවිච්චි කරන ඇඳුම් දාන.
1: ඔව්.
0: ඕකේ ඉතිහාසය වහගෙන යනකොට 1903ත් හැංගර් තිබිලා තියෙනවා. ඒක ලී හැංගර්. හා
1: හා.
0: ඒ කාලේ රජතුමාගේ ෂර්ට් එක හොදලා
1: ෂර්ට් එක
0: සමහර රජතුමාගේ උඩු ඇඳුම
1: සලුව. මොකද අර උඩින් දානකද කෝට් එක වගේ
0: එක. ඒක කියන්නේ
1: මොකද?
0: දන්නේ නැහැ අපි අදලනේ. ඔනේක නෑ බිසවගේ මොකක් හරි ටී-ෂර්ට් එකක් බ්ලවුස් එකක් හොදලා ගෙනල්ලා එල්ලන්නේ රජවාසලේ මෙහෙම සඳළු තලේ හැංගර් එකක දාලා.
1: හරි.
0: ඔය කියනකොට ඔබ හිතනවා මේ ඉතිහාස නෑ ඒ කාලේ හැංගර් තිබිලා
1: තියෙනවා.
0: අපි මේ කතාවට මේ වෙන පොඩි ආරෝපණයක් ගත්තා. ඒ එහෙම සිද්ධියක් මවලා. ඒ කාලේ තිබිලා
1: තියෙනවා. නැත හරි මේස කොහොමද ඇඳුම් එල්ලන්නේ නේ?
0: ඔව්. මැලේ ඔහේ
1: හැබැයි
0: දන්නවා ප්‍රාථමික අවදි වල ගස් උඩ තාප්පි ඕගොල්ලන් තාම ඉන්නේ. අපි සමහරලාට තාම ඉන්නේ ප්‍රාථමික යුගයේ තමයි. දැන් උදේ රෙදිවන්ල ඇති තාපවල් උඩ ගියා පැත්තේ වැටේ මල් ගස් උඩ වාහනේ පාක් කරොත් වාහනේ උඩත් බොනට් එක උඩ ඊරාට ඇඳපු සරම වනලා ඔන්න අපේ අපි කොච්චර
1: බයික් එක හැන්ඩල් ගොඩ ටවල් එක
0: උදේ බයික් එක ගන්න හදනකොට මෙන්න පොඩි එකාගේ යටකලි සමක් ආ තව තව ඒ ඕගොල්ලෝ ඉතින්
1: හිතා ගන්න නේ අපිට ඉතින් ඔක්කොම කියන්න බෑ
0: ඔන්න ඕක හැංගර් එකේ ඒ කාලේ ඉඳන් ඇවිල්ලා 1903 ඉඳලා හැංගරේ තිබිලා
1: තියෙනවා
0: හැන්ද හැන්ද ඒ කාලේ අතීතේටම ඇතැයි.
1: හැන්ද නම් තිබ්බ තමයි නේද ඒ කාලේ නම් ගොඩක්.
0: ඔව් දැන් බලන්න ඔය අපි ඔය ගෝත්‍රික යුගවල ඇවිල්ලා එක එක යුග මානවයා එක එක යුග පව කරගෙන ඇවිල්ලා දඩිය මේ ගිහිල්ලා ඇවිල්ලා අත හොදන්න තු ගෑම කන්න. මොකද්ද ක්‍රමේ?
1: හැන්ද හා
0: ඒකට මොකක් හරි මුලින්ම පාවිච්චි කරලා තියෙන නිකන් කූරක් වගේ. ඒකෙන් ඇනලා ගන්නවා. හරි?
1: ගෑරපුව වගේ.
0: ඒකේ ප්‍රාථමික අවධිය ගත්තම නිකන් පොඩි උල් සහිත කූරක්.
1: ඕල්ඩ් වර්ෂන් එක.
0: හැබැයි ඒකෙන් සමහර ඒවා ගන්න බෑ. අල කෑල්ලක් මස් කෑල්ලක් වගේ ඇනලා ගත්තයි.
1: ඔව්.
0: ඒකේ තියෙන අර හොදි ගතිය ගන්න
1: බෑනේ.
0: ඒකට හදන්න ඕන වුණා ඒ උල් ගතිය නැතුව අන්න අර කියන මේ ඒ කූරෙම යටකොටස පොඩි නිකන් පැතලි හැඩයකට ඔන්න හැදුව හැන්ද පොල්කටු හැන්ද මෙත වගේ සිංදුගුත්ති පොල්කටු හැන්දි. ඊට පස්සේ එතනින් පස්සේ තව එක එක විවිධ ලී වර්ග පාවිච්චි කරලා හැන්දි. අද වෙනකොට ඔක ප්ලාස්ටික් හැන්ද වෙනකන් ඇවිල්ලා ඇලුමිනියම් වෙනකන්.
1: අය දැනුත් ඔය ප්ලාස්ටික් හැන්දි තියෙන්නේ මේ මේ ලී ලී හැන්දි.
0: එක එක ඒවා තියෙනවා. දැන් ආයෙ තියෙනවා අර බිස්කට් හැන්ද. ඒ කියන්නේ මොනවා හරි කාලා හැන්දක් කන්න. ඉතින් හැන්ද ගත්තමත් එහෙම ඈත ඉතිහාසයටම යනවා. එතකොට ඉන්දි කටුව. ඉන්දි කටුව කියන එකේ එහෙම මුල් වර්ෂන් එකක් තිබිලා තියෙනවා. ගස්වල ලී එහෙම නැත්නම් කෝටු වගේව අරගෙන ඒවා ඊටාම සියුම් විදිහට ඉරලා ඒකට පොඩි සිදුරක් මේ පැත්තේ කෙරවලෙන් දාලා ඒකට තමයි ඒ කාලේ ওই නූල් හරි කෙඳි හරි පාවිච්චි කරලා ඒක තමයි මෙහෙම රෙද්දේ මෙහෙම ගහලා මෙහෙම ආයි ගහලා මෙහෙම ගහලා එහෙම මේ මේ මේවා කරගෙන තියෙනවා.
1: අඳුම් ඇහුවේ
0: මුල් කාලේ සතුන්ගේ සම්වලට. හරි. එතකොට මේ ඉන්දි කටුව ඊට පස්සේ තමයි ඔය කියන ඔය يعني යම් කිසි මේ මේ මේ වහකින් හදලා තියෙන්නේ. දැන් තියෙන ඔක ඔක යකඩද මොනවද ඔය හදලා තියෙන්නේ?
1: කද්ද වන්දන නේ ඔක්කොම මික්ස් එකක් නේ.
0: ඉතින් ඔය ඔය ඇවිල්ලා ලෝකේ කරපු හොඳම අදටත් පවතින නවෝත්පාදන. ඉතින් ඒවා කාලයත් එක්ක යම් යම් හැඩතල වෙනස් වුණත් ඒවෙන් කරන කාර්ය එකමයි. හා ඉදි කඩු ගත්තම පොඩි ඉදි කඩු තියෙනවා, මැෂින් ඉදි කඩු තියෙනවා, ගෝණි ඉදි කඩු තියෙනවා. එහෙම එක එකව තියෙනවා.
1: දැන් පොඩ්ඩක් ඒ ක්‍රම ටික ලේසි වෙලා තියෙනවා.
0: ඊට පස්සේ ඒක මැෂින් එකකට දාලා චක් චක් චක් චක් චක් චක් චක් චක් චක් චක් චක් ගාලා මහනේවා තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔය කාගේ හරි නේද? පළවෙනි මුල් කාලේ අදහසක් තමයි අද වෙනකොට ඔය කියන තැනට අවිල්ල තියෙන්නේ. ලෝකේ හැම වෙලෙම වෙනස් වෙනවා. සමහර ඒවා තියෙනවා. ඒ වෙනස්කම් ලොකුවට කොච්චර වෙනස්කම් සිද්ධ වුණත් කරන කාර්යයන් ඒකමයි.
1: ඔයාට හිතෙන්නේ නැද්ද අපි දෙන්නත් නිකන් මොකක් හරි අලුත් දෙයක් හොයාගත්තොත් හොඳයි කියලා?
0: මේ රස්සාව නවත්තල
1: නෑ, මේක තියාගෙන කර නැත්නම් අපිට හරි නෑනේ.
0: අපිට හොයාගන්න
1: අපිට හරි ගියේ නැත්නම් එහෙම
0: බලමුනේ, බලමු, කල්පනා කරලා බලමු. 8:11 වෙලාව.

0: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
8: පරමාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පරමාරු වෙන්න.
7: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
9: 8:22 වෙලාව අපි ඔයාලට හැමතිස්සෙම මතක් කරන කාරණාව තමයි කීයක් හරි හම්බ කරගත්තට පස්සේ ඒක කී කොහේ හරි කාලඟ හරි පරිස්සමට තියනවා කියන එක. මට ඉස්සර සැලරි ගත්තම් මට මතකයි මං ගිහින් අපේ අම්මා අතට දෙනවා.
10: හා දන්නවනේ පරිස්සම් කියලා.
9: පරිස්සම්. මොකද තාත්තා ඒක කරනවා මම දැකලා තියෙනවා.
10: හ්ම්.
9: පඩිය ගත්ත ගමන් අම්මා අතට ගෑනලා දෙනවා. අම්මා තමයි මාසෙට අදාළ තාත්තගේ වියදම් ටික බැලන්ස් කරන්නේ.
10: හා.
9: ඉතින් තාත්තට හිතූ මනාපෙට පාටි දාන්න එහෙම බෑ.
10: එහෙ දැන් කරන්න බෑ.
9: ඔව්. මොකද අම්මා තමයි කෙලින්ම
10: අයියචර මෙච්චරක් ඇති.
9: මට හැන උදේ සමාර්දාස තාත්ත කියනවා මේ රුපියල් 500ක් දෙනවා.
10: අනේ බෝ
9: මොකද මේ අලුතෙන් ෂර්ට් එකක්.
10: අනේ
9: ෂර්ට් එක
10: මොකද ෂර්ට් එක
9: ඔය තියෙන එක අදින්. එහෙම නෙමෙයි ඇත්ත කියන්නේ නෑ. අද අපේ ඔෆිස් එකේ යාළුවෝ. ඔය යාළුවෝ මොකද හවසට? ඔව් හවසට. අයි බොන්නද?
10: දෙන්නේ සත පහක්.
9: අර තාත්තා හම්බ කරගෙන ආපු සල්ලි. හරි. ඊට පස්සේ ඉඳලා හිටලා මේ 500ක් ඕනේද? ආ දීපා. එදායි ලොම් දුන්නේ?
10: දුන්නේ
9: නෑ නෑ උනාට කමන්නේ නෑ. රුපියල් 500ක් තියෙනවා. 500ක් නේ 1000ම
10: තියෙනවා.
9: ආ. අද එහෙනම් කමන්නේ යාළු හම්බෙලේනෝ.
10: අනේ.
9: හැලෝ ගෙදර ඔය ගෘහමූලික තාත්ත වුණාට කොහොමද අම්මනේ ඔය මැනේජ්මන්ට් එක
10: කරන්නේ?
9: ඒක හරි ආදරණීයයි. අද කාලේ වගේ නම් අම්මලා තාත්තලා ඕක කරන්න ගියොත් එහෙම අපි ඔය අපි ඒ කාලේ කරපු අම්මලා තාත්තලා කරපු අද අපි අපි කරන්න ගියොත් නිකසාදින් තමයි නතර.
10: දැන් තාගේ කවුද සැලරි එක මැනේජ් කරන්නේ? අම්මිද?
9: නෑ කීප දෙනෙක් කරා. හරි
10: හරි
9: බැංකුවේ මැනේජර් කරනවා.
10: හරි
9: සැලරි එක ගිය ගමන් එහෙම මැනේජ් කරලා කපා ගන්න තිනව
10: කපාගෙන ඉතුරු ටික තමයි දෙන්නේ.
9: ඔව් දැන් මගේ බැංක account එක මම දන්නවා ආයේ 100%ක් මං ඉල්ලුවත් සල්ලි ගන්න බෑ.
10: අර අම්මිල් අම්මි දඟ දැම්මද වගේ තමයි නේ
9: දෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මාර පරිස්සම්. මම ගිහිල්ලා රුපියල් ලක්ෂ දෙකක් ගන්න ගියොත් ඒගොල්ලෝ අපේ අම්මගේ තාත්තගේ විවාහ සහතිකේ ඉඳන් ඉල්ලනවා. ඉතින් ඒ තරම් පරිස්සම්.
10: පරිස්සම්.
9: මොකද මේ කාලේ හැකර්වරු අතර සල්ලි යන්න පුළුවන්. වෙන වෙන අය අපි වගේ පෙනී ඉඳලා සල්ලි අදින්න පුළුවන්.
10: ඔව්.
9: ඔය කියන ඔක්කොම හින්දා. දැන් RDB එකේ අපි කියන ඕගලන්ට FD එකක් ඕපන් කරන්න කියලා. ඇයි එහෙම කියන්නේ?
10: ඔය කියන ප්‍රශ්න මුකුත් මෙතන නැහැ. වෙන කාටවත් ඇවිල්ලා ඔයගලංගේ සල්ලි ගන්න බෑ. හැකර්ස්ලට අහු වෙන්නේ නැහැ. වෙන කවුරුත් ඇවිල්ලා හොරකම් කරන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ.
9: ඒ නිසා RDB බැංකුවට එන්න හොඳම පොලි අනුපාතයක් මේ දවස්වල දෙන්නේ RDB එකේ ශාඛා 272යි රටපුරා. හරි. එතකොට RDB එක අර කිව්වාගේ හොඳ රේට් එකක් දෙනවා මාස 3 6 9 විදිහට ඔයාලට පුළුවන් මේවා එක ඕපන් කරන්න. ඒ වගේ මතක් කරනවා මේ පෑදිත් අපි පැල්ලත නිෂ්පාදක ගැන අපි කිව්වා පැල්ලත කිරිපිටි පැකට් එකක් කියලා කියන්නේ ලංකාවේ අපිට වග කියන ගුණාත්මක කිරිපිටි අවශ්‍යතාවයේ සපුරන නිෂ්පාදන ආයතනයේ පැල්ලත. පැල්බත්ත නොහිටින්න අපි මොන්නේ වස විස සහිත කිරිපිටි
10: අනිවාර්යයෙන්ම කිසිම ගුණක්
9: නැහැ. ඔව් DCD අඩංගු කිරිපිටි පැකට් වෙළඳපොලේ තියනවා කියලා වට මතක ඇති මීට අවුරුදු 10කට 11කට එහා පැත්තේ ලොකු කතා බහක් ගියා. ඒ කාලේ මිනිස්සුන්ට එහෙම නැත්තම් අපි ආදරණීයන්ට උදේට මොන කිරි වීදුරුව සම්බන්ධ සැකයක් තිබ්බා. ඒ සැකේ නැතිකලේ පැල්ලත නිෂ්පාද. ඉතින් කිරිපිටි විතරක් නෙවෙයි අයිස්ක්‍රීම් යෝගට් බටර් වගේ හැම එකක්ම දැන් පැල්ලත්ත කියන නමින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කෑම සම්බන්ධ කතා කරනකොට හැමතිස්සෙම කියන එක තමයි ඔය දැන් ගෙවල් වල අපි හැමෝම නිතර කන්නේ නැති කෑම වර්ග වලට හරි කැමතිනේ.
10: ඔව්.
9: උළුඳු වඩේ එකක්.
10: ඔව්.
9: හොඳ උළුඳු වඩේ එකක්. කන්න නම් අපි දන්නවා එහෙම තියෙන හෝටල්
10: තියෙනවා.
9: ඔය සයිවර් කඩේකට ගියොත් නේ. එහෙම තැනක තමයි මේ රසය ගන්න පුළුවන්.
10: ඔව්.
9: ගෙදර මේක හදන්න පුළුවන් ඔයා ට්‍රයි කරලා නැහැ නේ?
10: ඔව් හොඳ දෙයක් හම්බෙලා නැහැ හරියට හදන්න.
9: උඳු පිටි වලින් නේද උළු වඩේ හදන්නේ?
10: උඳු පිටි.
9: තෝසේ හදන්නෙත් ඒ නේද?
10: ඈ තෝසේ මිශ්‍රණි.
9: තෝසේ මිශ්‍රණි. ආයෙකට කියන්නේ තෝසේ මිශ්‍රණි.
10: ඔව්.
9: අරග වඩේ මිශ්‍රණි. විජේ නිවසින් එනවා ඔය කියන 100%ක් ස්වභාවික උඳු පිටි. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා ගන්න. ගෙදර උත්සාහ කරන සතියන්තයක් ඉන්නේ. ගෙදර එන කවුරු හරි නැහැ කියම එනවා. කඩෙන් කේක් එකක් ගේනවට වඩා නියමයි. වඩේ ටිකක් හදලා ප්ලේටි ටිකක් දෙන්නේ ගුරු දාලා.
10: අන්න වෙනසක් නේද?
9: නියමයි. සුපිරි.
10: හැබැයි හැමදාම ඒත් දන්නේ.
9: අන්න ඒකයි. විතරම නේද එන්න ගණිත් දන්නේ. නෑ ඇත්තටම මේ උළුදු වඩේ එකක් කියලා කියන්නේ නේ. හොඳ උළුදු වඩේ එකක් කන්න දැන් තැනක් නෑ.
10: ගොඩක් පාම් පිටි වලින් හදන්නේ.
9: පාම් පිටි කලවම් කරලා අර පොඩි නිකන් පොඩි රබර් ගතියක් එනවා එතකොට. නේ? හරි. ඒක ගැන මතක් කරේ අපි විජේ නිෂ්පාදනය ගැන මතක් කරන්න. ඒ වගේම අපි මෙතනදිම මතක් කරන්නම් ඔයාලට ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ඔයා ගන්න රුපියල් 40 ටිකට් එකට තියෙන දිනුම් අවස්ථා ගැන කියන්න ඕනේ. මොකද රටක් දිනවන ගමන් තමයි ඔයාලා ලොතරැයියක් අරගෙන තියෙන්නේ.
10: අපි එහෙම කියන්නේ ඔයා වියදම් කරන පුංචි රුපියල් 40ට ඔයාට දිනුමක් තිබුණා හෝ නැතා ඔයා රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙන හින්දා. වකුගඩු අරමුදල රාජ්‍ය සේවා, එතකොට සමාජ සේවා, ක්‍රීඩා අරමුදල මෙන්න මේ වගේ රාජ්‍ය සේවා ගණනාවක් පවත්වාගෙන යන්න ඔයා දන්නව නැති වුණාට ඔයාගේ මේ පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් දීලා තියෙනවා.
9: එමනම් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන හදත් විශ්වාස කරනවා වගේ කෝටිපති ලක්ෂපති සීනස බෑ කරගන්න 8:29යි.
11: වෙලාව ඔබ වෙත ගෙනාවා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානයයි
1: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට් ලකන්ද Radio ITN.

0: 8:34 සින්දුවක් කියන්න හිතන හැම වෙලාවකම
1: කටවහ ගන්න. ඔයා නම්
0: හැබැයි ලස්සන සින්දු කියන්න පුළුවන් අයට
1: අපි අවස්ථාවක් දීලා තියෙනවා.
0: අපි දීලා තියෙනවා හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඒ තමයි ඔයා මේ වෙනකොට දන්න ලක්ෂණ ගෝල්ඩන් වොයිස්. මේකේ සින්දු කියනවා හිතාගන්න බැරි තරම් ලස්සන.
1: හිතාගන්න බෑ මෙච්චර ලස්සන වොයිසස් කොහෙද මෙච්චර කල් තිබ්බේ කියලා.
0: ඔව් දැන් වට පළවෙනි වටේ තාම තරඟ යනවානේ.
1: ඔව් පළවෙනි වටේ තරඟ තමයි තාම යන්නේ.
0: කවුද දින්නේ? හ්ම්? දන්නේ
1: නැහැ. දන්නේ නැහැ නේ.
0: දන්නේ.
1: පිටන්නේ. පිට කියන්නේ.
0: හරි මේ කොහොම වුණත් ලක්ෂණ ගෝල්ඩන් වොයිස් මේ දවස්වල අපි ජයග්‍රහකින්ගේ නම් මෙහෙම ප්‍රකාශයට පත් කළා. Facebook post එහෙම යනවානේ.
1: ඔව්.
0: එතකොට ඒව හැම ෂෙයා කළා නේ. ඒගොල්ලන්ට පොඩි කැම්පේන් එකකට පොඩි සපෝට්
1: එකක් දෙන්න.
0: නිකාන් තියෙන Facebook page එකනේ වාගේ.
1: සල්ලි යන්නේ නෑ නේ.
0: ඔක පොඩ්ඩක් ෂෙයා කළා සපෝට් එකක් දෙන්න. ඔයාගේ ගමේ කෙනෙක් ඔයා දන්න කෙනෙක්. ලංකාවේ කවුරු හරි කෙනෙක් තමන්ගේ හැකියාවෙන් ගොඩ යනවා නම්.
1: ඔව්.
0: ඒක වටිනවනේ. දැන් අපි මතකයි ඔය ලංකාවට රියැලිටි ආපු කාලේ මුල 2007 2006 කාලේ අපි රෑට TV එක ඉස්සරහ හතාමා රට වෙනකොට.
1: ඔව්.
0: රෑ 9 වෙනකොට. ඔන්න ඒ කාලේ ශිහාන් මිහිරංගල.
1: හා.
0: ඊට පස්සේ අජිත් බණ්ඩාරල. මලිත් පෙරේරල. අමිලා නදීෂානි. ගෑනි මදූෂා.
1: ප්‍රදීප්
0: රංගන. අමිල පෙරේර. කටපාඩම්. හා. සංක දිනෙත්.
1: සංක දිනෙත්. දැන් බලන්න ඉන්න තැන.
0: සංකට මම ඒ කාලේ කැමති නෑ.
1: ඇයි?
0: මං ඉස්සර කැමති නෑ. හරි.
1: සංක වෙන්න.
0: ඉස්සර මේ. ඇත්තට මං එච්චර කැමත්තක් නෑ. මං ඉස්සර කැමතිම සුරේන්ද්‍ර පෙරේරට. ඊට පස්සේ ඔන්න ආයාව උදේ සින්දුල. ඊට පස්සේ ආවා රවීන් කනිෂ්ක. මොන රියැලිටි ලංකාවේ. ඒ කියන්නේ අපේ සහෝදර නාලිකාවලින්ගේ රියැලිටි.
1: ඔව්.
0: ඊට පස්සේ එතනින් පස්සේ ඔන්න ආවා අපේ ආවා මේ ස්වර්ණ රාත්‍රිය. ITN ස්වර්ණ රාත්‍රිය. ඒ කාලේ අපි ගෙදර. අපි බලන් ඉන්නවනේ තිස්ස ජයවර්ධන අයියලා. ඉන්දික ලියනගේ අයියලා. හා තව හිටියා ගොඩක් අය හිටියා. ඉතින් ඊට පස්සේ අපේ උද්දික ප්‍රේමරත්න.
1: ඔව්.
0: එයා ආපු බෑන්ඩ් මේ ෂෝ එක මතක ඇති. රන්තරු බෑන්ඩ් ෂෝ. මාත්‍ර බෑන්ඩ් එකකින් ආවේ මට නෑ පොල්ගාවිල හොරයිසන් වගේ.
1: හොරයිසන්
0: එකකින් ආවේ. එතකොට සුරේන්ද්‍ර තමයි මාත්‍රයකින්
1: ආවේ.
0: එහෙම ඇවිල්ලා යා බෑන්ඩුත් ගහලා ඊට පස්සේ රියැලිටි එකට ගිහිල්ලා තමයි යා චරිතයක් උනේ. හරි. ඔය රියැලිටි වලට මාර දේවල් කරන්න පුළුවන්. අපි හිතන්නේ නැති දුර ගෙනියනවා. දැන් ගත්තොත් සුපුන් පෙරේරා. රියැලිටි එකකින්
1: ආවේ.
0: නිලාන් හෙට්ටි ආරච්චි.
1: ඔව්.
0: අංජලි හේරත්.
1: ෆැලන්.
0: ෆැලන් ඇන්ඩ්‍රියා. නුවන්දිගා සේනාරත්න. තව කවුද?
1: රවින් තාරුක.
0: රවි රොයිස්ට. කවුද දැන් ලංකාවේ ඉන්න ලංකාවේ උඩ
1: සුමීර
0: සුමංග.
1: අන්න වොයිස් එක.
0: හා පිස්සු හැදෙයි සඳ බම්පේ කිව්වා. රයිට් මේ අපි ඉන්දිකායගේ සින්දුවකට යන්. ඉතින් ලක්කඩ ගෝල්ඩන් වොයිස් සරහා ආපු චරිතයක් ගැන ඔගලන්ට තව අවුරුද්දකින් කියන්න පුළුවන්.
1: ඔන්න ඒ වගේ තරු තමයි අපිත් බිහි කරන් ලෑස්ති වෙන්නේ නේ.
0: මෙන්න අර අතරේ ඉන්නවා ලක්කඩේ. ලක්කණෙන් ආපු.
1: එන්න මෙයා.
0: XYZ. මන්ටික දාගන්න.
1: කාටද ආඩම්බර?
0: ඉතින් මරු වැඩක් මේක. ඉතින් ඕගොල්ලෝ පොඩි සපෝට් එකක් දෙන්න. මොකද ඕගොල්ලෝ ඒ තරමට හරිම නිහතමානී.
1: කාගේ
0: හරි දක්ෂතාවයක් අගයන්න ලයික් එකක් දාන්න පෝස්ට් එකක් දාන්න.
1: ඔව් දන්න කියන කෙනෙක් වෙන්න ඕනේ නෑ. එයාගේ මේ හැකියාව හොඳයි නම් ලස්සන සින්දු කියනවා නම් ෂෙයා කරන්න ලයික් කරන්න.
0: අපි හිතමු ඕගොල්ලන්ට එනවා මේ කම්පිටිෂන් එකේ SMS කරලා ඒගොල්ලංග
1: ඉස්සරහට ගෙනියන්න.
0: දිනවා. ඔගොල්ලෝ SMS එක නොගහ ඉන්නවද?
1: නෑනේ.
0: ගහනවද?
1: ගහනවනේ.
0: නෑනේ.
1: අපේ රට මිනිස්සු හරි හොඳයි.
0: ඔයා කුපියලක් වියදම් කරන් කාට හරි SMS එකක් ගහන්න. නෑ. අනිවාර්යෙන් SMS එකක් ගහනවා. එහෙම කාලයක් තිබ්බා. එහෙම කොච්චරනේ.
1: ඔය රීලෝඩ් දාදා SMS කරනවා.
0: සමහර ගායිකාවොත් ඒගොල්ලන්ගේ ෆැමිලි වලින් වියදම් කරලා ඉඩ කඩන් විකුණලත් SMS කියපුවා. නෑ මේක ඇවිල්ලා හරිම විනීත භාවයෙන් යන වැඩක්. ඒ නිසා අපි ඉතින් මේ ඔයගලන්ට කියනවා ඔන්න අදත් තවස එකට ගෝල්ඩන් වොයිස් අහන්න. හරි සින්දුවට යන්න. මොකක්ද දහන්නේ අපි? අපි ආමු මේ ඉන්දිකයියගේ සරා සඳහා.
1: හා ආමු ආමු.
0: රයිට් මේ දවස්වල ඉතින් වැඩිපුර ඇහෙන සින්දුවක්. 8:38.

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: පිළිපිනමලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011176679
3: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 11 කරවිට ජාතික පාසල නෙවිතිගෙන
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
7: උදේ 8:45
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
10: මම නම් දැන් මානම රිලැක්ස්
11: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
12: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber
5: Lakhanda Radio ITN.

0: අටයි විනාඩි 51යි වෙලාව. මේ දවස්වල තියෙන දැඩි උණුසුම නිසා ඔයා මතක තියාගන්න තාප ආඝාතය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ 2015 මේ වගේම දැඩි උණුසුම් කාලගුණයක් තිබුණ දවස් තිබුණා. දැන් ඔය මේ මතක් කරන්න ඕනේ, දැන් මේ හાર્ට් ස්ට්‍රෝක් කියන එක තාප ආඝාතය. හાર્ට් ස්ට්‍රෝක් නෙවෙයි, හීට් ස්ට්‍රෝක්.
1: මං හිතුවා හાર્ට් ඇටැක් කෙනෙක් කියලා දන්නේ කියලා.
0: කාට හරි හිතෙන්න පුළුවන් මේ දවස්වල හાર્ට් ඇටැක් එහෙම වෙන. ඔව්, එහෙම එකකුත් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: හાર્ට් ස්ට්‍රෝක් එකක් එන්න පුළුවන් ඔය හීට් ස්ට්‍රෝක් එක නිසා. හරි.
1: ඔව්.
0: අද මේ පුවත්පතකගේ ආටිකල් එකක මම මේ කියන කතාව කියන්නේ. සාමාන්‍යයෙන් ඔය උෂ්ණත්ව මාන වලින් අපේ මේ දවස්වල ඇඟේ හීට් එක දැන් අර උණ හැදුනම තියෙන.
1: ඔව්.
0: ඒ වගේ මැලන බැලුවොත් සෑහෙන රස්නේ. ඒ නිසා අධික උෂ්ණත්වය නිසා මිනිස් සුරේ තරල සහ ජාලීය පදාර්ථ ඒවා අඩු වෙලා සෞඛ්‍යට හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා
1: කියනවා.
0: එතකොට ඔය මුළු ලෝකයේම ජීව විද්‍යාඥයෝ මනෝවිද්‍යාඥයෝ විසින් අවධානය යොමු කරලා තියෙන කාරණාව තමයි අධික උණුසුම නිසා ශරීර ඉන්ද්‍රියන්ගේ පමණක් නෙමෙයි මානසික ආවේගවලද බරපතල වෙනස්කම් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට තරහ එනවා හොඳේ.
1: ආතතිය වැඩි වෙනවා.
0: ඔව්, දැන් ඔෆිස් එකේ වැඩ කරනකොට එහෙම පරිස්සමයි. දැන් සමහර ඔෆිස් වල ඉන්නවා නිතරම තරහ අරගෙන ඉන්නේ.
1: විහිළු එහෙම කරන්න යන්නේ මං
0: කොටකන්නේ. තරහ ගත්ත ගමන් ඉන්නේ. අපිත් ඉන්නවනේ.
1: ඉන්නවා ඉන්නවා.
0: මතක් වෙනව නේද කපට කියපු ගමන් එනව නේද ඔළුවට. ඉන්තුර එනව නේද. මූණ දෙක කරගෙන ඉන්නේ.
1: මේ
0: පොඩියට මොනාරි කිව්වම ඇති ඇවිලිලා යන්න. ගෙවල් වල එහෙම ප්‍රශ්න අරගෙන එනව ඔෆිස් එකට. ඇවිල්ලා අපිත් එක්ක ඇරියස් කව ගන්න. ඒතකොට මේ දවස්වල ඒගොල්ලන්ගේ එක ඩබල් වෙලා.
1: ඩබල් වෙලා තියෙන්නේ.
0: ඒතකොට හීට් එකේ ඉඳ ඕගොල්ලොත් මේ අවුල් වෙලා ඉන්නේ. හරි. ඉතින් ඒ හින්දා යුදමය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් පරිස්සම.
1: ගුටි පැටු හුමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා විහිළුවම කරන්න යන්න එපා. ඒ වගේ කට්ටියත් එක්ක මේ දවස්වල.
0: ඔව්. වතුර බොන්න නිතරම මේ ලාපාට ඇඳුම් අඳින්න කියලා කියනවා.
1: කුඩයක්, තොප්පියක් ඒ වගේ අනිවාර්යෙන් අරගෙන යන්න එළියට යනකොට.
0: හරි. මේ අවුවට නම් යන්න එපා. කළු වෙලා මැරෙන්නේ. කළු වෙලා මිනිස්සු මැරෙන්නේ නැහැ නේ සමහර. මේ පාර නම් කළු වෙලා තමයි මැරෙන්නේ.
1: මානසිකව වැටිලා.
0: මානසිකව වැටිලා. දැන් වාගේ පෙනුම කියන එක ඔය තරමට හිතනවා. අපි ඒ නිසා තමයි සෙට් ගේන් ගැන මතක් කරන්නේ. කැප්ෂුවල් එකක් එහෙම නැත්නම් ක්‍රීම් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් මේකේ තියෙන සියලු විටමින් විශේෂයෙන්ම කොලජන් විතරක් නෙවෙයි එතනින් එහාට විටමින්ස් ගණනාවක් එක්කයි සෙට් ගේන් ඔයාව ඔයාගේ
1: හොයාගෙන එන්නේ. ඔව්,
0: පරිස්සම් කරලා.
1: කැප්සියුල් ගැන මතක් කරනවා නම් විටමින් A, විටමින් C, විටමින් E, බයොටින්, ඒ කියන්නේ විටමින් B7, සින්ක්, එතකොට අයන්, මෙන්න මේ වගේ විටමින් ගණනාවක් තියෙනවා. ඒ වගේම ක්‍රීම් එක ගැන කතා කරොත් නයිසිනමයිඩ්, ඇලෝවෙරා, වර්ජින් කොකොනට් ඔයිල්, විටමින් C, විටමින් E, එතකොට සැෆ්රන්, මෙන්න මේ වගේ සමට අවශ්‍යම කරන විටමින් ටිකක් තමයි මේ කැප්සියුල් වලයි ක්‍රීම් එකේ තියෙන්නේ. ඉතින් ඔයාගේ හැමදාම තරුණව තියාගන්න ඔයාට ඕනේ නම් ඔයා සෙට් ගේන් තෝරගන්න ඕනේ. මේකෙන් අපේ හැම වයසට අනේක පාලනය කරනවා. හැමදාම හැම තරුණ විදිහට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි හැමේ තෙතමනේ කියන එකත් ගොඩක් ආරක්ෂා කරලා දෙනවා.
0: ඒ සෙට් ගේන් ගැන මතක් කරේ. ඒ වගේම පැල්ලත් නිෂ්පාදනය ගැන මතක් කරනවා. පැල්ලත් යෝගට් ගන්න පුළුවන් වාට රට පුරා තියෙන අවුට්ලට් වලින්, සුපර් මාකට් වලින්, ගේ ළඟ තියෙන කඩෙන් ඕනම තැනකින් නැවුම් යෝගට් එකේ රස බලන වාට පැල්ලත් ගැන මතක් කරේ. RDB මේ දවස්වල වාට කියනවා FD account එකක් open කරනවා නම් හොඳම රේට් එක දෙන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ චාන්ස් එක ගන්න. මොකද මාස 3-6-9 විදිහට ඔය ශාඛා 272 දී ඔයාලට FD එකක් ඕපන් කරන්න අවස්ථාවක් තියෙනවා රාජ්‍ය සුරක්ෂිත භාවය සහිතව. ඒ වගේම රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරමු.
1: මේ දවස්වල මේ හැම තැනම විෂමද්‍රව්‍ය අල්ලනවා. එතකොට ජාවාරම් කරන අය අල්ලනවා, ඇබ්බැහි වෙච්ච කට්ටියව ගොඩ දා ගන්න බලනවා. ඉතින් මේ රටම එකට ජාතික මෙහෙවරට දායකත්වය ලබා දෙන්න ලංකාවේ ජීවත් වෙන පුරවැසියන් හැටියට අපිට පොඩි වගකීමක් තියෙනවා. ඒ තමයි 1927 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න ඕනේ. ඔයා එහෙම කෙනෙක් දන්නවා නම්, නැත්නම් ඔයාට හිතිලා ඔයා ඒ දෙන් ගොඩ එන්න ඕනේ කියලා ඔයාට හිතනවා නම් 1927 කතා කරන්න. මොකද මේ අපි ගොඩ දාන්න හදන්නේ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, අපි ළඟම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පුංචි කෝල් එකෙන් ඔයාට පුළුවන් ජීවිත දහස් ගණනක් බේරගන්න.
0: ඒ වගේම මේ වෙලාවේ මතක් කරනවා අපි ඊළඟ පැයට යන්න කලින් විශේෂ මතක් කරනවා ඔයාට රයිනෝ රූෆින් ෂීට් එක. මේක රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා එන්නේ. ඒ කියන්නේ අර සාමාන්‍ය ෂීට් එක වගේ නෙමෙයි, මැටි ලේයර් එක නිසා ඉතාම සුවිශේෂී. මොකද ෂීට් එක රත් වෙනකොට ගේ ඇතුළට දැනෙන උණුසුම පාලනය වෙනවා. ඒ වගේම තමයි මැටි ලේයර් එක ලස්සනටත් ආකර්ෂණීය පෙනුමක් දෙනවා.
1: ඉතින්
0: මේක නිකම්ම කියනවට නිකම් මැටි ලේයර් එකක් නෙවෙයි. ඒකට ඕන කරන්නේ තාක්ෂණික ක්‍රමවේදයන් එක්ක නේද? බලලා තමයි මැටි ලේයර් එක දාලා තියෙන්නේ. උඩ පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපනය. එතකොට ෂීට් එකේ පරිස්සම පෙනුම මේ හැමදේම දියසෙවල බැඳින්නේ නැතුව, පාසි බැඳින්නේ නැතුව නේ දීර්ඝ කාලීනව මේක පාවිච්චි කරන්න තියෙන අවස්ථාව තව වැඩි වෙනවා. ඉතින් ළඟම තියෙන ඒජන්ට් ළඟට යන්න වසර 60ක විශ්වාසයත් එක්ක තමයි මේ කියන රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ඔයාට හඳුන්වා දෙන්නේ. විජේ නිෂ්පාදනය ගැන මතක් කරනවා නම් කෑම රස කරනවා මේ පැයදී.
1: ඔයාට ගෙදර රසට කන්න ඕනේ නම් ඔයා කොහේ හිටියත් ඔයා පාවිච්චි කරන්න ඕනේ විජය කුළු බඩු නිෂ්පාදන. මොකද කෘතිම වර්ණක රසකාරක මේ මුකුත් මඩංගු වෙලා නැහැ. ඉතින් ඒ හින්දා බය නැතුව කඩේට ගිහිල්ලා නම කියලාම ඉල්ලන්න විජය නිෂ්පාදන.
0: 8:56 මේ සින්දුවත් එක්ක අපි යන්නේ ඊළඟ

0: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලකඩ ප්‍රවෘති සමගින් මම සමීරකාරිව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් ගුවනින්වත් ගුටුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුදීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දේවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේදී නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල් ලබා සිටි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අදාළියම් කාලයේ නාඳුනන පුද්ගලයෙකු මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඉන් බරපතල තුවාල් ලැබූ දරුවන් දෙදෙනා සහ ඔහුගේ පියා කළුබොයිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. එහෙත් දරුවන් දෙදෙනා මියගිය බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක සහ 17ක දරුවන් දෙදෙනෙක්. සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. ඔවුන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ 9/11 ප්‍රහාරයට අදට වසර 25ක් සම්පූර්ණ වනවා. 2001 වසරේ සැප්තැම්බර් 11 දින මෙම ප්‍රහාරය එල්ල වුණා. අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ මරාගෙන මැන්න ගුවන් නියමුවන් විසින් පැහැරගත් ගුවන් යානා අමරිකාවේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත පියසර කරවමින් මෙම බිහිසුණු සහ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළා. එහිදී පුද්ගලින් 2977 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් දින 9කට පසු එවකට අමරිකාවේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ත්‍රස්තවාදයට රේ යුද්ධය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ගත වූ වසර 25 ඇතුළත ලොව පුරා ත්‍රස්තවාදයේ මැඩපැවැත්වීමට සිය රාජ්‍ය විශේෂ මැදිහත්වීමක් සිදු කර ඇති බවයි අමරිකාව පෙන්වා දෙන්නේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.

0: නවයයි විනාඩි 8යි වෙලාව සුබෝදෑසන.
1: සුබෝදෑසන.
0: එදත් එයා උදේම රස්සාවට ගියේ හවසට ගෙදර එන්නම් කියලා.
1: කවුද?
0: අහගන්නකෝ.
1: හරි.
0: එයා කිව්වා හවසට එනකොට පොඩි දරුවෝ දෙන්නටත් මොනහරි අරගෙන උයන්නත් මොනහරි අරගෙන ඉන්නම් කියලා. මොකද අපි සාමාන්‍යයෙන් රැට එළියෙන් කන්නේ නැහැ. ගෙදර උයාගෙන මොනහරි කනවා.
1: පවුලෙ ඔක්කොමත් එක එකට.
0: ඔව්. ඉඳලා හිටලා ඉතින් එයා කියනවා මං කෑම ටිකක් අරන් එන්නම් කියලා. එදා අන්න එහෙම දවසක්.
1: හරි.
0: ඉතින් එයා එදා උදේ ලස්සන ඇඳලා කරලා සාමාන්‍ය විදියට රස්සාවට ගියා. ඒත් එයා ආපහු එදා හවස ගෙදර ආවේ නැහැ. පැය කීපයකට පස්සේ රෑ වෙනතුරුත් බලාගෙන ඉඳලා හිට මෙහෙට කෝල් කරලා බැලුවම ආරංචි වුණා. එයා ප්‍රහාරයකට අහුවෙලා ජීවිතක්ෂයට පත් වුණා කියලා. මේක ඇවිල්ලා අමරිකාවේ පෙන්ටගනයට ගහපු දවසේ. හරියටම කියනවා නම් 2001 සැප්තැම්බර් 11. අදත් සැප්තැම්බර් 11. 9/11 ප්‍රහාරයට අදට අවුරුදු කීයද? 2001 ඉඳලා ගණන් හදලා බැලුවම කීය?
1: කීය? 25යි.
0: අවුරුදු
1: 25ක් වෙනවා දැන්.
0: අවුරුදු 25ක්. අද සැප්තැම්බර් 11. 9/11. නවයයි 11 ප්‍රහාරය. එතකොට මේක රටම කතා වෙච්ච ප්‍රහාරයක්. මම මේ අර කතාව කිව්වේ එදා පෙන්ටගනේ ඇතුලේ වැඩ කර කර හිටවු. නේද? ඒ ප්‍රහාරය නිසා මිය ගිය කවුරු හරි කෙනෙක් හිටියා නම් අන්න එහෙම සිදුවීමුත් ඇති.
1: ඔව්.
0: මොකද ඔයාට මතක නම් ඔයා හරි පොඩි ඒ කාලේ. මීට අවුරුදු 25කට කලින්. මට අවුරුදු 13ක් විතර ඇති. පොඩි කාලේ මම දන්නේ නැහැ ওই පෙන්ටගනේ කියන්නේ
1: මොකක්ද.
0: හැබැයි මෙන්න ප්‍රවෘත්ති වලට පෙන්නනවා බිල්ඩින් එකකට ගහලා උඩ තට්ටුවකට ගහලා මේක ඇවිල්ලා පෙන්ටගනේ කියලා කියන්නේ අමරිකාවේ ආරක්ෂාව සම්බන්ධව වැඩ කරන ආයතනය. මේකට ගහලා තියෙන අහවල්ලු ඔන්න හොමම කතා ටිකක් ගියා. අද අපි මේ අවුරුදු 25කට පස්සේ මේක ගැන කතා කරනකොට අද මේක සැමරුම් එහෙම නැත්නම් ඒ මිය ගිය අය
1: අනුස්මරණය.
0: ඔව් ඒ අනුස්මරණ වැඩසටහනක් අද පැවැත්වෙයි. දැන් මේ කතාව කියනකොට 2001 සැප්තැම්බර් 11 වෙනිදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ජනෙල් සියල්ලම වගේ විනාශ වෙලා ගියා නම් ඒ ගිය වෙලාවේ ඉතුරු වෙච්ච දකුණු කුළුණේ 82 මහලේ තිබුණු එක වීදුරු කැබැල්ලක් විතරක් කිසිම හානියක් සිදු වෙලා නැති විදිහට ඉතිරි වෙලා තියෙනවා. මුල් කුළුණු වල ජනෙල් 43,600ක් විතර වර්ගාඩි 106කට අධික වීදුරු ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මේ සියලු සැප සම්පත් සම්පත් අතරින් සම්පූර්ණයෙන්ම වෙනස් නොවි හමු වෙලා තියෙන එකම වීදුරු ජනේලේ මේ දවස්වල ඩිස්ප්ලේ කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ ප්‍රහාරයෙන් පස්සේ ওই ග්‍රවුන්ඩ් සීරෝ වල මේ සිදු කරපු ඔය සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම් වලදී කම්කරුවන් විසින් මේක හොයාගත්තා.
1: කිසිම හානියක් වෙලා නැහැ කියලා.
0: වර්තමානයේ අවසන් කණුව සහ දිවි ගලවා ගත්තන්ගේ පඩිපෙළ. හරි? ලාස්ට් කොලම් එවැගේම සර්වයිවර්ස් ස්ටෑස් කියලා නම් කරලා මේවා ඩිස්ප්ලේ කරලා තියෙනවා අනුස්මරණ කෞතුකාගාරේ. ආරක්ෂිත පෙට්ටියක් තුල මේක මේ වීදුරු කෑල්ලත් පෙන්නලා තියෙනවා. ඉතින් බලන්න එදා උදෑසන තිබ්බ විදියටම ආයි ප්‍රහාරයෙන් පස්සෙත් ඉතුරු වෙච්ච ග්ලාස් එක තමයි මේ රවුම් කරලා කොටු කරලා නේද ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තිබ්බ 40,000කට අධික ජනෙල් ප්‍රමාණයෙන් ඉතුරු වෙච්ච එකම ජනෙලි. මතකද වාරේ සැප්තැම්බර් 11? නෑ
1: නෑනේ.
0: අපිට කොහෙදන්නේ අවුරුදු 25ක දේවල් මතක
1: නැහැනේ.
0: වියා ශ්‍රී ලංකන්ස්.
1: නැහැ ඉතින් හැම දේවලුත් එනවා නේ උදේට ගෙදරින් යන එක්කෙනා අවසර ගෙදර එනකන් අපිට විශ්වාස කරන්න බැරි කාලයක් තමයි මේ. දැන්ටත් එහෙමයි.
0: ඒක හරි. ඒක පාර ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ආ. සමහරවිට බොන වතුර වීදුරු හිර වෙන්න පුළුවන්.
1: අපි අර දවසක් කිව්වා වගේ.
0: ජීවිතය කියන එක ගැන අපිට එහෙම කාටවත් එහෙම කියන්න බෑ. ඒ නමුත් මේ අද මතක් කරේ අද අවුරුදු 25කට පස්සේ පෙන්ටගනේට ලැබිච්ච ප්‍රහාරය ගැන ලෝකේ කතා කරනවා. 9:11යි දැන් මං කියවෙලාව.

0: නවයයි දා හතයි වෙලාව ශ්‍රී ලංකා මේ කාන්තා ක්‍රිකට් ටීම් එක ගැන අපි කියුවනේ. ඒගොල්ලන්ට මේ පාරත් ආසියානු කුසලාන ෆයිනල් එකේදී හම්බෙන්නේ ඉන්දියාව. ඊයේ ඉන්දියාවයි බංග්ලාදේශයයි ගහපු මැච් එක ඉන්දියාව දින්නා. එතකොට ඒගොල්ලෝ ආයි අපිට මුණ ගැහෙනවා ඊළඟ ෆයිනල් එකේදී. හරි.
1: හරි.
0: රයිට්. ඒ කියන්නේ අපි දිනන්න ඕනේ හෙට මැච් එක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව.
1: සුබපතම්.
0: ඔක දින්නට පස්සේ තමයි අතෙන්දී ඉන්දියාව හම්බෙලා ඒක විසඳ ගන්න
1: තියෙන්නේ.
0: ඉතින් අසල්ලා සීන්ද ඔක විසඳ ගන්න පුළුවන් හේට.
1: හරි. දෙන්න ඕනේ දුවන්.
0: ලෙන්ස් ටෙක් ආයිකියා හොස්පිටල් එක ගැන මතක් කරන්න ඕනේ. අපි වාගේ ඇහි පෙනුම ගැන නිතරම කතා කරනවා. ඉතින් පෙනුම කියන එක ඉතාම වැදගත් කාරණාවක්. මොකද අපිට කොච්චර දේවල් ලැබුණත් නේද දැනුණත් වැඩක් නැහැ පෙවින් නැතුව.
1: පෙවින් නැත්තම්. බලන්න අපේ ඇහැට රොඩක් ගියාම එහෙම අපිට කොච්චර අමාරුද කියලා. අන්න ඒ වගේ තමයි මේ පණිවිඩේ ඔයාට අදාළ නැතනම් ඔයාට ඇස් දෙකේ කිසිම ප්‍රශ්නයක් නැත්නම් කමක් නැහැ. හැබැයි ඔයා දන්න කියන කෙනෙක්ට හරි ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ටග්ගල මේ පණිවිඩේ කියන්නේ ලෙන්ස් ටෙක් අයික හොස්පිටල් එක ගැන 0768 478 0112 785 858 තමයි කතා කරන්න ඕනේ. මෙතන ඇසේ සුදු ඉවත් කරනවා. එතකොට දියවැඩිය ආසයන තියෙනවා. එතකොට දියවැඩිය ආසයන තියෙනවා. ග්ලූකෝමා ආසයන
0: මිරිස්කුඩු පැකට් එක ගැන සිටසියක් ස්වභාවික මිරිස් රසය ගොඩාක් කාලාට මාළු එහෙම ගෙවල් වල හැදුවම තියෙන රහ කඩේ මාළු හොද්දේ නැහැ
1: නෑනේ රස පාට දෙකම තියෙන්න ඕනේ නේ
0: කියන්නේ මිරිස් මාළුයි රෝස් පානුයි
1: කොහමද ගැලපිල්
0: පොඩි අර පොඩි රෝස් පාන් එක තියෙන ඒකට හොඳ මිරිස් මාළු කරියක් හදලා ඔය කෙලවල්ලු බල මාළු පොඩි පොඩි මාළුනත් හොඳයි ඒ කරියයි කියන්නේ මාළු කෑල්ල නෙමෙයි වැදගත්
1: මේ හොදි
0: හොදි එක ඊට පස්සේ රොටියකට කොහොමද ආව් පිස්සු හැදී ඊට පස්සේ මාළු හොදි එක්ක මාළු හොදි රතු බතුයි පොල් ගාලා
1: අනේ
0: කාලා දිනා
1: නෑනේ
0: නියම කෑමක්
1: කන්න ඕනේ
0: මාළු හොදි රතු බතුයි පොල් සම්බෝලයි
1: නියමයි
0: ඊට පස්සේ තව දිනා සුදු බතුයි මිරිස් මාළුයි වට්ටක්ක පරිප්පු වගේ එකක්
1: පරිප්පු හොඳයි නේ
0: කොළමැල්ලුම වඩ මම පොඩි කාලේ කාපු කෑමක් කියන්නේ
1: මොකද
0: අපේ ගෙදර හදනවා රතුබතුයි බෝංචි මිරිස් මාළුයි කාත හැකි බත් මුට්ටියක්
1: අනේ හරි රස
0: හොඳට අනලා කන්න ඕනේ හොඳට අනන්න
1: ඕනේ
0: ඔය ආච්චිලා එහෙම ඒ කාලි
1: හොඳට හොදි දාලා
0: හා බෝ කන්න පුළුවන් බුරිය මෙන්න
1: අර ගුලි ගුලි හදලා
0: කියන්නේ කනවා කෑමක් මුන් ළමයිද කියලා අහලපාල මිසු මුන් ළමයිද
1: ඒ කියන්නේ සතියම ගෑව එක දවසින් කනවා
0: ඒ කියන්නේ මාළු කරියක් ඒ රහට හදන්න ඕනේ කොරක හැම දාලා තුද්දුල්ල උනොත් දාලා ඒ දැන් ඕක හදන්න බෑනේ
1: බෑ
0: කඩේ තියෙන මිරිස් කුඩු පැට් එකක් ගේන ඔය මොකක් හරි අතර අහුවෙන එක එන්නේ ඉතින්
1: අනිකර දිගන් පාට විතරයි
0: විජය මිරිස් කුඩු සහ කෑලි මිරිස් මතක තියාගන්න ඔයාට ඒ ටේස්ට් එක ආයි ගන්න ඕනේ නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ
1: විජය විතරයි
0: නිකමට නිකමට වාගේ ඔළුවේ තියාගන්න ඕ. ආයි කඩේට යනකොට. හා ගන්න ඕනේ අතට අරන් බල්ල තියලාවත් සැපයි. හරි. නවයයි විනාඩි 21යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
3: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 0112861131 0112861111. ශනිගමතුම් 19:16
4: කරුප නාමය ඔබ සැම David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
5: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
1: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
5: සුපකමනක් පරිස්සමෙන් ගිහින් එන්න.
0: පරිස්සමෙන් ගිහින් එන්න කියලා කොල්ලව මෙහෙම පිටත් කරලා යවුවා. දැන් එයා නිවිතිගල්ල ගිහිල්ලා. ඊයේ රත්නපුරේදී හමුුණානේ.
1: ඔව්.
0: අපි ටේකියා වැඩසටහනේ අරමුණ පරිස්සමෙන් ගිහින් එන්න. දැන් පාරේ තොටේ ඉන්න හැමෝම අපි ඇහෙන තැනක ඉන්නවා නම් අපි අද දවසේ ඉන්නේ මේ ඔබේ පුරෝරේ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කතාව අයිති වෙන්නේ නිවිතිගල.
1: නිවිතිගලට.
0: නිවිතිගල ඉඳලා අපි සම්බන්ධ කරගන්නවා ටේකියා වැඩසටහන අතරතුර ගීති ශේර. සුබ දවසක්.
1: ගීත්?
0: ගීත් මා මිත්‍ර ගීත් ඇහෙනවද?
1: ඉන්නවද?
0: හනේ ගීත්.
1: ගීත් ගියාද අපිව දාලා?
0: ගීත්.
1: ගීත් ගිහිල්ලාද?
0: කොහොමේ ගීත්?
1: ඉන්නවද ලයින් එකේ?
0: මෑන් සොයාගේ වැඩ කරන පළවෙනි අවස්ථාවේ ඔයගේ ඕඩර් තරකලා තියෙනවා. අපි මෙහේ ගීත් ගීත් ගීත් කිකේ කියනවා.
1: ඒ ගීත කියනවා යා නැහැ.
0: ගීත් අපි ඇහින්නේ රයිට්. හරි. අපි බලමු අපි ආයි සම්බන්ධ කරගන්න බලමු. මේ අද ටේකියා වැඩසටහන නේද? ඒ අධ්‍යාපන කලාපයේ නිමිති කියලා. අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කරගෙන තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔයාගේ පාසලටත් මේ වැඩසටහන අරගෙන එනවා. අපි දීප ව්‍යාප්තව කරගෙන යන වැඩසටහන.
1: ඔව්.
0: ඉතින් රටේ ඊළඟ પરම්පරාව දැනුවත් කරනවා මේ මාර්ග
1: අනතුරු සම්බන්ධයෙන්.
0: ඔව් මාර්ග නීති රීති. ඉතින් ඒගොල්ලන්ට තමයි මේ වගකීම තියෙන්නේ. එතනින් එහාට මේක ගෙදරට අරගෙන ගිහිල්ලා අපිට විනයගරුක රියදුරන් පිරිසක්, පදිකෙන් පිරිසක් නේ. රටට හදාගන්න එක. මොකද එතනින් පස්සේ අපිට සෑහෙන මේ තියෙන මේ මාර්ග අනුතුරු ගැන කතා කරන්න තියෙන අවස්ථා
1: අඩු වෙන්න ඕනේ.
0: 9:24

0: විශාලි අර අලුත් රූෆින් ෂීට් එක
1: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
0: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
1: රයිනෝ ප්‍රීමියර්.
0: එතකොට යට මැටි කෝටින් එක තියෙන
1: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
2: අංකයිකේ රූෆින් සසීලිම් ෂීට් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
2: ක්‍රිමිරාජ සුවසනෑව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
1: ටෙක්යා සුරකිමු මගතොටා ලීන්ස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 11 කරවිට ජාතික පාසල නෙවිතිගෙන
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා
6: නවයයි විනාඩි 32 ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊගත ටිකට්වල වාසනාවන්ත අංක ටික බලන්න යන්නේ අද සම්පත ඇතුළු නේද ටිකට්ස් එක ගන්න අද රුපියල් 40කට වාට සෑහෙන දෙයක් කරන්න පුළුවන් අපි ඊගෙන කියන්න තුලා ලග්නය සුබදාසක ලොතරැයියේ මෙන්න ජයග්‍රහණ ප්‍රතිඵලයේ තුලා ලග්නය අංක 27 38 64 ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් M අක්ෂරයත් එක්ක අංක 2 අංක 3 අංක 2 සහ අංක 4 අද සම්පත ගත්තනම් අංක 6 අංක 6 අංක 6 අංක 6 අංක 9 අංක 6 අංක 6 කිව් අක්ෂරය. හඳහන මීන ලග්නයේ 12 13 32 54. ධන නිදානය S අක්ෂරය අංක 17 අංක 22 අංක 31 සහ අංක 82. මෙගා පව M අක්ෂරයත් එක්ක ආයිම් නෙමෙයි මෙගා පව F අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 20 ජය අංක 11 22 32 සහ 48. එවගේම ගොවිසත ලොතරැයි U අක්ෂරයත් එක්ක අංක 20 45 50 74. මහජන සම්පත ගත්තනම් Q අක්ෂරයත් එක්ක අංක 9 අංක 8 අංක 9 අංක 6 අංක 6 අංක 6. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද ටිකට්ස් වල වාසනාවන්ත අංක ටික. අද අතුවා ටිකට් එකක් ගන්න රුපියල් 40කින් රටේ සංවර්ධන කාර්යයටත් ඔබට දායක වෙන්න පුළුවන්.
4: ඒක තමයි අදිනුවත් තිබ්බත් නැතත් දිනුමක් ඔබට හිමි වුණත් නැතත් ඔයා කොහොමත් වාසනාවන්තෙක් වෙනවා ජයග්‍රහකෙක් වෙනවා. අපි හැම කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවිරු සේවා අරමුදලට වගේ රාජ්‍ය සේවා රැසකට වා වියදම් කරන පුංචි රුපියල් 40න් ලොකු දායකත්වයක් සපයන හින්දා.
6: 9:33
7: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: වර්තමාන් කියන්න. නවයයි 38යි වෙලා. මානව අපද්‍රව්‍ය. මල පහ කියලා කියන්න.
1: ඔව්.
0: මල පහ පාවිච්චි කරලා ඉස්සරහට කොන්ක්‍රීට් වලට වැඩිය හොඳ හයිය හත්තිය තියෙන කොන්ක්‍රීට් එකක් සිමෙන්ති එකක් හදන්න යනවා.
1: හා අනේ ඉතින් කිසිම දෙයක් අපතේ හරින්නේ නැති කට්ටිය.
0: 10 වහගෙන මේසන් බෝස්ලා 10 වහගෙන මේට. හරි. ඈ මේක කියපුවා ටිකක් හරි අප්‍රසන්න හැඟීමක් නෙන්න.
1: ඔව්.
0: හැබැයි බලන්න ලෝකේ හැම දෙයකටම වටිනාකමක් දීලා තිනවා මොනිකා. මේ දැන් බලන්න. අපිට මේක කියපුවා ඉතාලම
1: අප්‍රසන්න සහගත හැඟීමක් නෙන්නේ.
0: මානව අපද්‍රව්‍ය මල අපද්‍රව්‍ය භාවිත කරලා සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වලට 42%ක් ඊට වැඩිය ශක්තිමත් කියලා කියනවා මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. මණිපාල් විශ්වවිද්‍යාලේ සිවිල් ඉංජිනේරු රඝුවේෂ් තිවාරි ඇතුළු පර්යේෂකයෝ තමයි මේක හොයාගත්තේ.
1: හරි.
0: ඒගොල්ලෝ කියනවා ප්‍රතිකාරක මධ්‍යස්ථාන වලින් ලබාගත් මල ද්‍රව්‍ය ඔක්සිජන් රහිත

0: මොකක්ද ක්‍රියාවලියකට ලං කරලා සම්පින්නණය කළා සෝසනය කළා
1: මොකක් හරි කරනවා
0: ඉතින් ගුලි කළා මැටි කළා බම්බරලා ඔක්කොම කළා
1: ගුලි කරලා
0: හරි මේක හදනවා කියලා කියන්නේ ගෝලීය සිමෙන්ති නිෂ්පාදනය කියන්නේ ලෝකයේ සමස්ත කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 4.8 අතර ප්‍රමාණයක් සඳහා වගකිව යුතුයි කියලා කියනවා දැඩි පරිසර හානියක් කරනවලු මේ සිමෙන්ති නිෂ්පාදනය ඉරියන්න දැන් බලන්න ඒක තමයි ඒකට හේතුව විසඳුමක් විදියට තමයි ප්‍රතිචක්‍රීකරණය කරන ලද මානව අපද්‍රව්‍ය එහෙම ගොම ලස්සනයි මේක තව ටිකක් සරල කරලා අන්තිමම යන්න එපා මානව අපද්‍රව්‍ය
1: මානව අපද්‍රව්‍ය
0: සිමෙන්ති විදියට පාවිච්චි කරන දවස වැඩි ඈතක නෙවෙයි
1: ඒ කියන්නේ ඒවා සල්ලි වලට ගන්නවද
0: ඔව්
1: අනේ
0: සල්ලි වලට කියන්නේ මේ මහානගර සභාව අපද්‍රව්‍ය බැහැර කිරීම එහෙම තියෙනවනේ
1: ඔව්
0: ඒ වෙන් කතා කරලා ටෙන්ඩර් දාලා එහෙම සිමෙන්ති නිෂ්පාදනය කරන්නයි
1: වඩ බෑ
0: මේවා ගෘහස්ත මට්ටමනත් තියෙන්න
1: ගේංගට ගිහිල්ලා ඉල්ලන්නේ දන්නේ නැහැ ඊට පස්සේ
0: ඒගොල්ලෝ කියනවා මේ කොන්ක්‍රීට් එක ඕනම කාලගුණයකට ඔරොත්තු දෙනවා
1: හරි
0: ලුණු සහිත පරිසරවලට ඔරොත්තු දෙනවා ඒ කියන්නේ හොඳ හයිය තියෙන එකක් හරි මේවා සම්බන්ධ දැන් බලමු ඉස්සරහට ඉතින් මේ මේවා මෙහෙම හොයාගත්තර ඌට වාහිතන සිමෙන්ති ෆැක්ටරි නිකන් ඉඳී කියලා නඩු දායි
1: නඩු දාලා නතර වේද
0: නඩු දාලා නෙමෙයි ආයි ඔයා දැන් අපි දැන් අපි අර කාබනික පොහොර කතාවට ආයි ගියොත් අන්න ඒ වගේනේ
1: ඔව්
0: මම දැන් සිමෙන්ති වලින් කාබන් විමෝචනයට හානියක් වෙනවා එතකොට ඒකට මේ කියන ඔප්ෂන් එක ගේනවා
1: තේයිද
0: අර රසායනික පොහොර පාවිච්චි කරනකොටයි කාබනික පොහොර කතාව වෙනකොටයි මතකද ඒකට උඩ පැනලා ගහලා ඒක නැති බංගස්තර
1: නැත්තරම නැති කරලා දැම්මා
0: ඔව් ඒ වගේ ඌට against ඉන්න මේ
1: මාපාර්ශව ඉන්නවා
0: ව්‍යාපාරිකයෝ ඉන්නවා ඒගොල්ලොත් එක හැප්පෙන්න බෑ ලොවෙත් කරන්න බෑ ඌ හරි පුළුවන් නම් කරලා පෙන්නමු කියලා කවුරු හරි චැලෙන්ජ් කරනවා නම් ඒ ඔහුට හෝ ඇයට ඒ තනතුරු වලිනුත් යන්න
1: වෙනවා යන්න
0: වෙනවා ඌ මේ ලෝකෙ මන් දන්නේ ලෝකෙ දිනුන රටවල පුළුවන් ඇති මෙහෙ එහෙම හදන්න ගන්න කවුරු හරි මේ කවුරු හරි හදන්න ගන්න ඌ
1: අඩුම කියන්නවත් එපා හදනවා කියලා පහුවෙන්ද ඉඳන් ඉවරයි.
0: පොලිතින් බෑග් එක නතර කරගන්න බෑ, ලන් සීට් එක නතර කරගන්න බැරි නේද? ලෝකයක්නේ.
1: ඔව්.
0: ලන් සීට් එක නතර කරන්න කවුරු හරි මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපි එකට මේ දවස් ඉඳන් පටන් ගමු කිව්වම ඒ මිනිස්සයාට නේද? රටේ නැති චෝදනා නගලා ඒ මිනිස්සයාගේ මොරල්
1: කන්නවා.
0: අර වාට මතකයි ওই කිරිපිටි සම්බන්ධයේ වොයිස් කට් දීපු අයට එහෙම.
1: ඔව් ඔව් ඔව්.
0: ආහාර සම්බන්ධව PHI මාත්‍රුන්ට එහෙම බෞද්ධ කාලවල එහෙම වුණා.
1: ඔව්.
0: ඒ ඉඳ මේ කරන්න බැරි දේවල් සිමෙන්ති නිෂ්පාදකයෝ අධික බඳගෙන ඉන්නට අවශ්‍යයන බලන් ඉඳි.
1: ෆැක්ටරිස් වල යයි ගෙදර.
0: කිරිපිටි ප්‍රශ්නේ විසඳුව පැල්ලත් නිෂ්පාදන ඔබට මතකයි. දැන් ලංකාවේ අපි කිරිපිටි බොනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. වසවිස නැතුව දේශීය කිරි ගොවින්ගෙන් ගන්න කිරි ටික තමයි හරියට ප්‍රොඩක්ට් එකක් කියලා අපි අතරට එන්නේ.
1: නැවුම් කිරි.
0: හරි. ඒ අභිමානය අපිට තියෙනවා. මොකද අපි තමයි රට ඒ තැනට අරගෙන ආවේ නේ.
1: ඔව්.
0: රටක් විදියට එකතු වුණොත් රටම එකට ඕනම දෙයක් අපිට නේද විසඳ ගන්න
1: පුළුවන්
0: රටම එකට ජාතික වැඩසටහනත් එහෙමයි විෂ මද්‍රව්‍ය වලින් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් අපි දැන් සියලු දෙනාම එකට එකතු වෙලා ඉන්නවා
1: ඒකට කරන්න තියෙන්නේ ඔයගේ දායකත්වය දෙන එක දායකත්වය දෙනවා කියලා ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නැහැ 19:27 කියන අංකයට කතා කරලා කියන්න තමයි තියෙන්නේ විශේෂම කියනෝනේ ඔයා දෙන ඔක්කොම තොරතුරු වල රහස්‍යභාවය 100%ක්ම සුරකින්න ඒ හින්දා බය වෙන්න එපා කාගෙනවත් කියන්න මේක කේලමක් නෙවෙයි ජීවිත අනතුරේ යවන්නේ නැති වෙන්න බේරගන්න තමයි අපි මේ වාට කියන්නේ කතා කරන්න කියලා 19:27ට
0: රටම එකට වැඩසටහන මොකද විෂ මද්‍රව්‍ය පාවිච්චි කරන උඩව දන්නවා සෑහෙන නේ ගන්න දෙයක් නැහැ ඉතින් තරුණ ජීවිත පෙනුමේ ඉඳලා මානසික මට්ටම
1: හැසිරීම ඔක්කොම ඉවරයි
0: ඒකුණම් අපිට පුළුවන් නම් කලාවට යොමු කරන්න ක්‍රීඩාවකට යොමු කරන්න පොතක් පතක් කියවන සාහිත්‍ය පැත්තට මොන හරි දෙයකට යොමු කරන්න
1: සංගීතයට
0: ඒ වගේ දෙයක් කළා යම් කිසි උත්සාහයක් දරමු මොකද රටේ ඊළඟ පරම්පරාව හිතන පතන ඉතාම ලස්සන නිර්මාණශීලී මිනිස්සු රටකට අවශ්‍යයි දේවිනුන් තමයි වාවේ පුංචි උත්සාහය කරන්න ගන්න යද එවිනුන් 19:24 කෝල් එකක් දෙන්න 9:43

0: උදනවේ විනාඩි 49යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
1: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ NLB දනට තහනය නොතුරයිෙන් රටේ සංවර්ධනයට තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
8: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
11: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
12: එහෙමයි.
11: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
12: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
11: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාතන්නේ.
12: වාසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
11: ඈ?
6: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
13: මම නම් දැන් මානම රිලැක්ස්.
14: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
15: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
16: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600.
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි අටේ NLB දනට තහනය නොතුරයිෙන් රටේ සංවර්ධනයට තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
17: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
11: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
12: එහෙමයි.
11: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
12: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
11: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාතන්නේ.
12: වාසිනා මින කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
11: ඈ?
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
18: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
19: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
11: 10 වෙනිදා විනාඩි 6ක් තියෙනවා. එහෙනම් අපේ මේ සතියේ වැඩ කටයුතු අවසන් කරන්න සූදානම් වෙන්නේ. සැප්තැම්බර් 11 අපි මේ විදිහට අද දවස් ෂෝ එක ඉවර කරලා අපි ආයෙ හම්බෙන්නේ
0: සඳුදා
11: 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 14 ගර්ල්ෆ්‍රෙන්ඩ් ලගේ බර්ත්ඩේස් මතක නෑ.
20: නෑනේ. කීයක් කියලා මතක තියාගන්න.
11: ඒගොල්ලෝ මතක් කරන අයියා මගේද බර්ත්ඩේ. ආ. එහෙනම් යන් පාටියක් දෙන්න. එහෙනම් කේක් දෙන්න. හා? මේ දවස්වල තියෙන වියදම් වල හැටියට බර්ත්ඩේ පාටි දාන්න.
20: කේක් දෙන්න, gift දෙන්න.
11: අනේ මං කියන්නේ wedding එකක් ගන්න උනත් එහෙම කෙනෙකුට එහෙම ලොකුවට වියදම් දරන්න බෑනේ. කැම්ප්ලේට් එක කීයද දාගන්න?
20: ඒකනේ.
11: ඊට වැඩි ලේසි පැනලානේ. මගේ මම මේ දවස්වල ඒකට තමයි ලෑස්ති වෙමින් ඉන්නේ.
20: පැනලා යන්නද?
11: ඔව්. ජීවන වියදම අඩු කරගන්න ඕනේ. ඒ ගියත් මම කියලා තියෙන්නේ ඔය ගෑස් ලිප් පොළු වියනේවා. හා. ඊට පස්සේ මොනවද ඔය හීටර්. හා. ඊට පස්සේ ඔය තියෙන අනවශ්‍ය වියදම්.
20: ඒව
11: මොකුත් නැහැ. දරලිපක් බැන්දා.
20: හරි.
11: කැමටි කිව්වා.
20: හා නේ.
11: විදුලි ඉස්ත්‍රික් කරා ඔක්කොම පොල් කඩු ඉස්ත්‍රික්. හරි. ෆ්‍රිජ් නැහැ. හා. කරන්ට් එක නැහැ කුප්පිලාම්. හරි. හා. මුදල් ලාම්පුව. ඒ විදිහ තමයි එනවා කැමති කවුරු හරි ඉන්නවා
20: නම් අප්ලයි කරන්න පුළුවන්
11: රයිට් මේ කරන්ට් එක සම්බන්ධ කතා කරමු ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරමු සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට ඩීප් ටෙක් එකට කෝල් කරන්න පුළුවන් රටේම මේ වෙලාවේ වැඩිම ව්‍යාපෘති ගණනාවක් සෝලා පද්ධතිය ස්ථාපිත කළේ ඩීප් ටෙක් මේ එල්නිනෝ තත්ත්වයන් එක්ක වාඩ පුළුවන් කමක් තියෙනවා විශේෂම වෝටර් පම්ප් එක ගැන කතා කරද්දී ඩීප් ටෙක් එකට කෝල් ගද්දී
20: හරි ඉතින් ජල ගැටලුව ඇති වුණාට පස්සේ සුණු හොයන්න එපා එහෙනම් අදම ඩීප් ටෙක් එකට කතා කරන්න 077 777 7374
11: විජය නිෂ්පාදන කැමරස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදන කියලා අපි මතක් කරේ. ඔයා ගෙදර උයන්නේත් විජය නිෂ්පාදන පාවිච්චි කළා. ඉතින් අභිමානයක් තියෙනවා. ලෝකෙ කොහේ ගියත් දැන් ලංකාවේ රසයට හොඳ පිළිගැනීමක් තියෙනවා විජය කියන අපින්. RDB බැංකුවේ මාස 3-6-9 වඩ පුළුවන් FD එකක් ඕපන් කරන්න. ඒ ගැනත් කියන්නම් යන්න කලින් ළඟම තියෙන RDB ශාඛාවට එන්න. රාජ්‍ය සුරක්ෂිතතාවය සහිතව RDB බැංකුව. පැලොත් නිෂ්පාදන ගැන කියනකොට අපි කියවනේ අපේ රටේ ප්‍රොඩක්ට් එකක් විදියට ආඩම්බර වෙන්න පුළුවන් අද තියෙන තැන ගැන. මොකද මේ කියන තැනට පැලොත් නිෂ්පාදන ආයතනේ අරගෙන ආවේ ඕගොල්ලොම තමයි. රටේම පිළිගත්ත ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙලා තියෙන අද වෙනකොට ඔයාලා නිසාම තමයි. ඒ නිසා කිරිපිටි ගන්නකොට යෝගට් අයිස්ක්‍රීම් ගන්නකොට පැලොත් කියන නමින් ගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි විජය ගැන කිව්වා, RDB ගැන කිව්වා, තව මොන හරි රයිනෝ රූෆින් ෂීට් එක. ඉතින් විශේෂයෙන් අපේ අපි වහල සම්බන්ධ වැඩ කරන බාසුන් නැහැලට නේද?
20: ඔව්.
11: මේ වඩු බාස් මහත්තුරුන්ට මතක් කරනවා අලුතෙන් වහලක් කරනකොට මේ පවතින උෂ්ණත්වය එහෙම සෑහෙන සැලකිල්ලට ගන්න වෙනවා. ඔහේ වහලක් ගන්න බෑ නේද?
20: ඔව්.
11: ඒ නිසා ඔය ෂීට් එකේ මැටිලේයර් එක තියෙන නිසා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ඒක ගැන යෝජනා කරන්න ගෙහිමියාට. එයාට කියන්නේ මේ සර් මෙන්න මෙහෙමයි.
20: දැන් මේ වගේ එකක් තියෙනවා.
11: ඔව් මේක තමයි දැන් දාන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා රයිනෝ රූෆින් 60 වසරක විශ්වාසයත් එක්ක ප්‍රීමියර් ෂීට් එක ගන්න කියලා මතක් කරනවා. උඩ පැත්තේ තියෙන ජල විකර්ෂක ආලේපනය ජලය රැඳෙන්නේ නැහැ. ෂීට් එකට අනවශ්‍ය බරක් එන්නේ නැහැ. මොකද පෙඟිලා තියෙන තත්ත්වය හරි අඩුයි.
20: ඔව්.
11: මේ ජල විකර්ෂක ආලේපනය නිසා වතුර වැඩිච ගමන් ඒක ඉක්මනට ඉවත්තලා
20: යනවා.
11: ඒ නිසා තමයි රයිනෝ රූෆින් ගැන මතක් කරේ. ওই ටික තමයි අදවසේ අපිත් එක්ක ඊට වනුග්‍රහකයා අතර මතක් කරන්න තියෙන්නේ. එවනම් අපි ආයේ හම්බෙමු ලබන සතියේ සඳුදා උදේ 7ට.
20: වීකෙන්ඩ් එක සතුටින් සනීපෙන් ඉන්න ගෙහෙන් එනක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01167 679 579.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුල සමට දැනුම් දීමයි.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල දුරකථන 0706 478 478.

0: 89.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Velava Peravaru 10 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි.
3: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුල සමට දන් දීමයි ඉවත් වෙන්න.
3: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ලක්ඛණ්ඩ දේශීය ප්‍රවෘත්ති.
1: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණියා. මෙග්‍යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවා තිබුණා. මේ අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතේ එයා චීප් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට ඊයේ කැඳවා තිබුණා. එම කොට්ටාශයේ නිලධාරීන් රොෂාන් ගුණතිලක මහතාගෙන් පැය 3 පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධියේදී ඇමරිකා එක්සත් ජනපද මිනිසුන් රහිත නෞකාවකට පහර දුන් බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළා. ආක්‍රමණශීලී ලෙස යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට පහර දුන් බවයි ඉරානය තහවුරු කළේ. ඇමරිකාව ඉරානයේ ඉන්ධන නෞකා කිහිපයකට පහර දීමෙන් පසු හෝමු සමුද්‍ර සන්ධිය ආසන්න මුහුදේ ඉන්ධන පැතිර ගොස් ඇති ආකාරය චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ලොව වැදගත්ම වෙළඳ මාර්ගවලින් එකක් වන බාබ් ඇල්ඩෙබ් සමුද්‍ර සන්ධියේ පාලනය පුළුල් කරමින් යෙමනේ හූති කැරලිකරුවන් රතුමුහුදේ තීරණාත්මක නගරයක් වන මෝජා යටපත් කරගෙන තිබෙනවා. ඒ ඉන්ධන සැපයුමට බාධාවක් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11 බලාපොරොත්තු වන්න.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 4යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නැ
2: දසන් විද්‍යාෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: ආයු බොහෝ වේවා.
1: ආයු බොහෝ වේවා සුබදාසනක්.
8: අපි අද කිවිදාබේ සිකුරාදාබේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ 18 වංගුවේ ගමන. සිකුරාද කියලා කියන්නේ ටිකක් අපි අර ලල්ලිගේ නැලවිල්ල ඉන්න දවසක්.
1: ඕනේ හැපේ කියන්නේ මොකද වීකෙන්ඩ් එකක් එන්න හදන්නේ.
8: මහන්සි වෙලා සතියක් වැඩ කරලා හවස ගෙදර දුවන්න බලාගෙන ඉන්න අය.
1: එහෙම
8: නැත්නම් අද හවස පොඩක් පාඩියක් දාන්න සූදානම් වෙලා ඉන්න අය.
1: අහ
8: අද ලැස්සි. අපි බලමු.
1: අපි බලමුනේ.

0: එහෙම කියලා වෙන්න ඇති නේද? අර මේ සීගිරියේ කැටපත් පවුරේ
1: ඔව්
0: කුරුටු ගීහෙම ඒ කාලේ ලියන්න ඇත්තේ.
1: ඒක තමයි නේ.
0: හරිද? මගේ වෙන්න බැරි නම් මතු දවසක බලා ගන්න පොතක් පිරෙන්න ලියන්න කියලා ගලේ කොටලා තියන්නම් කියලා කියන්නේ නේ.
1: ඒක තමයි කවදාවත් මැකෙන්නේ නැහැ
0: නේද? ඒක තමයි. එහෙම කියලා තමයි ලියන්න
1: ඇත්තේ. හ්ම්. ලිව්වද එහෙම දේවල්?
0: ඔව්. දැන් අර තියෙනවනේ ඇයි එහෙම දැන් ලිව්වොත් නම් ඉතින් කූඩුවේ තමයි ඈ මතකයි නේ.
1: ඔව්.
0: නේ. මේ දැන් ඇයි මතක නැද්ද කුරුටු ගීත ගැන නැත්තම් සිංහල සාහිත්‍යයේ ඕ ගැන ටිකක් කතා කරනකොට කියනවා
1: නේ
0: ආමි බැලීමි ගියේමි
1: කියලා
0: හරි ලස්සනට තියෙනවනේ එක එක ඒවා තියෙනවා වර්ණනා තියෙනවා පුරුෂ දේහ ඊට පස්සේ ස්ත්‍රී දේහ ඊට පස්සේ පරිසර වර්ණනා ඊට පස්සේ තමන්ගේ ගමන් වර්ණනා මේ සියල්ල ඔය කැටපත් පවුරේ ලියලා තියෙනවා හරිද ගියපු වෙලාවක
1: බලන්න
0: පොඩක් කියවන ට්‍රයි කරන්න.
1: ඔව් නේද?
0: හරිද? අපබ්‍රංශ කියවන අපිට.
1: ඔව් මොනවාද?
0: කුරුටු ගීත කියවන්න බැරි වෙන්නේ කියන්නේ
1: නෑනේ.
0: අද දවස කවද්ද?
1: සැප්තැම්බර් 11.
0: සැප්තැම්බර් 11. 9:11.
1: හරිද?
0: 9:11 කියලා කියන්නේ ලෝකෙම කම්පණයට පත් කරපු
1: දවසක්. ඔව්.
0: සහ ලෝකෙම කලඹපු දවසක්.
1: සහ.
0: ඔබ දන්නවද? මේට අවුරුදු 25කට කලින්.
1: ඔව්.
0: 9:11 වන දින
1: අඟහරුවාදා
0: දවසේ හරිද මේ වෙනකොට ලෝකෙම කැළඹිලා ප්‍රහාර කීයක් එල්ල වෙලාද ප්‍රහාර 4ක් එල්ල වෙලා තියෙනවා හරිද ජීවිත කීයක් නැති වෙලාද තාම ගණන් කරනවා තියා හිතා ගන්නවද ඔබ නිකන් මේට අවුරුදු 25ක අද වගේ දවසට යන්නකො එතකොට මේ ලෝක මාධ්‍ය ඇතුලේ මේ පිළිබඳ සෑහෙන වාර්තා කරන වෙලාවක් හරිද කොහොම නමුත් අද ඓතිහාසික දවසක්. අපි අවුරුදු 25ක් ආපස්සට ඇවිල්ලා බලපුවාම ඔය ඇමරිකානු ත්‍රස්ත ප්‍රහාරය හරිද? ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කරාම
1: ඔය
0: විශ්වාස කරන්න තාමත් ඒ නඩු ඉවර කරගන්න බැරුව ඉන්නවා.
1: ඔව්.
0: හරිද? මහමොලකරු කියන පුද්ගලයාට 2028 නඩු දාන්න ලෑස්ති වෙලා ඉන්නවා.
1: 2028.
0: ඔය ග්වන්තමාලා සිරකඳවුරේ මේ වෙනකම් රඳවගෙන ඉන්නවා. හරිද? එතකොට හිතාගන්න පුළුවන් ප්‍රහාරයේ බරපතලකම නේ.
1: ඔව්.

0: දෑද ලෝකෙම කතා කරන ඔය නවය එකුල්හ ප්‍රහාරය නැත්තං ඇමරිකානු මේ ලෝකවෙල්ද මධ්‍යස්ථානට එල්ලවිච්ච ප්‍රහාරය.
1: හරිද?
0: මේ වෙනකොට කියන්නේ සාමාන්‍යයෙන් උදේ 8:46 වෙනකොට පළමුණු ප්‍රහාරය එල්ල වෙනවා. හරිද? ඒ ප්‍රහාරය එල්ල වෙන්නේ ලෝකවෙල්ද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට. හරිද? ඊට පස්සේ මිනිත්තු 17කට පස්සේ
1: දෙවෙනි කුළුණට
0: 9:03 හරිද? දෙවන කුළුණට ප්‍රහාරය එල්ල වෙනවා. හරිද? මේක ටිකක් සැලසුම් සහගතව කරපු ප්‍රහාරයක්නේ. ඊට පස්සේ පළවෙනි ප්‍රහාරයෙන් විනාඩි 45කට පස්සේ තුන්වෙනි ප්‍රහාරය එල්ල වෙනවා. හරිද? එතකොට කොහොම නමුත් කියන්නේ පළවෙනි ප්‍රහාරයෙන් විනාඩි 45ක් යනකොට කුළුණු දෙකම ලෝකවෙල්ද මධ්‍යස්ථානයේ කුළුණු දෙකම
1: දූවිලි කරලා දානවානේ.
0: දූවිලි කරලා දානවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි ප්‍රහාරයක් එල්ල වෙනවා 9:37. හරිද? ඒ තමයි ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය. ඒ කියන්නේ පෙන්ටගනේ. කොහොම නමුත් හතරවෙනි ප්‍රහාරය ව්‍යර්ථ වෙනවා. ඒකට පස්සේ අනාවරණය වෙනවා. හතරවෙනි ප්‍රහාරය එල්ල කරන්න තිබිලා තියෙන්නේ වයිට් හවුස් එකට. කොහොම නමුත් ඒ ගුවන් යානයේ අභ්‍යන්තරේ හිටපු අය මේ ත්‍රස්තවාදීන් එක කරපු පොරබැදීමක් එක තමයි මේක කඩාවැටලා තියෙන්නේ කියලා කියනවා. හරිද? කොහොම නමුත් මේ ප්‍රහාරයෙන් 9:11 ප්‍රහාරයෙන් 2977 දෙනෙක් මිය යනවා. හරිද? මේක සාහසික ප්‍රහාරයක් වෙන්නේ හින්දා. ඒ වගේම තමයි මේ යන අය අතරේ
1: ගුවන් යානය පැහැරගත්ත අයත් එක්ක ඉන්නවා නේද? ඔව්,
0: ගුවන් යානය පැහැරගත්ත අය ඉන්නවා. ඊට පස්සේ ඔය ප්‍රහාරයට ලක්ුණු ස්ථාන තුනේම හිටපු ප්‍රජාව ඉන්නවා.
1: ඔව්.
0: හරිද? ඒ වගේම තමයි මේ ප්‍රහාරයෙන් අදටත් එක්තැන්ව ඉන්න අය දහස් ගණනක් ඉන්නවා. හරිද? ඒ වගේම තමයි හැමදාම කඳුළු හලන අය කොච්චර ඇද්ද? හරිද? කොහොම නමුත් මේ ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකානු උත්තු සේවා ඊට පස්සේ ආරක්ෂක අංශ මේ පිළිබඳව ටිකක් ගැඹුරින් නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා ඔවුන් මේට වගකිව යුත්තන් මොවුන් කියලා මූලිකව හඳුනාගෙන ඊට පස්සේ පසුපස හඹාගෙන යෑම සිද්ධ
1: කරනවා.
0: ඔය 9:11 ප්‍රහාරයෙන් පස්සේ තමයි වර්තමානයේ දක්වා අපි මේ අත්විඳින යුදමේ ගැටලු තත්ත්වයන් වලට පාර කැපෙන්නේ. ඊට කලින් එච්චර මෙහෙම තිබුණ නැහැ. ඊට පස්සේ මොකද තමන් තමන්ගේ අභිමානය වෙනුවෙන්
1: තරඟ කරන්න පටන් ගන්නවා නේද?
0: අනේකා සමග ගැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජයග්‍රහණය තියෙන යුද්ධයේ මතම කියලා
1: තීරණය කරනවා. ඊට පස්සේ
0: හැමෝම කන්න ආහාරයක් නිෂ්පාදනය කරනවා වෙනුවට, රෝගයක් නිවාරණය කරගන්න ඖෂධයක් නිෂ්පාදනය කරනවා වෙනුවට වැඩි ඉඩක් වෙන් කරනවා ආරක්ෂක පිරිවැයට. ඒ හින්දා උන් දිනපතා පොළොව යටත් මුහුද යටත් හරිද මහා ප්‍රාසාද මැදත් ඔවුන් මිනිසා නසන්නම උපකරණ හදනවා. සමහර අය කිලෝමීටර 2000 ගණන් 5000 ගණන් අන්තර්මහද්වීපික මිසයිල් හදනවා. තව අය සතුරා හිතාගන්න බැරි වෙන, අදහන්න බැරි වෙන, කියන්නේ සතුරට අදහගන්න බැරි වෙන්න පුළුවන් විදිහට ප්‍රහාර ඉල්ල කරන්න තාක්ෂණයේ නවාතනය
1: හොයනවා.
0: හරිද? ඒ වගේම තමයි ලෝකේ සමහර මිනිස්සු මේ පොළව හාරගෙන ගිහිල්ලා යුද්ධේ නවමානයන් තනන්න තාක්ෂණික උපකරණ හදන්න අලුත් දේවල් හොයාගන්න උත්සාහ කරනවා. කොහොම නමුත් මේ උත්සාහයන් තියෙනවා නම් ලෝකයේ සුවපත් කරන්න
1: මොනවද කරන්න බැරි නේද?
0: තව කෙනෙක් යහපත් කරන්න කොච්චර ලස්සන වේද? අපි ඉතින් පතමු ඉතින් ඉදිරියේදීවත්
1: සුබවාදී වෙන්න කියලා මේ දේවල් චුට්ටක් හරි අඩු වෙලා නේද?
0: හැබැයි තරඟකාරී ලෝකයේ තුල සමහර වෙලාවට ඒක හීනයක්ම විතරක් වෙන්නත් බැරි නෑ. කොහොම නමුත් 9:11 ප්‍රහාරයෙන් මිය ගිය අයට ලංකාව ඉඳන් හරි අපි උපහාරය පුද කරමු නේ. ඔවුන්ට ගෞරව කරමු. මොකද එහෙම අත්දැකීම් අපිටත් තිබ්බ නිසා.
1: ඔව්.

0: 10:24.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ Golden Voice.
6: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
7: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සමාජික විෂණය
8: ලකන දහරවංගු හගෙන ඉන්නේ. අද සිකුරාදා දවසේ මේ පැත්තට අපිට මෙසේජ් කරලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න කියලා කිහිපදෙනෙක්. මේ අයවත් අපි එකතු කරගමු. ඒ වගේම තමයි මේ වෙලාවේ FB ලොග් වෙලා ඉන්නවා නම් Facebook ඒ පැත්තේ ඉන්නවා නම් යන්න ලකන page එකට.
0: අපු දෙන්නගේ ෆොටෝ එකක් දාලා තිනවා දහරවංගු පැත්තේ. ඉක්මනට ගිහලා comment එකක් දාන්න, share කරන්න. එයාට හිතෙන ලස්සන අදහසකුත් comment කරගෙන යන්න.
8: right අපිට මෙසේජ් පොයේ කිහිපදෙනෙක් ඉන්න කියුම් බලන්න.
0: අප දෙන්න වහගෙන ඉන්න මේ වෙලාවේ සද්දෙටම 18 වංගු පැතර ආපු කෙනෙක් ඉන්න. good morning කියලා තියෙනවා. good morning ඔයාට සුබ දවසක් කියලා තියෙනවා. චන්දි තමයි මැසේජ් එක දාලා තියෙන පින්නු වල ඉඳලා ලස්සන සින්දුවක් කියලා තියෙනවා. අපි දෙන්නකින් පුතාලට ඉස්කෝලේ ගිහිලා නිසා චිටක් පාළුවෙන් ඉන්නේ. පාළුව නඩකමක් නැහැ චන්දි. අප දෙන්න ඉන්නවානි. අයියා අක්කා වගේම තාත්තා එකතු කරගන්න කියලා තියෙනවා. ඉසොරු ඉන්නවා කලතරින්. අම්මවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. සුන්දරෝ සිකුරාද දවසක් කියලා තියෙනවා. අද අපිත් ඉන්නවා කියලා තියෙනවා. මොහොම ස්තුතියි. මෙස්සදී අමන්දී මහත්තයා ඉන්නවා. හෙමන්තන සිල්වා අම්මා අක්කා ඒ වගේම අයියා නිමල් තිලකසිරි ඉන්නවා. අපි වහගෙන මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්ම මැණිකේ තමයි. පොඩිම සෙව්වන් ලියාව එකතු කරගන්න ඕනේ. සඳ ලංකාව ඉඳලා අපි වහගෙන ඉන්නවා. දසුන් සිතර කතා කරයි කියලා තියෙනවා. යාෂෝ හදවතට කතා කරයි කියලා තියෙනවා. හහ 18 වංගු ලස්සනයි. අපි වන වගේ ආදරේ කියලා තියෙන බොහොම ස්තුතියි.
8: ඒ ආදරයට මෙන්න ගීතයක් නේ.
0: ඔව්
8: මේක හමු අපි කට්ටියම එකතු කරගෙන
0: ජගත් රෝහණව එකතු කරගන්නවා.
8: right ඒක මොන මැසේජ් එකක් කියවන්න අපිට මේ නංගේ
0: 0703 93 5 93 7 ට මැසේජ් එකක් කියවන්නේ.

0: 18 වංගුව
1: දසවිත් යෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
2: සමහර වෙලාවට දෙමව්පියන්ට වැඩත් එක්ක දරුවන්ගේ රාජකාරිය වගකීම් සමහර වෙලාවට ඔවුන් ගැන අවධානය යොමු කිරීම
3: අඩු වෙලා තියෙනවා නේද?
2: අඩු වෙන්න පුළුවන්. හරිද? අඩුවක් තියෙනවා ඔබ කියනවා වගේ. එහෙම වුණහම සමහර වෙලාවට දරුවෝ අනාරක්ෂිත වෙනවා. අනාරක්ෂිත වුණහම සමහර වෙලාවට දෙමව්පියන්ට අඬන්නත් වෙනවා.
3: ඔව්. දරුවෝ මගහැරුණාට පස්සේ අඬන්න එපා.
2: ඔව්. ඊට කලින් ආරක්ෂා කරගන්න.
3: ඔව්.
2: හරිද? මේ කියන කතාව කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා.
3: හරිද?
2: එතුමා කියනවා
3: මොකද්ද?
2: හරිද? 2025 ඔක්තෝබර් 30 ඉඳන් මේ දක්වා මත්ද්‍රව්‍ය වැරදිවලට ළමයි 9105 දෙනෙක් අත්අඩංගුවට අරන් තියනවා කියලා.
3: ලොකු ගාණක්.
2: වයනික හිතන්න ගිය අවුරුද්දේ ඔක්තෝබර් ඉඳන් මේ අවුරුද්දේ මේ අපි ඉන්නේ සෙප්තැම්බර්නේ.
3: සෙප්තැම්බර් අවුරුද්දක් වෙලත් නෑ තව.
2: තාම නැහැ. හරිද? එතකොට මේ කාලය තුල ළමයි 9105 දෙනෙක්.
3: ඔව්.
2: මේක ලෙහෙසි පහසු
3: ගානක් නෙවෙයි.
2: මේ ඇතුලේ කාන්තා දරුවනුත් ඉන්නවා, කියන්නේ ගැහණු දරුවනුත් ඉන්නවා, පිරිමි දරුවනුත් ඉන්නවා. කොහොම නමුත් මේ අපේ රටේ අනාගතය. හරිද? එතකොට මේ ළමයි 9105 දෙනා ඇයි ගිලිහුනේ දෙමව්පියන්ට? හරිද?
3: හරි.
2: සමහර වෙලාවට ලෝකයේ අපි හිතනවට වැඩිය වෙනස් කුරිරුයි. තව කෙනෙක්ගේ ඇඟ මතින් තමයි, නැත්තම් ශරීරය මතින් තමයි තව කෙනෙක් නැගිරින්න උත්සාහ
3: කරන්නේ.
2: පාගගෙන යට කරගෙන ඔවුන් බිල්ලට දීලා තමයි නැගිරින්න උත්සාහ කරන්නේ. එතකොට මේ ළමයි 9105 දෙනා සමහර වෙලාවට එහෙම බිල්ලක් ගොදුරක් විච්චය වෙන්න පුළුවන්.
3: අනිවාර්යෙන්.
2: ඔබ දරුවෝ පන්තියට යනකොට කොහෙද යන්නේ කියලා බලන්න.
3: ඔව්. වැඩිපුර සල්ලි ටිකක් ඉල්ල ගන්නකොට මේ මොකටද කියලා චුට්ටක් හොයලා බලන්න නේද?
2: ඇයි සල්ලි දෙන්නේ? ඔබ දරුවට ඕන දේ අරන් දෙන්න.
3: අනිවාර්යෙන්.
2: හරිද? දැන් පන්ති ගාස්තුවත් ඔන්ලයින් ගෙවන්න පුළුවන්. එහෙම තැනකට යන්න.
3: එතන ක්ලාස් ෆීස් එක වැඩිපුර ගාණක් දීලා අම්මට කියන අම්මේ මේ චුට්ටක් වැඩි වුණානේ කියලා පොඩක් හොයලා බලන්න. මේ වගේ දරුවෝ ඉන්න පුළුවන්නේ.
2: අපි හිතනවා දරුවෝ තව යාළුවොත් එක්ක යනකොට කන්න බොන්න කීයක් හරි අතර දුන්නට කමක් නැහැ කියලා. එහෙම හිතලා අපි තියෙන දේ අත මිටි මොලවලා දෙනවා දරුවෝ.
3: ඔව්, විශ්වාස කරනවා
2: නේද? විශ්වාස කරනවා. හැබැයි දරුවෝ ගිහිල්ලා ඒ විශ්වාසයේ විදිහටම රැකලා අර නොමග යන්න නැතු හරි මග යනවා. නැතනම් තමන් කළ යුතු දේ කරනවද කියලා ඔබ දන්නවද?
3: දැන් කළ යුතු දේ කරන්න අවබෝධයක් තියෙනවද කියන ප්‍රශ්නකුත් තියෙනව නේද දසුන් දරුවන්ට? අනිවාර්යෙන්.
2: අනිවාර්යෙන්. සමහරවිට මේ යන සමාජ රැල්ලත් එක්ක
3: රැල්ලට යනවා අනිවාර්යෙන්.
2: දරුවෝ සමහර වෙලාවට අත්දැකීම් හොයාගෙන යන ගිහිල්ලා නවතින්නේ වැරදිම තැනක.
3: සමහරක් වෙලාවට කවුරු හරි දෙයක් කරනවා දැක්කොත් මටත් පොඩක් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි කියලා හිතනවනේ. ෆස්ට් එක්ස්පීරියන්ස් එක ගන්නකොට සමහරක් වෙලාවට ඒකව ඇඩික්ට් වෙලා තියෙන්න පුළුවන් නේද දස?
2: ඔව්. ඊට පස්සේ ඒකෙන් වළක්වා ගන්න සමහරලාට මොන දේ කළත් බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මට කියන්න ඕනකම තියෙන්නේ මේ ළමයි 9105 කියලා කියන්නේ රටේ අනාගතය. අපේ අතී අනාගත ශ්‍රම බලකාය.
3: ඔව්.
2: සමහර වෙලාවට මේ ඇතුලේ විශිෂ්ටයන් ඉන්න තිබුණා.
3: ඔව්. දක්ෂයන් ඉන්න පුළුවන්.
2: හැබැයි ඔවුන්ට දැන් මග වැරදිලා තියෙනවා. හැබැයි මේ මග වැරදුච්ච ළමයි 9105 වගේ තව පිරිසක් මේ ගුණට එකතු කරන්න එපා. අද ඉඳන් ඔබේ දරුවෝ ගැන වෙනදට වැඩි සැලකිලිමත් වෙන්න.
3: අවධානයෙන් ඉන්න, හොයලා බලන්න.
2: යන්නේ කොහෙද, මොනවද කරන්නේ, යාළුවෝ කවුද, මේ සියල්ල ගැන ඔබ හිතන්න.
3: විශේෂයෙන් යාළුවෝ කවුද කියන දේ හොයලා බලන්න ඕනි නේද?
2: හිතුවොත් ඔබ ඔබේ දරුවට මෙහෙම අකරතැබ්බක් වෙන්නේ නැතුව, නැත්තම් මෙහෙම මග වැරදෙන්නේ නැතුව හරි මග යවා ගන්න ඔබට පුළුවන් වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ හිතන්න.

0: වෙන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරටට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන පිට අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.
2: ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
3: නිතඹ නලෝලා
4: ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න

0: හැන්දෑවට ගිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්මෙන් සමහ ව්‍යාපාර විතුන්ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍ර වී කිටිමියන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිත්ව එකැකයි හැතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: ආරම්මනික චිත්තපටිය ලියන්ඩ පාදක වෙච්ච මරුසුදය කතාව ලියන්ඩ ගිහිල්ලා ලංකාදිපේ කාලය ඇති විශේෂ පිටු පෙලා ඒදී මගේ මරුසුරා වෙල්ලා මැරුවත් ලුවිස් සිංහෝ එන්න ඕනේ තෝ ඒ අත්දැකම් කතා කරන්න ගිහින් ලුවිස් සිංහෝගේ

0: ඒ පහන් වැටක් වෝ ධර්මස්සරේ ගමකේ 22 ගුණානුස්මරණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු සමඟ
1: සඳ දිය දහර අද රෑ 7ට අට වංගුව
2: තාම පෙතර මෙසේච් එකක් දැමින ති ඉක්මන්ඩු මෙසේජ් එකක් කිවන්න
3: ඔයාට පුළුවන් 0.7 0.8 යනෝ 3යි 5ට මෙසේජ් එකක් කිවන්න

0: උදේ 10 විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: 18 වංගුව
0: දසුන් විත් යෝෂෝ දසුන් විත් යෝෂෝ
4: අබේ මේ
0: මොකද්ද
4: ගොඩක් වෙලාවට අතීතයේ තියෙන දේවල් ගැන සමහර වෙලාවට වැඩියෙන් කතා කරනවා.
0: හහ්.
4: ඒ වගේම තමයි ඒවත් ටිකක් ප්‍රියතාවයකුත් දක්වනවා.
0: හහ්.
4: හරිද? මේකට හොඳම උදාහරණය තමයි දැන් මේ දවස්වල FB එකේ හිමේ යනකොට තියෙන්නේ
0: 80 දශක දේවල්නේ ෆොටෝ එකක් කියන්නේ.
4: වැඩක් නැහැ කියලා.
0: ඒක තමයි.
4: 80 දශකේ තමයි Facebook එකේ වැඩිපුරම තියෙන්නේ.
0: හහ්.
4: ඒ වගේම තමයි අපි උත්සාහ කරන අපේ පැරණි අපේ හිතපු අයගේ අපේ ඥාති හිත මිත්‍රාදීන්ගේ තිබුණු දැනුම් සම්භාරය හොයාගෙන යන්න. හරිද?
0: ඔව්.
4: දැන් ඒ කාලේ වැව්ගම්මා නැත්තු කියලානේ කියන්නේ ගම්මානවල හිටපු අයද?
0: ඔව්.
4: ඒ අයගේ තිබුණ හරි ලස්සන සංස්කෘතියක්.
0: හහ්.
4: හරිද?

0: කෑම සංස්කෘතියක් තිබුණා. ඒ කෑම සංස්කෘතිය ඇතුලේ කල් තබා ගැනීම, ඇඟට ඕන දේවල් මේ සියල්ල ඔවුන් හරි
1: ස්වභාවික විදිහටම නේද?
0: ඔව්. දැනගෙන හිටියා සහ ඒව මත ජීවත් වුණා. ඒ වගේම තමයි දැන් අද සමහර වෙලාවට අපි ජීවත් වෙනකොට අපේ ගෙදර අඩුමු කුඩුමු ටික සපයා ගන්න අපි කොච්චර වලි කනවද?
1: ඔව්.
0: හරිද?
1: දන්නව නේද හොඳට ඒක?
0: ඒකනේ. හැබැයි ඒ කාලේ එහෙම තිබුණ නැහැ.
1: හහ්.
0: ඒ කාලේ ගෙවල් වල හරිද?
1: මේ
0: ගෘහණිය දැනගන්න ඕන.
1: මොනාද?
0: හිටිය පැටිපස් පරාණේ කියලා එකක්.
1: හහ්.
0: හරිද?
1: හරි.
0: පැටිපස් පරාණේ කියලා එකක් තිබුණා. සංස්කෘතියක් තිබුණා.
1: හරි.
0: ওই පැටිපස් පරාණේ ගේක තියෙන්න ඕන කියලා තමයි ගෙදරක ඉන්න ඕන කියලා තමයි කිව්වේ.
1: හහ්.
0: දන්නවද පැටිපස් පරාණේ?
1: මම ගහලා නැහැ ඇත්තටම.
0: පැටිපස් පරාණේ පළවෙනි පරාණේ තමයි.
1: මොකද්ද?
0: කොළු පැටියෙක් ඉන්න ඕන.
1: හහ්.
0: හරිද? කොළු පැටියෙක් ඉන්න ඕන කියලා කියන තමන්ගේ પરම්පරාව ඉදිරියට ගෙනියන්න.
1: ඔව්.
0: කොල්ලෙක් ඉන්නෝනේ.
1: හරි.
0: ඒතන තන දීලා දිනෙත් කොල්ලට.
1: අන්න ඒක තමයි නේ. අපි චුට්ටක් කැපිලා ඉන්නේ.
0: හරි. ඊට පස්සේ බලු පැටියෙක් ඉන්නෝනේ.
1: හරිද? හරි.
0: ඇයි? වත්ති පිටි ආරක්ෂා.
1: ආරක්ෂාවට.
0: ඔය ඒ දවස්වලත් එනවා ඉතින් අද වගේ.
1: හොරු වගේ.
0: හොරු වලට වැඩි එනවා ඒ දවස්වල.
1: සත්තු නේද?
0: සත්තු. ඌරෝ. මූවෝ. ආව ඔය වගේ එනවා. හරි. ඒ නිසා ඉත්තෑ ඔය වගේ නේද? බලු පැටියෙක් ඉන්නෝනේ.
1: ඒ
0: වගේම තමයි පූස් පැටියෙක් ඉන්නෝනේ.
1: හා සුරතලෙට ඇති කරන්න.
0: ඔය කිව්වේ කතාව.
1: එනවා කොකටද?
0: ඒ කාලේ ගෙදරක පූස් පැටියෙක් ඇති කරෙත් අද වගේ මිනිස්සුන්ට වැඩි පූසන්ට සැප දෙන්න නෙමෙයි.
1: එහෙනම්.
0: හරිද? අද මේ ගෙදර කොල්ලට කන්න දෙන්නේ පූසට සාලිය උදේනේ.
1: ඒක තමයි මම වැලි දැන් අපේ ජෙනරේෂන් එකේ පූසා කියන්නේ හරි ආදරෙන් ළමයා වගේ බලාගන්න කෙනෙක් නේ.
0: ඔව්. ඉස්සර එහෙම නැහැ.
1: එහෙනම්
0: පූසා ගෙදර හැදුවේ
1: හොරකම් අඩු කරගන්නද?
0: නෑ නෑ නෑ.
1: එහෙනම්
0: ගේ ඇතුළට එන සතුන්ගෙන් ගෙදර අයව ආරක්ෂා කරගන්න.
1: හා හා හා.
0: සාමාන්‍යයෙන් පූසා කියලා කියන්නේ ඇත්තටම ටිකක් විචක්ෂණශීලී නෝනක් තියෙන එකේ.
1: හැබැයි දැන් නම් පූසත් පොඩ්ඩක් මාරු වෙලා තියෙන්නේ.
0: ඌ හැරෙන්නේ අපි හැරලා උයලා කරලා ඔක්කොම කරලා එන්න කියලා කිව්වා.
1: ඔව් කොට්ටෙකුයි වැදරුයි දිනවා නිදා ගන්න.
0: ඔව් ඊසර එහෙම නෙවෙයි පූසෙක් ඇදුවේ ඇත්තටම ওই සතුන්ගෙන් ওই සර්පයින් වගේ සතුන්ගෙන් නිවසියන් ආරක්ෂා කරගන්න.
1: හරි.
0: වහු පැටියෙක් ඉන්න ඕනේ ගෙදරක.
1: ඔව් කිරි ටිකක් ගන්න ගෙදරින් මේ දේවල් ටික හදා ගන්න නේද?
0: හ්ම්. ඔයා වගේ.
1: නෑ. මම වහු පැටියෙ නෙමෙයි.
0: අර ඔය පැටිපස් පරාණේ ගෙදර කණිවාරේ වහු පැටියෙක් ඉන්න ඕන කියලා
1: කියනවා.
0: ඒ හේතුව මොකක්ද දන්නවද?
1: කියන්න බලන්න.
0: කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල් කියන මේ පස්ගෝ රස වලින් ගෙදර පෝෂණය කරගන්න තමයි ඔය පැටිපස් පරාණේ ඇතුලේ හැම නිවසකම වහු පැටියෙකුත් හදන්න ඕන කියලා කියන්නේ.
1: හරි.
0: අවසන් එක තමයි.
1: කවුද?
0: කුකුල් පැටියෙක්.
1: හා.
0: හරිද?
1: විතර ටිකක් ගන්න.
0: ඒ වගේම වෙලාව දැනගන්න.
1: ආ ඕ කෑ ගන්නවනේ.
0: කෑ ගන්නවනේ.
1: පුළුවන් කෑ ගන්න යුත්තා.
0: කොච්චර මේවා කරලා තිබ්බත් කොච්චර නිදා ගන්න කිව්වත් කරච්චලේ පාන්දරට
1: ඇහැරවනවා.
0: තුන් යාමේම කෑ ගහනවා. එනිසා ඉස්සර ගෙදරක අනිවාර්යෙම ওই පැටිපස් පරානේ ඉන්න ඕන කියලා කියලා තියෙනවා.
1: ඔව්.
0: දැන් නිකන් හිතන්නකෝ.
1: ඔයාලා ගෙදර කවුද ඉන්නේ කියලා?
0: අපේ ගෙදර ඉන්නවා බලු පැටියා.
1: හා.
0: එතකොට පූස් පැටියා.
1: හා.
0: පස්සේ කොළු
1: පැටියා නෑ.
0: අද ඔය වගේ පැටිපස් පරානේ හදාගත්තොත් ඒ කාලේ වගේ අද බලන්න කොච්චර පහසුවක් වෙනවද කියලා. දැන් කුකුලෙක් නෑ.
1: ඔව්.
0: ඔර්ලෝසුව තියෙන බැටරි බැසු.
1: ඒකත් නෑ. හැරෙන්නෙත් නෑ.
0: හරිද?
1: හරි.
0: දැන් වහු පැටියෙක් නෑ. කඩේට ගිහලා වුණාද කිරි ගේනවා, දී කිරි ගේනවා, මෝරු, එඬරු, ගිතෙල් ඔය පස්ගෝ රස සල්ලි දීලා අරගෙන එනවා. පූස් පැටියෙක් උන්න ඉන්නවා. ඒ කාලේ පූස් පැටියෙක් ඇත කරපු හේතුවට නෙවෙයි අපිට වැඩිය සැප ගන්න පූසෙක් ඉන්නවා ගෙදර.
1: ඔව් ඒක ඇත්ත.
0: බලු පැටියෙකුත් ඉන්නවා සමහර වෙලාවට.
1: සුරතලයට ඉන්නේ දැන් නම් මුරන්නෙත් නෑ. හැබැයි කවුරු ආවත්
0: වත්ත පිටි ආරක්ෂාවට නෙවෙයි.
1: ඔව්
0: යම් ආකාරයකට යා මානසික සුවේ නෝන් බලු පැටියෙක් හදාගන්න.
1: දැන් වෙලා දින ගෙදර ඇයිද තමයි බලු පැටියව ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ.
0: වහු පැටියෙක් ඉතින් කොහොමත්ම නෑ.
1: ඔව්
0: ඔය කොහේ හරි ගියොත් මඟතොට ගියොත් දෙපැත්ත බල්ල වෙලා ආන් ඉන්නවා කියලා කියන තමයි ඉන්නේ.
1: ඔව්
0: කොළු පැටියෙක් ඇත්තම නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට.
1: ගැල්ලම ඉන්න පවලක් වෙන්න පුළුවන්.
0: ඒ වගේම තමයි වර්තමානයේ දැන් කට්ටිය විවාහක යුවළවල් දරුවෝ හදන එක
1: නවත්තලා දෙනව නේද?
0: ඔව් කාලයක් ගිහ පස්සට දානවා කියලා.
1: ඔව්
0: දැන්
1: නැත්තේ
0: නැහැ.
1: ඔව්
0: පැටිපස් පරණේ හදාගන්න පුළුවන් ඉඩක් තියෙනවා නේද?
1: හහ්
0: එහෙම හදාගෙන බලන්න ඇත්තටම ඔබේ ගෙදර කොච්චර සශ්‍රීකද කියලා.
1: ඔව්.
0: ඒ කාලේ වැව් ගම්මානවල ඇත්තෝ මේවා හදාගත්තේ තියාගත්තේ එකතු කරගත්තේ නිකන් නෙවෙයි.
1: ඔව්.
0: හේතුවක් එක්ක.
1: ඒක අනිවාර්යයි.
0: ඒ නිසා ඔබ බලන්න ඉඩක් තියෙනවා නම් ඇත්තටම ගියා හිතලා බලන්න මෙහෙම දේවල් ඔබේ ගෙදරත් තියෙනවා නම් කොච්චර ගිතර සස්ෘකද කියලා. එහෙම වුණොත් ඔබට පුළුවන්කම තියෙනවා පෝෂ්‍යදායී ආහාර වෙලක් ගන්න. හැබැයි ඉතින් පැටිපස් පරානේ නැහැ කියලා කෑම වෙල රහ කරගන්න නැතුව ඉන්න පුළුවන්කමක් ඔබට නැහැ.
1: ඔව්. ඔයාට පුළුවන් පැල්වත්ත නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න. ඔයා දන්නව නේද? පැල්වත්ත ගිතෙල් ටිකක් වගේ කෑම ටිකට එකතු කරගත්තොත් පෝෂණය වගේම රස, සුවඳ මේ හැමදේම එක්ක ඔයාගේ කෑම ටික රසට ගුණට හදාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා ගන්නකොට පැල්වත්ත ගිතෙල් ටිකක් අමතක කරන්න එපා කෑම ටිකට එකතු කරන්න.
0: දැන් ඇති
1: යමු
0: කිංසිපීරිස් සින්දු ගැන කොච්චර වෙලාවක් උත්සාහ කරා.
1: ඒක තමයි.

0: 나야의 바나스 하타라이.
1: David Peters Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna Binduai Ikai Ikai Hatarai Hatsiyai Hayasiyaya
2: NLP Hadahana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Balaganna
3: Daha Atta Vangua
4: Dasan Vit Yasho Dasan Vit Yasho
0: අතේ සල්ලි නෑ කිය කියා කලකිරෙන්න හරි අධෛර්යමත් වෙන්න හරි දෙයක් නෑ. හරිද? රුපියල් 40ක් අරගෙන ගිහිල්ලා අදම ධන නිදානයක් ගන්න.
5: ආදානවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදී අරගෙන එන ජාතික ලොතරැය මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ධන නිධානය ලොතරැය යවට අරගෙන ඇවිල්ලා ආගේ හීන හැබෑ කරන්න. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කළා වගේ හීනෙට අඩිය තියන්නට පුළුවන්. ඉතින් රුපියල් 40ක් කියලා කියනවා දෛනිකව සාමාන්‍ය වෙන දේවල් වලට සල්ලි වියදම් කරනවා වෙන පුළුවන්. ඉතින් දැන්ම ගිහිලා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ධන නිධානය ලොතරැය අරගෙන බලන්න.
0: අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා. අපි ඉක්මනට මතක් කරමු ගීතේ අහන්න කලින්.
5: දහර වංගුවනම් නියමයි කියලා තින අපි අනිවාර්යයෙන්ම අහනවා කියලා තින බොහොම ස්තුතියි. ඔයාව එකතු කරගන්නම් ශාන්ත ලස්සන සින්දුවක් අහන්නටත් පුළුවන්. මේ විදිහටම දවල් එක වෙනකන් ඉන්න ඔය දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. පබසරා තමයි මත් එකකින් මැසේජ් එක දාලා තියෙන. බොහොම ස්තුතියි පබසරා. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා තියෙනවා. උපාලි තමයි යාගේ කඩේ ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අධිපතිතුමා ඉන්නවා එතන වැඩ කරන හැමෝම මත් එකතු කරගෙන දසුන් අපි අහමු මේ සින්දුව.
0: මේ හිතේ තිබ්බ කතාවක් තමයි කියන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus ගිනුමා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය deep tech solar water pumps අදම අමතන්න 0.71711

0: රඩියෝ ITN වෙලාව පෙරවර 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලි.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්දුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මෙන්නේරිය ගිරිතලයේ ස්වභාවික රක්ෂිතයේ නිධන්හාරමින් සහ වනසතුන් දඩයම් කිරීමේ ජාවාරම්ක නිරත වූ පුද්ගලින් තුන්දෙනෙකු අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ නිධන් නෑරීම සහ සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් උපකරණද සමගින් සීගිරිය වනජීවී නිලධාරීන් මෙම වැටලීම සිදු කළා. ඒ අනුව සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ සීගිරිය වැවල වැව ප්‍රදේශයේ කාශ්‍යප රාජුගේ යකඩුණු කළ උදුන සොයා මෙම සංවිධානාත්මක පිරිස කැණීම් කරමින් සිටි බවයි. පුපුරණ ද්‍රව්‍ය යොදාගැනීමේ ස්ථාන දෙකක ඔවුන් නිදන් හාරමින් සිටි බවද වනජීවී නිලධාරීන් සඳහන් කළා. අත්තරංගොඩ ගත් පිරිස ගලේවෙල වහකෝටේ අනුරාධපුර සහ මහනුවර පදිංචිකරුවන්. ඔවුන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා. 18 වැනි බ්‍රෙක් සමුළුවට සහභාගී වීම සඳහා රුසියා ජනාධිපති වැඩ්මිය පුටින් ඉන්දියාවට පැමිණ තිබෙනවා. සමුළුව නවදිල්ලියේදී හෙට සානිද්දා පැවැත්වීමටයි නියමිත. මැද පෙරදිග සහ යුක්‍රේන යුද්ධවල බලපෑම පිළිබඳව මෙම සමුළුවේදී වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. සමුළුව අතරතුර රුසියා ජනාධිපතිවරයා ආසා ඉරාන නායකින් ඉන්දියා ග්‍රාමාතියේ නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා කිරීමටද නියමිතයි. බ්‍රසීලිය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු ආප්‍රිකාව යන ආරම්භක සමාජික රටවල නම්වල මුල් අකුරු එකතු කිරීමෙන් බ්‍රික්ස් නාමය නිර්මාණය කර තිබෙනවා. බ්‍රික්ස් සංවිධානය නැගීන ආර්ථිකයන් සහිත රටවල් එක්කර ගනිමින් 2009 වසරේ ආරම්භ කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍යහන 12ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ 18 වංගුව
1: දසුන් විත් යෝෂෝ
2: දසුන් විත් යෝෂෝ
1: අල්ප

0: අපේ හාට වංගුවේ දෙවෙනි පැය පටන් ගන්න ලෑස්ති වෙන්නේ.
1: ඕ අපි ඉතින් දෙවෙනි පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ආරත් බලන්න 18 වංගුවේ රවුමක් කියන්න අපි දෙන්නත් එක්ක නේද දොස්සල්?
0: ඉක්මනට මෙසේජ් එක කියවන්න.
1: හහ 0703939347ට ඉක්මනට මෙසේජ් එක කියවන්න.
0: අපි මේ පැය යන ලෑස්ති වෙලා ඉන්නවා. ටේක් එක කොහොමද අද දවසේ කටයුතු කියලා හොයා බලන්න. මට මේ පැය පටන් ගන්න පොඩි කතාවක් කියන්න
1: හිතුවා. මොකද්ද?
0: මොනතරම් උත්සාහ කරත් ඔබ මොනතරම් ට්‍රයි කරත් ඉන්න තැනින් අඩියක් ඉස්සරහට යන්න.
1: හරි.
0: සමහර වෙලාවට ඔබට බාධකමයි එන්න වෙන්න පුළුවන්.
1: ඔව්.
0: සමහර වෙලාවට කරන කිසි දෙයක් හරියන්නේ නැහැ කියලා
1: හිතෙන්න පුළුවන්.
0: හිතෙන්න පුළුවන්.
1: හරි.
0: ඒ වගේම හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරලාට ඉතින් ලොතරැයි ගත්තර ඇදින්නේ නැහැ කියලා ඉතින් නොගෙන හිටියොත් කවදාවත් ඇදින්නේ
1: නැහැනේ. ඔව් අනිවාර්යයෙන්ම උත්සාහයක් හරි තියෙන්න ඕනි.
0: තියෙන්න ඕනි. හරිද? ඒ වගේ තමයි. ඔබට මොන තරම් අපහසුකම්, අමාරුකම්, බාධක තිබුණත් ජයග්‍රහණයක් ඔබට අත් නොවුණත් ඔබ උත්සාහය අතාරින්න එපා.
1: අනිවාර්යයෙන්ම.
0: ඔබ මතක තියාගන්න. පුංචි කාලේ ඔබ ඉස්කෝලේ යනකොට අරන් ගිහපු පාට පෙට්ටිය.
1: ඔව්.
0: ඒ පාට පෙට්ටිය ඇතුලේ පාට කූරු තිබුණානේ. සමහර වෙලාවට කවදාවත් අල්ලපු නැති සුදු පාටත් ඕකේ
1: තිබුණා.
0: තිබුණා.
1: ඔව්.
0: සුදු පාට කූර කැඩිලා නෙවෙයි කෙලින්ම තිබුණානේ.
1: ඔව්.
0: සම්පූර්ණයක තිබුණා.
1: ඔව්.
0: හැබැයි අනෙක් පාට කූරු කැඩිලා තිබුණානේ.
1: ඔව්. වැඩිපුර පාවිච්චි කරපුවා.
0: හැබැයි මේ වැඩිපුර පාවිච්චි කරපු පාට කූරු උනත් කැඩුණු බිඳුණු පාට කූරු උනත් ප්‍රමාණය පොඩි වුණාට
1: ඔව්. පාට වෙනවා.
0: පාට වෙනවා.
1: හහ.
0: එනිසා ඔබ ඔබේ ජීවිතේ උත්සාහ කරන්න උත්සාහ කරන්න උත්සාහ කරන්න
1: උත්සාහය අතාරින්න එපා. ජීවිතේ ලස්සනට පාට කරගන්න ඔයාට පුළුවන්.
0: ඔබ මොනතරම් උත්සාහ කරත් එකම ඉලක්කයට කාලේ කොච්චර ගිවිලා ගියත් ඔබට තියෙන කාලේ කෙටි වුණත් ඒ කෙටි කාලය තුල ඔබට පුළුවන් ඔබේ හින පාට කරගන්න.
1: අනිවාර්යයෙන්ම.
0: ඒ නිසා උත්සාහ කරන්න. සිය පාරක් වැරදුනාට හරියන්න ඕන එක පාරයි.
1: අනිවාර්යයෙන්.
0: හරිද? තෝමස් ආල්වා එඩිසන් එහෙම හිතුවේ.
1: ඔව්.
0: සිය පාරක් වැරදුනාට මට හරියන්න ඕන එක පාරයි ලෝකෙම එළිය කියලා හිතුවේ.
1: ඔව්.
0: ඒ වගේ ඔබ හරියන්න ඕන.

0: பிறவரி 19 வினாடி 19
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077-777-7374
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.
0: Right. අපේ අද 18 වංගුවේ මේ යන්න සූදානම් වෙන්නේ මේ වෙලාවේ ගීත් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඇවිල්ලා ටේකියා. ඒ කියන්නේ මඟතොට අනතුරු වළක්වා ගන්න ඔබ මොනවද කරන්න ඕන කියලා අපේ රටේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් නැවතුමක.
5: ඔව් කරවිට ජාතික පාසල තමයි අද රත්නපුරේ. ගීත් ඉන්නේ එතුණු තමයි. ගීත් ඉන්නවද?
0: ගීත් අයබෝන්.
6: අයබෝන්.
0: ගීත් කොහමද අද දවසේ වැඩසටහන?
6: අද දසුන් සදහන් කරපුවාගේ අපි තේක්කයා සුරකිමු මගතට වැඩසටහන් මාලාවේ 18 වන අතීර තමයි දසුන් ක්‍රියාත්මක කරන්නේ. අපි ඒ දවසේදී ආනන්ද මෛත්‍රිය මධ්‍ය විද්‍යාලයට ගියා. දැන් අද දවසේදී අවිල්ල ඉන්නේ සබරගමු පළාතේම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිකල අධ්‍යාපන කලාපයට අයත් කරවිට මධ්‍ය විද්‍යාලයට තමයි අපි අද දවසේදී මේ විදිහට අවිල්ල තියෙන්නේ. ඉතින් දසුන් අද උදෑසන අවට පාසල්වල, ඒ කියන්නේ මේ නිවිතිකල අධ්‍යාපන කලාපයේ අවට පාසල්වල දුවදරුවන් 10,000කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. ඉතින් අද උදෑසනත් අපි පළමු අධ්‍යයන විදිහට රතවාහන මාර්ගනතු සම්දර්ශනය පැවැත්තුණා. මේ වැඩසටහන දැන් අපි උදෑසන රතවාහන මාර්ගනතු සම්දර්ශන අනතුරුව මේ දූදරුවන් අපි කැඳවාගෙන ආවා රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලයේ ශ්‍රවණාගාරයට. දැන් ඔවුන් දැනුවත් කිරීම වෙනුවෙන් රතවාහන මාර්ගනතුරු සම්බන්ධ දේශනය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය විසින් සංවිධානය කළ තිබෙන. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර මාත් එක්ක මේ වෙලාවෙ එකතු වෙලා ඉන්නවා නිවිතිකල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්දිකා උදුකල මහත්මිය. අපි එතුමියගෙන් දැනගන්න කැමති මේ වැඩසටහන අද ඔබතුමියගේ අධ්‍යාපන කලාපය තුළ ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ අදහසක්ද මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබතුමියට තියෙන්නේ?
7: ඇත්තෙන්ම විශිෂ්ට වැඩසටහනක්. වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ ටේකියා වැඩසටහන ඉතාම වටිනා වැඩසටහනක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකෙන් ඇත්තටම අර දඬුවමට එහා ගිහිල්ලා දරුවන්ගේ ජීවිතය තුළට චරිතායනය කරන්න උත්සාහ කරනවා. මාර්ග සුරක්ෂිතතාවය පිළිබඳව ඇත්තටම ඒක ඉතාමත්ම වටිනවා. වර්තමානය වෙන විට මාර්ගයේ තියෙන මේ තතපතියත් එක්ක ඇත්තටම මේ මාර්ග සුරක්ෂිතතාවය කියන එක ගිලිහිලා තියෙන හැමෝම අතින්. මම හිතනවා වර්තමානයට අත්‍යවශ්‍ය වැඩසටහනක් කියලා. ඉතින් මම මේක අපේ නිවිතිකල කලාපයේ වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට, ශ්‍රී ලංකා පොලිසියට, ඒ වගේම ශ්‍රී ලංකා වැඩසටහනට, ඒ වගේම අනිකුත් ආයතනවලට මේ සඳහා සම්බන්ධ වෙච්ච සියලුම ආයතනවලට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
6: ස්තුතියි ඔබතුමියට. ඉතින් මේ විදිහට අපි මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම තමයි දසුන් අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ට්‍රේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඉතින් මෙතුමිය සඳහන් කරපුවාගේ මේ වැඩසටහන අපිත් එක්ක මේ සංවිධානය කිරීම වෙනුවෙන් ට්‍රේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි මූලිකත්වයක් ගැන කටයුතු කරන්නේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ තවත් ආයතන ගණනාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ සියලු දෙනාගේම සහයෝගය සහිතව තමයි රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට අපි මේ අනතුරු වැළැක්වීමේ පණිවිඩය
0: සම්බන්ධ කරගන්න කොහොමද කියලා දැනගන්න ටේකයා තොරතුරු නේද?

0: එකොළහයි විනාඩි 18යි.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොමදීන්
6: සම අනුග්‍රහය.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
9: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
8: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
10: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්. ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN 18 වංගුව
1: දසමිත්‍යෂෝ
3: මේකනම් අලුත් කතාවක්ම තමයි. හරිද? අපේ රටේ ජනගහනය ඔච්චරද
4: කියද
3: කියද
4: කියන්න බලන්න.
3: කෝටි දෙකට චුට්ටක් වැඩි. හරිද? අපේ ගන්නේ සාමාන්‍ය මිලියන් දෙකක් කියලා හිතලානේ. දැන් ඔයා දන්නවද ලංකාවේ ජනගහනය කෝටි දෙකක් වෙද්දී හරිද සිම් කීයක් තියෙනවද කියලා?
4: ඒක තමයි ප්‍රශ්නේ.
3: සිම් තියෙනවා මිලියන 30කට වැඩි. හරිද? එහෙම වෙන්න පුළුවන්ද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. පුළුවා
4: වෙලා තියෙනවා.
3: දැන් ඔයා ළඟම ෆෝන් කීයක් තියෙනවද?
4: එහෙම තමයි
3: තියෙන්නේ. සමහර අය ළඟ තියෙනවා ෆෝන් 7-8 තියෙනවා.
4: ඔව්.
3: 10-15 තියෙන අයත් තියෙනවා.
4: මොකටද කියලා හිතාගන්න ටිකක් අමාරුයි නේද?
3: සමහර වෙලාවට ඒ කට්ටියක එහෙම තියාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු වල. ඒක ඉතින් ඕන කෙනෙකුට නිදහස තියෙන බාධාවක් නැහැ.
4: ඔව්.
3: තමන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත කරගෙන ඒ නීත්‍යානුකූල විදිහට ඒවා තියාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ දන්නවද? වර්තමානයේ වෙනකොට හොර සිම්පත් වලින් කරන අපරාධ ඉන්න එන්නම වැඩි වෙලා තියෙනවා. මේ විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ලාල් තුමා තමයි මේ කතාව කියන්නේ. එතුමා කියනවා පොලිසිය කියනවලු ඒ කට්ටියට දැන් පහුගිය කාලය තුල මේ හොර සිම්පත් භාවිතා කරලා කප්පම් ගන්න ඒවා තර්ජනය කරන ඒවා ඒ වගේම බලපෑම් කරන ඒවා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. ඒකට උන් අලුත් යෝජනාවක් අරගෙන එනවා. සෙල්ලම් නැ මේ අවුරුද්දේ අවසන් භාගයේ ඉඳන් ඒක ක්‍රියාත්මක කරන්න උන් සූදානම්ෙන් ඉන්නවා. මොකද්ද? සිම් එකක් ගන්නකොට ඔයාගේ සජීව රූපයක් අනිවාර්යයෙන්ම ගන්නවා. අරගෙන ඔබ කෝල් එක ගන්නකොට අනෙක් පැත්තේ ඉන්න කෙනාට ඔබ කවුද කියලා පේනවා. හදිසියවත් ඔබ කවුද කියලා එයාට නොපෙනුනාට විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවට පේනවා. සිස්ටම් එක ඇතුළේ පේනවා මේ කෝල් එක ගත්ත මනුස්සයා
4: කවුද කියලා.
3: ඔබ තමයි කියලා. අපේ ඔගේ පොඩි අවුලක් තියෙනවා. ඇත්තට මේක මටත් මතකයි. මමත් ඔය මේ ITN එකේ වැඩසටහනක් කරද්දී මේ කතා කරපු දෙයක්. දැන් වා නිකන් හිතන්නකො.
4: මොකද?
3: මේ ලෝකේ තියෙන්නේ ඉතින් උත්පාද තිදි බංගණේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. අපි ඔන්න මල.
4: හරි.
3: හරි. එතකොට දැන් මගේ සිම් එක තියෙනවනේ.
4: ඔව්.
3: එතකොට මේ සිම් එක
4: හරි
3: මගේ නෝනට පාවිච්චි කරන්නත් පුළුවන්, දරුවන්ට පාවිච්චි කරන්නත් පුළුවන්, මගේ අම්මට පාවිච්චි කරන්නත් පුළුවන්, ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඔය අතරේ ඔක අස්ථානගත වුණොත් වෙන කවුරු හරි පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මම ජීවතුන් අතර
4: නෑ.
3: ඔය සිම් එකෙන් අපරාධයක් කරනවා.
4: ඔව්, එයා තමයි හවුන්නේ.
3: අපරාධකාරයා හොයාගන්න පරලෝ යන්නේ. හැබැයි දැන් මේ අලුත් තාක්ෂණයත් එක්ක ඔය හිඩස් සමහර තැන්වලදී වහනවා.
4: ඔව්, අනිවාර්යයෙන්ම.
3: හරිද? සමහර වෙලාවට දැන් මාස 4ක් 5ක් 6ක් 7ක් 8ක් අවුරුද්දක් ඔබ සිම් එක පාවිච්චි කරේ නැත්තම් පරණ යාළුවෙක් හිටියා මේ ෆෝන් නම්බර් එක තමයි තිබ්බේ කියලා ඔබ කතා කරලා බලන්න.
4: ඔව්.
3: එතකොට මේ නම්බර් එක
4: වෙන කෙනෙක් තමයි කතා කරලා පොඩ්ඩක් දැනුමක් අහන්නත් වෙනවා එතකොට.
3: ඔව්. එහෙමත් වෙනවා. හැබැයි කොහොම නමුත් මෙහෙමයි. ඔබ නීත්‍යානුකූල පුරවැසියෙක් වෙන්න වගකීමෙන් වැඩ කරන්න.
4: ඔව්. කොහොම හරි ඔයාගේ සිම් එක අරගෙන පරිස්සම් කරගන්න, හොර වැඩ කරන්න යන්න එපා. ඔන්නින් පස්සේ අපි කිව්වේ නෑ කියලා කියන්නත් එපමණ 18 වන් වහගෙන ඉන්නේ.
3: මට නිකන් හිතෙනවා ඇත්තටම අපේ දැන් වර්තමානයේ අපේ ජාතිය කියන්නේ ලාංකිකයෝ කියවන අයම තමයි. නැත්තම් මෙච්චර සිම් මොකටද දානේ?
4: ඒක තමයි මිලියන

0: එහෙම මට දැනෙනවා කියලා මේ ගීතේම දෙන්න කියලා කිව්වේ අපිට.
1: දර්ශනී තමයි කලින් ඉඳලා අපිට කෝල් කරේ. ඔන්න ඒ සින්දුව අපට දුන්න.
0: රයිට් අපිට තව කීප දෙනෙක් මැසේජ් කරලා තියෙනවා. අපි එයාත් කියන්නම් මේ ගිලංග ගීතේට කලින්.
1: අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ පාන දුර ඉඳලා ගාමන්ත එකකින් සද්දටම මහන්සි ආන්නත් එක ලස්සන සින්දුවක් ඉල්ලලා තිනු. එනෝකි බබාගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. එනෝකි ඔයාට සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා 18 වංගුයෙන්. ඒ වගේම ඉන්නවා නිලෝමිස් ඉන්නවා අපි වහගෙන වැඩ කරන හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා.
0: එනවා අපි ගෙලේ හමුද?
1: අන්ද්‍ර පුස්සල්ලාවත් අපි එකතු කරගෙන යමු නේද මේ සින්දුව අහන්න?
0: කවුදින්නේ
1: ඒජී අන්ද්‍ර පුස්සල්ලා ඔයාවත් එකතු කරගන්නවා මේ ලස්සන සින්දුව අහන්න.

0: ප්‍රේමේ අවසානයේ ඒද විය හැක. හිමිකර ගැනීමකම නොවේ ආදරේ කියන්නේ. ඔහොම කියලා ඉතින් විදග්ධ වචන කියනවා. මං කියන්නේ බූට් එකක් කාලා බලන්න ඕනනේ.
1: කොහොමද මේක දැනෙන්නේ කියලා නේද?
0: වැළපින වැළපිල්ල.
1: ඒක තමයි.
0: රයිට් ඒ වුණාට දරා ගැනීම තමයි ඒක දැනක සැනසීමක්. ඒකත් හිතන්නේ ඉතින්. ඔයවා ඔය කියලා තියෙන කතාව ඇතුලේ ඇත්තක් නැත්තේමත් නැත. රයිට්. මේ දවල්ට කෑමට ගිහම හදන ගමන් නම් ඉන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා.
1: කෑම ටික රස කරගන්න, ගුණ කරගන්න, පැලවත්ත නිෂ්පාදන ටිකක් ඔයාට ඔයාගේ කෑම එකට එකතු කරගන්න, බටර් එකක් එකතු කරගන්න එපා. අමතක කරන්න එපා. පැලවත්ත බටර් විතරක් නෙමෙයි ගිතෙල් තියෙන. ඉතින් මේ කෑම ටික රස කරගන්න, ගුණ කරගන්න පැලවත්ත බටර් ටික ලුණු සහිත ලුණු රහිත ඒ වගේම සුදු ලුණු රසට තියෙනවා. ඒ වගේම පැලවත්ත ගී ටිකක් එකතු කරලා බලන්න කල දවල්ට කෑම එක රස වෙනවා හැටි.
0: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ඔබ ධන නිදානයේ ටිකට් පතක් මිලදී ගන්න අමතක කරන්න එපා. පහුගිය කාලේ ලක්ෂපතියන්, කෝටිපතියන්,
1: 20 ලක්ෂ උපතියන්,
0: ඒ වගේම ඉතින් රුපියල් 40 ඇදිච්ච අය තිරියා. හරිද? කොහොම නමුත්
1: වාසනාව
0: අරගෙන ඉන්න තැන තමයි
1: ධන නිධානය කියලා කියන්නේ. ඉතින් ධන නිධානය අරගෙන බලන්න වඩ කෝටිපතියෙක්, 20 ලක්ෂ උපතියෙක් වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව තියෙනවා. ඉතින් පරක් වෙන්න තුවා ලංගම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය ලොතරැයි අරගෙන බලන්න.
0: වාසනාව කොතනද කියලා කියන්න බෑ කාටවත්.
1: එහෙනම්
0: ඔබ ඔබේ වාසනාව හොයාගන්න.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසනැව
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනැවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුමා
0: 11 විනාඩි 40යි
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
7: 18 වංගුව
8: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ හැම වංගුවකම අලුත්
7: කතාවක් 18 වංගුව
9: 18 වංගුව මේ දවස්වල නම් ඔය පහුගිය දවස්වල තිබුණ දැඩි නියන්තත්වයට පොඩ පොඩ සහනයක් අස්වැසිල්ලක් කරනවා පොඩක් වහිනවා වටේම කලගුණති අධිපාරතුමාද අදත් තුන පොඩක් කියලා තියෙනවා මේ
0: වහින්න පුළුවන් කියලා නේද
9: වහින්න පුළුවන් කියලා කොහෙටද බස්නාහිර සබරගමු ඒ වගේම මේ පළාත්වල ඒ වගේම මේ මහනුවර නුවරඑළිය ගාල්ල මාතර ශ්‍රී කෙළට උන පොඩක් වහින්න පුළුවන් කියලා තියෙනවා
0: හරි
9: ඔය යන ගමන් ඉතින් අනිත් පැති වලට පොඩ පොඩ වහින්න
0: ප්‍රාර්ථනාවක් කරමුනේ
9: ඔව් පොඩ වැස වැටෙන්න පුළුවන්
0: ඔව්
9: හරි මේ ඔබට ඇස්වල යම් දෝ

වගේ ඇසේ සුදි වත් කර ගැනීමේ සැක්කමක් කරගන්න, ඒ වගේම ළමාක්ෂිසායනයට අඩ කන්නාඩි දෙකක් ගන්න හොඳ තැනක් හොය හිටියානම් එම තියෙනවා නම් බය නැතු යන්න. හොඳම තැන තමයි ලෙන්ස් ටෙක්කේ අයි හොස්පිටල් එක නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. වඩ මම ෆෝන් නම්බර් එක මතක් කරනනම් 0 70 64 78 478.

0: න්නේ ඔයාමයි ඉති
1: අපට
0: තවමත් ඒ නිසා තමයි අපි මෙසේජ් කියන්න ලේසි වෙන්නේ.
1: අහා අප දෙන්න පහගෙන ඉන්නවා ගම්පල ඉඳල වසන්තා කුමාරි ආව එකතු කරගන්න හරි මාත්‍රි රහට වංගුවට ඉතින් ලස්සන සින්දුවක් ඉල්ලලා තිනු නිරංජන සරෝජිනීගේ අපි බලන්නගේ සින්දුව දෙනවට පුළුවන් වේද කියලා. ඔය විදියටම හගෙන ඉන්න තමරා කුමාරි ආව එකතු කරගන්න ඕනේ අපිට කෝල් එකක් දෙනවා හරි මාත්‍රියෙන් එකතු කරගන්නවා. දනුෂිකා ඔයාව එකතු කරගන්න ඕනේ මාපලකමින් අපි වහගෙන ඉන්නවා කියලා ඕන දෙයක් වෙච්චාවේ කියන සින්දුව දෙන්න පුළුවන් ද කියලා අහලා තියෙනවා දසුන් පුළුවන්ද
0: මොකෝනේ යවන දෙයක් වෙච්චාවේ කියන්නේ නැහැ
1: ඒක තමයි නේද එහෙම ඉන්නේ
0: හොඳ දෙයක් වෙච්චාවේ කියන්නේ
1: අන්න හොඳ දෙයක් වෙන්නේ කියලා ඉන්න
0: හරි සින්දුව අපි උත්සාහ කරන්න
1: ඔව් අචින්ත තෙලිච්ච වල ඉඳලා මැසේජ් එකක් දාලා තිනා අචින්ත වටත් අපි ලස්සන සින්දුවක් දෙන්න ඔය විදිහටම හගෙන ඉන්නෝ හයි ගුඩ් මෝර්නින් කියලා දෙනවා ගුඩ් මෝර්නින් සහන් ඔයාට මාතර හක්මනින් තමයි අපිට මැසේජ් එක දාලා තිනේ හරි මාදරෙන් එකතු කරගන්න මාතර දෙලින් යෝව අමතක කරලා කොහොමදනේ දසුන් න්‍යාෂ් කොහොමද කියලා අහලා තිනා සතුටින් ඉන්නවා නේද කියලා අපි දෙන ගොඩාක් සතුටින් ඉන්නෝ ආද කොහොමද හයි ගුඩ් මෝර්නින් ඔයාල දෙන්නටම අපි දවස පටන් ගන්න ඔයාලව හැගෙන මොම හොඳයි ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා දින මගේ සලෝන් එකේ වැඩ කරන නංගිලා තුන් දෙනාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා නූරින් ශෂිනි තමයි මට මැසේජ් එක දාලා තිනේ ඔයාලට සුබ වෙන්න ඕන ශෂිනි
0: රයිට්

0: 11:49.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: 18 වංගුව.
3: දස විද්‍යාෂෝ. හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව.
0: ලකන දශක තුනක අභිමානයත් එක්ක ගෝල්ඩන් වොයිස් හොයාගෙන යන ගමන අද සුවිශේෂී දවසක්, සිකුරාද දවස කියලා කියන්නේ.
4: ඔව්, බලාගෙන ඉන්න දවස තමයි අද දවස.
0: ඔබ තරග කළා නම් අද ඔබ ඉදිරියට යනවද
4: නැද්ද,
0: නැත්තම් නවතිනවද කියලා තීරණයක් අද එනවා.
4: ඔව්.
0: ඒ වගේම තමයි අලුත් ඉසව්වක අලුත් මානයක් ඔබට පේනවා. මේ සියල්ල එක්ක ඔබට අද ගෝල්ඩන් වොයිස් නම් අත්දැකීමක් විඳ ගන්න පුළුවන්. අවසේකේ ඉඳන්
4: හතර වෙනක
0: චාමිත් එක්ක ඉන්න.
4: ඔව්.
0: රයිට්. හරි, අපිට මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා. අපි ඉක්මනටම කියාගෙන යමු ගීතයට.
4: අපි වහගෙන ඉන්නවා කේඩී සමරසිංහ, ඔයාව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් ගන්න. ගුඩ් මෝර්නින් ලක්කන කියලා තිනවා. අයියෝ යෂ්, ඇයිද හරි මං වාට එක පස්සේ කියන්න. සින්දුවක් අහමු කියලා තිනවා. ලස්සනයි වැඩේ, සුබ පතනවා කියලා තිනවා. තරු වැල්ලවා ඉදිරියට තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයත් තරු හරි දේවල් තමයි කියන්නේ නේද? පානදර ඉදිරිය ගවර්මන්ට් එකකින් මැසේජ් එකක් දාලා තිනවා. ඉතින් ඔයකේ එතන වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ලස්සන සින්දුවක් අහන්න. ඩබල ගුඩ් මෝර්නින් දසුන් යෂ් කියලා තියෙනවා. ඔයකට සුබ නැචටක් පරක් වෙලා ඇවිල්ලා තියෙන කමක් නෑ. ඔයාව එකතු කරගන්නම්. ලස්සන සින්දුවක් අහන්න හරිම ආදරින්. අපිට යන්න පුළුවන් නේද දසුන් මේ සින්දුව අහන්න?
0: අපි ගීතය හමු. අපේ තොරගත්තේ බණ්ඩාර අතවූදයන් ගායනා කරන මෙන්න මේ ගීතය ඔබ වෙනුවෙන්.

0: රයිට මිත්‍ර වරුණේ අපිට රටතොට මොකද වුණේ කියලා දැනගියා ගන්න ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට මැතිරිය දෙන්නත් කාලේ ඇවිල්ලා. ඊට කලින් ගෘහණයන් ලහි ලහි දවල් කෑම ටික හදනවා නම් රසට කෑම ටිකක් හදාගන්න. සුවඳට කෑම ටිකක් හදාගන්න. පැල්වත්ත බටර් ටිකක් පාවිච්චි කරන්න මතක කරන්න එපා.
1: ඒ වගේම තමයි පැල්වත්ත ගිතෙල් කියලා කියන්නේ පෝෂණ ගුණයෙන් ඉහළම දෙයක්. ඉතින් පුංචි පොඩිත්තන්ගේ මතක ශක්තිය වර්ධනය කරගන්න මේ හැම දෙයකටම ගිතෙල් උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ගෙදර ඉන්න පුංචි පොඩිත්තන්ට කෑම ටික රස කරගන්න ගොන කරගන්න ආඩ පුළුවන්. පැල්වත්ත බටර් ටික ගිතෙල් ටික කෑමට එකතු කරන්න.
0: රයිට්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කම දෙන කෝටිපතියෙක් වෙන්න NLB ධන නිදානයක් මිලදී ගන්න.
1: හහ්. ඉතින් ජාතික ලොතරේ මණ්ඩලයේ සූදානම් වෙලා ඉනවව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දෙන්න. ඉතින් පරක් වෙන්නේ නැතුව දැන්ම ධන නිදානයේ ලොතරේ අරගෙන බලන්න.
0: රයිට්. එහෙනම් අපි මතක් කිරීමත් එක්ක යනවා ගීතේට. ගීතේ පස්සේ ඔබට පුළුවන් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අහන්න. ඊට පස්සේ අපි ආයෙ මුණ ගැහෙමු.
1: දහවල් 12:30 න් පස්සේ හොමුමින්න.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: на столе.
1: හිටපු ජනපති ගෝඨාභය FCIDට දේවල සිරිසංගමෝ බෝම්බ ප්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණ. රුපියල් මිලියන 112ක වියදමින් ප්‍රසංස්කරණය වන කන්තලේ මූලික රෝහල. කඳුකර මාර්ගවල ප්‍රවාහනයට කුඩා බස් රථ ගෙන්වීමට සැලසුම්. විදේශ රැකියා අතරතුර මරණයට පත්වන අයගේ බන්දිය 120 දක්වා ඉහළට. ලොව මහෙල්ලු 9/11 ප්‍රහාරයට අදට වසර 25යි. ආසියා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද අවසන් පූර්ව සටනේ.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණියා. මිග්යානා ගනුදිනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවා තිබුණා. මේ අතර මෙම ගනුදිනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට ඊයේ කැඳවා තිබුණා. එම කොට්ටාශයේ නිලධාරීන් රොෂාන් ගුණතිලක මහතාගෙන් පැය 3 මාසයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. දෙහිවල සිරිසංගමෝ මාවත ප්‍රදේශයේදී නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඔවුන්ගේ පියා බරපතල තුවාල ලැබුවා. නාඳුනන පුද්ගලයෙකු මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ අද අලුයම් කාලයේදී. ඉන් බරපතල තුවාල ලැබූ දරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඒ දරුවන් දෙදෙනා මියගිය බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක සහ 17ක දරුවන් දෙදෙනෙක්. සැකකරු පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. ඔහු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා. කන්තලේ මූලික රෝහල රුපියල් මිලියන 112ක වියදමකින් ප්‍රසංස්කරණය කරනවා. බාහිර රෝගියාංශයේ ගොඩනැගිලි ප්‍රසංස්කරණ කටයුතුයි මේ දිනවල සිදුවන්නේ. එමෙන්ම වෛද්‍ය නේවාසිකාගාර දෙක ප්‍රසංස්කරණය කරනවා. විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනෙකුට නවාතන් ගැනීමට හැකිවන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ආබාධ සහිත රෝගීන් සඳහා බාහිර රෝගියාංශයේ විශේෂ වැසිකිලි පහසුකම් ඇති කිරීම සහ රෝහල් කාර්ය මණ්ඩලයට රතගාලක් ඉදිකිරීමද ව්‍යාපෘතියට ඇතුළත්. කන්තලේ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය MD උදාර ගුණතිලක මහතා මේ පිළිබඳව අදහස් පළ කළා.
2: OPD ගොඩනැගිල්ල සෑහෙන කාලෙකින් අලුත් අධ්‍යයාවක් කරලා නැහැ. ඒකෙන් අපි OPD ගොඩනැගිල්ල අලුත් අධ්‍යයාව කරන එක අපේ ප්‍රමුඛ කාර්යයක් විදිහට සැලකලා මේ අවුරුද්ද කරගෙන යනවා. OPD එකට එන ලෙඩ්ඩුන්ගේ අපිට ඩිසේබල් ටොයිලට් එකක් නැහැ. ඇත්තටම ගොඩක් ඩිසේබල් ගැටේනවා. ඉතින් ඒකට අපි ප්‍රමුඛතාවය ලබා දීලා ඩිසේබල් ටොයිලට් එකක් OPD එකට අල්ලගෙන හදනවා. ඒ වගේම ස්ටාෆ් එකේ වාහන මේ හැමතැනම තියෙනවා. ස්ටාෆ් එකට vehicle pass එකකුත් මේ අවුරුද්ද හදනවා. ඔය වැඩි ටික තමයි අපි ප්‍රමුඛ කාර්යාලයෙන්
1: මේ අතර පාදුක ප්‍රාදේශ ලේකම් කොට්ටාශයට ඇත් උඩගම මාවක් ඔය ඇල සංවර්ධනය කිරීමේ කටයුතුද සිදු කෙරෙනවා. සුළු වර්ෂාවකදී පවා ඇල පිටාර ගැලීමෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහායි මෙම සංවර්ධන කටයුතු සිදු කරන්නේ. ඉවත් කරන පස් වැලිසා මඩ ආදී අලවි කිරීමෙන් ලැබෙන මුදලින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි සැලසුම. ඒ සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා පියවර ගත්තා.
3: මේ ව්‍යාපෘතියේ විශේෂයක් තියෙනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි රජයේ මුදල් වෙන් කරලා නැහැ. මෙතනදි සිද්ධ වෙන්නේ මේ මාවක් ඔය ප්‍රතිසංස්කරණය කිරීමේදී කොතරම් ප්‍රමාණයක් පස් මඩ වැලි ඉවත් විය යුතුද කියන එක පිළිබඳව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ගණනය කිරීමකට යටත්ව ඒ ගණනය කිරීම අනුව අපි මේක ටෙන්ඩරයක් මගින් ප්‍රදානය කරලා ඒ ටෙන්ඩරය මගින් රජයට ආදායමක් ලැබෙන විදියට තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරලා තියෙන්නේ. නිසා මේ ව්‍යාපෘතිය ඇතුලේ රජයට වැය බරක් සිද්ධ වෙන්නේ නැහැ. රජයට මේ මාවක් ඔය සංවර්ධනය කිරීමෙන් ඉවත් කරන පස්වැලි ඒවා ගණනය කිරීම ඇතුලේ අපට කිව් 770ක් සඳහා වන රුපියල් 52 ලක්ෂයකට ආසන්න මුදලක් රජයට රාජ්‍ය ආදායමක් විදියට මේ ව්‍යාපෘතිය මගින් ලැබීමේ ක්‍රියාවලියකට යටත්ව තමයි මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරේ.
1: වලාන්තවිල්ලුව ප්‍රාදේශීය සභාව මගින් මාර්ග රැසක් පිළිසකර කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරනවා. දිත්වාසුලිකුණාටුවෙන් හානියට පත් මාර්ග මෙලෙස නවීකරණය කරන්නේ වනන්තවිල්ලුව ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන්. ප්‍රජාශක්ති සංවර්ධන සභාවේ උපදෙස් අනුව මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. තවත් අයවැය යෝජනාවක් ක්‍රියාවට නන්වමින් ආබාධ සහිත පුද්ගලින් සඳහා සනීප ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළා. ආබාධ සහිත වූවන් හඳුනාගෙන ඔවුන්ගේ නිවෙස්වල දැනට පවතින සනීප ආරක්ෂක පහසුකම් පිළිබඳ නිසි අධ්‍යයනයකින් පසු ආධාර ලබා දෙන බවයි අමාත්‍යයා කියා සිටියේ. ඒ මාධ්‍ය හමුවට එක්වෙමින්
4: මෙය තරආකාරයක නියම ව්‍යාපෘතියක්. මේක මේ අවුරුදු ක්‍රියාත්මක වෙන්නේ බස්නාහිර පළාතේ, කියන්නේ කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල. එහි වැඩ කටයුතු අපි ආරම්භ කරන ලබන සතියේ මේ වෙනුවට ප්‍රතිලාභීන් අපි 40කට ආසන සංඛ්‍යාවක් තෝරගෙන ඒ ප්‍රතිලාභීන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතයි ලබන සතියේ. නිවාස සම්මතන අධිකාරිය හරහා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ආබාධ සහිත පුද්ගලයන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න සමාජ සේවා නිලධාරීට අයදුම්පතක් දුන්නට පස්සේ ඒ අයදුම්පත සහතික කරලා ආබාධ සහිත පුද්ගලයන් සඳහා මහලේකම් කාර්යාලයට එනවා. මහලේකම් කාර්යාලයේදී මේක අනුමත කළා නිවාස සම්මතන අධිකාරියට බාර දෙනවා. නිවාස සම්මතන අධිකාරිය මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉන්න කාර්යාලයේ ඉන්න තාක්ෂණ නිලධාරීන් නැවත මේ නිවස පරීක්ෂා කරලා බලලා ඔවුන්ට දැනට තිබෙන සනීප ආරක්ෂක පහසුවම් වැඩි දියුණු කළ යුතුද, අලුතෙන් ඉදි කළ යුතුද කියන එක නිරීක්ෂණය කළා. ඒ ආබාධ සහිත පුද්ගලයන්ට ගැළපෙන පහසු සනීප ආරක්ෂක පහසුකම් හදන්න තමයි අපේ සැලැස්ම. අපි එක පුද්ගලයෙ සඳහා උපරිම රුපියල් මිලියනයක් ලක්ෂ 10ක මුදලක් වෙන් කළා තියෙනවා. මේ වෙනකොට අයදුම්පත් අපිට 300කට වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ අනුමත කරන ක්‍රියාවලිය අපි ඉන්නේ. ඒ නිසා අපි මේ වැඩසටහන ලබන සතිය ආරම්භ කළා. එතෙන් පටන් අපි මේක අඛණ්ඩව ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතාද මෙහිදී අදහස් පළ කළා.
5: අලුත්ම සංගරණ වාර්තාව අනුව කායික හෝ මානසික ආබාධ්‍ය තත්ත්වයන් වලින් පෙළෙන ලක්ෂ 32කට වැඩි කියන එක තමයි සංගරණ වාර්තාවලින් කියවෙන්නේ. මේ පෝසත් රටක ලස්සන ජීවිතයක් උරුම වෙනවා නම් අපි අනිවාර්යයෙන් විශ්වාස කරන දේ තමයි මෙන්න මේ ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ගේ දෛනික කටයුතු පහසුවෙන් ප්‍රවේශාත්මකව කරගන්න ඉඩ පහසුව තියෙන්න ඕන. ඒ ඉඩ පහසුව ලබා දෙන්න නම් සනීප ආරක්ෂාව කියන එක ආබාධ සහිත පුද්ගලයාගේ සෞඛ්‍ය සම්පන්න බවට සහ යහපැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. අපේ බලාපොරොත්තුව තමයි අවම වශයෙන් 500ක් පවුල් මේ හරහා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සනීප ආරක්ෂක පහසුකම් යොමු කරන එක. මේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ සුවදායි ජීවිතයක් ඔවුන්ට ලබා දෙන්න.
1: විදේශ රැකිය අතරතුර මේ යන අය වෙනුවෙන් ලබා දෙන වන්දිය රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දැමීමට පියවරගෙන ඇති බව අමාත්‍ය විජිත හීරත් මහතා ප්‍රකාශ කළා. ඒ විදේශ රැකිය අතරතුරදී මරණයට පත් වූ වෙගමනික ශ්‍රමිකයන් 50 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත රුපියල් කෝටි 7ක මුදලක් වන්දි ලෙස ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් වන්දි පිරිනැමීම අමාත්‍ය විජිත හීරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැතුණා. විදේශ රැකියාවල නිරතව සිටියේදී මරණයට පත් වූවන් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල ඉහළ නැන්වීම වර්තමාන රජයේ බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දුවක්. මෙලෙස රුපියල් ලක්ෂ 20 දක්වා වන්දි මුදල ඉහළ දැමීම එම පොරොන්දුව ප්‍රායෝගිකව ඉටු කිරීමක් බවයි විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
6: යම් කිසි කෙනෙක් මිය ගියොත් ඒ තමන්ගේ පවුල අසරණ තත්ත්වයට පත් වෙන. ඒ අය ඒ තත්ත්වයෙන් මුදව ගැනීම සඳහා තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා දෙන්න ඕනේ අනුග්‍රහය වැඩි කරන්න අපි තීරණය කරේ. මෙතෙක් කල රුපියල් ලක්ෂ 6ක් ලබා දීපු එක කාර්යාංශයෙන් ලක්ෂ 14ක් මරුතෙන් දාලා රුපියල් ලක්ෂ 20ක් ඒ අයගේ පවුලට ලබා දෙන්න අපි තීරණය කරේ. ඔබගේ ඥාතියා රට හම්බ කරලා ලැබපු විශාල සල්ලි ප්‍රමාණයත් එක්ක ගත්තම මේ ප්‍රමාණය ඇත්තටම පොඩි මුදලක්. කෝටි 10 ගණනක් ගෙවනු. ඒකෙන් තමයි රටේ ආර්ථිකය දුවන්නේ. මුදල් වලට වඩා මේ ජීවිත වටිනෝ. මේ ජීවිත ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් විදියට අපි දකිනෝ. මෑතකදී අපි තවත් අලුත් වැඩසටහනක් ආරම්භ කරා. අපේ රටේ තියෙන ඌන උපයෝජිත ඉඩම් විදේශගත ලාංකිකයන්ට හෙක්ටාර් 4 දක්වා ලබා දෙන්න කුමන හෝ ආර්ථික කටයුත්තක් සඳහා. අපි ආරාධනා කරනවා විදේශගත ලාංකිකයන්ට මේ පහසුකම් ලබාගෙන ඔබ ඉපෙව මුදලින් යම්කිසි ව්‍යාපෘතියක් ආරම්භ කරලා තමන්ගේ පවුලේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් ගොඩනගන්න මැදිහත් වෙන්න කියලා. ඒ වගේම ඊතර දිරිය නියෝජනා ක්‍රමයේ මගින් විදේශගත ශ්‍රමිකයන්ට බැංකු 11ක් මගින් ණය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ගෙවන පොලියෙන් සැලකිය යුතු පංගුවක් විදේශ කාර්යාංශයේ ගෙවනු. අවුරුදු 10ක් කාලයක් දක්වා ඒ ණය පහසුකම් බැංකු මගින් ලබා දෙන්න. ඒ වගේම අපි ඉතාම ඉක්මනින් විශ්‍රාම වැටු ක්‍රමවේදයත් ක්‍රියාවට නගන්න අපි අවශ්‍ය පියවර ගන්නවා.
1: විස්තරන අරමුදල් පහසුකම් යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රසංස්කරණ වැඩපිළිවෙලේ 7 වෙනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා. මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානි ඉවාන් පැපජෝජියෝ මහතා මෙම කණ්ඩායම මෙහෙවනවා. ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාවෙන් මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වසරේ මාර්තු 23 වනදා සිට 27 වසරේ මාර්තු 19 වනදා දක්වා අවුරුදු 4ක කාල සීමාවකට ඇමරිකා ඩොලර් මිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබා දීමට එකඟත්වය පළ කළා. ඒ අනුව වාරික 8කින් මුදල මෙරට ලබා දීමට සැලසුම් කෙරුණා. දෙවෙනිදා පැමිණි මෙම නියෝජිත පිරිස ලබන 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. ඕනෙම කාලය ඇතුළත රජයේ ජේෂ්ඨ නිලධාරීන් මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් හමු වී සාකච්ඡා කරන බවයි මූල්‍ය අරමුදල සඳහන් කළේ. මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන් සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමටද නියමිතයි. 7 වෙනි සමාලෝචනය සාර්ථකව අවසන් වූ පසු ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ඇමරිකා ඩොලර් මිලියන 330කට ආසන්න 8 වෙනි ණයවාරිකයේ මුදාහැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සලකා බැලීමට නියමිතව තිබෙනවා. 2025-2044 කාලය සඳහා විදුලි ජනන සැලැස්ම ප්‍රකාශයට පත් කර ඇති බව බලශක්ති වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. වෙදලි චලන සැලැස්මෙන් 70%ක් සපුරා ගැනීමට සැලසුම් කර ඇත්තේ පුනර්චලනීය බලශක්තිය බවයි අමාත්‍යරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා තෙමින්.
7: සෝලා සහ සුළඟ මගින් ජනනය කරන්න විදුලි ප්‍රමාණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවද කියන එක ඔව්. ඇතරම අපි 2025-2044 කාලය සඳහා විදුලි ජනන සැලැස්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විදුලි ජනන සැලැස්ම අනුව 70%ක් මේ රිනියුවබල් එනර්ජි වලින් ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. 2030 වෙනකොට අපි මේ 70% ළඟා කරන්න තමයි අපි බලාපොරොත්තුව තියෙන්නේ. ඇතරම දැනටත් අපි 60-70% අතර ප්‍රමාණයකට මේ රිනියුවබල් එනර්ජි එකකින් විදුලි ජනනය කිරීම කියන එක අරගෙන තියෙනවා. නමුත් ඒ වගේම අපි සාමාන්‍ය රූෆ්ටොප් සෝලා වල ගත්තොත් පහුගිය කාලවල විශාල වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. දැනට මෙගාවොට් 2500ක විතර ප්‍රමාණයක් මේ දක්වා ජනනය වෙනවා. 2027-29 සැලැස්ම තුළ සූර්ය බලයෙන් 1392ක්, ඒ වගේම සුළඟෙන් තවත් 370ක්, ඒ වගේම බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් සිස්ටම් එක හරහා තවත් මෙගාවොට් 1000ක් පද්ධතියට එකතු කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි අවුරුදු 3 ඇතුළත.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී දෑස්රි ජයසේකර මහතා පුනර්චලනීය බලශක්තිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළා.
8: දැන් මේ පුරාජනීය කුඩා සූර්ය බැටරි වලට තිබෙන වැට් බද්ද 18%යි, CID 10%යි, පැල් එක 5%යි, SSL එක 2.5%යි. මේ විදිහට ගත්තම අති විශාල බදු ප්‍රමාණයක් මේ කුඩා බැටරි ගේන අයට විශාල අර්බුදයක් කියලා තිබෙනවා. අපි දන්නවා විදුලි වාහන ලක්ෂයක් විතර තියෙනවා. ඒ වගේම විදුලි යතුරුපැදි 106ක් විතර දැන් අවිල තියෙනවා මේ වෙනකොට. ඒ නිසා මේ අය සම්බන්ධව යම්කිසි සහනයක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරන්න පුතුමා ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන කාරණේ මම
1: අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
7: කුඩා බැටරි සඳහා සැලකිය යුතු ටැක්ස් එකක් තියෙනවා. අපි ජනාධිපතිතුමාත් එක්ක පහුගිය දවස්වල තිබිච්ච සාකච්ඡාවල ක්‍රමිකව යම් සහනයක් දෙන කිලෝවොට් 100ට වඩා වැඩි ප්‍රමාණයෙන් ආරම්භ කළා. ඒ අයට බැටරි ලබා දීමේදී කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරලා බැටරි ලබා දීමේදී කිසියම් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි තවමත් මේ බැටරි සඳහා ප්‍රමිති අපි තවමත් හදලා නැහැ. එතකොට අපි විශාල වශයෙන් මේක විවෘත කරොත් ප්‍රමිතියෙන් තොර බැටරි විශාල ප්‍රමාණයක් ලංකාවට ඉන්ෆ්ලෝ එකක් හැටියට එන එකේ ගැටලුවක් තියෙන පුළුවන්. ඒක වළක්වා ගැනීමත් ඉතාමත් ඉක්මනින් ඒ ප්‍රමිතියෙන් හඳුන්වලා දීලා කටයුතු කිරීමත් මේ හා සමානව වැදගත්.
8: විශේෂයෙන් ඔබතුමා දන්නවා දැන් මේ බාල ගල්ලංගුරු නිසා ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක ඒ පාඩුව මාස 3ක විතර පාඩුව බිලියන 32ක් විදියට ඇස්සමෙන්තු කරලා තිබුණා. ඒතර ඒකෙදි මේ සමාගමට ගහලා තියෙන දඩය බිලියන 7ක් විතර තමයි අපිට දැනගන්න තියෙන්නේ. දැන් ඉතින් පස්සේ මම දැක්ක ජනාධිපතිතුමා කිව්වා බිලියන 15ක් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. අත වශයෙන් ගල්ලංගුරු පාඩුව බිලියන 32ක් වුණාම පාඩු කරපු සමාගම කියන්නේ බිලියන 7යි. හැබැයි මේ රටේ සමස්ත ජනතාව බිලියන මිලියන 25ක් ගෙවන්න ඕනේ මේ ගල්ලංගුරු වලින් මුණ පාඩුවට.
7: ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා ගත්ත බිලියන 7 කියන එකේ සෝස් එක මොකද්ද මට කියලා කියනවනම් ඒකේ සාවද්‍යභාවය මට හරියටම කියන්න පුළුවන්. මේ වෙනකොට බිලියන 16.3ක් අදාළ සමාගමෙන් අය කර ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ බිලියන 7 කතාව කියන එක සම්පූර්ණ වැරදි, කිසි පදනමක් නැහැ. අනිත් එක ඔබතුමා මතු කරපු කාරණේ බිලියන 15 කියන එක ලබා දුන්නේ මේ ගල්ලංගුරු ප්‍රශ්නේ නිසා ඇතිවෙච්ච පීඩනයට නෙමෙයි. අපි දන්නවා මැද පෙරදිග යුද්ධය නිසා ඇතිවන අමතර පීඩනය වළක්වා ගැනීම සඳහා අපි විදුලි බිල කොටසකට වැඩි කරා, කොටසකට වැඩි කරේ නැහැ. අන්න ඒකෙන් ඉලෙක්ට්‍රිසිටි CBA එකේ අනුප්‍රාප්තික සමාගම් වලට ඇතිවන පාඩුව වළක්වා ගැනීම සඳහා තමයි ජනාධිපතිතුමා බිලියන 15ක් වෙන් කරලා කටයුතු කරේ. ඒ නිසා ඒක ගල්ලංගුරු සහ බිලියන 15 අතර කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ගල්ලංගුරු වලින් ඇතිවන පාඩුව වළක්වා ගැනීම සඳහා අපිට වෙනම ක්‍රමවේදයක් තියෙන නිසා. ඒතර මේ ක්‍රියාවලියෙන් කොච්චර පාඩුවක් වෙලා තියෙනවද දැනටමත් මේ මාසවලට අදාළ මේ ආයතන අපිට දැනුම් දීලා තියෙනවද කොච්චර ප්‍රමාණයක්ද කියලා. හැබැයි මුළු ක්‍රියාවලියේ මේ ගල්ලංගුරු වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව නිසා සහ සමහර නැව ප්‍රමාද වීම නිසා ඇතිවෙච්ච පාඩුව පිළිබඳ අපි ගණනය කිරීමක් කරලා ඒක අදාළ සමාගමෙන් දැනටමත් හෝල් කරගෙන අය කරගෙන තියෙනවා. ඒ සඳහා කටයුතු කරනවා.
1: කඳුකර ප්‍රදේශවල ධාවනය සඳහා විශේෂ වූ ආසන 52 කුඩා බස් රථ ලංගමයට ගෙන්වා ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්
9: ක්ලීන් ශ්‍රී ලංකා ගෙනාපු බස් 10ක්, ප්‍රවාහන අමාත්‍යාංශ ගෙනාපු බස් 10ක් තිබෙන වෙනස්කම්. පළවෙනි බස් 10 මිලියන් 36.5යි, සීට් 32 බස් ගේන්නේ. දෙවැනි බස් 100 එකක වටිනාකම මිලියන් 41.9යි, මිලේ වෙනසක් තියෙනවා. ඒ බස් 100 32ක් සීට් 32 ඒවා, බස් 40ක් සීට් 40 ඒවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද මෙහිදී ප්‍රශ්නයක් මතු කළා.
10: අශෝක ලේලන්ඩ් එක දැන් අවුරුදු 40ක් මේ රටේ තියෙනවා ඉන්දියාවත් එක්ක. මේ බස් එක මිලියන 49යි 43යි ඒ වගේ ලොකු ගණන් වලට. අශෝක ලේලන්ඩ් ආයතනයෙන් බස් ගත්තනම් අපිට සාමාන්‍යයෙන් මීට වැඩිය බස් දෙකක් තුනක් ගන්න පුළුවන් ගන්න තිබ්බා. හැබැයි මෙට්‍රෝ බස් කියන්නේ සුපෝකභෝගී බස් ඉඳලා ගන්න වැඩි වෙන්න පුළුවන්. ඒක පිළිගන්නවා. හැබැයි ඇමතිතුමා 88-89 ඔබතුමා කිව්වේ නගරයට කිරි ගමට කැකිරි කියලා. අද ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් නගරයට කිරි ගමට කැකිරි වගේ තමයි. මොකද මෙට්‍රෝ බස් දුවලා නගරේ දුවන එක අපි පිළිගන්නව, නගරයයි දුවන්න ඕන සුපෝකභෝගී බස් වල. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කේ ගත්තම මෙට්‍රෝ බස් දුවන්න බෑ කතානායකතුමා. මගේ දිස්ත්‍රික්කේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. දැන් අපි උදාහරණයක් වශයෙන් නමුණුකුල. බදුල්ලේ ඉඳන් නමුණුකුල දුවන්නේ ටාටා බඩි, ලේලන්ඩ් බඩි. ඒ වගේ කඳු මුදුන් වලට යන්න බෑ මේ මෙට්‍රෝ. ඒ නිසා මේවට වියදම් කරනවා හා සමානව. බස් තුනක් ගන්න පුළුවන් ලේලන්ඩ් එකෙන් කොටබා.
1: නිශ්චිත ප්‍රතිපත්තිමය සහ විනිවිදභාවයකින් යුතුව බස් රථ මිලදී ගන්නා බව අමාත්‍ය විමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
9: මං හිතනවා ඔබතුමා ඒ කිව්ව කාරණා ගැන ඔබතුමාට වගකීමක් ගන්න වෙයි. අපි මේවා කරන්නේ සම්පූර්ණයෙන්ම නිශ්චිත ප්‍රතිපත්තිමය සහ විනිවිද පෙරණ විදියට. ඔබතුමා දැන් මේ කිව්වා කරුණු වශයෙන් ගත්තොත් වැරදි. සරලවම ගත්තොත් සීට් 32 බස් ගෙනාවෙත් මේ ආණ්ඩුව, සීට් 40 බස් ගෙනාවෙත් මේ ආණ්ඩුව. සීට් 32කට වඩා සීට් 40 බස් එක ගාන වැඩි වෙන්න ඕන කියන එක තේරුම් ගන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැහැනි. ඒ නිසා මොන හරි දෙයකට විවේචනය කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිලධාරීන් මම නෙමෙයි, මේවට මහන්සිනේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. ක්ලං සාධාරණව මහන්සිලා කරපු දෙයකට අගෞරව කරන්න එපා. මෙතන සීට් 32යි සීට් 40යි අනිවාර්යෙන් ගානේ වෙනස් වෙන්න එපා. එකක තියෙන ඩිජිටල් සිස්ටම් එකක් නෑ. අර බස් එකේ ගෙවන්න බෑ මන්ත්‍රීතුමා. ඒකට අපි මෙහෙ ගෙනාවට පස්සේ අපි මෙහෙදි තමයි ඩිජිටල් සිස්ටම් එක හයි කළේ. ගොඩක් මහන්සි වෙලා. හැබැයි අලුත් 100 ඔක්කොම ඩිජිටල් සිස්ටම් එක තියෙනවා. ඒකේ QR වලින්, කාඩ් වලින් ඔක්කොම ගෙවන්න පුළුවන්. නගරේ කවුද ඉන්නේ? අපි මේ කොල්ලු පිටිය වටේ දුවන බස් නෙමෙයි මේවා. ඔය ගමේ දුප්පතුන් ඉන්නවා, නගරේ ඉන්නේ ධනවතුන් කියන එකේ මේ ඒකේ ලොකු සත්‍යයක් නෑනේ. අපි කොල්ලු පිටියයි බම්බල පිටියයි නම් මෙට්‍රෝ දුවන්නේ හරි. එහෙම නෙමෙයි. දැන් අපි මේ ජනාධිපතිතුමා මේ මාසේ ආගවියක විවෘත කරාම මේක ඒකල දක්වා යනවා, මොනටුවෙන් මෙයන් දක්වා යනවා. අපි ගාල්ලට එනවා, නුවරට එනවා, යාපනයට එනවා. ඒ ඔක්කොම ධනවතුන් දෙතකොට ඉන්නේ. මෙට්‍රෝ ව්‍යාපාරය අනිවාර්යෙන් පෞද්ගලික අංශයට විවෘත කරනවා. මොකද ආණ්ඩුවෙම බස් කරන්න ඕනේ කියලා එකක් නැහැ. අපිට එක රටකින්ම බස් ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඔබතුමා කෝ කඳු මුදුන් වල යන්න බෑ කියලා. කඳු මුදුන් වල යන්න බැරි නිසා තමයි මම උත්තරේ කිව්වේ. ඒවට වෙනම ස්පෙસિෆිකේෂන් සහිත බස් තියෙනවා කියලා. දැන් ඉන්දියාවෙත් කඳු තියෙනවා. මං හිතන ඉන්දියාවෙත් ඔය සමහර බස් වලට යන්න බැරුව ඇති කියලා. ඒ නිසා අපි ඔබතුමා වගේ කඳුකර දිස්ත්‍රික්ක වල ඔබතුමා නමුණුකොල කෙනෙක් වුණනේ. නමුණුකොලත් යන්න පුළුවන් සීට් 22 කුඩා බස් ගෙන්නනවා ළඟමට. ඒ නිසා කිසිම කෙනෙක් අතහරින්නේ නැහැ.
1: නේපාලයේ ගම්වතුර සහ නායාම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය පරිත්‍යාග කළ ඇමරිකා ඩොලර් මිලියනයක මානුෂීය ආධාර නිල වශයෙන් රටට බාර දුන්නා. ඒ කාත්මණ්ඩු නුවර පිහිටි නේපාල විදේශ අමාත්‍යාංශයේදී නේපාලයේ ශ්‍රී ලංකා තානාපති රුවන්ති දැල්පිටිය මහත්මිය නේපාල විදේශ අමාත්‍ය ශෂීර් බානිල් මහතාට මෙම ආධාර මුදල ලබා දී තිබෙනවා. වසනය සම්බන්ධයෙන් නේපාල ජනතාවට ශ්‍රී ලංකාවේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමටද තානාපතිවරිය පියවර ගත්තා. ඉදිරියටත් නේපාල රජය සමග සක්‍රියව කටයුතු කරමින් සාන සැලසීම සහ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා සහය දී හැකි ක්‍රමවේද සොයා බලන බවයි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ. මෙන්නේරිය ගිරිතලයේ ස්වභාවික රක්ෂිතයේ නිදන් හාරමින් සහ වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමක නේතු පුද්ගලින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිදන් හැරීම සහ සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් උපකරණද සමගින් සීගිරිය වනජීවී නිලධාරීන් මෙම වැටලීම සිදු කළා. ඒ අනුව සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබෙන්නේ සීගිරිය වැවල වැව ප්‍රදේශයේ කාශ්‍යප රාජ්‍යයුගයේ යකඩ උණු කළ උඳුන සොයා මෙම සංවිධානාත්මක පිරිස කැණීම් කරමින් සිටි බවයි. පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ස්ථාන දෙකක වූ නිදන් හාරමින් සිටි බවද වනජීවී නිලධාරීන් සඳහන් කළා. අත්තනංගොඩගත් පිරිස ගලේවෙල වහකෝට්ටේ අනුරාධපුර සහ මහනුවර පදිංචිකරුවන්. ඔවුන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා. ත්‍රස්තවාදයේ බිහිසුණු බව ලොවටම තහවුරු කළ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිදු වී අදට වසර 25ක් සම්පූර්ණ වනවා. 21 සියවසේ සිදු වඩාත්ම සංවිධානාත්මක සහ බිහිසුණුම ත්‍රස්ත ක්‍රියාව ලෙසයි මෙම ප්‍රහාරය සැලකෙන්නේ. සැප්තැම්බර් 11වත් 9/11 යන නාමයෙන් හැඳින්වෙන මෙම ප්‍රහාරය ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට අද වැනි දිනකයි එල්ල වුණේ. කණ්ඩායම් හතරක් ලෙස සංවිධාන වූ අල් කයිඩා ත්‍රස්ත සමාජිකයන් 19 දිනක් පියාසර කරමින් තිබූ ඇමරිකා මගේ ගුවන් යානා හතරක් පැහැර ගත්තා. එහෙම ගුවන් යානා නිව්යෝක් නුවර උස ගොඩනැගිලි මත ගැටීමට සැලැස්වීමේ අරමුණින් 2001 සැප්තැම්බර් 11 ඇමරිකා වේලාවෙන් පෙරවරු 8:46 නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණට පළමු ගුවන් යානයේ ගැටීමට සැලැස්ුවා. ඉන් විනාඩි 34කට පසු දකුණු කුළුණේද තවත් මගී ගුවන් යානයක් ගැටුණා. ඇමරිකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල වී පැයක් ගතවීමට පෙර බිමට සමතලා වී තිබෙනවා. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල වී විනාඩි 26කට පසු තවත් ගුවන් යානයක් ඇමරිකා ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට කඩා වැටීමට ත්‍රස්තවාදීන් සැලසුම් කර තිබුණා. ඒ අනුව පෙරවරු 9:34 පෙන්ටගනේ බටහිර ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටුණේ. කෙසේ වෙතත් පැහැරගත් 4 ගුවන් යානයේ ඉලක්කය වූ වොෂින්ටනේ දවල මන්දිරයට හෝ කැපිටල් ගොඩනැගිලට කඩා වැටීමේ සැලැස්ම ව්‍යර්ථ වුණා. එහෙම ගුවන් යානයේ මගින් නොසන්සුන් වීම හේතුවෙන් අදට වසර 25කට පෙර සිදු සැප්තැම්බර් 11වත් 9/11 ප්‍රහාරයෙන් පුද්ගලින් 2977 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 25,000කට අධිකයි. ප්‍රහාරයෙන් සිදු දේපළ හානිය ඇමරිකා ඩොලර් බිලියන 10ක් වූ බවයි ඇමරිකා වාර්තා සඳහන් කළේ. ආසියා කුසලාන පන්දු ආර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතරයි. තරගයේ ඩුබායිදී අද රාත්‍රී 8ට ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්නේ චමරි අතපත්තු විසින්. හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උපනායකත්වයේ දරනවා. පාකිස්තාන පිළ මෙහෙවන්නේ ෆාතිමා සනා විසින්. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ලකුණු 40කින් ජයග්‍රහණය කර අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගැනීමට ඉන්දිය කාන්තා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුර පහර දුන් ඉන්දියාව පන්දු ආර 20කදී කඩු 6කට රැස්කල් ලකුණු සංඛ්‍යාව 149ක්. පෙරතුරින්ම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට පන්දු ආර 20කදී කඩු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණයි. අද තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඉන්දියාව සමග අනිද්දා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. වසර 43ක සුවිශේෂ මෙහෙවර තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලාංකික වාසනාවී රන්කෙත අස්වැද්දු සංවර්ධන ලොතරැයි මණ්ඩලය දැවැන්ත තාක්ෂණික පියවරක් තබමින් සිය දෙවැනි ඩිජිටල් ලොතරැයි පත ලෙස වාසි ලොතරැයිය වෙළඳපළට නිකුත් කළා. රුපියල් ලක්ෂ ගණනේ මුදල් තෑගි සහ නවතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි රැසක් වෙළඳපළට හඳුන්වා දෙමින් වාසනාවේ නිම් වලලු පුළුල් කරමින් වාසි ලොතරැයිය සතියේ දින 7ම දිනු මඳුන් ලබන ලොතරැයියක් ලෙස ඊයේ වෙළඳපළට හඳුන්වා දුන්නා. ඒ අනුව වාසි නව ලොතරැයි දිනු මැදීම පරිගණක තාක්ෂණය භාවිත කරමින් ජයග්‍රහකයන් තෝරා ගැනීම සිදු කරන්නේ පන්දු තීරීමේ ක්‍රමයෙන්. මේ මංගල දිනුමැදීම රජවාසි ලෙස ලබන ඔක්තෝබර් මාස පළමුවන දින සිට සිදු කිරීමට නියමිත බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ප්‍රකාශ කළේ. වාසි නව ලොතරැයි පත DLB ස්වීප් ඇප් මගින් මුද්‍රිත ටිකට් පතක් ලෙස මිලදී ගත හැකි බවද හේමන්ත ස්වර්ණතිලක මහතා සඳහන් කළා.
11: සංවර්ධන ලොතරැයි මගින් අලුත් ලොතරැයියක් අපි වෙළඳපොළට හඳුන්වලා දෙනවා වාසි කියලා. ඇත්තටම මේක හඳුන්වා දෙන්නට සිද්ධ වුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපෙන් එක ලොතරැයියක් අපි ඉවත් කළා පහුගිය අවුරුද්දේදී, ජයෝදා ලොතරැයිය. ඒ වෙනුවට ලොතරැයියක් අපි හඳුන්වා දිය යුතුව තිබුණා. දෙවෙනි කාරණයක් තිබුණා, අපේ ලොතරැයි වෙළඳපොළ තුළ අපි ළඟ තියෙනවා තාම කෝටි ගණන්වල විශාල තෑගි යන ලොතරැයි, ඒ වගේම ලක්ෂ දෙකහමාර දක්වා යන ලොතරැයි. ඒ අතරතුරේ අපිට තේරුම්ගේ එක කාරණයක් තියෙනවා, මිනිසුන්ගේ ඉල්ලීමක් තිබුණා විශාල තෑගි එක්කෙනෙකුට දෙන වෙලා කුඩා කුඩා තෑගි, සාමාන්‍ය ප්‍රමාණයේ තෑගි විශාල ප්‍රමාණයක් ජනතාව අතර බෙදෙන්න ඉඩක් හදන්න පුළුවන් නම් ඒක වඩා වැදගත් කියලා. අනේ ඒ කාරණය තමයි දෙවෙනි කාරණේ අපි ඒක සලකා බලමු. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කළ හැකි යමක් තියෙනවද කියන කාරණේ ගැන අපි හොයලා බැලුවා. ඒ නිසා මේක මූලිකව ඩිජිටල් ලොතරැයියක් හැටියට අපි වෙළඳපොළට අඳුන්වලා දෙනවා. ඒත් තාමත් කෙනෙකුට මේක printed lottery එකක් හැටියට, මුද්‍රිත ලොතරැයියක් හැටියට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඇතුළේ තියෙන ක්‍රීඩාව තාම සරල විදිහට කෙටියෙන් කිව්වොත් අංක දෙකක් ගැලපුණත් රුපියල් ලක්ෂ පහක් වගේ මුදලක් කෙනෙකුට යන විදිහට. දැන් තියෙන හැටියට අංක දෙකක් ගැලපුණොත් ලොතරැයියක රුපියල් 100ක් වගේ ගන්න මුදලක් තමයි, නැත්නම් රුපියල් 80ක් වගේ මුදලක් තමයි ලැබෙන්නේ. මේ ක්‍රීඩාවේදී අංක දෙක ගැලපුණත් පුළුවන් කමක් තිබෙනවා කෙනෙකුට ලක්ෂ පහක් දක්වා යන්න. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න සම්පූර්ණ ගැලපීම සිද්ධ වුණොත් ලක්ෂ 10 දක්වා, මිලියන දක්වා තෑගි තියෙනවා. සොළු තෑගි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේක ඉතාමත්ම රසවත්, ඒ වගේම හිත ගන්නා සුළු විදිය ත්‍යාග රටාවක් ඇතුළත් කරපු අලුත්ම ලොතරැයියක්.
0: ලක්ඛන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: හෙටපු ජනපති ගෝඨාභය FCID-යට දෙයිවල සිරිසඟ බෝම්බ ප්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණ. රුපියල් මිලියන 112ක වියදමින් ප්‍රතිසංස්කරණය වන කන්තලේ මූලික රෝහල. කඳුකර මාර්ගවල ප්‍රවාහනයට කුඩා බස් රථ ගෙන්වීමට සැලසුම්. විදේශ රැකියා අතරතුර මරණයට පත්වන අයගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට. ලොව මහෙල්ලු 9/11 ප්‍රහාරයට අදට වසර 25යි. ආසියා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද අවසන් පූර්ව සටනේ. මෙලඟ ලක්ඛන්ද ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 1ට බලාපොරොත්තු වන්න.
0: 24 පෑම සිරුවෙන් ලක්ඛන්ද ප්‍රවෘත්ති.
1: දැන් ආටා විශේෂාංගය.
0: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන
12: තෙවිපෙන හිත්වල දෝංකාරය. අයබෝවන් අදරණීය ආටප් හිතවතුන් හැමෝටම, ඔන්න අදත් අලුත්ම අලුත් කලාතුරතුරක් කරගෙන තමයි මං ඔබ හමුවට ආවේ. ඉතින් ලෑස්තිද සිනමා ලෝකයේ වෙනස්ම විදිහේ ආරංචියක් ගැන දැනගන්න? හින්දි සිනමාවට පෙම් කරන ඔයාට 18 ඉඳන් තිරගත වීම ආරම්භ කරන අලුත්ම හින්දි චිත්‍රපටියක් ගැන තමයි අද මම කියන්නේ. ඒ තමයි Vibe. Vibe කියන නමෙන්ම තේරෙනවා වර්තමාන ජෙන්සී තරුණ පරම්පරාවේ අත්දැකීම්, සැබෑ ජීවිතයේ බැඳීම් වගේම ඔවුන්ගේ සිහින වටා ගොඩනැගුණු හරිම ලස්සන නැවුම් කතාවක් කියලා. අද කාලේ තරුණ තරුණියන්ගේ ජීවිතවල තියෙන සංකීර්ණත්වය, ආදරය, සහෝදරත්වය වගේම තමන්ගේ අනන්‍යතාවයේ සොයන ගමන හරිම තාත්වික විදිහට සිනමා පටයට නැගීමට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා. මේ වයිබ් චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් තමයි රංගනයෙන් එකතු වෙන නළු නිළි පිරිස.
13: Abu Al Sayyid jis desh par bahut bada ghatak hamla karne wala hai.
14: Gentlemen, agar is desh ko meri zarurat hai to baat already haath se nikal chuki hai. मैं ढंग से अपनी हिफाजत नहीं कर पाता हूँ. आप लोगों को पठान टाइगर जैसे एजेंट्स को भेजो ना, मैं कबाबे कुछ बोलना.
15: मैम, इफ यू रियली बिलीव इन अस एंड कैन प्रॉमिस अस सेफ्टी, देन आई एम रेडी टू स्टैंड विद माय कंट्री एंड डू व्हाटएवर इज नीडेड.
14: क्या कह रहा है मैडम ये? क्या मैं इसमें शामिल नहीं हूँ?
16: लेट्स गेट देम रेडी.
12: මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන කුණාල් කේමුත් එක්ක ප්‍රවීණ රංගන ශිල්පිනි ප්‍රීටි සින්ට, ස්පර්ශ ශ්‍රීවාස්තව, වංශිකා ධීර්, ඒ විතරක් නෙමෙයි දිනේශ් ලාල් යාදව්, යශ්පාල් ශර්ම වගේම ගෞරවනීය ආරාධිත රංගනයෙන් ශර්මිලා තාගෝර් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මැඩ්ගවුන් එක්ස්ප්‍රෙස් චිත්‍රපටයෙන් පස්සේ කුණාල් කේමු අධ්‍යක්ෂණය කරන ඔහුගේ දෙවන චිත්‍රපටය තමයි වයිබ්ස් කියන්නේ. මේ කතාව ලියලා තියෙන්නේ කුණාල් කේමුම තමයි. ඒ වගේම ඔහුත් එක්ක චිරාග් නිහලානි නිෂ්පාදනයෙන් දායක වෙනවා. ඇමසන් MGM ස්ටුඩියෝස් සමග එක්ව ඩ්‍රොන්ගෝ ෆිල්ම්ස් බැනර යටතේ තමයි මේ චිත්‍රපටය එළිදක්වන්නේ. කුණාල් කේමු අධ්‍යක්ෂණයට අමතරව ප්‍රධාන චරිතයකින් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම නවක නළුනිලි පිරිසකගේ සුපිරි රංගන කුසලතාවය වගේම ඔවුන්ගේ සුසංයෝගය මේ වෙනකොට ට්‍රේලර්ස් හරහා ප්‍රේක්ෂකයන් අතිශයින්ම වැළඳගෙන තියෙනවා. අන්කෝර් තිවාරිගේ සංගීත සංයෝජනයෙන් හැදවුණු මේ චිත්‍රපටයේ ගීත මොඩර්න් පොප්, ඉලෙක්ට්‍රොනික බීට්ස් වගේම හිප්හොප් ශෛලීන්ගෙන් සමන්විතයි. තරුණ පරපුර ඉක්මනින්ම ඇබ්බැහි වෙන සුළු BMG ගීත මේ වෙනකොටත් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා අතර ජනප්‍රියයි.

0: ඔබ නැවුම් කතා තේමාවක් සුපිරි සංගීතයක් මේ චිත්‍රපටිනිදායින් පස්සේ ඔබටත් අවස්ථාව තියෙනවා වයිබ් චිතින් අදට ආකින් ඔබව හමුවෙන්නම් එතෙක් ඔබට සුබ සතියක් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර
1: දින පුවත් ඇලට් සිංහල
2: නම් ආරජයේ හිස්තරකින් දවල් දොළහයි විනාඩි 37
3: වෙත ගෙනා
4: වෙසනට මුද එළියේ දවසේ වියදම යා පුලක්ෂල්
2: 12000 ජල සම්පාදන පද්ධති ඉරි

0: FM 93.7 Lakhana Radio ITN
1: දවල් 12 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
4: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුල සැමට දැනුම් දීමයි ඉවර
5: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
3: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතකෙන් පිදුම්ලත් ගුණාත්මක ආර්වේදෞෂ දහඳුන්වාදුන් ක්‍රිමිරාජ වෙතින්
4: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසනෑව
4: සෙනසුරාදා සවස හතරට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න සාදර අනුග්‍රහය
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
7: අපි ලකන 18 වංගුවේ ඉන්නේ ප්‍රවෘතිත් ඇහ්වා ගීත කිහිපයකුත් ඇහ්වා දැන් අපි අපිට මෙසේජ් කරපුවා මතක් කරමුද
8: මතක් කරන්න ඕනේ පිටපිට ටැබ් එක දෙන්න
7: ෆොටෝසුත් වෙලා තියෙනවා
8: ඒක තමයි
7: හැපි බර්ත්ඩේ කියන කෙනෙක්
8: ඉන්නවා අනුරග මල්ලවතී තමයි මෙසේජ් එක දාලා තියෙන යාගේ මම හිතන්නේ චූටි දුවගේ බර්ත්ඩේ එක තමයි තියෙන්නේ සුභම සුපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා මහත්දේනා සිරිල් ද ප්‍රදීප් දෝ ඉන්නවා අනුෂිකා ඒ වගේම පුත හර්ෂණ පේෂලා ඇමෙලියා මේ හැමෝම එකතු කරගන්න කියනවා සින්දුවක් අහන්න ආයි කවුද මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න චුටි දුව මදු ශීනුවා වයිෆ් ඉන්දිකා මහන්සේ යනත් එක්ක සුපිරි සින්දුවක් දෙන්න කියලා තියෙන බොහොම ස්තුතියි වසන්ත තමයි ලියන් ගමුදල අපිට මැසේජ් එක දාලා තියෙන්නේ
7: බලන්න මේ සින්දු සුපිරිද

0: දවල් 12 විනාඩි 50යි දැන් වෙලාව.
1: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: හැම වංගුවකම අලුත් කතාවක්.
1: තාට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
0: දසුන් විත් යශෝ
1: තාට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: තාට වංගුව සම අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: මේ සිංදු අහන්න අපි තනියම යන්නේ නෑ.
6: ඔව්,
5: කට්ටියක් ඉන්නවා, එයා ඇත්ත එකතු කරගෙන අපි යන්නේ.
6: හා, පිළිමතලාව පැත්තට යනවා නම් මේ වෙලාවේ ෂොප් එකේ සද්දරම ලක්ෂණ දාලා තියෙනවා කියලා. කපිල ඉන්නවා, ලානිල්, ආනන්ද, ඒ වගේ බව සුද්දත් ඉන්නවා. මෙහමම එකතු කරගෙන සිංදුව ගහමු කියලා තියෙනවා. 18 වංගුව රසවත් වෙන එක අපිට ආඩම්බරයි. ඉතින් කපිල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි කපිල.
5: ඒ වගේම
6: තව කෙනෙක්ද වාබි වේකට කරගන්න කියලා තියෙන සින්දුවක් ගන්න රස කැමු තියෙන කඩයක් තියෙනවා. ඉතින් සමන්ත තමයි මැසේජ් එක දැම්මේ කඩේ ඉඳලා. ආයි බෝවන් කියලා තියෙන මඩපාද ලක්ෂ්මන් තමර නිශානි එකතු කරගන්න ඕනේ. චේතනා පුංචි පුතා භාග්‍ය තේජ අවුරින්න අපි වහගෙන ඔය විදිහට මින තව චූටි වෙලාවයි අපි දෙන ඉන්නේ. ගුඩ් මෝර්නින් නෙවී දැන් 10:00 වෙලා තියෙන්නේ. අපි දෙන්න වහනවා කියලා තියෙන ලස්සන සින්දුවක් දෙමු. ඩ්‍රින්ක් පහේ කරුම් පුංචි බණ තමයි මැසේජ් එක දාලා දෙන්නේ. දීපා ඔයාව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් ගන්න. හල් කඳ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අන්තිමට ඉන්නවා පානදුර ගාමන්ට් එකෙන් අපි වහගෙන ඉන්නවා. ඉතින් ගාමන්ට් එකේ හැමෝමත් එකතු කරගන්න ඕනේ. මහරගම රෙදි ෂොප් එකේ සද්දරම ලක්ෂණ දාලා තිනවා කියලා. එතන ඉන්න සෙට් එකමත් එකතු කරගෙන මේ අන්තිම කෙනාව එකතු කරගන්න සම්පත් කරුණානන්ද ඔයාවත් එකතු කරගෙන අපි යන්න තමයි හදන්නේ.
5: ඒ වගේම තමයි ඔබේ ඇස්වල යම් ආබාධයක් තියෙනවා නම් මට දැන් කන්නාට දාන කාලේ හරි වගේ නම්
6: 40 සෙන්දිරිය වගේ නම්
5: ඇස් දෙක සුද්ධ කරගන්න ඕන වගේ කියලා හිතනවා නම් ලෝකේ අලුතින් දකින්න ඕන වගේ කියලා අදහසක් තියෙනවා නම් ඔබ යන්න ඕන තැන තමයි
6: ලෙන්ස්ටෙක් අය කිය හොස්පිටල් එක නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාමත කොස්වත්ත බත්තර මුල්ල.
5: එහෙනම් ගියොත් එහෙම ඔබට පුළුවන්
6: ඇස් කන්නාඩි ලබා ගන්න, ළමාක්ෂි සේවාවක් ලබා ගන්න, ඒ වගේ මැසේ සුදිවත් කරගන්න, මේ හැමදේම කරගන්න හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් කියලා හොස්පිටල් එක කියලා කියන්නේ.

0: අයිති තවත්නං ඉන්න බෑ. එනම් අපි යන්නේ ද මොකද කියන්නේ?
1: අපි යමු. යන්න වෙලා වැවිලා තියෙන ඉතින්.
0: රයිට්. මම දසුන් ඔබට සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම දසුන්.
1: මම යෂෝ. අපි දෙන්නා එන්නේ ආපහු ලබන සතිය සඳහා සතුටින් ඉන්න පරිස්සමට ඉන්න.

0: Lakhanda Radio ITN.
1: පාල හරම්මණික චිත්තපටියේ ලියන්න පාදක වෙච්ච මනුසුදෑ කතාව ලියන්න ගිහිල්ලා ලංකාදීපේ කාලේ අති විශේෂ පිටුපෙලක්. එහිදී මගේ මනුසුදෑ වෙල්ලා මැරුවෙත් ලුයිස් සිඤ්ඤෝ වෙන්න ඕනේ. තෝ ඒ අත්දැකීම් කතා කරන්න ගිහින් ලුයිස් සිඤ්ඤෝගේ ජීවිතේ කොහොම ගැඹුරටම ඉඳා බැලලා හොයපු කෙනෙක් තමයි ධර්මශ්‍රී ගමගේ මහත්තයා. මේ කල්පන්තිය කියවුවාම ගමගේ මහත්තයාට හිතුණා මේ මිනිමගුවෙක් කියලා කිව්වට හම්මදු ගැහුවට මොහුගේ ජීවිතයේ තුල යම්කිසි මිට වඩා ගැඹුරක් තියෙන මේ සාහිත්‍යයේ කවියක් කියන්න පුළුවන් මිනිස්සු.
2: ගරු දුක් උලා
3: සාහිත්‍ය ලෝකයේ පහන් වැටක් වූ ධර්මසිරේ කමකේ 22 වෙනි ගුණානුස්මරණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු සමග
4: සඳ දිය දහර අද

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලකඩ ප්‍රවෘත්ති සමකින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වසර 11කට පෙර සිදු මනුෂ්‍ය ඝාතනයකට අදාළව මරණ දඬුවම නියම කෙරුණා. මනුෂ්‍ය ඝාතනයකට වරදකරු බවට පත් කරන පුද්ගලයාට බලපිටිය මහාධිකරණයයි මරණ දඬුවම නියම කළේ. 2015 වසරේ පිටිගල මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම පුද්ගල ඝාතනය සිදු කර තිබුණා. ඉන් වසර 11ක දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළා. මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සහ විවිධ භාණ්ඩ පිළිබඳ වැටලීම පොළොන්නරුව සුංගාවිල නගරයේ ආශ්‍රිතව සිදු කර තිබෙනවා. වැළඳුම් රැසකට අවවාදාත්මක රතු නිවේදන නිකුත් කිරීමටයි වැටලීම සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේ. අපිරිසිදු ලෙස ආහාර සැකසීම, ගබඩා කිරීම, නිෂ්පාදිත සහ කල්ලිකුත්තු දින සඳහන් නොකිරීම සහ සේවක පවිත්‍රතාව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර තිබුණා. යුක්‍රේනයේ සාපු සංකීර්ණයකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 67 දෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. ප්‍රහාර එල්ල කිරීම සඳහා රුසියාව ඩ්‍රෝන යානයක් භාවිත කර තිබෙනවා. ප්‍රහාරයෙන් වෙළඳ සංකීර්ණ නිසා වාහන රැසකටද හානි සිදු වුණා. පසුගිය බදාදා රුසියාවේ සෝචි නගරයට යුක්‍රේන එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලින් 28 දෙනෙකු තුවාල ලැබුවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුපකමලක් පරිස්සමෙන් කිහිල්ලෙන්
3: ලකන්ඩ රේඩියෝ ITN.

0: පසරු එකයි වෙනඩි පහයි වෙලාව සංගීතයේ මෘතම නාද මාලාවන්ගෙන් ශ්‍රාවක හදවත පෙනවන ලක්කඩ ගෝල්ඩන් වොයිස් නව්‍ය රේඩියෝ රියලිටිය කියන්නේම ශ්‍රී ලංකේ ගීත කලාවේ සැබෑ ප්‍රතිභාපූර්ණ ගායන තරුකවන් බිහි කරන අසම සම වේදිකාවයි. අද දිනේදී මේ ගායන සංග්‍රහය තව තවත් තීව්‍ර වෙමින් මීළඟ වටය සඳහා සුසුකම් ලබන විශිෂ්ටයින් තෝරා ගැනීමේ තීරණාත්මක මොහොත එළඹ තිබෙනවා. කවුරුන් රැඳේවිද, කවුරුන් සමුගණේවිද, ඒ තීරණය දැනටමත් ඔබේ හදගැස්ම වේගවත් කරලා ඇතේ. මේ සතියේ සඳුදා සහ බදාදා දෙදින තුළ තරග වැදුණු තරගකරුවන් 24 දෙනාගෙන් ඉදිරියට යන්නේ කවුද කියලා අද හවස 4ට කලින් අපි ඔබට කියන්නට සූදානම්. ලක්කඩ Facebook page එකෙන් වගේම ලක්කඩ Golden Voice Facebook pages like කරලා follow කරලා තියාගන්න. හවස 3:30න් පස්සේ ඒ තීරණාත්මක තරඟ නිල ප්‍රතිඵලය සජීවව ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම්. ඒ live එකත් එක්කත් එකතු වෙන්න පුළුවන්. තරඟකරුවන් විනිශ්චයට ලක් කරමින් ඔවුන්ගේ අඩුපාඩු නිවැරදිව පෙන්වා දෙමින් ඔවුන්ගේ දිශානතිය නිවැරදි මාවතට ගෙන ඒමට අවැසි ගුරුහරකම් ලබා දෙන අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන සංගීත නිපුන් බ්‍රසිල් වණිකසේකර, විශාරද දිලීප ලියනගේ ගෞරවයෙන් අපි මතක් කරනවා. ඔවුන් දෙදෙනා මේ සතිය පැවති තරගයේ පිළිබඳව දැක්වූ අදහස් පිළිබඳව අපේ අවධානය යොමු කරන්නටයි සූදානම්. මුලින්ම අහමු විශාරද දිලීප ලියනගේ දක්වන අදහස් මොනවද කියලා.
1: මේ සතිය ඇතුළත අපිට තරඟකරුවන් 24 දෙනෙක් ඇත්තටම හම්බලා තියෙනවා. ඒ 24ත් එක්ක අපි කොහොමද යන්නේ ඉදිරියට කියන එක මේ අද අපිට බලන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකේදී. සමහරෙක් ඉදිරියට යන්න පුළුවන්, සමහර අය මෙතනින් නවතින්න පුළුවන්. ඉතින් මේ හැමදේම තීරණය වෙන්නේ ඒකලංගේ දක්ෂතාවයේ මතමයි. ඉතින් අපි ඒකින්ද මෙතන විශේෂයෙන් කියන්න ඕනේ, කිසිම බලපෑමකින් තොරව තමයි අපි මේ දේවල් නිර්ණායකය වෙන්නේ. අපිට දීලා තියෙන නීති රීති රෙගුලාසි වලින් සහ මේ නිර්ණායකයන් ඒ විදිහටම අපි අරගෙන තමයි මේ ජජ්මන්ට් එක අපේ රෙසල් මහතාත් මගෙනුත් අතින් වෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියට කොහොමද මේ තෝරා ගැනීම සිදුවේ තියෙන්නේ කියලා. සියලුම තරංකරුවන්ට සුභවතන අතර අපි බලමු ප්‍රෝග්‍රෑම් එක යද්දි කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා.
0: ඒ විශාරද දිලීප ලියනගේ මේ සංගීත නිපුන් ප්‍රසිල් වණිකසේකර දැක්කෝ අදහස.
2: ඔව්, ඇත්තම තරංගවඩ කීපයක් පැවතුනා. අපිට ඇත්තම ගොඩාක් දක්ෂ තරංකරන් පිරිසක් අපිට හම්බුණා. ඉතින් යම් නිර්ණායකයන් කීපයක් කනුවර මං හිතන ශ්‍රාවකයන් ඔබටත් යම් තක්සේරුවක් ඇති කොයි වගේ ගායනයක්ද අපි තරංකරුවන් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මා සුභපතන හැම තරංකරුවෙක්ටම ශ්‍රාවකයන් ඉදිරියට ඔබත් අපිත් කරන දී සිටින්න කියම

රන් රිදී මුතු මැදින් හොඳම දේ තෝරගන්නව වගේ මේ 24 දෙනා අතරින් අද්විතීය ප්‍රතිභාවක් පෙන්වන හොඳම තර්කකරුවන් පිරිස අද ඉදිරි වටය සඳහා තෝරා ගැනෙනවා. මේ තේරීම සරල තේරීමක් නෙවෙයි, මේ සර්ණමය අනාගතයක ආරම්භමක්. එහෙමනම් මේ සතියේ සඳුදා බදාදා දිනවල මේ තරගකරුවන් තමන්ගේ හඳ ප්‍රතිභාව අවදි කළේ කොහොමද කියලා අපි මතකය අවදි කරගනිමු.

මම ඇත්තටම දැරිසල් එකත් කතා කරනකොට මම කිව්ව දේ තමයි වොයිස් එක හොඳයි ඔක්කොම හොඳයි අපි අර සමහරලාට කියනවා මිනිස්සු කැමති වොයිස් එකක් කියලා. මම හිතනවා බොහොම පැහැදිලි හොඳ EQ එකක් තියෙන හොඳ වොයිස් එකක් තියෙනවා දිනුකට. මට පුළුවන් නම් අපි බලමු කොහොමද ඉදිරියට මේ වැඩසටහන යන විදිහට. මම කැමතියි දිනුකට ප්‍රොඩියුස් කරලා දෙන්න මං ගානේ සෝන් එකක් ඇත්තටම.

මේ සින්දුව අපිට අහනකොටම දැනෙන දෙයක් තියෙනවා. ඒ songs on passing වල ඒක මං හිතනවා ඒක තියෙන ප්‍රබලත්වය කියලා. මේක හෙන දඟකාර සින්දුව. විෂුවල් එකේ අපිට පේනවා ඒක මේක ඇවිල්ලා හෙන නිකන් ඒ අර අපි කියන ඒ vibe එකේ ඉන්නේ කියලා සින්දුව. හෙනම ඕනේ වෙලාවක ඉඳලා මේ සින්දුව ඇහුවට පස්සේ අපි ඔක්කොම cool down වෙනවා. හෙනම positive song එකක්. Energetic positive. එතකොට අපි සින්දුව කියන්න ගත්ත ගමන් කෙලින්ම මේ energetic positive කියන එක අපේ ඇඟේ දාගන්නවා. අපි කවන්නෑ කොහින් නම් ආවද මෙතන පඩි පෙළ ඇවිල්ලා නැගිට ඇවිල්ලා දැන් මම එන අමාරු ඉන්නේ මෙතෙන්ට ගිහලා ටග් ගාලා මේ සින්දුව කියන්න ගත්ත ගමන් ස්විච් කරගන්න ඕනේ අර පොසිටිව් කියන කෑල්ල. එතකොට මේ සින්දුවේ තියෙනවා song body කියලා එක. මේ song body එකට ගාන්න වා ඇවිල්ලා අර තියෙන energetic level එකේ ටග් ගාලා එනවා. මම දන්නවා මෙතෙන්ට ආවට පස්සේ nervous මේක හැමෝටම වෙනවා. අපිත් nervous මේ ඔක්කොම nervous. අර කෑල්ල තව improve කරගත්තොත් ඉස්සරහා යනකොට හොඳ ගේමක් ගහන්න පුළුවන් කියලා.

0: පූගොඩ දිනූක කවේශ්වර, රුවන්වැල්ලේ හර්ෂණි දිල්රුක්ෂි තමන්ගේ හදපති භාව ඉදිරිපත් කළේ ආකාරයට. ඊළඟට අපි සොදනම් වෙන්නේ අලාවේ හෂාන් මදුශංක. මේගමුවේ දැහැමි අභිමානේ කොහොමද තමන්ගේ ගායන කුසලතාවයල දැක්වුවේ කියලා ඉදිරිපත් කරන්න එකට කෙටි විරාමයක් ලබා ගන්නවා. එකයි විනාඩි 15යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011-286-1301, 011-286-1011. ශනිගමතුම් 19:06.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
4: David Peel's Motor Company within Rajya Sevak Upad Pidana DPMC Rajya Pranama Amatanna 011-4-700-600
5: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
10: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
9: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
10: සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව.
10: හැම වංගුවකම අලුත් කතාවක්.
9: 18 වංගුව.
10: දසුන් විත් යෂෝ. සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව. 18 වංගුව.
11: සම අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Lakhanda Golden Voice
6: Dawa leka hai vinade dhanave

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: එකයි වෙනට වෙස දෙකයි
2: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
0: FM 93.5 FM 93.7

ඕගොලන්ට මේ පොයින්ස් කියන්නේ ඊළඟකේ ඔක්කොම ටික් කරන්න නෙමෙයි. දැන් ෆස්ට් ටයිම් එකේ ඔක්කොම හදන්න බෑනේ. ෆස්ට් ටයිම් එකේ බොයිලින් එකක් හදාගෙන අරකට හදා මේක ඒව කරන්න බෑ. ඒක හින්දා තමයි මේ වගේ වැඩසටහන් මේ ලක්කඳ ගුවන් විදුලියෙන් වගේ මේ අපිට ඕගනයිස් කරලා දෙන හින්දා තමයි මෙන්න මේක තමයි වැදගත්කම. මේ වගේ වැඩසටහන් තියෙනවා. එතකොට තමයි ඕගලන්ට බය නැතුව ඇවිල්ලා මේ කියනකොට මොකද්ද වෙන්නේ කියලා ඒකට අපි ඇගීමක් දෙනවා. එතකොට දැන් හොඳට සිං කරා. ඒ කැලේ ඔළුවේ තියාගෙන අර ඉතුරු ටික අපි කියන්නේ කවදා හරි දවසක ඔයා ගියොත් අර වගේ තැනකට. එතකොට මෙන්න මේ දේවල් ටික ඉම්ප්‍රූව් කරගන්න කියන එකට තමයි අපි මේ දාන්නේ පොඩි පොඩි පොයින්ට්ස්.

0: Voice.
1: මං හිතනවා ඕඩියන්ස් එක්ක තියෙන රියැක්ෂන් එක තව ටිකක් වැඩි වුණා නම් හොඳයි කියලා. ඔයා ෆීල් කරලා කියන එක හරි. ඒක අපිට තේරෙනවා. නමුත් ඕඩියන්ස් එක්ක විදියට මිනිස්සු දහස් ගාණක් බලන් ඉන්නකොට ඔයා ඇස් දෙක පියාගෙනම හැමතිස්සෙම සින්දුවක් කියන්න ගත්තොත් ඇටෙන්ෂන් එක ඔයලා හරි කැඩෙන්න පුළුවන් කියන එකක් මට නිකන් හිතෙනවා. ඉතින් ඒකෙන්ද ඕඩියන්ස් එකත් හැමතිස්සෙම තියාගන්න ඕනේ. ඒ සින්දුවේ ඒ ගායනා කරන මොකක් හරි හැමතිස්සෙම ස්ටෝරි ලයින් එකක් තියෙනවනේ අපිට මේක පාදක වෙච්ච. ඒ ස්ටෝරි ලයින් එක බිල් කරගෙන අපිට පොඩ්ඩක් ඒ දෙන්න පුළුවන් නම් ඇක්ට් එකක් සිංකරණ එකත් එක්ක දෙක එකට එකතු වුණාම ලස්සනම වැඩක් වෙයි කියලා මට හිතෙනවා.

සසර එකයි වෙනහරි විසි හතයි වෙලාව අලවේ හෂන් මදුශංක මේගමුවේ දැහැමි අභිමහනි තමන්ගේ හඬ ප්‍රතිභාව පෙන්වූ ආකාරය අපි ආපහු මතක් කරගත්තා. මේළඟට යටියන්තොට ධමේ දර්ශන ගෝනුල්ලේ සශිකලා පාරමි කොයි ආකාරයෙන්ද තමන්ගේ ගාන ප්‍රතිභාව වෙලි දැක්වුවේ කියලා කියන අපි සූදානම්. ඊට කලින් සිතා කලින්

0: වාටක තමයි වොලියම් කන්ට්‍රෝල් සහ බ්‍රීතින් කන්ට්‍රෝල්. ඒ කියන්නේ සමහර තැන්වලදී මට තේරුණා අනවශ්‍ය විදිහට බ්‍රීත් කරනවා. ඒ කියන්නේ ඉන්හෙල් කරනවා. ඒක පොඩ්ඩක් අවොයිඩ් කරගත්තොත් ඔයාලට හොඳට යන්න පුළුවන් ගමනක් තියෙනවා.
1: පොඩි දෙයක් ඇඩ් කරන රිසල් කිව් එකට පුළුවන් නම් ඕවර් ප්‍රොනවුන්ස් කරන එක සමහර වෙලාවට සමහර තැන්වලදී පොඩ්ඩක් අඩු කරගත්තනම් හොඳයි කියලා මට හිතෙනවා. මල් වැටුණු ගල ලොකුවට ප්‍රොනවුන්ස් කරන්න ඕනේ නැහැ සමහර තැන්වල. ඒක පොඩ්ඩක් ස්ලෝ එකේ පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගත්තනම් හොඳයි කියලා මට හිතෙනවා.

0: මට හිතනවා ටෙම්පෝ ටෙම්පෝ ගැන දුරත් සැලකිලිමත් වෙන්න ඕන කියලා. රිද්මේ ඒට අමතර මට හිතනවා පොඩ්ඩක් ප්‍රිපෙයා වෙලා වනා සින්දු පොඩ්ඩක් රෙඩි වෙලා වනා හොඳයි කියලා හිතනවා. මුලදී පොඩ්ඩක් මම හිතන්නේ ටෙන්ෂන් වුණා, පස්සේ ටෙම්පෝ එකට දාගත්ත සින්දු අවලක් නැහැ.
1: දැන් ආ සින්දු කියපු එක හරි. මම යෝජනා කරන්නේ ඔයාට ඉදිරියට තියෙනවා නම් අයිඩියා එකක් රංගන ශාස්ත්‍රයෙන් හරි මේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න වඩාත්ම සැලකිලිමත් වෙලා ප්‍රෙපරේෂන් කියන එක හොඳටම වෙලා බය නැති කරගෙන අංග චලන වලින් පොඩි තව රංගනයක් දුන්නා නම් හොඳ හැකියාවක් එක්ක අපිට බලාගන්න පුළුවන් කියලා මට හිතෙනවා.

0: පස්සරු එකයි වෙනාඩිතේ සයයි වෙලාව යටයන්තොට දමි දර්ශන ගෝනුල්ලේ සශිකලා පාරමි තමන්ගේ දක්ෂතාවන් ඉදිරිපත් කළ ආකාරයට මේ ළඟට කොළඹ උදයන්ග අල්විස් අනුරාධපුරින් තරග වැදුණු කසුනි උමේෂා එපාවලින් තරග වැදුණු ශානක දේශාන්ගේ ගාන හැකියාවන් අපිට මතක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. කෙටි විරාමයක් ලබා ගන්න. එකයි විනාඩි 20යි.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: පාලහරම් මෙනිකා චිත්තපතිය ලියන්න පාදක වෙච්ච මනුස්සයා කතාව ලියන්න ගිහිල්ලා ලංකාදීපේ කාලේ අති විශේෂ පිටු පෙළක්. එහිදී මගේ මනුස්සයා වෙලා මරුවෙත් ලුයිස් සිඤ්ඤෝ එන්න ඕනේ. તો ඒ අත්දැකීම් කතා කරන්න ගිහින් ලුයිස් සිඤ්ඤෝගේ ජීවිතය කොහොම ගැඹුරටම එදා බැලලා හොයපු කෙනෙක් තමයි ධර්මශ්‍රී ගමගේ මහත්තයා. මේ කල්පන්තිය කියවුවාම ගමගේ මහත්තයාට හිතුණා මේ මිනිමරුවෙක් කියලා කිව්වට හම්මඩු ගැහුවට මොහුගේ ජීවිතයේ තුල යම්කිසි මේට වඩා ගැඹුරක් තියෙන මේ සාහිත්‍යයේ කවියක් කියන්න පුළුවන් මිනිස්සු.
7: ගරු දුක උලා
8: සාහිත්‍ය ලෝකයේ පහන් වැටක් වූ ධර්මසිරි ගමකේ 22 ගුණානුස්මරණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු සමඟ
9: සඳ දිය දහර අද රෑ

0: හන්දෑවට ගිනා මෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකගේ නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
3: පසලුව එකයි වෙනඩි හතලයයි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් ත්‍රීවිල් ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි ලකන්ඩ රේඩියෝ

0: ඇත්තම මේ ගීතයට පාදක වෙන්නේ මම දැන කිෂෝර් කුමාර් මහත්මයාගේ ඊයේ ජීවන ගීතනේ
1: හින්දි තනුවක්.
0: ඔව් හින්දි තනුවක්. එතකොට ඇත්තම කිෂෝර් කුමාර් මහත්මයාට නොදොවනි වෙන්නේ ඇත්තම ජෝතිපාල මහත්මයා ගායනා කරනවා. හැබැයි ජෝතිපාල මහත්මයාගේ ගීතේ يعني වොයිස්කේ ගැඹුරු වුණත් ජෝතිපාල මහත්මයා ඒ ගීතේ ෆීල් කරන විදිය දත දත බඳ ලංගි මට පැවහතරේ ඒ ෆීල් මට හිතෙනවා ඒ තව පොඩ්ඩක් ෆීල් කරා නම් තව හොඳයි කියලා.
2: ජෝතිපාල මහත්මයාගේ ගීතයක් තෝරගන්නවා කියන්නේම චැලෙන්ජ් එකක්. මුලින්ම කියන්න ඒක ඒ විදිහටම ගෙනල්ලා තිබ්බා. රෙසිල්ට් කියපු විදිහට අර පොයින්ට් එක අදාගත්තා නම් ඉදිරියට හොඳ ගමනක් යනවා.

කියන්නවන අපි බොයිස් මොඩියුලේෂන්ස් එකන්නේ බොයිස්කට දෙන්න ඕන බර මට හිතනවා ආතින් දුන්න නැද්ද කියලා. ඒ කියන්නේ හැංගීම හරි. ඊට අමතරව දැන් අපි පංචකෙන් සින්දුව කියනවා කියන්නේ ඒ කට ඇරලා සින්දුව කියනවා කියන එක පොඩ්ඩක් මගහැරුණාද කියලා හිතනවා. තව වර්ස් එකේදී මට තේරුණා පිච් එක පොඩ්ඩක් ෆ්ලැට් අවුට් යනවා.

මං හිතන හැමදේම සර්ව සාධාරණී කරගෙන කරගෙන හොඳට ඉදිරියට ම ගිය ටැලන්ට් එකක් කියලා තමයි මං හිතන්නේ.

0: 50යි. කොළඹින් උදෑංග අල්විස්, අනුරාධපුරින් කසුනි උමේෂ, එපාවලින් ශානුක දිශාන් තරගවදුණු ආකාරය අපි ආපහු මතක් කරගත්තේ. ඊළඟ පැය ඔබට මුලින්ම අපේ අවස්ථාව ලබා දෙන්නේ පාදුකේ අමාද්‍ය තත්සරණි මේගමුවේ ශාන් බ්‍රැන්ඩන්ගේ ගී හඬ යළි සිහිපත් කරගන්න, ඔබේ හදවත් පෙනවන්න, ඔබේ ආත්මය ස්පර්ශ කරන්න ගීතේ පද නතට ඔවුන් හඬක් දෙමින් සිටිනවා. ලක්හඬ රන්හඬ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන හොරා තුනක් ඔබ මේ අසමින් ඉන්නේ. කවුරු ඒවත් වේද, කවුරු ඉතිරි වේද කියන එකම නෙවෙයි අද වැදගත්. මේ විනාඩි කිහිපයක් ඇතුළත ඔබ ශ්‍රාවක සිතේ ඔවුන් තබන මතක මුද්‍රාවයි වඩාත් වැදගත් වෙන්නේ. එනිසා ශ්‍රාවක ඔබටත් මං ආදරෙන් ආරාධනා කරනවා, ඔබ කැමැත්ත කමෙන්ට් එකකින් සටහන් කරන්න ලකඩ ෆේස්බුක් සහ ලකඩ ගෝල්ඩන් වොයිස් පේජස් වලින් ගිහින් මේ තරකරුවන් 24 දෙනා ගැන ඔබේ විනිශ්චය ලබා දෙන්නත් පුළුවන්. දවල් 1යි විනාඩි 51යි.
1: FM 93.5, FM 93.7 ලකඩ රේඩියෝ ITN
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

105 FM 93.7 Lakhana Radio ITN දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ.

0: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: අනිත් හැපින්න මේ දුල්මියා ළමතන ගහම් මරා ගත්තට මට උඹ ලොක්කොම එකයි හොඳද? ඇයි හොරෙන් බලන්? අම්ම ගියාම පාලුයිනේ මෙහෙන්න කෙල්ලෙ.
2: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි.
3: ඒ කවුද?
2: එක්කෙනෙක් මගේ නංගි මල්මි, අනිතක ඔයා.
3: අනේ ඔයා නංගිට ගොඩක් ආදරේ නේද?
2: මම පුංචි කාලේ මගෙන් කවුරු ඇහුවොත් මගේ පණ කවුද කියලා මං කියන මගේ නංගි කියලා.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: 99.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පස්සරු දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණයේ මහින්ද බිබිලී.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: 2012 වසරේ ග්‍රීක වැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තවන්තරේව ගොනු කර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එයාද කැඳවීමෙන් පසු කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 9 දා යලි කැඳවීමටයි අධිකරණය නියම කළේ. ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් පවතින බවද දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් රට බැඳුම් කරවල ආයෝජනය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා තිබුණේ. ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. රතුමුහුදේ උපායමාර්ගික වැදගත් මෝකා වරායි යෙමනේ හූති කැරලිකරුවන් අත්පත් කරගෙන තිබෙනවා. ඒ බව සෞදි රජයේ හමුදාව තහවුරු කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. මෝකා වරාය අත්පත් කර ගැනීමත් සමග ආසියාව සහ යුරෝපය සම්බන්ධ කරන දකුණු දොරටුව වන බබ්බාල් මණ්ඩප් සන්ධියට හූති කැරලිකරුවන් ලන්ව ඇති බවයි විශ්ලේෂකින් පෙන්වා දෙන්නේ. මෝකා වරායේ සිට එම සමුද්‍ර සන්ධියට පවතින්නේ කිලෝමීටර් 75ක පමණ දුරක්. ජාත්‍යන්තර නැව් ගමනාගමනයට තමන් කිසිදු තර්ජනයක් එල්ල නොකරන බවද හූති කැරලිකරුවන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකා ඉරාන යුද්ධය හේතුවෙන් හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු රතුමුහුදේ ගමන් කළ සෞදි අරාබියට අයත් ඉන්ධන නෞකා තම ඉලක්කය වූ බවද හූති කැරලිකරුවන් පෙන්වා දෙනවා. මෙවන් විට ඇමරිකා ඉරාන යුද්ධයට අමතරව සෞදි අරාබිය සහ හූති කැරලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යමින් පවතිනවා. මේ ළඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්
0: ලකන්ඩ රේඩියෝ ITN.

මම මාර විදිහට වින්දසින්දු මුලින් මේක කියන්න ඕනි. throughout the whole song වා හොඳටම සිං කරා. පොඩි ෂේකි ගතියක් තිබ්බ වොයිස් එකේ. මං හිතන්නේ ඒක මෙතන තියෙන ටෙන්ෂන් එකකින්දක් දන්නෙත් නෑ.

0: ඇත්තටම මට දැන දෙයක් තමයි ඔබට දෙවෙනි වර්ස් එකේදී වචන පොඩ්ඩක් අමතක වුණා නේද?
1: ඔව්. ඒතන තමයි මගේ අඩුපාඩු මට දැනුනේ.
0: ස්ටාර්ට් එකේම පොඩ්ඩක් තව ප්‍රිපෙයා වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒත් ගීතේ හොඳයි ගානක් කියලා අපි බලමු සුබ.
1: ලස්සනට ගායනා කරා, ප්ලෙසන්ට් පර්ෆෝමන්ස්, hina vela pronunciations හොඳටම තිබ්බා. ඒකින්ද ending notes එම හොඳටම තිබ්බා.

0: අසර දෙකයි වෙනාටේ අටයි වෙලාව පාදුකේ අමාදි තත්සරණි මේගමේෂාන් බ්‍රැන්ඩන් තමන්ගේ ගීත ගානා හැකියාව ඉදිරිපත් කළා. ඕට ලැබුණු විනිශ්චය දා කොයි වගේද කියලා අහන්නත් අපිට පුළුවන්කමක් ලැබුණා. අයමත් පසුගිය දිනවල ලක්කන ගෝල්ඩන් වොයිස් අපේ මයික්‍රෝෆෝන් ඉදිරියට ඇවිල්ලා ගීත ගානා කරපු ඒ අපූර්ව මොහොතවල් තවමත් අපේ මතකෙත් රැඳිලා තියෙනවා. ඒ ගායනාවන් තුල තාලය, ශ්‍රුතිය, උච්චාරණය වගේම ඒ ගීතයට ලබා දුන්නු ජීවය මේ හැම දෙයක්ම ඊටම තුලනාත්මකව මැනලා බලලා අද ඔවුන්ට සාධාරණ විනිශ්චයක් ලැබීමට නියමිතයි. හවස තුනහමාර හතරට කලින් ඔවුන්ට හිමි ඒ විනිශ්චය ලබා දෙන්න සූදානම්. ශ්‍රාවක ඔබටත් මං ආදරෙන් ආරාධනා කරන ඔබේ කැමැත්ත කමෙන්ට් එකකින් සටහන් කරන්න. ලකන ෆේස්බුක් සහ ලකන ගෝල්ඩන් වොයිස් පේජස් වලින් ගෙහින් මේ තර කරුවන් 24 දෙනා ගැන ඔබේ විනිශ්චය ලබා දෙන්න. ඒ වගේම හවස 3:45ට ඔබට පුළුවන්කමක් ලැබෙනවා අපේ ලයිව් එකත් එක්ක එකතු වෙන්න. හවස 2:09යි.
1: ලකන ගෝල්ඩන් වොයිස්. FM 93.5, FM 93.7, La Cana.

0: වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600ය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලඛන
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: හවස දෙකයේ වෙනාඩිය 15යි.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
9: සම්බන්ධ නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පටෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
10: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් ගුවනින්වත් උඩුගේන්න එපා. කොහොමකිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුදීමයි ඉවත් වෙන.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
3: හවස දෙකයි වෙනාඩි 18යි වෙලාව. ඔබ දෙපා දවා පැතියෙන් ගීත කිව්වෙ කවුද කියලා මතකයිද? මං කියන්නේ ලක්කන ගෝල්ඩන් වොයිස් මේ තරගේ වෙනුවේ නෙටබේ නිලෝ මතුමගේ. ඊට පස්සේ මේ අනන්ත රාත්‍රී අල්බෝමුල්ලේ අමිල ප්‍රනන්ද සූදානමින් ඉන්න අපි මේ ළඟට ඔබේ හඳහඳ ලැස්සෙන් ඉන්නේ. හවස දෙකයි වෙනාඩි 18යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 22යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුපිලිපන් රටක්. පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: අනම් මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: මට හිතෙනවා බර්ස් එකේ අර කෝඩ් එක මාරු වෙන තැන පොඩ්ඩක් යන්තම් පිච් එක පැටුණාද කියලා.
1: මට හිතෙනවා සමහර තැන්වල ඔයා ඕවර් ප්‍රොනන්සේෂන් කරාද කියලා. يعني මම මෙතෙන්ට එන තරංකාරු ගොඩක් අයට කියන්නේ කට ඇරලා සිං කරන්න තව කියනවා නම් හොඳයි කියලා. අපි හිතමුකෝ මේ සින්දු ටිකක් අර හැංගුම්බර ගීතයක්නේ. එතකොට අර සමහර තැන් තියෙනවා අපිට පොඩ්ඩක් සොෆ්ට් කරගෙන කියන්න ඕනේ.

මම එක දෙයක් කියන්න ඕනේ, දමිත් අසංග කියන්නේ සෑහෙන ස්වර පරාසයකට යන්න පුළුවන් කටහඬ හොඳ ශක්තිමත් එක්කෙනෙක්. ඒකේ තියෙන වටිනම දේ තමයි වචනේ හරියටම ප්‍රොනවුන්ස් කරලා හිතට වැදෙන විදිහට කාවදින්න කියනවා. ඒ කියන්නේ අන්නේ ගතිය තව ටිකක් හදාගන්න පුළුවන් නම් අපිට ප්‍රොනන්සේෂන් වල තව පපුවට ලඟ වෙන විදිහට කියන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.

හවස දෙකයි වෙනට විසි අටයි වෙලාව. නිටබේ නිලූ මතුමගේ සහ අලබෝමුල්ලේ අමිල ප්‍රනාන්දු. ඒ විදිහට තමයි තමගේ ගායන හැකියාවන් එළ දැක්වේ. මීළඟට කලවානෙන් පොබුදු වික්‍රමාරච්චි, මාතරෙන් තරග වැදුණු නදේශා උදයන්ගනී කොහොමද තමන්ගේ ගීත ගාන හැකියාව ඉදිරිපත් කළේ කියලා අහන්න සූදානම් වෙන්න අපි කෙටි විරාමයක් ලබා ගන්නවා.

0: දෙයියන්ගේම කිවි හිතයි.
1: පෙරහැර දවසේ මං අයියව හම්බෙන්න යනකොට ඒකි දේවාලය තුලට ආවා. ඒතකොට දේවාලය තුර වෙලා හිටියේ තමුසේ ආවදේවයි වාසනයි විතරයි. කියපන් පීහුට මොකද උනේ?
2: අනේ රත්තරන් ඔයා කියන්නේ පස්සේ ඉතින් මමත් ලෑස්ති වෙලා පෙරහැර ගියානි. ආවදේව විතරයි මේ හිටියේ.
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: අපි හැමෝගෙම ජීවිතවල මිස් අපි කාටම හරි ආදරය කරනවා. ඒක සාමාන්‍යයි නේ මිස්. මං දන්නවා මිස් මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියලා. ඒ වුණත් මිස් අපි දින්න ඇත්තම ගැලපෙන්නේ නැහනේ. ඇත්ත කතාව ඒකනේ. මිස් සිටුවරයක් ගෙදුවේ. එතකොට මම නිකම්ම නිකන් දුප්පත් ගොවියෙක් පුතෙක් විතරයි මිස්.
4: ඇලන් නාය කියන්නේ අම්මෙක් තාත්තෙක් නැතුව පාරේ හැදිච්ච එකේ. ඔයා කැමතිද මං එයාට අයිති වෙන්න?
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: හවස 2:30 වෙනාරේ 36.

0: Voice.
1: මට හිතෙනවා දමිත් අසංක එතකොට වේරලියද්ද දැන් මේ කොයිම හරි වෙලාවක අපිට මේ චරිත රිප්ලේස් කරන්න වෙන වෙලාවක් එනවා. මං හිතනවා ඔයා එතන ඉන්නවයි කියලා. ඔන් ස්ටේජ් එකට ගිය ගමන් කෙලින්ම මිනිස්සු වට කරගනියවා.

0: voice.
1: අපි කියනවා සාමාන්‍යයෙන් රහට ගායනා කරනවා කියලා.
2: Thank you sir.
1: මට හිතෙනවා පොඩ මුමුණන ගතියක් තිබ්බ ප්‍රොනන්සේෂන් තව වැඩිපුර පොඩ්ඩක් වචන එළියට ආව නම් හොඳයි කියලා හිතෙනවා මට සම්පූර්ණ සෞංගික අහද්දී.

හවස දෙකයි වෙනාට තිස් හතයි වෙලාව. කලවානෙන් පුබුදු වික්‍රමාරච්චි, මාතර නදීෂා උදයන්ගනේ. එදා තරග වැදුනේ කොහොමද? ඒ මතකයි අපි ආවර්ජනා කරගත්තේ. මේ ළඟට වැල්ලවත්තෙන් තරග වැදුණු තෙසංගා හිරුනිම, කටුකස්තොටෙන් තරග වැදුණු චාමේෂ් රවීන්, ගණිමුල්ලෙන් තරග වැදුණු යසස්වී රවිහංසි කොහොමද තමන්ගේ හඬ ප්‍රතිභා වැලි දැක්කුවේ? ඒ මතක අවදි කරවන්න අපි සූදානම් කෙටි විරාමයකින් පස්සේ.

David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
4: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න.

0: ඇන්දෑවට හිනා වෙලී සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
1: හවස දෙකය වෙනට හතලයයි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: ලකන Golden Voice

0: 95 FM 93.7 La Kana Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: හවස දෙකයි විනාඩි 44යි.
0: ලක්හඬ Golden Voice.

ෝකල් ට්‍රේනිං වලට පොඩ්ඩක් කවුරරි හම්බෙලා එහෙම පොඩි මේක කරගෙන ගියොත් හොඳයි. මොකද මේ පොඩි පොඩි දේවල් දැම්මි නම් හදාගත්තොත්, මොකද කාලයක් යනකොට ඔක ඔය විදිහටම තියාගත්තොත් අර අපි කියනවානේ නිකන් මේ ගහක් ගහ වුණාට පස්සේ හදාගන්න අපිට අමාරුයි කියලා. පොඩි කාලේ ඉඳන් මේක මෙයා වුණාම ලේසියි අපිට. ඒකින්ද දැම්ම ඉඳන් පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා.

0: දෙන්නන හැඟීම පොඩ්ඩක් මිස්සුනා දෝ කියල මට හිතනවා දීපයි.
1: මට හිතනා බොයිස් එක හැම තිස්සම ගොඩක් ෂේකි වෙනවා වගේ ගතියක්. කට වහගෙන ගියන ගතියක් මුළු ගීතේ පුරාවට මම දැක්කා. මං හිතනවා ඒක පොඩ්ඩක් ඔයාට සැලකිලිමත් විය යුතු දෙයක් විදිහට ඉදිරියට යනකොට.

0: වෙනාරක සින්දුකුත් අපි තෝරගමු. මොකද මට හිතනවා වගේ හැකියාව තව තව වට පුළුවන්. ඒ කියන්නේ තව මේට වැඩිය තව ශෛලී වල ගීත ගායනා කරන්න පුළුවන් කියලා.
1: තව ඉදිරියටත් ඔයා හිතන් ඉන්නවා නම් ෆාස්ට් සොංග්ස් වල ගොඩක් ඔයාලට කැමැත්ත තියෙනවා නම් මම හිතන්නේ මේ අපේ ෆාස්ට් සොංග්ස් පැත්තේ ඉන්න කට්ටිය ගායිකාව ගොඩක් ඉන්නවා. වීඩියෝස් ටික පොඩ්ඩක් බලන්න. මොකද මේ ප්‍රසන්ස් එකයි වොයිස් ටෝන් එකයි ගලපන විදිහ සහ අර මියුසික් එකට උපරිම සාධාරණේ ඉෂ්ට කරන හැටි

හවස දෙකයි වෙනට පනස් එකයි වෙලාව. වැල්ලවතෙත සංගා හිරුනිම. කටුකස්සොට චාමේෂ් රවීන්. ගනෙමුලි යසස්වි රවිහන්සි. සඳුද වදාදා දින දෙක තුල ඔවුන්ගේ තරග වටේදී තමන්ගේ ගාන හැකියාව ඉදිරිපත් කළ ආකාරයට එතකොට හවස තුනේ පැහැදී හොර්ණින් තරග වැදුණු ගයන් සංජේව, තලවතු ගොඩින් තරග වැදුණු නොමිකා නිරෝෂණි, නාරම්වලින් තරග වැදුණු ශානිකා නදේශානි, බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ එදා ගී ගැයූ ආකාරය අපි අපව මතක් කරලා දෙන සූදානම්. කෙටි විරාමයක් ගන්නවා.

ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ලොවක් සනසන

0: හඬ ආරම්භයි. ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය. හසන් සමීර අධ්‍යක්ෂණයක්.
1: මට හිතෙන්නේ පූජන මාගේ ගැන.
2: මටත් එහෙම හිතෙනවා. ඒ මන් දන්නේ තියෙන්නේ මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා.
1: ඒකෝල ඇසුරුණා ඉතින් නම් මට කියන්නේ මාගේ කැමරේ දිලා නෑ වගේ.
0: මල් මයි ගොයින් ගොන්.
2: ඔබ කතා කරන්න එපා සංදේශ. මා ගෑණියෙක් ව පොඩ්ඩක් මගේ පැත්තෙනුත් හිතන්න.
3: අයියෝ නිදි ඔළුව කන්න එපා. ඉතින් මාත් පිරිමි. ඔය එකත් හිතන්න.
2: මම මේ හැමදේම කරේ ඔයා නිසා.
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
4: මල් දිනුන
5: අම්මයි
6: මේ FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Lakhanda Golden Voice.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පස්වරු 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: මේළඟ කාර්තුවේ විදුලි බිලේ වැඩිවීමක් සිදුවන්නේ නැති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම එල්ලිනෝ හේතුවෙන් විදුලි කප්පාදුව සිදුවන්නේ නැති බවයි අමාත්‍යරයා කියා සිටියේ.
5: පහුගිය ජූලි මාසයේ ඉඳලා 100%ක් එල්ලිනෝ තත්ත්වය සක්‍රිය වෙලා තියෙනවා. ඊට පස්සේ පෙබරවාරි සහ මාර්තු මාසයේදී තමයි ක්‍රමක්‍රමයෙන් මේක අඩු වෙන්න අප්‍රේල් වෙනකොට අඩු වෙලා යයි කියලා දැනට තියෙන පුරෝකථන වලට අනුව තියෙනවා. ජලාශවල ජල විදුලි ජනනය සඳහා අවශ්‍ය වෙන ජල තත්ත්වයේ පිළිබඳ අපි කල්පනා කරලා බැලුවොත් සැප්තැම්බර් 10 වෙනිද වෙනකොට අපිට ගිගාවෝට් පැය 750ක් ජනනය කිරීමට අවශ්‍ය වෙන ජල මට්ටම් වල තියෙනවා. මේක ප්‍රමාණයක් හැටියට ගත්තොත් 58.7%. මේ ඉදිරි කාලය තුල අපි බලාපොරොත්තු වෙනවා එල්නිනෝ තත්ත්වය නිසා විදුලි ජනනයට විශාල බලපෑමක් සිදු වෙන එකක් නැහැ කියලා. අපේ සැලැස්ම තමයි අවම වශයෙන් ගිගාවෝට් 1000ක පමණ බලශක්තියක් ජනනය කරන්න පුළුවන් ජලාශ ජල ප්‍රමාණයක් අපේ ජලාශවල රඳවා ගනිමින් යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ පීක් ලෙවල් එකේදී අපේ ඩිමාන්ඩ් එක ඉල්ලුම තියෙන්නේ 3000ක ආසන්නේ. නමුත් අපි විශ්වාස කරනවා පවතින වියලි කාලගුණයත් එක්ක 2027 මාර්තු මාසයේදී මේ පීක් ඩිමාන්ඩ් එක 3340ක් 3350ක් වගේ ප්‍රමාණයකට ඇති වෙයි කියලා. ගල්ලඟුරු බලාගාරයේ 2026-27 කාලය සඳහා අවශ්‍ය වන සැපයුම් කරුවන් තෝරා ගැනීම ක්‍රියාවලිය අවසන් කළා. අපි සැප්තැම්බර් මාසයේදී පළවෙනි නැව ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් 16 වෙනිදා එතනින් පස්සේ දිගින් දිගටම ගල්ලඟුරු සැපයීම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉතා ළඟින් නිරීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි මේ වෙනකොටත් ක්‍රියාත්මක කරගෙන යනවා. කිසිම ගැටලුවක් නැතුව මේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා අපි කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. අපි හිතනවා ඉදිරි මාස 3 මේ ඉල්ලිනෝ තත්ත්වය නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කියන්න ඕන පුංචි කාරණයක් තියෙනවා. ඇත්තටම අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාවක් ලැබිච්ච නිසා අපිට විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න තියෙන නිසා සාමාන්‍යයෙන් අපි ඉදිරි කාර්තව සඳහා විදුලියේ මිලේ වැඩිවීම සඳහා කිසිම විදියක ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය විදුලි සම්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය හැටියට කරගෙන තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි.
0: අද උදෑසන මූල්‍ය අපරාධ කොට්ටාශයට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගියා. මෙග්යානා ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මූල්‍ය අපරාධ කොට්ටාශයට අවශ්‍ය වුණේ. මේ අතර අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාද මූල්‍ය අපරාධ කොට්ටාශයට ඊයේ කැඳවා තිබුණා. එම කොට්ටාශයේ ගුණතිලක මහතාගෙන් පැය 3 මාර්ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. චීනයේ බීජින්හි ටියන්මෙන් චතුරාස්ත්‍රයේ විරෝධතා මර්ධනය සැමරීම සඳහා හොංකොන් රාජ්‍යයේ කු ක්‍රියාකාරින්ට වසර 7ක සිර දඬුවම් නියම කර තිබෙනවා. 1989 වසරේ චීනයේ බීජින්හි ටියන්මෙන් චතුරාස්ත්‍රයේ විරෝධතා මර්ධනය සැමරීම සඳහා උද්ඝෝෂණ සංවිධාන කළ ක්‍රියාකාරීන් 3 දෙනෙකුටයි මෙලෙස සිර දඬුවම් නියම කළේ. වෙත්තිකරුවන් 2 දෙනෙකු පසුගිය මාසයේදී මතභේදාත්මක ජාතික ආරක්ෂක නීති යටතේ රාජ්‍ය බලය කඩාකප්පල් කිරීමට අන්‍යාය පෙළඹවීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් කෙරුණා. 3 වන වෙත්තිකරු පසුගිය ජනවාරි මාසයේදී වරද පිළිගෙන තිබූ බවයි වාර්තා වන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
9: පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට.
8: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
9: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Golden Voice.
1: පිච්චොඳයි තව විරේෂන්ස්ට පොඩ්ඩක් වැඩි කරන්න හොඳයි කියලා හිතනවා සහ කොන්ෆිඩන්ස්.
2: හොඳටම පිච් කරා කියලා සින්දුව බ්‍රීතිං ටෙක්නික්ස් එහෙමත් හොඳයි. ඔයා ප්‍රිපෙයා වෙලා ඉන්න ඕනේ මට පුළුවන් කියන එක. දෙකට මැදි වෙන්න බෑ. මුහුදට පැන්නොත් පැන්නම තමයි.

වා ගායනා කරද්දි සිංහ ගීත ගායනා කරද්දි පිච් එක ඇත්තම වාගේ තින් මිස් වුණා. ඒ කියන්නේ පිච් එක මිස් වුණා, ඒක දිගටම ගීතේ තිබ්බා. සහ තව මට හිතෙනවා තව පොඩ්ඩක් ප්‍රිපෙයා වෙලා ආව නම් හොඳයි කියලා. මොකද මේ සිංහ ඇත්තම ගීතේ මැදදී මට හිතන්නේ පොඩ්ඩක් අමතක වුණා වගේ වටනානේ. ඔය සහ ඒ පිච් එක ගැන පොඩ්ඩක් තව පොඩ්ඩක් ඇටෙන්ෂන් දෙන්න ඕනේ.

කන්ෆිඩන් ලෙවල් එකත් ඔයාගේ හොඳයි, ඕවරෝල් සිංගින් පර්ෆෝමන්ස් එකත් හොඳයි. මම පොඩ්ඩක් ඇඩ් කරන පොඩි දෙයක් ඉදිරියට යනකොට අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා. පුළුවන් නම් ගුරුවරයෙක් යටතේ පොඩි හදාරීමක් කරා නම් හොඳයි. එතකොට ඔයාගේ ඉදිරි ගමනට ඒක ගොඩක් සාර්ථක වෙන්න හොඳ දෙයක් කියලා මම හිතනවා.

0: හොරණින් තරග වැදුණු ගයන් සංජීව, තලවතුකුඩින් තරග වැදුණු නොමිකා නිරෝෂණි, නරම්බලින් තරග වැදුණු ශානිකා නදේශානි, එයාගේ ගාන ප්‍රතිභාව කොහොමද එදාලි දැක්කුණේ කියලා අපි ඔබට අහන්නට ප්‍රස්තාව ලබා දුන්න. එහෙමනම් 24 දෙනෙකුගෙන් තව 3 දෙනෙක්ගේ මතකයන් පමණයි අපට ආවර්ජනය කරගන්නට තියෙන්නේ. ඒ මොරවකින් තරග වැදුණු පැතුම් දෙල්සර, පාදුකෙන් තරග වැදුණු තුෂේ ගමගේ, වෙදිකමින් තරග වැදුණු හංසක චමෝද, ඒ දෙදෙනාගේත් ගාන හැකියාව කොහොමද දැලි දැක්කුණේ කියලා හවස 3:00 කලින් ඔබට ආපහු අහන්න පුළුවන්කමක් තියෙනවා. තරගයක් කිව්වහම ජය වගේම පරාජය අතරමයි. මේ සතියේ තරග වැදුණු 24 දෙනා අතුරින් සමහර විට කිහිප දෙනෙකුට අදින් පසුව මේ ස්වර්ණමය ස්වරය තෙරීමේ තරග මාවතෙන් සමුගන්නට සිද්ධ වෙන්න පුළුවන්. අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට ලැබිලා තියෙන්නේ ඉතාම අපහසු කාර්යයක්. මොකද මේ තරග වැදුණු 24 දෙනාම තමගේ උපරිම දක්ෂතාවය ඔවුන් හමුවේ මේ වෙනකොටත් ගෙනහැර දක්වලා අවසන්. සමහර විට මේ 24 දෙනාම තරගයේ ඉදිරි වටේට සුසුකම් ලබાવી බලමු තමගේ ගායන සිනිය සැබෑ කර ගනිමින්. මේලඟ වටේට තොරගුළු විවර කරගන්නේ කවුද කියලා ඔබට හැකියාවක් තියෙනවා නම් මම ඔබට ආරාධනා කරනවා ඔබේ කැමැත්ත කමෙන්ට් එකකින් සටහන් කරන්න. ලක්කඩ Facebook සහ ලක්කඩ Golden Voice Pages වලින් ගිහිල්ලා මේ තරකරන් 24 දෙනා ගැන ඔබේ විනිශ්චය ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අද හවස 3:40න් පස්සේ ලක්කඩ සහ ලක්කඩ Golden Voice Pages වලින් මේ තරඟ සඳහා ලැබෙන නිල ප්‍රතිඵලය Facebook Live එකක් විදිහට ඔබට දැක බලා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවත් මග අර ගන්න එපා. හවස 3:13.
1: Lakhanda Golden Voice. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 01 1 286 1131, 01 1 286 1111. ශනිගමතුම් 19,600.
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව.
5: හැම වංගුවකම අලුත් කතාවක්.
4: දහාට වංගුව
5: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
7: සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ නුතුරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
10: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
11: ක්‍රිමිරාජ සුවසනාව
12: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
13: ක්‍රිමිරාජ සුවසනාව.
12: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනාවට එක්වන්න.
14: සාදර අනුග්‍රහය
15: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
14: ලකන්ඩ රේඩියෝ ITN
16: පසර 3යි වෙනාඩි 16යි
17: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
15: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5 56 සහ 25000

0: එන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: පාල හරම්මැනික චිත්තපටිය ලියන්න පාදක වෙච්ච මරුසුදෑ කතාව ලියන්න ගිහිල්ලා ලංකාදීපේ කාලේ අති විශේෂ ලිපි පෙළක්. එහිදී මගේ මරුසුදා වෙලා මැරුවෙත් ලුයිස් සිඤ්ඤෝ වෙන්න ඕනේ. තෝ ඒ අත්දැකීම් කතා කරන්න ගිහින් ලුයිස් සිඤ්ඤෝගේ ජීවිතේ කොහොම ගැඹුරටම එදා බැහැලා හොයපු කෙනෙක් තමයි ධර්මශ්‍රී ගමගේ මහත්තයා. මේ කල්පන්තිය කියවුවහම ගමගේ මහත්තයාට හිතුණා මේ මිනිමරුවෙක් කියලා කිව්වට හංවඩු ගැහුවට මොහුගේ ජීවිතයේ තුල යම්කිසි මිට වඩා ගැඹුරක් තියෙන මේ සාහිත්‍යයට කවියක් කියන්න පුළුවන් මිනිස්සෙක්.
3: ගරු දුක කුලා
1: සාහිත්‍ය ලෝකයේ පහන් වැටක් වූ ධර්මසිරි ගමකේ 22 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු සමග
0: සඳ දිය දහර අද රෑ 7ට
1: හවස 9:22.
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
0: ඒකියා සුරැකීම මගතොට
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: Wakanda Golden Voice.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: Havasa to naye vinade vise hayaye.

මංහිතනවා හොඳ තෝරා ගැනීමක් කරා, හොඳ ඉදිරිපත් කිරීමකුත් කරා. තව චුට්ටක් හොඳට චන්දන ඉරණාච්චි මහත්මයා කියන විදිහ පොඩ්ඩක් හොඳට හොයලා බල්ලා ගත්තොත් තව වැඩ කෑලි ගොඩාක් ඔයාට දාන්න පුළුවන් මේ සින්දුව ඇතුළේ කියලා මම විශ්වාස කරනවා.

වාටම තේරෙන්නේ නැති පළවෙනි වර්ස් එකවා කියලා ඉවරලා ඊළඟට මිනි මිනි පොදේ එනකොට වාට පොඩි අංශෝ ගතියක් තිබ්බා. මෙතන පටන් ගන්නවද කියලා. එතකොට එතනදි පොඩ්ඩක් කියන්නේ ඔයාගේ අංශෝ එක කියලා කියන්නේ වාට කන්ෆිඩන්ස් වල පොඩි තියෙනවා දෙයක් හදාගන්න. මම හිතනවා ඒක සෑහෙන හොඳට හදාගන්න ඕන දෙයක්. මොකද කාට කියන්න ඕනත් ඔයා කන්ෆිඩන්ස් තියෙනවනේ මට මේ සින්දුව හොඳටම ගායනා කරන්න පුළුවන්.

හැබැයි මට හිතනවා ඔයා වගේ දක්ෂතාවයක් කලින්ම අඳුනාගෙන ඔයා අඳුනා ගත්තනම් වාට ලොකු ගමනක් යන්න තිබ්බා. මොකද ඔයා ඇත්තම ටැලන්ටඩ්.

0: හවස තුනයි වෙනාට හේතිස්ස එකයි වෙලාව. මේ සතියේ දවස් දෙකක් පුරා අපූරු ගීත ගානා කරමින් තරණකරුවන් පෙන්නුම් කළ දක්ෂතා අති විශිෂ්ටයි. නමුත් ලකඬ ගෝල්ඩන් වොයිස් මේ ස්වර්ණමය මාවතේ ඉදිරියට යන්නට ඇත්තේ සීමිත ඉඩක් විතරයි. පසුගිය දවස්වල ලකුණු සහ දක්ෂතා එකින් එක තුලනාත්මකව බලා අද විනිශ්චය මණ්ඩලය ගෙනෙන ඒ තීරණය බාරගන්න අපේ සෝදානමින් සිටිමු. ඉදිරියටත් මේ ස්වර සංග්‍රාමයේ රැඳී සිටින්නට නම් විනිශ්චය මණ්ඩලයේ මඟ පෙන්වීම සහ තීරණය ඉතාමත් වැදගත්. අපි බලමු විශාරද දිලීප ලියනගේ දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද කියලා මේ 24 දෙනාගේ ගීත ගායනාවන් සම්බන්ධයෙන් ඔහු ලබා දුන්නු විනිශ්චයන් ගැන.
1: දැන් මේ අද වෙනකොට අපිට ඇත්තටම මේ තරංගකරුව රාශියක් තරංග වැදිලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. එතකොට අසා සිටින ඔබටත් ඇත්තටම තියෙන පුළුවන් යම්කිසි ජජ්මන්ට් එකක් මේ තරංගකරුව හොඳයි, මේ තරංගකරුවගේ පොඩ්ඩක් මේ පිචින් මදි වෙලා තියෙන පුළුවන්, මේ නිර්ණායකයන් අඩුයි තියෙන පුළුවන් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දැන් මේ අද දවසේ මේ තරංග වදින තරංගකරුවන්ගේ නිර්ණායකයන් එක්ක ඉදිරියට යන්නේ කවුද, මෙතනින් නවතින්නේ කවුද කියන එකත් එක්කම මම හිතනවා මේකොල්ලෝ කලින් වටවලදී අපිට දීලා තියෙන දක්ෂතාවයන්, ඒ තරංග වටවලදී ඒ ගයපු ගීතයන් එක්කත් අපි ඇත්තටම මේ ඒ නිර්ණායකිනුත් බලලා තමයි මේ අද තරංගයේ රිසල්ට් එක අපි දෙන්නේ. ඉතින් ඒකින් දා මේක බොහොම සූක්ෂම විදිහට අපි හරියටම ජජ්මන්ට් එකක් මං හිතන්නේ අරගෙන තමයි අපි මේ වැඩේ කරන්නේ. මොකද මේ රවුන්ඩ් එකට එද්දී ඇත්තටම මේ කම්පිටිෂන් එක වැඩි. ඉතින් ඒකින් දා මං හිතනවා අපිට සෑහෙන හොඳ නිර්ණායකයන් වලට හරිම ඩිසිෂන් එක අරගෙන තමයි යන්න වෙන්නේ. අපි බලමු ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකේදී කොහොමද මේ හැම දෙයක්ම මේ තියෙන්නේ කියලා.
0: ඒ විශාරද දිලීප ලියනගේ මේ තරකරුවන්ට ලබා දුන් විනිශ්චය ගැන වගේම මේ විනිශ්චයෙන් ලැබෙන ජය පරාජයත් එක්ක මේ තරකරුවන්ගේ ඉදිරිය කොහොම වෙනස් වෙන්න ඕනෙද, ඒ ගැන අපි අහලා බලමු සංගීත නිපුන් රෙසිල් වණිකසේකරගෙන්.
2: සමහර වෙලාවට දැන් මෙතෙන්ට අපි පර්ෆෝම් කරන්න ආපුවම තරකරුවන්ගේ මානසිකත්වයත් එක්කම ඔවුන්ගේ අත්දැකීම් එක්කම යම් චකිතයක් හෝ යම් මතපසුවීමක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඕනම වෘත්තීය මට්ටමේ ගායකයෙක්ට සජීව ගායනා කරද්දී යම් අඩුපාඩු ගන්න වෙන්න පුළුවන්. ඒත් අපි බලන්නේ අඩුම අවම වශයෙන් අඩුපාඩුකම් තියෙන තරංගකරුවන් ඉදිරියට යවන්න. ඉතින් අපි දුන්නු කමෙන්ට්ස් වලටත් යම් කිසි ගරුකිරීමක් කළා, ඒවා පිළිපැදලා ඉස්සරහට තරංග කරන්න කියලා මම තරංග කරගෙන ඉලා සිටිනවා.

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. La Khanda, Golden Voice.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9 වෙනාඩේ 38යි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.3 93.5 93.7 සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.
1: සිහිනක තනි වෙලා
3: මේ හාන ජයි ලොකු පුතාගේ සංගීත් එක්කනේ. එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
4: මට බය සනුල්ත් එක්ක ගිහින්ද තමයි. ඒ දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
1: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
5: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරි?
6: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛවික්‍රමයේ බෞද්ධ සම්බන්ධු. මං හදන්නේ එක නවත්තන්න. ඒ? යාවකට? ඒක ඇඳුම් මාරු කරගන්න.
5: නෑ නෑ. චූටි යන්න වැඩට.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
7: සීනික තනි වෙලා.
1: හස 9 වෙනාඩි 46.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: හවස 3 වෙනාටි 40 වෙලාව ලකන රේඩියෝ ශ්‍රාවක රසික හදවත් අමන්දානන්දට පත් කරන ලකන ගෝල්ඩන් වොයිස් ගාන අභියෝගයේ තවත් එක් තීරණාත්මක සම්දිස්ථානයකටයි අපි එළඹෙමින් ඉන්නේ. ඒ මොහොත කොයි වෙලේ උදා වේද කියන ප්‍රශ්නාර්ථය ඔබ ඉන්නවා ඇත්තේ. ජයග්‍රහණය කියන්නේ අවසානයක් නෙවෙයි, පරාජයක් කියන්නේ අද වැඩිමකුත් නෙවෙයි. අද දිනේ ලක්කඳ ගෝල්ඩන් වොයිස් වේදිකාවෙන් යම් අයෙකුට සමුගන්ට සිද්ධ වුණත් ඔබ සියලු දෙනාම මේ රටට හඳුන්වා දුන්නු අසමසම ප්‍රාසංගික තාරකාවන් බව අපි මතක් කරන්න ඕනේ. දෙනවත් පැරදුනත් ඔබ විශේෂයි. විශාරද දිලීප ලියනගේ මේ කියන්නේ ඒ ගැන තරග වැදුණු ඔබට.
1: දැන් මේ වෙනකොට අපි දන්නවා අපිට යම්කිසි නිර්ණායකයක් තියෙනවා මේ ඇවිල්ලා තියෙන තරඟකරුවන්ගෙන් ඉදිරියට යන්නේ කවුද සහ මෙතනින් නැවතුණ අය කවුද කියලා. ඉතින් ඉදිරියට යන අයට මට කියන්න තියෙන්නේ මේ හැම කෙනෙක්ටම ඔයගොල්ලෝ ඇහුවනම් දැන් පසුගිය ප්‍රෝග්‍රෑම්ස් හැම එකකම අපි ඉන්ඩිවිජුවලි අපි දීලා තියෙන ජජ්මන්ට් එකක් තියෙනවා රෙසිල් සහ මම. ඒ හැම එකේම අපි ඉන්ඩිවිජුවලි දීලා තියෙන ඒ කමෙන්ට් එක මෙතනින් ඉස්සරහට යනවා නම් මොකද්ද වී යුත්තේ කියන එක අපි පැහැදිලිව මං හිතන්නේ මේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කමෙන්ට් එක ඇතුලේ පිච් එක හදාගන්න ඕනිද, බ්‍රීත් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කොහොමද අපි නැති කරගන්නේ, ඊට පස්සේ ප්‍රොනන්සේෂන් මේ සුදුසු විදිහට හදාගන්නේ කොහොමද කියන ඒ වගේ සමහර දේවල්. ඉතින් මං හිතනවා ඒ දේවල් ප්‍රගුණ කරලා ඒ වලට පොඩ්ඩක් ප්‍රිපෙයා වෙලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හොඳ තරඟ වටයක්කට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා. ඉදිරියට යන අයට, මෙතනින් නවතින අයට මට කියන්න තියෙන්නේ ඒක හිතවල් කරගන්න දෙයක් නෙමෙයි. මං ගිය සැරෙත් ওই කතාව කිව්වා. අපිට දැන් මේ ඉන්නේ අපි ඇත්තටම මේ වාණිජ ලෝකයේ මේ හොඳටම ටෙක්නොලොජි කියන එක ගොඩක්ම අප්ඩේට් වෙන තැනක සහ මේ හැම රටකම මේ දේවල් වෙද්දි අපි මේ මගේ ටැලන්ට් එක මෙතනින් නැවතුණානේ කියන දෙයට අපි මේ දුක් වෙලා වැඩක් නැහැ ඇත්තටම. මොකද එතනින් එහාට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඔයා දන්නවා දැන් ඔයාගේ වොයිස් එකේ ප්‍රමාණය කොච්චරද, ඔයාගේ ඉදිරිපත් කිරීම මොන වගේ තැනකද තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඒ එතන ඉඳන් ඊට පස්සේ මේ සෝෂල් මීඩියා හරහා මං හිතන්නේ ප්ලැට්ෆෝම් කීපයක් තියෙනවා. අපිට WhatsApp තියෙනවා.

බලාපොරොත්තුව දැල්වන මේ නිමේෂයන් තුළදී මේ ළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන ඒ තරඟකරුවන් තරඟකාරණියන් කවුද කියලා දැනගන්න බලාගෙන ඔබට ඒ අවස්ථාව තව විනාඩි කිහිපයකින් ලබා දෙන අපි සූදානමින් ලකන Facebook page එකෙන් වගේම ලකන Golden Voice Facebook page එකෙන් හවස 3:50 වන විට අපේ සජීව විකාශයත් සමග සම්බන්ධ වෙන්න. අද දිනේදී මේ ගාන සංග්‍රාමය තව තවත් තීව්‍ර වෙමින් මේ ළඟ වටේ සඳහා සුසුකම් ලබන විශිෂ්ටයින් කවුද කියලා දැනකියා ගන්න. FM 93.5 93.7 ලකන අහගෙන ඉන්න. හවස 3:44

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. සමරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු.
2: අම්මා බොන්න මොනහරි කෝල් මොනහරි
3: මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. සාවි සමත් මේට බොන්න මොනහරි කියන්නේ.
0: සමරය
4: මේ ගම්පලාත්වල මිනිස්සු හරි සරලයි නේද? පෞගි දවස් ටිකේ මම බවගාවේ ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා මාත් එක්ක ගොඩාක් කතා කරා. මේ මිනිස්සු හිත මාර පියෝ. කතා කරද්දි තේරෙනවා මේ මිනිස්සුන්ගේ අසරණ බව.
0: සති අග රාත්‍රී නමේට ITN බලන්න සමරය. අසන්දිමිත
5: වාට අද මවටින එන්න ඕනෙද?
2: නෑ මේ මට හිතුණා ඔයාට කෑම ටික කදලා දෙන්න ඕනි කියලා.
5: නියමයිනේ. ඒත් වාදනය කන්න පුළා වේද? වාට සාමාන්‍යම වැඩ බෑ.
0: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
6: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම
0: සති අග රාත්‍රී අටට ITN බලන්න.

0: හවසට නයි වෙනටි පනසකයි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

හවසට නයි වෙනඩේ පනස් දැකයි වෙලාව ලකඩ සහ ලකඩ ගොල්ඩන් වයිස් ෆෙස්බුක් පේජස් තුරින් ඔබට දැන් අවස්ථාවතියනෝ අපි නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ඒ ශේෂජී අවස්ථාව දැක බලාගන්න. මේ වෙනකොට නිෂ්පාදකතුමා මතුශංක මහමිතර මාතර පත් කලා ඒ අවසන් නිල ප්‍රතිඵලෙ. මේළඟ තරග වටය සඳහා සුසුකම් ලැබූ තරග කරුවන් කවුද? ඒවගේම ඊළඟ තරග වටය සඳහා තරග වැදීමට අවස්ථාව ගිලිහි යන තරගකරුවන් කවුද කියලා අපි බලන්න සූදානමින් ඉන්නේ. මේ හදවත් ගැහෙන රාවය ඒ 24 දෙනාගෙම වෙන්න පුළුවන්. සමහර විට දුර බැහැර ගවාගෙන දහසකුත් අපේක්ෂාවන් දල්වාගෙන උදේ කාපු කෑම එක හවස් වෙනකම් නේද තියාගෙන අය කෑම කන්න චාන්ස් එකක් නොලැබි මේ තරඟේ කොහොම හරි මන් දින්නවා කියන බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් මෙතන තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් රැඳී සිටියා. ඒ හැම හදවතකම බලාපොරොත්තුවක් තිබුණා ඊළඟ වටය සඳහා මා සුසුකම් ලබාවේ කියන අපේක්ෂාව. දැන් මේ මගේ අතේ තියෙන නිල ප්‍රතිඵලය මම බලන්න යන්නේ. මොකද වෙන්නේ අපි බලමු. තරගකරුවන් 24 දෙනෙක් තරග වැදුනා මේ සතියේ සඳුදා සහ බදාදා කියන දෙදින තුල. අවසන් නිල ප්‍රතිඵලය මම මේ දිග හරිමින් සිටින්නේ ලකඩ සහ ලකඩ ගෝල්ඩන් වොයිස් ෆේස්බුක් පේජස් තුලින් ඔබට මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් නරඹන්න. මෙන්න ප්‍රතිඵලය මට පේන විදිහට 4 දිනක් පමණයි ඊළඟ අවස්ථාව සඳහා සුදුසුකම් ලබා තිබෙන්නේ කියලා මං කියන්නේ. එහෙම නෙවෙයි. එතකොට මොකද හේතුනේ? ඊළඟ 20 දිනකට මොකක් වෙයිද කියන තිකැස් නැති වුණාද? ජයග්‍රහකින් ප්‍රකාශයට පත් කරන මා සෝදානම් මුලින්ම ජයග්‍රහණයේ නාමි මං කියන්න කැමති අලව පුරවරයෙන් ඔවේ හෂාන් මදුශංක. හෂාන් මදුශංකට ඊළඟ වටය සඳහා සුසුකම් ලැබීමේ අවස්ථාව හිමිව තිබෙනවා. දෙවන අවස්ථාව ලැබෙන්නේ මේගමුවට. මේගමුවෙන් තරග වැදුණු දැහැමි අභිමානය. ඊළඟ අවස්ථාව ලැබෙන්නේ රුවන්වැල්ලට. රුවන්වැල්ලෙන් තරග වැදුණු හර්ෂිනී දිල්රුක්ෂි. ඊළඟ අවස්ථාව ලැබෙන්නේ ගෝනුල්ලට. ශශිකලා පාරමී ඔබට ඊළඟ තරග වටය සඳහා පියනගන්නට වාසනාව ලැබිලා තියෙනවා. ඊළඟ අවස්ථාව ලැබෙන්නේ වැල්ලවත්තෙන් තරග වැදුණු තෙසංගා හිරුනිමා ඔබට. ගනේමුල්ලෙන් තරග වැදුණු යසස්වී රවිහංසි ආගේ දෙන්නේ බලාගෙන දෙන්නේ. ඔබට තවස්සාව තියෙනවා ලකඩ ගෝල්ඩන් වොයිස් මිළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්න. ඊළඟ ජයග්‍රහණය හිමි වෙන්නේ පූගොඩට දිනෝක කවීශ්වර. මිළඟ වටය සඳහා සුසුකම් ලබනවා කොළඹ 14 තරග වැදුණු උදයන්ගල් විස් ඔබත්. එපාවලින් තරග වැදුණු ශානක දිශා බලාපොරොත්තු හිටියා වගේම ඔබටත් ඒ අවස්ථාව හිමිව තිබෙනවා. මෙලඟ ජයග්‍රාහකයා මොන ප්‍රදේශයෙන්? යටියන්තොටෙන්. දමි දර්ශන ඔබටත් ඊළඟ වටය සඳහා සුසුකම් ලැබීමේ භාග්‍ය හිමිව තිබෙනවා.
මේ ළඟට නිට්ටඹුවට අපි යන්නේ. නිට්ටඹුවෙන් තරග වැදුණු නිලෝ මත්තුමගේ ඔබට අවස්ථාව ලැබෙනවා ඊළඟ තරග වාගේ සඳහා සෙසුකම් ලබන්න. අලබෝ මූල්‍යෙන් තරග වැදුණු අමිල ප්‍රනාන්දු අපේ සුබ පැතුම්. ඔබට අවස්ථාව හිමි වෙනවා. මෙලඟ අවස්ථාව මාතරින් තරග වැදුණු නදේෂා උදයන්ගනී ඔබට. නරම්බලින් තරග වැදුණු ශානකා නදේෂානි ඔබට අවස්ථාව හිමි වෙනවා. ලකඩ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරගය සඳහා සුසුකම් ලබන්න. ඊළඟ අවස්ථාව හිමි වෙන්නේ පාදුකෙන් තරග වැදුණු අමන්දේ තත්සරණි ඔබට. මේගමෙන් තරග වැදුණු ෂාන් බ්‍රෙන්ඩන් ඔබටත් අපි අවස්ථාව ලබා දෙනවා ඊළඟ තරග වටේට පිවිසෙන්නට. මොරවකින් තරග වැදුණු පැතුම් දෙල්සර ඔබ අදහගෙන නගින්නේ බලාපොරොත්තු අපේක්ෂාවන් දල්ව ගන්න. රෙදිගමෙන් තරග වැදුණු හංසක චමෝත් ඔබටත් ඊළඟ තරග වටේ සඳහා සුසුකම් ලැබීමේ වාසනාව හිමිව තිබෙනවා. හොරණින් තරග වැදුණු ගයන් සංජීව ඔබට අවස්ථාව හිමි වෙනවා. ලකඩ ගෝල්ඩන් වොයිස් මිලඟ තරග වටය සඳහා සුසුකම් ලබන්න. අවසාන වශයෙන් තවත් එක් තරගකරුවෙක්ට පමණයි අවස්ථාව ලබා දීමට හැකියාව තිබෙන්නේ. තරගකරුවන් පස් දෙනෙක් ඉදිරිව සිටිනවා. තරගකරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට පමණයි ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමේ ඊට ප්‍රස්තාව උදා වෙලා තියෙන්නේ. කසුනි උමේෂා, චාමිස් රවීන්, තුෂී ගමගේ, නොමිකා නිරෝෂණි, පුබුදු වික්‍රමාරච්චි ඔබ පස්සනා අතරින් ඊළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබන්නේ කලවාණෙන් තරග වැදුණු පුබුදු වික්‍රමාරච්චි ඔබයි. කසුනි උමේෂා, චාමිස් රවීන්, තුෂී ගමගේ, නොමිකා නිරෝෂණි, දුක්වන්නට එපා. මේ අවස්ථාව පන්නරයක් කරගෙන ඔබට ඊළඟ අදියර සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා. මේ ලකඩ ගෝල්ඩන් වොයිස් තරගයෙන් ජයග්‍රහණය කරපු 20 දෙනාට අපේ උණුසුම් සුබ පැතුම් අපේ පිරිනමනවා. අනෙක් 4 දෙනාට තමන්ගේ ඉදිරි ගමන සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සමුගන්නට අවසරයි මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

වෙලාව 5:04යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දිත්වා සොලිකුණාට හේතුවෙන් දැඩි ලෙස හානි සිදු වූ කාකතේ වූ සාවච්ච ධීවර තොටුපළ යළි සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙනවා. එය අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සාවරකට්ටු ධීවරයෙන් බොහෝ කාලයක සිට සිදුකළ ඉල්ලීමකට අනුවයි සංවර්ධන කටයුතු ආරම්භ කළේ. ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2.1ක්. තොටුපළේ ඇති පාස ඉවත් කර පිරිසිදු කිරීම සහ පස් පුරවා තොටුපළ සකස් කිරීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදුවනවා. කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය පවතින බුකාවා නගරයේ පාසල් දෙකක ගිනි ගැනීම සමග ඇති වූ තෙරපීමකදී සිසුන් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී සිසුන් තෙරපීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්නට හසු වීමෙන් වැඩිහිටියන් කිහිප දෙනෙකුද මිය ගොස් තිබෙනවා. තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. පාසල් ගොඩනැගිලිවල ඇති වූ ගින්න අවට පැතිර යාමෙන් නිවාස 300කට පමණ හානි සිදු වුණා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
1: සුපකවලක්
3: ඕනම
4: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලාගන්න.
6: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කියනවා.
7: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන්. ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 10යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඉවිනින්.
0: ගුඩ් ඉවිනින්. අදත් ඉවිනින් ඩ්‍රයිව් අපි පටන් ගන්න ලෑස්ති වෙන වෙලාව. අද සිකුරාදා දවස.
1: ඔව්, හැපි ෆ්‍රයිඩේ දවසක අපි ඉන්නේ.
0: සැප්තැම්බර් මාසේ 11 වෙනිදා අද සිකුරාදා දවස අපි ගත කරලා දැන් අවසන් වෙමින් යන්නේ. දැන් අපි මේ සමහර වෙලාවට දැන් නිවාඩු දවස් දෙකක් ඉන්නේ ශාමාරුනේ කියලා ඉන්නවනේ.
1: රයිට්.
0: හැබැයි දැන් අපි ගොඩක් වෙලාවට අපි ප්ලෑන් කරන්නේ මේ මේ අපේ දවසේ වැඩ ටික, කියන්නේ වර්කින් ඩේස් වල, නැත්නම් වැඩ කරන දවස්වල වැඩ ටික අපි ප්ලෑන් කරනවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා.
1: ඔව්.
0: හරිද? ඊට පස්සේ අපි මොන හරි සැලසුමකට වැඩ කරනවා.
1: රයිට්.
0: වැඩ කරන දවස් ටිකේ.
1: ඔව්.
0: අපි ඊට පස්සේ සිකුරාදායින් පස්සේ නිවාඩු දවස් දෙකක් එන දවස් දෙක.
1: හහ.
0: කිසිම සැලසුමක් නැහැ. අම්මෝ මරු නිවාඩු දවස් දෙකක්
1: එන්නේ. ඔහේ ගෙවල දානවා ෆන් එකේ. එහෙමද?
0: ෂා නියමයි. නිවාඩු දවස් දෙකක් එන්නේ කියන විතරයි තියෙන්නේ.
1: හරි. ප්ලෑන් එක මොකද්ද කියලා නැහැ.
0: නිවාඩු දවස් දෙක ඔහේ ගත කරන කියලා විතරයි තියෙන්නේ.
1: රයිට්.
0: හැබැයි නිවාඩු දවසත් අපි ප්ලෑන් කරවදින් මෙන්න මේ දේවල් ටික මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා.
1: අහහ.
0: එතකොට තමයි ඒ දවස් දෙකේ වුණත්
1: නිවාඩු හරි විදිහට ගත වෙන්නේ.
0: හරි විදිහට ගත වෙන්නේ. නැත්තම් ඔහේ ගෙවිලා.
1: ගෙවිලා. එතකොට තමයි අපි කියන්නේ තීරුණේවත් නැහැ නේද
0: කියලා. ඔව්. සවුඳ වෙල කියන්නේ නේ නිවාඩු දවස් දෙකක් තිබුණා මෙලෝ වැඩක් නැහැ. කරගත්තු දෙයක්ුත් නැහැ. මොනවද කරේ කියලා දන්නේ නැහැ. සිකුරාදා ගියා. ඔයා සවුඳාව නිවාඩු දවස් දෙකක් තිබුණාද කියලා අපි මහන්නේ ඔය.
1: ඔව්. මතකත් නැහැ කියලා.
0: මතකත් නැහැ කියලා.
1: ඕකේ.
0: ඒ අර එහෙම වෙන්නේ අපි අර සතිය දවස් පහම ප්ලෑන් කරනවා. මම වැඩට යනවා, කඩේට යනවා, බඩු ටිකක් ගේනවා, ඒකද මේකද, ඒ ඔක්කොම ප්ලෑන් ඔක්කොම යනවා ලස්සනට
1: වැඩ කරන දවස් ටිකේ.
0: ඔව්. නිවාඩු දවස් දෙකේ කිසිම සැලසුමක් නැහැ.
1: මොකක්වත් නැහැ. ඔය ඉන්නවා.
0: ඔය ඉන්නවා. ඉඳලා 8-9 වෙනකන් නිදාගෙන නැගිටලා.
1: හරි.
0: ඊට පස්සේ කනවා බොනවා.
1: හා ආයි නිදා ගන්නවා.
0: ආයිමත් එහෙට මෙහෙට පැද්දිලා.
1: හරි.
0: දවස ගෙවලා දානවා.
1: ඕකේ. අපි නොදන්නවා කට්ටියගේ හැටි.
0: ඒක නිසා ඒ දවස් දෙකත් පොඩ්ඩක් මොන හරි ප්ලෑන් එකක් තියාගන්න කියන්නේ. ආ එන්ජොයි කරන්න හරි. මොනවා හරි දෙයකට ඉදියට ගිහිල්ලා කැම ටිකක් කාලේ ඉන්න හරි.
1: මම
0: මේ සෙන්සුරාද දවසේ මෙහෙමයි කරන්නේ, ඉරුද දවසේ මෙහෙමයි කරන්නේ කියලා.
1: ඔව්.
0: පොඩි සලස්මක් ඒකට තියාගන්න. එතකොට වාඩ ඔය දවස් දෙකෙත් පොඩි වටිනාකමක් තියෙනවා. නැත්තම් නිකන්
1: ගෙවනවට ගෙවන්න එපා.
0: ගඟට කැපුව ඉනි හා සමාන වෙයි. හතරයි විනාඩි 12යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඔන සිකුරාදා හන්දෑව ලස්සන කරන්න අපි ඉන්නවා. කැමැතිම ලස්සන සින්දු අහන අයත් එක්ක අපි ඉන්නවා හවස 6 හමාර වෙනකන්. ඔය ආදරේ කරන අයවත් එකතු කරගෙන එන්න මේ පැත්තට.
1: 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 ඔයාලට පුළුවන් කම තියෙනව වෙනද වගේ මාතත් මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න. ඒ වගේම අපේ Facebook post එකත් ඔන්න අදත් තියෙනවා.
0: කමෙන්ට් එකක් දාන්න ගිහිල්ලා බලලා පොඩි ලයික් එකක් ෂෙයාර් එකක්
1: ඕකේ
0: අපිට දෙන්න ඉතින්.
1: සිකුරාදා දවස කොහොමද කියලා එහෙම කමෙන්ට් එකක් දාගෙන
0: යන්න. එහෙම අන්න එහෙම අන්න එහෙම.

0: ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වසරේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක් පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක් ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක් දුරකථනාංක 0111 286 1 0111 286 11 ෂණිගමතුම් 19,600

0: දෙමාපියන් හතලිහ අලුත්ම සම්පතාවෝ.
1: හතරයි විනාඩි 18යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාලකට වාසි?

0: හතරයි විනාඩි 22යි වෙලාව.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
6: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
8: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
9: එහෙමයි.
8: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න නැත්නම් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
9: ඈ? දැන් නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
8: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ.
9: වාසිනා මින කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
8: ඈ?
10: සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: හතරයි විනාඩි 24යි වෙලාව. හෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මොකද හිතෙන්නේ? මොකද කරන්නේ අපි?
1: අපිට අනුග්‍රහක බවුද මතක් කරන්න තියෙනවද?
0: ගොඩක් අය ඉන්නවා මතක් කරන්න. යාලගෙන කියන්න ඕන.
1: හරි.
0: දැන් RDB බැංකුවට කිව්ව ගමන් දන්නවා RDB බැංකුවේ මේ දවස්වල තියෙන වාසිය මොකද්ද කියලා. ඉතින් වාසියක් නම් ඕන කෙනෙක් මග හැරගන්නේ නැහනේ.
1: ඔව්.
0: අර අපි කියන්නේ නේද? දෙමළ නිකන් දෙනවා නම් එහෙම කියලා.
1: අහහ.
0: පොළු පාරක් හරි කමක් නැහැ කියලා.
1: ඕකේ.
0: නේද? නිකන් දෙනව නම් පොළු පාරක් හරි කමක් නැහැ.
1: ඒ අපිට.
0: අපිට.
1: ඔව්.
0: එහෙම කියලා කියනවා.
1: නිකන් දුන්නොත් ඕන එකක් බාර ගන්නවා.
0: ඔව්. හැබැයි නිකන් දෙන්නේ නැහැ RDB බැංකුවේ.
1: වා
0: මුදල් තැන්පත් කරාට පස්සේ
1: ඔයාට වටිනාකමක් දෙනවා.
0: ඔයාට දෙන හොඳ වටිනාකමක්, හොඳ පොලියක් දෙනවා. ස්ථාවර තැන්පතුවකට හොඳ ඉහළ පොලියක් දෙනවා RDB බැංකුවෙන් මේ දවස්වල. ඒ වගේම මුදලට හොඳ ආරක්ෂාවක්, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මේ සියල්ල එකතු කරගන්න යන්න RDB බැංකුවට.
1: මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් ඔයාගේ කැමැත්තට අනුව ඔයාලගේ ඒ කාලයට අනුව ආදි ස්ථාවර තැන්පතු දාගන්න පුළුවන් කම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා දෙන සුදනමින් ඉන්න දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා. ඔයාන ළඟම තියෙන ශාඛාවට වැඩි විස්තර දැනගන්න.
0: ඒ වගේම තමයි දැන් අපි මේ මොනවා හරි දෙයක් කරලා ගොඩ යන්න කල්පනා කරන සමහර වෙලාවට
1: මොනවා
0: හරි බිස්නස් එකක් පටන් ගන්න ඕන. ජූස් බාර් එකක් හරි දානවා.
1: නැත්නම්
0: පොඩියට මොනවා හරි ඔන්ලයින් බිස්නස් එකක් හරි පටන් ගන්නවා. මේ වගේ දේවල් ගාන අපි කරන් try කරන්නේ හැමදාම අපි කරන ජොබ් එකට අමතර කීයක් හරි හොයාගන්න මේ වගේ වැඩ අපි කරනවා. ඒක හොඳයි. ඒක අනිවාර්යයෙන්ම මේ කාලේ හැටියට
1: මේ
0: අමතර දෙයක් කරන් නැතුව කොහොමද ජීවත් වෙන්න අමාරුයිනේ. ඉතින් ඒ නිසා දැන් ඒ වගේ දෙයකට මේ කෙනෙක් අවධානය යොමු කරන වගේම
1: හරි
0: තම පුළුවන් දෙයක් තමයි වාගේ වහල උඩ.
1: ඔව්
0: හා වහල උඩින් සල්ලි හොයන්න පුළුවන්.
1: මම බලව වහල උඩ මොකද තියෙන්නේ?
0: වාගේ වහල උඩින් සල්ලි හොයන්න පුළුවන්. වහල කියන්නේ ධන නිදාණයක්.
1: ආ එහෙමද?
0: එහෙම කියලා හිතනවා.
1: ආහ්
0: මොකද දන්නවද?
1: ඕකේ.
0: ඔයා නිකන් තියන වහල උඩ සූර්ය පැනල ටිකක් ගිහිල්ලා හයි කරා නම්
1: රයිට්
0: ඕකෙන් වාගේ විදුලි බිල ඉතුරු වෙනවා. ඒක එක පැත්තකින් වාසි, අනිත් පැත්තෙන් විදුලි බිල ඉතුරු වෙනවා වගේම අතිරික්ත විදුලිය අලෙවි කරන්න පුළුවන්. ඉතින් මේකෙන් ලොකු ආදායමක් ලබන්න පුළුවන්. ඉතින් මේක නිසා මේක බිස්නස් එකක්
1: එක
0: පැත්තකින්. ඉතින් ඒ නිසා ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් කම්පැනියත් එක්ක කතා කරන්න, හොඳ එක්ස්පීරියන්ස් තියෙන ආයතනයක් නිසා වැඩේ හරියටම කරලා දෙන්න සූදානම්.
1: දැන් ඩීප් ටෙක් එක එකතුනොත් එහෙම ඔන්නාට පුළුවන්කම තියෙනවා. ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, වැඩ කරන තැනට, ඔෆිස් එකට, මේ ඕනම තැනකට ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න පුළුවන්කම තියෙන අර පරිමස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඕන ඔයාට චාන්ස් එක තියෙනවා. ඒ වගේම දැන් මම කතා කරන්නේ ගොවි මහතුන්ගේ පැත්තට අසන සරු කරගන්න, පිරවේ අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ඔන්න අපේ ගොවි මහතුන්ට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් සුවිශේෂී මිල අඩු කිරීම එක්ක මේ හැමදේම ඔයාට ලැබෙන්නේ ඩීප් ටෙක් ආයතනයෙන් විතරයි. ඒ නිසා දැන්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න, ඔයාගේ අතේ සල්ලි ටික ඉතුරු කරගන්න 0711711 කියන ෆෝන් නම්බරකට කතා කරන්න.
0: මඩලියන් පොඩි මැවිලා පේනවනේ. ටීචර් කෙනෙක්ද? ඔයා ටීචර් කෙනෙක්ද? දැන් මං මේ පැත්තට හැරෙනවා. මං දැන් හැරෙන්න ගොවි මහතුරුන්ගේ පැත්තට කියලා කියනවා. මට හිතෙනවා ඔයා ටීචර් කෙනෙක් වගේ
1: නේ. මං ටීචර් කෙනෙක් තමයිනේ.
0: ළමයින්ට බුදු සරණයි.
1: කුකින්
0: ප්‍රෝග්‍රෑම් එකක් වගේ. දැන් අපි බලමු. දැන් ඔන්න අපිට තියෙනවා විතරයක්.
1: හරි.
0: බිත්තරයක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ලුණු ටික සුද්ධ කරලා ගනිමු.
1: මේ පැත්තෙන් අපි බලද්දි තියෙනවා.
0: දැන් මම මේ පැත්තට හැරෙනවා. මේ පැත්තේ ලිප තියෙනවා.
1: ඕකේ.
0: කියන්න පුළුවන්. හැබැයි වා දැන් එහෙම චැනලා කරනවා නම්
1: හරි
0: මිනිසුන්ට හරි දේ දෙන්න බෑ. රසට උයන විදිය උඩත් නිකන් මේ මෙන්න මේ රසකාරක දාන්න.
1: හරි.
0: මේ වර්ණකාරකේ දාලා හදා ගන්න. එහෙම කියලා කියන්නේ නැතුව හරි දෙයක් දෙන්න ඕන YouTube channel එකක් කරත් ඔයා.
1: නැතුව
0: උයන cooking program එකක් කරනවා.
1: ඕකේ.
0: ඒකට යොදා ගන්නවා විජේ නිෂ්පාදන.
1: හරි.
0: කැම වේලට එකතු කරන්න කියන එක mention කළම කියන්න.
1: ඒක
0: හරි දේවල්, හොඳ දේවල් අපි කොතෙන්දි publish කරත් කමක් නැහැ.
1: ඔව්.
0: ඒ නිසා මේ විජේ නිෂ්පාදන කැම වේලට එකතු කර ගන්නවා කියන්නේ රසකාරක, වර්ණකාරක නැතුව රසවත්ම කැම වේලක් ඔයාට හදා ගන්න පුළුවන් කියන එක.
1: දැන් මං එනවා විජේ නිෂ්පාදන පැත්තට.
0: මාර වැඩක් නෝ මම. මොන පැත්තටයි දන්නේ මේක.
1: කෑවටික රස කරගන්න ගුණට හදාගෙන තත්වේ වගේම ගුණත් වුව වෙන උසස් නියම රසට නියම් ප්‍රමිතියට හදලා තියෙන විජය කුළු පරිජිකාට එකතු කරගන්න පුළුවන්කම දින ළඟම වෙලෙන්සලෙන් සුපිරි වෙලෙන්සලෙන් ඉල්ලන්න අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන
0: දැන් එන්න මේ පැත්තට සින්දුවක් අහන්න
1: හයිවා ඕකේ ඕකේ අහමු
0: ඔයගේ මැසේජ් එකක් එවන්න මේ පැත්තට අපේ නම්බර් එක මතක් කරමු
1: 0703 93 5 93 7 වගේම මං එනවා දැන් FB එක පැත්තට
0: සින්දු අහලෙමු

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ

0: හතරයි විනාඩි 35යි වෙලාව. ඔන්න ඉන්නවා තව එක්කෙනෙක් මේ පැත්තට හැරෙන්න කියලා කියන එක.
1: දැන්
0: අපි මේ පැත්තට හැරෙමු.
1: ඕකේ.
0: එහෙම කියලා කියන එක්කෙනෙක් ඉන්නවා.
1: ඔව්.
0: ඔයා දන්නවද දැන් ඔය මේ අපේ ගිහන්?
1: අහහ.
0: ටේක් යනවන මේ දවස්වල.
1: මේ දවස්වල
0: ආසල් ලමුන් දැනුවත් කරමින් යන වැඩසටහන මාර්ග අනතුරු අවම කර ගැනීම වෙනුවෙන්.
1: ඔව්.
0: විශාල වැඩක් කරගෙන යනවනේ දැන් කාලෙක ඉඳලා.
1: ඔව්.
0: ඉතින් මේ දවස්වලත් ගිහිල්ලා ඉන්නේ.
1: හරිද?
0: දැන් ඔය ටේක් යා ගිහිල්ලා ආවට පස්සේ
1: ඔව්
0: ටිකක් අර නිවාඩු කාලයක් හම්බෙනවනේ පොඩි බ්‍රේක් එකක් හම්බෙනවනේ. ඒ කාලේ දැන් සති දෙකක් එක තුනක් එක දිගෙන් ගිහින් ආවට පස්සේ
1: මෙහෙ
0: ඇවිල්ලා අපිට කතා කරන්නේ. දැන් චමිත් පුතා අයියා ඉස්කෝලේ වල
1: ඉස්කෝලේ භාෂාවෙන් කතා
0: කරනවා. සර්ලා ළමයින්ට කතා ටීචර්ස්ලා ළමයින්ට කතා කරන ඕකමනේ ඔළුවේ තියෙන්නේ. දවස් 30ම ඉස්කෝල ළමයි එක ගාවක ඇටිලා හම්බෙලා ඕමනේ ඉන්නේ. දැන් චමිත් පුතා මගේ ෂිෆ්ට් එකක් කරලා දෙන්න පුළුවන්ද?
1: හරි චාරු දුව කොහමද ආට?
0: ඒ වානේ. ගිහන් ගීති ශේර කොයිද ඉන්නේ මේ වෙලාවේ? අද ටේක් කෙයා වැඩසටහන් මාලාවේ තවත් අදීරක් නිමා කරමින් ඉන්නේ මං හිතන්නේ.
1: සුබ සන්ධ්‍යාවක්.
2: හයි බෝන්, සුබ සන්ධ්‍යාවක් චමිත් චාර් දෙන්නටම. ඉතින් මේ අර අපි කලින් කිව්ව විදිහට දැන් ටේක් කෙයා සුරකිම මගපර වැඩසටහන් මාලාවේ දැන් අපි 18 වෙනි වැඩසටහන තමයි දෙවන අදියරේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ. දැන් අද 18 වෙනි වැඩසටහන අති සාර්ථකව නිමාවට පත් කරනු ලැබුවා. අපි ඊයේ දවසේදී රත්නපුර දිස්ත්‍රික්කයේ සබර්ගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ අධ්‍යාපන කලාපයට ගියා ජනිත්. දැන් අද දවසේදී අපි අවිල්ල හිටියේ කුරුවිට කරවිට ජාතික මධ්‍ය විද්‍යාලයට තමයි අපි අවිල්ල හිටියේ. ඒත් එක්කම නිවිතිකල අධ්‍යාපන කලාපයට ආත් කරවිට මධ්‍ය විද්‍යාලයට තමයි අපි සත්කාරක පාසල වශයෙන් අද දවසේදී තෝරගත්තේ. ඉතින් අද දවසේදීත් මේ වැඩසටහන සඳහා අවට පාසල්වල එහෙම නැත්නම් මේ නිවිතිකල අධ්‍යාපන කලාපයේ අවට පාසල්වල ළමුන් දහසකටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා උදෑසන සහභාගි වුණා. ඉතින් මේ සියලු දෙනාටම මාර්ග නීති සම්බන්ධයෙන් මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම යතුරුපැදියක ආරක්ෂිතව ගමන් කරන ආකාරය ආරක්ෂිත හිස්වසුම් නිවැරදි ආකාරයට පළඳින ආකාරය සම්බන්ධයෙන් මෙකේ කාර්ය කාරණා සම්බන්ධයෙන් අපි අදවසේදී ප්‍රායෝගික වගේම ඥායාත්මකව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසියත් එක්ක එකතුලා අපි අද උදෑසන වැඩසටහන ආරම්භ කළා. ඒ වගේම තමයි ඉතාමත් හොඳ ප්‍රතිචාරය අපිට ලැබුණා අදවසේදී අපේ ලක්ෂණ ශ්‍රාවකයන් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම මේ ආදරණීය දුවතරුවන්ට අදවසේදී සහභාගී වූ සියලුම දෙනාටම වටිනා සහතික පත්‍රයක් ලබා දීමට පදිංචි මාධ්‍යාලයට එක්ක අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි සමිත හැමදාමත් වගේ මේ වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට අපිත් එක්ක අත්වල් දැනගෙන ඉන්න ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ඒ වගේම වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිත් එක්ක මේ අවට පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය මේ පැමිණෙන සියලුම දුවදරුවන් දැනුවත් කිරීමේ වැඩ කටයුතු සැලසුදු කරන්න යොමු. ඒ වගේම 19:90 සුවසරිය ගිලන්දක් සේවයට අපිත් එක්ක මේ වැඩසටහනට අද දවසේදීත් එකතු වුණා. ඉතින් යම් පුද්ගලයෙකුට අපි තනතුරකට ලක් වුණාට පස්සේ ඔහුව රෝහල්ගත කරද්දී තමයි බොහෝ වෙලාවට ඔහුට අනතුරක් ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැක්කේ. ඉතින් මේ පිළිබඳව මේ දුවදරුවන්ට ප්‍රායෝගිකව දැනුවත් කිරීම සිදු කරන ලබන 19:90 විශේෂිත සුවසරිය ගිලන්දක් සේවයට අපිත් එක්ක අද දවසේදී එකතු වුණා. යම් පුද්ගලයෙකු රෝහල්ගත කිරීම ප්‍රථමාධාර ලබා දීලා ඔහු ප්‍රතිකාර සභාරෝහල් ගත කිරීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම තමයි ඔවුන් අපිත් එක්ක එකතුලා අත්වස්තිදී සිදු කරනු ලැබුවේ. මේ විදිහට මේ දිනෙන් දින හෙළන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට ගෙන යා හැකි සමාජයේ සිටින ප්‍රබලතම සමාජ සජීවීකාරකින් වගේම නිර්මාණශීලීම සන්නිවේදකින් බවට පත්වන්නේ අප රටේ අනාගතයේ බාර ගන්නව මේ ආදරණීය පාසල් දුවදරුවන්. ඉතින් අපි ඔවුන්ව මූලිකව ඉලක්ක කර ගැනීමෙන් ඔබේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේ අධ්‍යාපන කලාප සියක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන්න. දැන් දෙවන අදියරේ අපි මේ වන විට සාර්ථක වැඩසටහන් 18ක් අදවසේදී නිමාවට පත් කළ තිබෙනවා. දැන් අපි නැවත හමුවන්නේ මාතලේ නගරයේදී. ඒ මාතලේ විචුදා ජාතික පාසලේදී තමයි අපේ 19 වන ටේක් කෙයා සුරකිම මගපර වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිත වෙලා තිබෙනේ. ඉතින් අපි 19 වන වැඩසටහනේදී හමුවෙන්නේ බලාපොරොත්තු වෙත් සමු ගන්නවා. මෙහෙම ස්තුතියි චමිත් චාරු අපි මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
0: ගොඩක් සුදී ගිහාන් ගීති ෂේර අපි දෙක සම්බන්ධුනේ. ඉතින් අපේ කණ්ඩායම මේ වෙනකොට බොහොම කාර්ය බහුලයි. ඉතින් මේ දින ගණනාවම සමන්ත රත්නායක, එතකොට ලක්ෂ්මන් වෙත්තමුණි, එතකොට අපේ ඩිජිටල් අංශේ තාරක, ඒ වගේම චතුරංග, කණ්ඩායම ලොකුයි. ලොකු සෙට් එකක් යනවා මේ වැඩේ එක. ඉතින් කසුන් අපේ රිදුරු මහතර ඇතුළු කණ්ඩායම මේ වෙනකොට තමන්ගේ යුතුකම ඉටු කරමින්, විශේෂයෙන්ම මේක මේ සමාජ සත්කාරයක්. එතනින් ලොකු දෙයක් වෙනවනේ. මාර්ගාන්තරු අපිට හැම වෙලේම අතන මෙතන
1: කොච්චරයි
0: කියලා කියනවා. ඉතින් ඒක අඩු වෙනවා දකින්න එක තමයි අපි බලාපොරොත්තු. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ මෙහෙයුම දියත් කරන්නේ. අපි 19 වෙනි වැඩසටහනෙත් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුදෙනවා ගියාට. 4:46 වෙලාව ඉවිනිං ඩ්‍රයිව් එකක් ඉන්නේ.
3: ලකන්ද රේඩියෝ ITN.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
8: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
1: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
0: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
1: රයිනෝ ප්‍රීමියර්.
0: එතකොට යට මැටි කෝටින් එක තියෙන
1: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර් හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: ලස්සනට ඉන්න හැඩට ඉන්න අපි හැමෝම කැමති එකට එකක විදි දේවල් කරනවා කොණ්ඩෙ හදනවා ස්ට්‍රේට් කරනවා එතකොට තාම රිලැක්ස් කරනවා තාමනාද කොණ්ඩෙට නොකරන දෙයක් නැහැ මූණට එක එක විදි දේවල් කරනවා අපි හැබැයි සමස්ත ඇඟටම මොන හරි එක ට්‍රීට්මන්ට් එකක් තියෙනවා නම් පොඩි තරුණ පෙනුම රැකදෙන ලස්සන පෙනුම තියාගන්න හැමදාම පුළුවන් වයස කියන්නේ ඉලක්කමක් විතරයි බ්‍රෝ සිස් කියලා හැමදාම කියලා ඉන්න පුළුවන් විදිය ප්‍රොඩක්ට් එකක් තියනවා නම්
1: හොඳයිනේ
0: අපිට ඔය ගොඩාක් අමතර වියදම් අවම කරගන්න පුළුවන් කියන්නේ මූණට එකයි
1: ඇඟට එකයි
0: නියපොතු වලට එකයි කොණ්ඩෙට එකයි කීයක්ද ඔය ඔක්කොම සෙට් වෙන තරුණ පෙනුම ලස්සන පෙනුම තියාගන්න හැමදාම අපිට උදව් කරන ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒක තමයි සෙට් ගේන් කියන්නේ. ඉතින් ෆැඩ්නා සමාගම හඳුන්වා දෙන නවතම නිෂ්පාදනය මේක සායනිකව තහවුරු කරලා විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණ පවත්වලා ඒවායින් ලබාගත් දැනුමත් එක්ක නිෂ්පාදනය කරපු හොඳ ප්‍රොඩක්ට් එකක්.
1: ක්‍රියාශීලීම කාලේ පෙනුම ලස්සනටම තිබුණු කාලේ මිස් කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්න නොආරත් පුලංකම තියෙන සෙට් ගේන් එක පාවිච්චි කරන්න. සීරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම දැන් මම කතා කරන මේ සෙට් ගේන් එක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහට එනවා. එතනින් කැප්සූල් එක ගැන කතා කරාම රින්කල්ස්, ෆෙයර් ලයින්ස් එතකොට

0: දැන් මේ දවස්වල දිනුම් වැඩිම ලොතරැය්‍ය මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොතින් ඒ තමයි හදහන. හදහන් ලොතරැය්‍ය ගන්නවා කියන්නේ ඔයාගේ හදහනට ඇත්තටම හොඳයි. ඒ නිසා ළඟම ලොතරැයි කූඩුවෙන් එතකොට ඔයාගේ ළඟට එන ලොතරැයි විකුණන කෙනාගෙන් හදහනක් ගන්න අමතක කරන්න එපා.
1: ඉතින් ආට පුළුවන්කම දෙන හදහන ලොතරැයි ආව ජයග්‍රහණය කරන ගමන්ම රටේ සංවර්ධනයට උර දෙන්නෙක් වෙන්න රණවීර සමාජ සේවා වගේම ක්‍රීඩා ශාස්ත්‍රයට දැය සංවර්ධනයට උර දෙන්නෙක් වෙන්න ආට පුළුවන්කම තියෙනවා. ඒ පුංචි රුපියල් 40 ඉගෙන ගන්න වැඩි වැඩියෙන් හදහන ලොතරැයි මිලදී ගන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහ.

0: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
1: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල දුරකථන 06 406 478 478

0: රටට වග කියන රේඩියෝ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: David Peters Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
6: Dashaka Tunaka Lakkhanda Abhimaniya Samagi Navatama Radio Reality
7: Lakkhanda Golden Voice
8: Api Soyanne
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලකඬ Golden Voice ලකඬ Radio ITN

0: හතරයි විනාඩි 55යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ කවුද අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන ආයිකමන්ට් අපි බලමුද.
1: කුසල පැත්තේ අනහදන අනුරු ඉන්න ඔය පැත්තේ. ඊට පස්සේ එසල් ප්‍රනාන්දු ඉන්න බරුදල් පොලින් නම් එකතු වෙන ඔයා. ඒත් එක්ක මොකුලිය අපිට නිලක්ෂී වෙනද වගේ මාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න වරංග ස්ටෝස් එකේ කට්ටිය සද්දට මලක් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අජිත් රංග දනුෂ්ක මේ කට්ටියම එකතු කරගනව මම. කොහොමද සීෂල්ස් ඉඳන් ප්‍රදීප් මැසේජ් එකක් දාලා තියෙන එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. හංගලෙන් ඩිලා නිරෝෂී ඉන්න මේ වෙලාවේ වසන්ත ඔයාවත් එකතු කරගන්න
0: කොහමද හොඳින් ඉන්නවනේ වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙන පොඩියට ටෙලි ෂොප් එකක් කරගෙන යන කෙනෙක් මේරි ගම ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම සමාන් මැසේජ් කළා තියෙන සුදු අගහන එක දු කරගන්න හොරණින් එයාගේ දුව චූටි බබා ඒ වගේම වයිෆ් ඇතුළු ෆැමිලි එක හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: ඕකේ
0: මේ හැමෝමත් එකතු කරගෙන අපි සුදු අහන්න යන කලින් මතක් කරන්න ඕන RDB බැංකුවට ඔයා යනවා නම් ගනුදෙනු ආරම්භ කරන්න දැන් හොඳ දවස් ටිකක් මේ දාස් කියන්නේ මේ කාලේ කියන්නේ මොකද ස්ථාවර තැන්පත් වලට ඉහළම පොලේ අනුපාතයක් ලබා දෙන ඒ වගේම රාජ්‍ය බැංකුවක ආරක්ෂාවත් එක්ක ඔබට ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබේ මුදල් ටිකට වැඩි පොලියක් විතරක් නෙවෙයි වැඩි ආරක්ෂාවක් සහ විශේෂයෙන්ම ගනුදෙනු කරන පහසු තැනක් තමයි ලංකාවේ හැම තැනම ශාඛා තියෙන නිසා RDB බැංකුව කියන්නේ.
1: දෙවෙනි ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඔන දැන් ඔබ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කළා තිනු. අට පුලංකම තියෙන RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරොතින් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඕන කාලයකට දාගන්න ඒ අවශ්‍ය කාලයට අනුව ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලබා දෙන්න RDB බැංකුව කටයුතු කළා තිනවා.
0: කොරක්කම් පිටි එතකොට හැලප තලප හදාගන්න පුළුවන් ඒවයින් එතකොට තෝස පිටි මිශ්‍රණය ඊළඟට රතු ඉඳියාප්ප සුදු ඉඳියාප්ප පිටි මේ වගේ හැම නිෂ්පාදනයක්ම වාගේ කෑම වේලට එකතු කරගන්න හොඳම නිෂ්පාදන පෙළ අරන් ඉන්නේ විජේ නිවසින්. ඉතින් 30 වසරක පාරිභෝගික විශ්වාසය රැකගෙන එයාලා හැමදාමත් හොඳම ගුණවත්ම පෝෂණීයම දෙයක් අරගෙන කෑම වේල රසවත් කරන්න විජේ නිෂ්පාදනයේ ඉන්නවා. ඒක නත් අමතක කරන්න එපා.
1: ඒ විශ්වාසයත් එක්ක දැන් අපේ රසයේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමර තරගෙන යන ඔන විජේ නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔයත් වාගේ කෑම ටික රසට ගුණට හදාගන්නවා නම් විජේ නිෂ්පාදන එකතු කරගන්න අනුකරණ නිෂ්පාදනයට රැවටෙන්න එපා. විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම ඔන ලැගම වෙලෙන් සැලෙන් සුපිරි වෙලෙන් සැලෙන් ගන්න විජේ නිෂ්පාදන.
0: හවස 5 වෙන තව තියෙන්නේ විනාඩි 2යි.

0: පාල හරම්මැනික චිත්තපටිය ලියන්ඩ පාදක වෙච්ච මරුසුදෑ කතාව ලියන්ඩ ගිහිල්ලා ලංකාදීපේ කාලේ අති විශේෂ පිටු පෙළක්. එහිදී මගේ මරුසුදා වෙල්ලා මැරුවෙත් ලුයිස් සිඤ්ඤෝ එන්න ඕනේ. තෝ ඒ අත්දැකීම් කතා කරන්න ගිහින් ලුයිස් සිඤ්ඤෝගේ ජීවිතේ කොහොම ගැඹුරටම ඉඳා බැලලා හොයපු කෙනෙක් තමයි ධර්මශ්‍රී ගමගේ මහත්තයා. මේ කල්පන්තිය කියවුවාම ගමගේ මහත්තයාට හිතුණා මේ මිනිමරුවෙක් කියලා කිව්වට හංවඩු ගැහුවට මොහුගේ ජීවිතයේ තුල යම්කිසි මිට වඩා ගැඹුරක් තියෙන මේ සාහිත්‍යයට කවියක් කියන්න පුළුවන් මිනිස්සු.
1: ගරු දුක් උලා
2: සාහිත්‍ය ලෝකයේ පහන් වැටක් වූ ධර්මසිරී ගමකේ 22 ගුණානුස්මරණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු සමග
3: සඳ දිය දහර අද රෑ 7ට ලකන්ද රේඩියෝ ITN මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
4: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
3: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හවස පහයි විනාඩි 8යි වෙලාව. අද මේ අහන්න ලැබුණු ප්‍රවෘත්තියක් මේක.
1: හරි.
0: අපේ මේ කන්ද උඩරට වැඩ සිටින ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් නව කරඩුවක් නිර්මාණය කරලා තියෙනවා දළදා වහන්සේ වෙනුවෙන්. ඉතින් පෙරහැර මංගල්‍ය පැවැත්වුණා පහුගිය දවස්වල. ඉතින් අති උත්කර්ෂවත් ලෙස මහා තේජසකින් යුතුව පෙරහැර මංගල්‍ය පැවැත්වුවට පස්සේ දැන් නව කරඬුවක් දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කරඬුවේ බොහොම සුවිශේෂී කරඬුවක් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද දළදා වහන්සේ වෙනුවෙන් අභිනව මේ කරඬුව නිර්මාණය කරද්දී මේ කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86ක් කියලා තමයි කියන්නේ. කිලෝග්‍රෑම් 86.04ක් වෙනවා කියලා කියනවා. ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳින මේ අභිනව කරඬුව නිර්මාණය කරද්දී මේ වෙනුවෙන් ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවන් වලට අනුව සම්පූර්ණ කරඬුවේ බර 86.04ක් වෙනකොට මේකෙන් කිලෝග්‍රෑම් 65.224ක් රත්රන් වලින් නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ.
1: ඔව්.
0: කිලෝග්‍රෑම් 65ක්.
1: හා
0: හා. ගණන් හදලා බලන්න.
1: ඔව්. භාගයට භාගයක්ම රත්රන් වලින් නිර්මාණය කරලා
0: තියෙනවා. ඔව්. ඇයි?
1: ඔව්.
0: සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 10ක්, ග්‍රෑම් 8ක් තමයි පවුමක් කියන්නේ.
1: හරි.
0: ග්‍රෑම් 8ක් පවුමක් වෙන්නේ.
1: අහහ.
0: එතකොට මේක කිලෝග්‍රෑම් 65ක්.
1: ඔව්.
0: එතකොට
1: හරි.
0: රන් කොච්චර රත්රන් මේ කරඬුව වෙනුවෙන් යදවලා තියනවාද? එතකොට මේකේ මිල ලක්ෂ කීයද කියලා ගණන් හදලා බලන්න. ඉතින් මහා වටිනා වස්තුවක් වෙනුවෙන් මහා වටිනා විදියට ඒක නිර්මාණය කරලා තියෙනවා.
1: ඉතින්
0: මේකේ රත්රන් විතරක් නෙවෙයි විවිධ මැණික්ගල් කිලෝග්‍රෑම් 1.48 සහ පෑසුම් සඳහා භාවිතා කළ උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක් මේක අන්තර්ගත වෙනවා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ. තිබුටුවාවි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්ලතු මහා නාහිමිවරුන්, ඒ වගේම වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්කිරි මහා නාහිමියන්, වගේම දියවැඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු මේ බෞද්ධ කටයුතු කුමසාරිස් ජෙනරාල්වරයා ලිපියක් මගින් මේ ගැන දැනුවත් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ වාර්තාවන් සාවාද්‍ය ප්‍රවෘත්ති සමාජගත වෙලා තියෙන නිසා මේ වාර්තාව නිකුත් කරලා තියෙන්නේ. ඉතින් දෙවැනි විමල ධර්මසූරිය රජු විසින් ආරම්භ කර කීර්තිශ්‍රී රාජසිංහ රජු දවස සම්පූර්ණ කරන ලද සුවිශේෂ ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි රණ්ණාලේපිත රිදී මහා කරඬුව එහි අනන්‍යතාවය සුරැකින පරිදි තමයි ශ්‍රී දළදා මාලිගාව අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කරන්න තීරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ පැරණි කරඬුව එයත් තැන්පත් කරලා තියන්න සුරක්ෂිතව සූදානම් කරලා තියෙනවා. මේ නව කරඬුවට දන්ත ධාතුන් වහන්සේ ඒ චාරිත්‍රානුකූලව පුරා අතීතයේ ඉඳලා ආව චාරිත්‍ර විදි අනුකූලව එවත් අනුව තැන්පත් කිරීම සිදු කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් දන්ත ධාතුන් වහන්සේ කියන්නේ බෞද්ධයන්ගේ මුදුන් මාකඩ, තින්න ලෝකවාසී හැම කෙනෙක්ගේම. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ මේ වටිනා මහා සම්පතට මේ මහා වටිනාකම ලබා දෙන එක ගොඩක් වටිනවා. ඒ විදිහටම වෙන්න ඕන. හවස 5 විනාඩි 12 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිංදුවක් අහන්න මැසේජ් එකක් එවන්න පුළුවන්. අපි දෙවෙනි පෑයේ ඉන්නේ.
1: ඔව්.
0: මැසේජ් කරපాయి අපි මතක් කරමුද?
1: මතක් කරමු. එහෙනම් අපිට ඉන්නව මේ වෙලාවේ අලව්වෙන් දර්ශනී කුමාරතුංග. ඊට පස්සේ මම යන හදානේ කළුතර පැත්තේ, ඒ පැත්තේ ඉන්නව කටියක් ශිහාන් සඳරු. දෙවෙනි තුෂාර මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සිංදුවකට. ඊට පස්සේ අලුපොමුල ජගත් රෝහණී ඉන්නවා. චාරු ගෙහිනාවයි චමිත්ගේ කතාවයි පට්ට සුපිරි හොඳේ කියලා දාලා තියෙනවා.
0: Thank you, thank you. ජය වේවා.
1: ජගත් රෝහණ ආවත් එකතු කරගන්න, ඊළඟට නිතුම් ඉන්නව මේ පැත්තේ, නිතුම් ආවත් එකතු කරගන්න, වැඩ කරන තන හැමෝමයි, සදටම ලක් කඩාගෙන හැමෝමයි එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඊළඟට අනුර ඉන්නව ආවත් එකතු කරගන්න, වසන්තතුළු කටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා.
0: ඒ වගේම දිලීප් මැසේජ් කරලා තියෙන සින්දුවකට එකතු කරගන්න පානදුර ඉන්නවා කියලා කිව්වේ. ඒ වගේම රුවන්, ඒ වගේම සුමින්ද, තුෂාර, ඒ වගේම ලක්මාලි ඇතුළු කටියම එකතු වෙනවා කියලා තියෙනවා. වරකාපොල ඉඳලා මැසේජ් කරලා තියෙන්නේ. හවස 5 විනාඩි 13 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපේ පෝස්ට් එක තියෙනවා යාට ඒකට කමෙන්ට් කරන්න ඕන නේද?
1: ඔව් ලක්කන්ට අපේ ඔෆිෂියල් Facebook page එකට යන්න ගිහලා අපේ evening drive post එක තේනාද දාලා අර පුලංකව දෙන ඒ පැත්තටත් එන්න ඒ පැත්තෙන් ඇවල message එකක් දාන comment එකක් දාන like කරන්න share කරන්න මේ හැමදේම අර පුලංකව තිනවා.
0: ඒ post එක විතරක් නෙමෙයි.
1: හරි.
0: තව post එකක් තියෙනවා.
1: ඔව් ඔව්.
0: ඒක උඩින්ම තියෙන්නේ.
1: අහහ.
0: ඒක ගැන අපි කියන්න මෙසින්දුවෙන් පස්සේ.
1: Okay.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්ම නංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ඇසේසු දෙවිලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
5: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි. එහෙම කියලා බලන්න.
5: හිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි?
6: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
5: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාතන්නේ.
6: වාසිනා මිනු කොහෙන්ද සර්? DLB වාසිලොතරැයියෙන් ඇරෙන්න.
4: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
7: අවස 5:18 වෙලාව.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: අවස් 5 විනාඩි 20යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි සින්දුවට කලින් කිව්වා මේ විශේෂ පණිවිඩයක් තියෙනවා
1: පෝස්ට් එකක් තියෙනවා කියලා
0: පෝස්ට් එකක් තියෙනවා
1: මතක නෑනේ ඉතින් දැන් වයසයිනි පොඩ පොඩ
0: වයසයිදින් අවුරුදු 30ක් වෙනවා කියන්නේ ඉතින්
1: ආ හරි
0: ඉතින් නේද ජීවිතේ තුනෙන් එකක් විතර ඉවරයිනේ
1: ඉවරයිනේ 30ක්නේ
0: 30ක් කියන්නේ ඉතින්
1: ඔව් ඒකනේ
0: මේ වයසට ඉතින් මේ ගාන මතක තියෙනවා
1: ඒකට දැන් මගේ වයස බලන්න පේන්නේ නෑනේ තියම් පේන්නේ තියම් 15-16ක් වගේනේ
0: අවුරුද්දයක් බාලා කියන්නේ තින් මට වැඩිය ෂේප් නේ තින්
1: ඒ වවුට්ටු නෑ එහෙම කියන්න හරි දැන් අපි වැඩේ කරමුකෝ
0: මං ඔයාගේ වයස කිව්වේ නෑනේ
1: මොකද
0: මට 30යි
1: හරි
0: ඔයාට අවුරුදු දෙකක් මට වැඩිය අඩුයි කියලා විතරයි
1: කිව්වේ ඔව් එහෙම කිව්වහම අපේ කට්ටියට තේරුම් ගන්න බෑ මට 28යි කියලා
0: ඔයානේ
1: මම 28යි
0: දැන් ස්ථිරයි සනාතයි සභා සම්මතයි 28යි
1: ආ ඔව් හරි හරි හරි කමක් නෑ ඉතින්නේ
0: අපි කියන්නාවේ මේ විශේෂයෙන්ම දැන් මේ මාසේ 21 වෙනිදා කැලින් පොපියුලර් අවෝඩ්ස් සම්මාන රාත්‍රියේ පැවැත්වෙනවා.
1: ඔව්.
0: ඉතින් මේ සම්මාන රාත්‍රියේ most popular radio program couple එක විදියට චරු and චමිත් select වෙලා තියෙනවා. evening drive වෙනුවෙන්.
1: හරි අපි අපුඩියක් ගහමු.
0: අපි අපුඩියක් ගහ ගන්නවා අපිටම. ඔයාලට අපුඩියක් ගහන්න පුළුවන් අපිට.
1: හරි. කොහොමද?
0: ඒක අපුඩිය ගහන්න වෙන්නේ vote එකකින්.
1: හා හා
0: හා. හරිද? අන්නේ vote එක දෙන්න. දැන් ඔයාලට පුළුවන් අපේ ලක්කඩ official Facebook page එකට ගියාට පස්සේ එජික උඩින්ම පින් කරලා තියෙනවා අපේ පෝස්ට් එකක්. ඒ කියන්නේ පොපියුලර් වර්ඩ්ස් පෝස්ට් එකත් එක්ක අපි ලින්ක් එක දාලා තියෙනවා වෝට් කරන. ඒ ලින්ක් එකට ගියාට පස්සේ most popular radio program couple කියන කැටගරි එකට තමයි යන්න ඕන.
1: ඒක කලින් රේඩියෝ කැටගරි එක සිලෙක්ට් කරන්න ඕනේ.
0: ඔව්. රේඩියෝ කැටගරි එක සිලෙක්ට් කරලා most popular radio program couple කියන එකට ගියාට පස්සේ
1: කහකුරුල දෙන්න ඉන්න.
0: කහකුරුල දෙන්න ඉන්නවා. අමදාව කියන වගේ කහගුරුළු දෙන්නෙක් ඉන්නවා.
1: හරි.
0: අපි දෙන්නගේ ෆොටෝ එකක් තියෙනවා කහ පාට
1: ඇඳගත්තු.
0: මොකද ඒක නැත්නම් ඒක
1: තමයි මාත්මේ බැලුවේ.
0: කහගුරුළු දෙන්නෙක් හොයයි. කහගුරුළු දෙන්නෙක් නැහැ මේකේ කියලා.
1: කමෙන්ට් එකක් එහෙම දාන්න බැරිකම නැහැ. ඉතින් ඒ නිසා කහගුරුළු දෙන්නේ නෙවෙයි. කහ පාට ඇඳගෙන ඉන්න ලස්සන කපල් එකක් ඉන්න.
0: අන්නේ එතන තියෙනවා වෝට් කියලා. එතන ක්ලික් කරාට පස්සේ ආට එනවා ෆෝන් නම්බර් එකයි ඊමේල් ඇඩ්‍රස් එකයි එන්ටර් කරන තරම්. ඊට පස්සේ ඊමේල් එකට එන OTP එක.
1: ඕකේ.
0: අරගෙන ඔයාට එතන තැනක් තියෙනවා වෙරිෆයි කරන්න කෝඩ් එකක් දාන්න තැනක්. එතෙන්ද දාලා වෝට් නව් කියලා දුන්නට පස්සේ අපිට වෝට් එක එනවා.
1: දැන් මේක ලොකු වැඩක් කියලා හිතන්න එපා. මේක අපි නිකන් දිගෑරලා ලස්සනට කියන්නේ ඔයාලට තේරෙන්න.
0: පැහැදිලි වෙන්න.
1: ඔව් ඒ නිසා ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගියා. උඩම තියෙනවා post එක pin කරලා popular awards එකේ link එක තියෙනවා. ඒකට ගියාට පස්සේ radio category එක ඔයාලට select කරන්න පුළුවන්. කැමතින එතනින් most popular radio program couple එක select කරන්න පුළුවන්. එතන ඉන්නෝ චමිත් and චාරු ඔයාලට එතනදී vote එකක් දෙන්න පුළුවන්කම තියෙනවා.
0: email address එකට තමයි OTP එක එන්නේ. ඒක අරගෙන type කරන්න තියෙන්නේ.
1: ආපස්සට ඇවිල්ලා.
0: ආ පවස්සට ඇවිල්ලා verify code එක විදියට. right how we did a කරලා අපිට අපුඩියක් ගහන්න බලන්න.
1: ඔව් අපුඩියක් ගහන්නේ කොහොමද කියලා හිතනවා නම් අපුඩියක් ගහලා අපිට screenshot එකක් උත්තර
0: අපි mention කරලා තියෙනවා අපි post එකත් එක්ක
1: අපිට vote කරපු කට්ටියව
0: vote කරපු අය ගොඩක් අය අපිට mention කරන්න පුළුවන්කම ලැබුණා.
1: හරි.
0: ඉතින් ඔයාටත් පුළුවන් මේ වැඩේ අපිට support එකක් විදියට දෙන්න.
1: vote කරපු කට්ටියට thank you so much.
0: 5:22 වෙලාව විජේ නිෂ්පාදන කැම වේලට එකතු කරගන්නවා කියන්නේ මුංචායට වැඩිහිටියන්ට ඕනම කෙනෙක්ට රසවත් කැම ටික දෙනවා වගේම පෝෂණීයව ගුණවත්ව මේ හැම දෙයක්ම එක ඔයාලට කැම ටික හදලා දෙන්න පුළුවන් කියන එක. ඉතින් රසකාරක වර්ණකාරක නැතුව ලංකාවේ අපේ මහ පොළවේ හැදෙන අපේ මහ පොළවේ වැවෙන කුළුබඩු ටික එකතු කරලා අරගෙන ලස්සනට රසවත්ව හදලා තමයි අපේ නිවසට එවන්නේ විජේ නමින්. ඉතින් අරගන්න කඩේට ගියාට පස්සේ අනුකරණ නිෂ්පාදන ගොඩාක් තියෙනවා. ඒවට අහු වෙන්නේ නැතුව.
1: කෑමක් කට රසට හදාගන්නවට නියම කුළුබඩු ටික අවශ්‍ය කරන ගෘහණියක් විදියට ගෙදර ආයෙට එන ගෙදරට එන අයට රසට ගුණට කෑම ටිකක් හදාගන්නව නම් ඔයා ගාව තියෙනවන නියම කුළුබඩු ටික. ඒකට තමයි අපි කියන්නේ හැමදාම ළඟම වෙනසලින් සුපිරි වෙනසලින් කුළුබඩු ටික ගන්නකොට අපේ රසේ රටේ සැමට බෙදෙන විජය කියන නමින්ම මිලදී ගන්න කියලා. ඒ ඇතුළුව විජය නිවහනේ නිෂ්පාදන රසක් ඔබ අතට එනවා. ඒ නිසා ඒ හැමදේම ගන්නවට පුළුවන්කම තියෙනවා අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව.
0: හදාහන ලොතරැයි අරගෙන ආඩ පුළුවන් වගේ හීන හැබෑ කරගන්න ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා මේ දවස්වල වාසනාවන්තින් සෑහෙන පිරිසක් බිහි කරමින් තමයි හඳහන් ලොතරැයි ඔබ අතරට එන්නේ. ඒ නිසා ළඟම ලොතරැයි කූඩුවෙන් ඔබ ළඟට එන ලොතරැයි අලෙවි කරන කෙනාගෙන් ගන්න රුපියල් 40ක් වේදන් කරලා ওই රුපියල් 40 අපට යන්නේ කවදාවත්.
1: ඔබේ හඳහනට NLB හඳහන් ලොතරැයි පත් ගලපගත් 12 සුපිරිතයාගලා ඔබියා 1609 වන දිනුම් වාරේ රුපියල් 136කට වඩා වැඩි මුදලක් දිනා ගැනීම වලපනේ ප්‍රදේශයේ ලී ජෝලා අලෙවි නියෝජිත මහතාගේ ටිකට් පත් අතරින් බිහි වෙලා ඉතින් ආජ පුලංකව දින අය විශ්වාසයත් එක්ක පුංචි රුපියල් 40ක් වියදම් කරලා වැඩි හඳහන ලොතරැයි වලදී ගන්න ඒකෙන් රටේ සංවර්ධනයටත් දායක වෙන්න ඕන ආජ පුලංකව දිනවා.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට, ජාතික මෙහෙයුම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: අපේ අම්මා ගෙදරවද

0: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය Deep Tech Solar Water Pumps. අදම අවතන්න 0.71 711 711 1.

0: හතරයි පහු වෙලා දැන්නේ පහයි. හතරයි පහයි. දැන් 5:39 වෙලාව.
1: හෙඩ්ලයින්ස් වලටත් යන්න ලඟයි.
0: තව විනාඩි 5යි තියෙන්නේ වැඩේට.
1: හෙඩ්ලයින්ස්
0: අහන්න. ඊට කලින් මතක් කරන්න ඕන වාගේ තරුණ පෙනුම ලස්සන පෙනුම තියාගන්න හැමදාම හිතන අයට වද වෙන්න දෙයක් නෑ දැන්.
1: ඒ
0: වෙනුවෙන් සායනිකව තහවුරු කරපු, පරිශනාත්මකව තහවුරු කරපු හොඳ ප්‍රොඩක්ට් එකක් ෆැඩ්නා සමාගම හඳුන්වා දීලා තියෙනවා.
1: ඉතින්
0: මේකෙන් වාගේ ලස්සන පෙනුම තියාගන්න හැමදාම තරුණ පෙනුම රඳව ගන්න
1: වාට
0: පුළුවන්කම තියෙන පාටියකට කට්ටියක් ඉස්සරහට යනකොට ෂා ඔයා හැමදාම එක වගේනේ.
1: හරි.
0: අස්සනයිනේ අනේ.
1: වයසට යන්නේ නැද්ද ඔයා?
0: ඔයා වයසට යන්නේ නැද්ද? මොකද්ද රහස?
1: අපිටත් කියන්නකෝ.
0: අපිටත් කියනවා. එතකොට අපි දෙනවා ලොරි ටෝක් එකක්.
1: මොකද
0: දන්නවද?
1: මොකද?
0: මගේ නෑනේ අනිත් අයට කැපිලි කැටිලි නෑ, කුහක නෑ, ඉරිසි.
1: හිත හොඳයිනේ මගේ.
0: ඔය ඉරිසියාව නෑ, හිත හොඳ කොල්ලෙක් මම.
1: මං hina වෙලා නෑ හැම වෙලෙම.
0: හැම වෙලෙම hina වෙලා.
1: නේ මගෙන් ලස්සන වෙන්නේ ඇයි කොහොමද කියලා.
0: ඔව් මම නම් දන්නවනේ ගානවා කියලා මේ පඩියෙන් භාගයක් විතර වියදම් කරලා
1: අපරාධය අතර මම ඒක ඇහුවේ.
0: එක එක දේවල් ගානවා කියලා දන්නවනේ.
1: ඉතින්
0: ඒ නිසා දැන් බයස් බේදීකින් තොරව දැන් ඔයාට උනත් මං
1: කියන්නේ
0: දැන් ඔයා පාවිච්චි කරනනේ 60ට හමාරක් දේවල්.
1: එහෙමනම් පාවිච්චි කරන්නේ නැහැ අතරම.
0: හා ඒ දේවල් වෙනුවට දැන් ඔයාලට පුළුවන්කම තියනවා ෆැඩ්නා සමාගමෙන් හඳුන්වා දෙන සෙට් ගේන් අරගෙන පාවිච්චි කරන්න. මේක කැප්සූල් එකක් විදියට නැත්නම් ෆේස් ක්‍රීම් එකක් විදියටනේ ක්‍රීම් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ලොකුවට වියදම් කරන්න දෙයක් නැහැ. මේකට වියදම් කරන ගාන විතරයි. ඉතින් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්.
1: ඉතින් දැන් සෙට් ගේන් එකේ කැප්සූල් එක ගැන අපි ඉස්සෙල්ලා කතා කරා. දැන් මං හිතුවා සෙට් ගේන් නයිට් ක්‍රීම් එක ගැන ඔයාලට පොඩ්ඩක් කියන්න ඕනි කියලා. සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙනවා වගේම හෙල්දි ස්කින් එකක් පවත්වා ගන්නත් ඕන සෙට් ගේන් ක්‍රීම් එක ඔයාලට උපකාරී වෙනවා. සමේ මෘදු බව, ස්මූත් ටෙක්ස්චර් එක, සමේ දීප්තිය පවත්වා ගන්න සෙට් ගේන් ක්‍රීම් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක මේක කොහෙන්ද ගන්න කියලා ඔයා හිතනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා www.fedna.com www.fedna.com කියන වෙබ්සයිට් එකට යන්න. ඒ වගේම කෝල් එකක් හරි WhatsApp එකක් හරි දාන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ නම්බර් එකට 0607-678-6000 කියන නම්බර් එකට.
0: අනේ ප්ලීස් ආය කියන 600-600-678. එතකොට නම්බර්ස් මං හිතන්නේ මේ 25ක් විතර තියෙනවා.
1: නේ නේ නේ 0607-678-6000 කියන නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp එකක් හරි ඔයාලට දාන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඊට පස්සේ ඔයාලට පුළුවන් විස්තර දැනගන්න.
0: හතර පහු වෙලා දැන් අපි කිව්වනේ පහයි කියලා. තාම හතර කියවෙනවා නේද රාජ්.
1: හතර පහු වෙලා දැන් පැයකුත් ගත වෙලා. අපි ඉන්නේ දැන් දෙවනි පැයේ.
0: ඒත් පැය තාම මාරු වෙලා නැහැ.
1: ඔයාලට නිකන් යන්න බෑ බෑ වගේ කියලා හිතනවා නේද?
0: හතර පැයෙන් යන්න බෑ වගේ.
1: මොකක් කරි හතර පැයට මොකක් කරි තියනවා එක.
0: 5 විනාඩි 42යි වෙලාව.
1: හරි හරි.
0: අර 5යි 4යි 2යි නේ තියෙන්නේ.
1: ඔව්. එතකොට ඔයාට අග්ගාලා හතර දැකලා කිව්වා.
0: හතර පේරුණේ මට
1: හිතුණා.
0: අපි හෙඩ්ලයින් සහන්න යන්නත් තියෙන නිසා සින්දුවක් අහලිමු.
1: හරි.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ලොවම හෙල්ලූ 9/11 ප්‍රහාරයට අදට වසර 25යි. මෙක් ගණදෙනුව ගැන ගෝටාබයගෙන් FCIDට පැය පහක ප්‍රකාශය. එල්නිනෝ උග්‍රුවත් විදුලි බිලේ කිසිදු වෙනසක් නැතැයි බලශක්ති ඇමති කියයි. සිරිසඟ බෝ බෝම්භ ප්‍රහාරයට සැකකරුවන් පැමිණ ඇතේ ත්‍රීරෝධ රථයකින්. ලෝක ප්‍රබලීන් එක්කන 18 බ්‍රික් සමුළුව ඉන්දියාව සූදානම්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6 බලාපොරොත්තු වන්න.

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේන.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කාන. ඊවෙනින් ඩ්‍රයිව්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
9: ලකාණ්ඩ
10: රේඩියෝ ITN

0: හවස 5:55 වෙලාව වෙලාව ඉක්මනටම ගිහිල්ලා 6 වෙන්න තව 5:05 තියෙන්නේ. RDB බැංකුවේ ගනුදෙනු ආරම්භ කරලා තියෙන අයට මේ ප්‍රශ්නයක් නෑ. එයාලා දන්නවා කොහොමද එයාලගේ ලැබෙන සර්විස් එක කියන එක. තවමත් ගනුදෙනු ආරම්භ කරන්න බැරි වුණා නම් ඔනවාට දැන් පුළුවන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන්න. විශේෂයෙන්ම ස්ථාවර තැන්පතු වලට ඉහළ පොලියක් ලබා දෙන නිසා මේ දවස්වල යන්න ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා විශේෂයෙන්ම ලංකා පුරාම තියෙන ශාඛා 272ක් එක්ක ඔබට ගනුදෙනු කිරීමේ පහසුව තියෙනවා.
1: ආදී පුලංකම තියෙන RDB බැංකුවත් එක්ක විශ්වාසයෙන් එකතු වෙන දෙවෙනි ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔබේ ස්ථාවර තැන්පතු ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කළා තියෙනවා. එතනදී මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට වාට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ආදී කැමති කාලයකට අනුවගේ ස්ථාවර තැන්පතු දාගන්න පුලංකම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ලබා ගන්න යන ළඟම තියෙන RDB ශාඛාවට
0: එවැගේම විජේ නිෂ්පාදන කැම වේල රසවත් කරන්න එකතු කරගන්න. එවැගේම විජේ තේ විජේ කෝපි ගැන මතක් කරන්න ඕන. රසට එවැගේම පොඩක් අර කටට දැනෙන විදියට තේ එකක් බොන්න, ඇඟට දැනෙන විදියට තේ එකක් බොනවා නම් හරිම තේ එකක් හදාගෙන බොන්න ඕන. විජේ තේ කියන්නේ අන්නේ වෙනුවෙන් තෝරගන්න හොඳ නිෂ්පාදනයක්. විජේ කෝපි කියන්නේ වෙනුවෙන් තෝරගන්න හොඳ නිෂ්පාදනයක්.
1: ආට පුලංකම තියෙන අපේ රසයේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන මිලදී ගන්න. දැන් විජේ කියලා කිව්වහම කුළුබඩු සන්දාමේ අපිට මතක් වෙනවා. ඉතින් ආට පුලංකම තියෙන කැමටික රසට ගුණට ප්‍රමිතිට හදාගෙන විජේ කුළුබඩු එකතු කරගන්න. ඒ වගේම අනෙකුත් නිෂ්පාදන සියල්ලම ආට පුලං ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විජේ නමත් එක්ක මිලදී ගන්න.
0: 5:56 වෙලාව කවුද ඉන්නේ අපි අහගෙන මැසේජ් කරලා තියන අය ඉක්මනට බලමුද.
1: හලාවත කටපොති ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙනවා. සාවින්දි තාත සුසන්ත, ඒ වගේම මම රසික, අයියා සචින්ත, නංගි සෙතුම්සන්, ලොකුවම මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හැමදාම ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලක්ෂ්මන් ඉන්නෝ මඩපති ඉඳන්, තමරා, නිශානි, චේතනා, පුංචි පුතා තේජාවෝර්, භාග්‍ය, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දරණියගල පැත්තට යන හදන්නේ දරණියගල ලාභකාරී සෙට් එකම ඔන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
0: එවගේම ඉන්දික මැසේජ් කරන සිඳුවකට එකතු කරගන්න. මැලේසියාවේ අපි වහන ඉන්දිකගේ පවුල හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ගම් පහයි ඉන්නේ. එවගේම සිතාරා මැසේජ් කරලා තියෙන සිඳුවක් අහන එකතු කරගන්න කියලා කෑගල්ලෙන්. දොලින, එවගේම සම්පත් තිලින ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා සිඳුවකට. දරණියකින් ඉඳලා මැසේජ් කරලා තියෙනවා.

0: පැහි මොයිම මතක් කිරීම සුරේකිමු මගතුට.
1: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
0: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හයයි විනාඩි 3යි වෙලාව ගොඩක් හවස් වෙලා තියෙන්නේ. දැන් කට්ටිය කලබලෙ ගෙදර යන වෙලාව පරිස්සමට යන්න. දැන් අපි ඔය ටේක් කෑ වැඩසටහනිනුත් හැම වෙලේම කියන්නේ මේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන්. දැන් තැන් වලට ගිහිල්ලා පාසල් ලමුන්නරාමේ පණිවිඩය සමාජගත කරන්නේ. අද උදේත් මම දැක්කා මේ ලොකු පෙන්වීල් එකක්, කන්ටේනර් එකක් රෝද සියල්ල උඩාතට හිටින විදියට පෙරලිලා තියෙනවා. මේ
1: වෙලකට
0: වෙලකට පෙරලිලා තියෙනවා. වේවැල්දෙනිය නුවර පාරේ වේවැල්දෙනිය ආසන්නේ. ඉතින් මේ විදියට ගත්තට පස්සේ මේ රියානතුරු වල
1: අඩුවක් පේන්නේ නැහැ වගේ.
0: අඩුවක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා සමහර වෙලාවට රියදුරන්ගේ අපරීක්ෂාකාරී දාවනේ නිසා සමහර වෙලාවට සිද්ධ වෙන්නේ. තවත් සමහර වෙලාවට නිින්ද යන්නේක මේ වගේ දේවල් නිසාත් වෙනවා. ඉතින් නිදිමතක් එනවා නම් වාහනයක් පදවන්න එපා, මොහොතකට නතර කරන්න. ඉතින් සමහර වෙලාවට පැය ගණන් නිදා ගන්න ඕනේ. පොඩි වෙලාවක් නිදාගත්තට පස්සේ
1: ඒ මහන්සිය යනවානේ.
0: ඒ මහන්සිය යනවා. ඊට පස්සේ වාට වැඩි වෙලාවක් යලි දාවනේ දෙන්න පුළුවන්.
1: උන්චි නිදිමතක් හරි ආවර පස්සේ චුට්ට නවත්තලා පොඩ්ඩක් මහන්සිය ඇරලා ආයි යන්න.
0: ආයි යන්න. ඉතින් ඔය වැය කරන විනාඩි 15 20 වෙන්න පුළුවන්. ඒක ජීවිතේ බේරෙන්න, ජීවිතය පරිස්සම් වෙන්න.
1: ඔව්.
0: ඉතින් වාගේ වාහනේ පරිස්සම් වෙන්න බෑ කරන විනාඩි 20ක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හිතන්න නිදිමතේ නම් මහත්යෝ යන්න එපා.
1: යන්න එපා. පොඩ්ඩක් නතර වෙන්න.
0: ඔව් නෝනලත් එහෙම තමයි විශේෂයෙන්.
1: පරක්කුනාරකවන්නේ පොඩ්ඩක් නතර වෙලා යන්න.
0: ඔව් ඒ නිසා මේ පරිස්සමෙන් යන්න ගෙදර යන අය අද සිකුරාදා නිසා ටිකක් වාහනත් වැඩි. ඒ නිසා ටිකක් පරිස්සම කියන එක ගැන හිතන්න මහපාරට බැස්සට පස්සේ. අපි මතක් කරන්න ඕන ෆැඩ්නා සමාගම හඳුන්වා දෙන සෙඩ් ගේන් පිළිබඳව. සෙඩ් ගේන් කිව්වම ඔබ දන්නා විශේෂයෙන්ම දැන් තරුණ පෙනුම හැමදාම තියාගන්න ලස්සන චීන කැමති අයට විශේෂයෙන් මේකෙන් හොඳ ප්‍රතිලාභ ලැබෙනවා. ඉතින් මේක සායනිකව තහවුරු කරගත්ත නිෂ්පාදනයක් නිසා අනිවාර්යෙන් ඔයා මේක පාවිච්චි කරන්න ගන්න. ඒක ඔයාට ගැහණු පිරිමි ભેදයකින් තොරව විශේෂයෙන්ම ඒ වගේම වයස් ભેදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක්.
1: ඉතින් ජීවිතේ හොඳම කාලේ ක්‍රියාශීලීම කාලේ පෙනුම ලස්සනටම තිබෙන කාලේ මිස් කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්න ඕනටත් බලංකම තියෙන සෙට් ගේන් එක පාවිච්චි කරන්න. ඉතින් මම දැන් කලිනුත් කිව්වා සෙට් ගේන් එක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහටත් එනවා. CRC ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළා තියෙන නිසා වට බයක් සැකක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. ඔන්න ඔයගේ තරුණ පෙනුම මිස් කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්න ඔයාට බලංකම තියෙන සෙට් ගේන් එක මෙලදී ගන්න www.fadna.com කියන වෙබ්සයිට් එකට යන්න වගේම 0.7.678.6000 කියන ෆෝන් නම්බර් එකට WhatsApp එකක් හරි call එකක් හරි අරගෙන ආට බලංකම තිනවා set game capsule එක ගැන වගේම set game night cream එක ගැනත් වැඩි විස්තර දැනගන්න.
0: හදාහර ලොතරය කරගෙන වාසනාව උරගා බලන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහින දකින්නව නම් ඒ සිහින වලට යන්න හොඳම කෙටිම ලේසිම පාරක් තමයි ලොතරය කරගෙන හදාහන් ලොතරය කරගෙන වාසනාවන්තයෙක් වෙන එක.
1: NLP හදාහන ලොතරය පත් වලින් ආට පුලංකම තිනෝ ජයග්‍රහකෙක් වෙන්න දැන් දස ලක්ෂපතින 170කට වැඩි පිරිසක් NLP හදාහන් ලොතරය එම්බී කරලා තිනා. ඒ විශ්වාසයත් එක්ක ආට පුලංකම තිනෝ ළඟම තින ලොතරය කූඩුවේ ඔන්න හදාහන ලොතරයම මිලදී ගන්නා.

0: හවස 6 විනාඩි 14යි දැන්.
1: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
2: වගේද නෑ, ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න. මානවී

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLV දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
3: ඉවිනින් ඩ්‍රයිව් එක එකතුලා ඉන්න වෙලාවේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වම අපේ කෑම වේල රස කරගන්න විතරක් නෙවෙයි පෝෂණීය ගුණය ගැන හිතන අයටත් විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න ඕන කියන එක අමතක කරන්න එපා. ළඟම වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා ඕනම තැනකින් ගන්න දැන් ඉඩකඩ තියෙනවා විජේ නිෂ්පාදන. 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක අරන් යන්න විජේ නිෂ්පාදන කෑම වේල රසවත්ම කරගන්න.
4: අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදනවා තෝරගනිදී හොඳම දේ තෝරගන්න ඕනේ. ඒ නිසා වෙළඳ පොලේ තියෙන අනුකරණ නිෂ්පාදන වැටරවටෙන් නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන තෝරගන්න.
3: ඒ වගේම තමයි ගනුදෙනු කරනකොට විශ්වාසවන්ත තැනක් බලන්න ඕන. ඒ වගේම මුදලට ලැබෙන ආරක්ෂාව ගැන හිතන්න ඕන. මේ වගේ කාරණා සියල්ල ගැන හිතලා ඔයා යනවනම් බැංකුවකට යන්න හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. දැන් මේ දවස්වල හොඳ ඉහළ පොලි අනුපාතයක් ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන නිසා විශේෂයෙන්ම RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන එක මේ දවස්වල නම් වාසිදායකයි කියන තමයි තියෙන්නේ.
4: දෙවෙනි ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට උන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තියෙන RDB නමින් ඒ විශ්වාසයත් එක්ක අට පුළුවන්කම තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඔයා කැමති විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුව RDB බැංකුවත් එක්ක ආරම්භ කරලා ඒකට ඉහළම පොලිය ඔන්න දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.

0: හවස 6 විනාඩි 22යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286 1031, 0111 286 1011. ශනිගමතුම් 19:06.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5, FM 93.7 ලක්හඬ Radio ITN.
5: Cool drive vikata.
3: Lakana. Evening drive.
0: හවස 6:24 කියන්නේ ඉවරින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලා වැවිලා කියන එක. අයිත් අපි හම වෙන්නේ ලබන සඳදා හවස 4ට ලෑස්ති වෙලා ඉන්න. ඉවරින් ඩ්‍රයිව් රහට අහන්න ලස්සන සින්දු ටිකක් එක්ක රසවර කතා එක්ක අපි එනකම් වෙමු. ගෙහින් එනක් වාට සුබ දවසක්.

0: Lakhanda Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
3: Mama Nande Maram Relax.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
0: ලකන රේඩියෝ ITN

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
5: ප්‍රවෘත්ති සිරස්තල.
6: ලොවම හෙල්ලූ 9/11 ප්‍රහාරයට අදට වසර 25යි. මිග් ගණදෙනු ගැන ගෝඨාභයගෙන් FCID-යට පැය 5ක ප්‍රකාශයක්. එල් නිනෝ උග්‍ර වුවත් විදුලි බිලේ කිසිදු වෙනසක් නැතයි බලශක්ති ඇමති සහතික වෙයි. කඳුකර මාර්ගවල ප්‍රවාහනයට කුඩා බස් රථ ගෙන්වීමට සැලසුම්. තැන්න කුඹුරේ අනවසර කඩ ඉවත් කිරීමේ ඇත්ත නැත්ත. සිරි සංගමෝ බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් පැමිණි තිරෝද්‍රතය හමුවේ. ලෝක ප්‍රබලයන් එක්වන 18 බ්‍රික් සමුළුවට ඉන්දියාව සූදානමින්.
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. සැප්තැම්බර් 11 9/11 සංවිධානාත්මක සහ බිහිසුණුව ත්‍රස්ත ප්‍රහාර එල්ල වී අදට වසර 25ක් සපිරෙනවා. 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 දින ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකටම මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ප්‍රහාර එල්ල වී 25 වසරක් සම්පූර්ණ වන අද ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසකදී සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා. ඒ බිහිසුණු සහ සංවේදී මතකාවර්ජනයක්ද සමකින්.
7: කණ්ඩායම් 4ක් ලෙස සංවිධානය වූ ත්‍රස්ත සමාජිකයින් 19 දෙනෙක් පියාසර කරමින් තිබූ ඇමරිකානු මගී ගුවන් යානා 4ක් පැහැර ගත්තා. ඒම ගුවන් යානා නිව්යෝක් නුවර උස් ගොඩනැගිලි මත ගැටීමට සැලැස්වීමේ අරමුණෙන්. දෙදහස් එක වසරේ සැප්තැම්බර් 11 ඇමරිකා වේලාවෙන් පෙරවරු 8:46 නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණට පළමු ගුවන්යානය ගැටීමට සැලැස්වුවා. ඉන් විනාඩි 34කට පසු දකුණු කුළුණේද තවත් මගී ගුවන්යානයක් ගැටුණා. ඇමරිකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල වී පැයක් ගතවීමටත් පෙර බිමට සමතලා වුණා. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල වී විනාඩි 26කට පසු තවත් ගුවන් යානයක් ඇමරිකානු ආරක්ෂක මුලස්ථානය වන පෙන්ටගනේට කඩා වැටීමට ත්‍රස්තවාදීන් සැලසුම් කර තිබුණා. ඒ අනුව පෙරවරු 9:37 පෙන්ටගනේ බටහිර ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටුණේ. කෙසේ වෙතත් පැහැරගත් හතරවන ගුවන් යානයේ ඉලක්කය වූ වොෂින්ටනේ දබල මන්දිරයට හෝ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැටීමේ සැලැස්ම ව්‍යර්ථ වුණා. ඒම ගුවන් යානයේ මගින් නොසන්සුන් වීම හේතුවෙන් මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 2977 දෙනෙකු මියගිය අතර 25,000කට අධික පිරිසක් තුවාල ලැබුවා. ප්‍රහාරයෙන් සිදු වූ දේපළ හානිය ඇමරිකා ඩොලර් බිලියන 10ක්ම වාගිය බවයි පැවසෙන්නේ. ඇමරිකානු ආරක්ෂකංශ පමණක් නොව එරට ප්‍රබල CIA බුද්ධිංශ පවා මවිතයට පත්කළ මෙම ප්‍රහාරය සැලසුම් සහගතව සිදුකිරීමට අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානි ඔසාමා බිල්ලාඩන් නායකත්වය ලබා දුන්නා. එවකට ඇමරිකා ජනාධිපතිවරයාව සිටි ජෝර්ජ් W. බුෂ් අල්කයිඩා නායක ඔසාමා බිල්ලාඩන් ඝාතනයට බෙහෙවුම් ක්‍රියාත්මක කළේ ඒ හේතුවෙන්. ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ පුහුණුව ලබා ඇති බවත් ඔසාමා බිල්ලාඩන් එහි සැඟව සිටි බවටත් තොරතුරු හෙළිව තිබුණා. ඒ අනුව ඔසාමා බිල්ලාඩන් තමන්ට බාර දෙන ලෙස ඇමරිකාව තලේබාන් වරුන්ගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බැවින් ත්‍රස්තවාදයට එරෙහි මහා සංග්‍රාමය ඇෆ්ගනිස්තානයේ ආරම්භ වුණා. එහෙත් දසවසරක් යනතුරු ඇමරිකාවට ඔසාමා බිල්ලාඩන් අල්ලා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. 2011 වසරේ මැයි 2 වනදා ඔසාමා බිල්ලාඩන් පාකිස්තානයේ ඇබෝටාබාද්හි සැඟව සිටියදී ඇමරිකා හමුදා මෙහෙයුමකින් ඝාතනය කෙරුණා. එහෙත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වූ ඇමරිකානු කමිටු වාර්තාවෙන් ඔසාමා බිල්ලාඩන් ප්‍රහාරයේ මහමුලකරු ලෙස හඳුනාගෙන තිබුණේ නැහැ. එම වාර්තාවලට අනුව ප්‍රහාරය සංවිධානාත්මක අන්දමින් සංවිධානය කර තිබුණේ අන්තවාදී දැඩි මතධාරියෙක් වූ කලිඩ් ෂේක් මොහමඩ් නැමැත්තෙක් විසින්. මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරලා. අද යලිත් වරක් ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය අතට පත් වී තිබෙනවා. 9/11 ප්‍රහාරයෙන් පසු තලේබාන් පාලනය පෙරලා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ ඇමරිකාව වසර 20කට පසු ඇෆ්ගනිස්තානයෙන් පිට වී ගියේ යලි තලේබානුවන්ට එරට පාලනය බහර දෙමින්. මේ අතර ත්‍රස්ත ප්‍රහාරයට 25 වසරක් සපිරෙන අද දිනයේදී ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසකදී සැමරුම් උත්සව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
6: හෙටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයෙන් පිටව ගියා. 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් MiG-27 ප්‍රහාරකයානා මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදු ඇති බවට එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාටද චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහු මෙසේ ප්‍රකාශයක් ලබා දී ඇතේ. මෙම ගනුදෙනුවේදී ඇමරිකා ඩොලර් මිලියන 7.8 ආසන්න මුදලක් අයථා ලෙස වංචා කර ඇති බවටයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ අධිකරණයට දැනුම් දුන්නේ. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ටාෂයේ ඉටුබු ගුවන් හමුදාපති යාචිප් මාෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන්ද ඊයේ ප්‍රශ්න කළා. මෙම කොට්ටාෂයේ නිලධාරීන් ගුණතිලක මහතාගෙන් පැය 3 මාසයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව දීර්ඝ කාලයක් විභාග වුණා. විදේශ බැංකු ගිණුම් වාර්තාද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ මගින් කැඳවීමටයි පියවරගෙන තිබුණේ. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණා. එදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට රජය ඕනෑම මොහොතක සූදානම් බවයි.
8: පළාත් සභා ඡන්දිවසීම කුමන මැතිවරණ ක්‍රමයටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු පාර්ලිමේන්තුවේ වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාර්යක සභාවට ලබා දී ඇති කාල සීමාව 2026 දෙසැම්බර් මස 17 වන දින දක්වා දීර්ඝ කළ යුතුය.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පළාත් හා පළාත් ඡන්ද විමසීම් පිළිබඳව සොයා බැලීමේ පාර්ලිමේන්තු කාරක සභාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළා.
9: මයිකේ සමාජිකයෙක් විදිහට කතා කරන්නේ මේ කාරක සභාව දැන් රැස්වෙන්න පටන් ගන්න මාස 9ක් වෙනවා. පළාත් සභා ඡන්දේ පවත්වන්න නෙවෙයි මේක කල් දාන්න කරන කාරක සභාවක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්.
6: කාරක සභාවල කාලය දීර්ඝ කිරීමට ඇතැම් අවස්ථාවල සිදුවන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ.
8: සමහර කාරක සභාවල කටයුතු වල එහෙම දීර්ඝ කරගන්න සිදු වෙනවා. දිට්වා සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීම් සිදු කළා නැද්ද කියන එක පිළිබඳව මේ විදිහ කාරක සභාවක් පත් කළා. ඊයේ සභානායකතුමා ඒ තව මාසෙකට දික් කරා. පළාත් සභාවට කියලා විශේෂයක් නෙමෙයි තිබෙන්නේ මේ කාලය ඒ මන්ත්‍රීවරු විසින් හිතනවා නම් එහෙම තව විමසීම් කරන්න ඕන කියලා ඒකට ලබාගත කාලයක් අපිට කිසිසේත්ම පළාත් සභා ඡන්දේ කල් දාන උවමනාවක් නැහැ.
6: පළාත් සභා මැතිවරණයේ බහම පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
10: මේ අවස්ථාවේදී අපි කියනවා වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න. එහෙම නැතුව පළාත් සභා මැතිවරණයේ කල් දැමීම සඳහා මේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම අපි කියනවා ඒක මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක්. විපක්ෂයේ සිළු දෙනාම මේකට විරුද්ධයි මේ දීර්ඝ කිරීමට.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්යම් රාසමාණික්ක මහතාද මෙහිදී අදහස් පළ කළා.
8: ඡන්දෙකදී ප්‍රධාන පක්ෂ 5යි ස්වාධීන කණ්ඩායම 8යි එහෙම හුවත් එහෙම ස්වාධීන කණ්ඩායම් 20ක් ආවොත් කොහොමද කාන්තා නියෝජනයේ 125 දෙන්නේ කොත් එහෙම දෙන්න බෑ. ඉතින් ඒක පදනම් කරගෙන කල් දාන්න ඕන කකෝ. ඒක නිසා දැන් ඊයේ තරුණ සංසදයේ ගෙනල්ලා කතා කරනකොට ඉතින් මේකේ ඉන්න තරුණ මන්ත්‍රීව ජාතික ජනබලයේ තරුණ මන්ත්‍රීවරු කීප දෙනෙක් ගෙනල්ලා සාකච්ඡා කරනවා. ඒ තරුණ සංසදයේ විපක්ෂ මන්ත්‍රීවරු කවුරුත් ඇත්තෙත් නෑ. මම කියන්නේ ගරු මුලසිනේ මන්ත්‍රීතුමනි මේක දීර්ඝ කිරලා මේක කල් දැමීමේ ව්‍යාපෘතියක්. මේ කල් දැමීමේ ව්‍යාපෘතියට අපිට එකග වෙන්න බෑ.
6: පළාත් සභා මැතිවරණ ක්‍රමයේදී කාන්තාවන්ට ලබා දෙන අවස්ථාව පිළිබඳව සාකච්ඡා කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය පෙන්වා දුන්නේ.
11: එතුමා වගේම මමත් ඒක සමාජිකයෙක් විදිහට ඔය කියන කතාවට එකඟ නැහැ. මොකද එතුමා ඒකට විරුද්ධ නොමග යවන එකක් කිව්වා. මොකද කාන්තා සංසදයට ආරාධනා කරා මේක ඡන්ද ක්‍රමය ගැන කතා කරන්න අවස්ථාව ලැබුණේ. මොකද ඡන්ද ක්‍රමය ගැන අවස්ථාවක් අපිට දුන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙත් ඒ යෝජනාවත් එක්ක. එතකොට ඒක හිටපු මන්ත්‍රීවරු අවස්ථාවක් දුන්න කාන්තා සංසදයට ඉදිරිපත් කරන්න අපේ යෝජනාව. එතකොට කාන්තා සංසදයේ යෝජනාව ඉදිරිපත් කරේ පළාත් සභා ඡන්ද ක්‍රමයක් තුල කොහොමද මේ කාන්තා අනුපාතයේ නියෝජනය ලබා දෙන්නේ කියලා. ඒ වගේ මේකෙදී තව තර්කයක් ආවා තරුණයින් සඳහාත් යම් නියෝජනයක් තියෙන්න ඕනේ කියලා. මොකද කාට හරි අමාරුවක් වුණා කියලා මේ ඡන්ද ක්‍රමය ගැන අපිට අයිතියක් තියෙනවා නීතියක් හදන්න. ඒ නීතිය හදන්න ඕනේ ඒ රටේ ජනතාවටත් ඕන විදිහට. මොකද විපක්ෂය විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයේ මෙතන නියෝජිතයෝ ඉන්නවා.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කළා.
8: ඔබතුමාලා 88 89 මේ පළාත් සභාවට විරුද්ධ වුණා. ඉතින් පළාත් සභා ක්‍රමය අවශ්‍ය කරලා දාන්න. ඔබතුමාලා බය නැත්නම් එකපාර පළාත් සභාවම තියන්න තියන්න බැයි නම් කඩ කඩ හරි තියන්න. ඕන්නම් ඉස්සල්ලාම ඔයම පළාත් සභාපතිවර තියන්න මම අයින් වෙලා එන්න මහපතිවට. කොහොද කියන්නේ? චැලෙන්ජ් එක බාර ගන්නවද?
11: ජනනායකතුමා අදහස් දැක්වීම කළා.
6: අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ රජයේ මැතිවරණ කල් දැමීමට සූදානම් නොමැති බවයි.
8: මේ ඡන්ද තියන්න සල්ලිත් නැහැ කිව්වා.
11: අපි තමයි කල්පනා කරන්නේ කරගැනීම අවශ්‍යයි.
8: බගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, ඒ නිසා තිබුණු ඡන්ද ක්‍රමය පිළිබඳව මේ මනාප සහිත කොට්ටාසර මන්ත්‍රීවරයෙක් නැති කාන්තා තරුණ නියෝජනයේ සහතික නොවන ඡන්ද ක්‍රමය පිළිබඳව සමස්තයකට විරෝධයක් තිබුණා. ඒ වෙලාවේ තමයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරා. ඊට පස්සේ පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනා ඒකට පක්ෂ වුණා මිසක් පළාත් සභා ඡන්දේ කල් දාන්න පක්ෂ වුණේ නැහැ. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ සහතික වෙන පොට්ටාසර මන්ත්‍රීවරයෙක් එන මනාපොලින් තොර ඡන්ද ක්‍රමයක් සහතික කළා තියෙනවා. ඒක තමයි තියෙන ඡන්ද ක්‍රමය. හැබැයි මේ ඡන්ද ක්‍රමයට අදාළව සීමා නිර්ණයක් කළා නැහැ. ඉතින් දැන් තිබෙන්නේ මේක විශ්ව ගන්න පාර්ලිමේන්තුවේ. ඉතින් ඒ නිසා මේ මාස 3ක් කල් දැම්මයි කියන එක මාස 9ක් යනවා කියන එක නෙවෙයි. පාර්ලිමේන්තුව මේ කාර්ක සභාව හරියට කටයුතු කරලා අපිට දුන්නොත් වார்த்தාවක් යනු ඡන්ද තියන්න පුළුවන්. පළාත් සභා ඡන්ද ඔන්ලොග් තියලා සූදානම්. අපිටත් ඕනේ පළාත් සභා ඡන්ද තියාගන්න. ඔබතුමාට වගේම අපි ඉදිරි අවශ්‍යතාවයක් තියෙනවා. මේ සංවර්ධනය කරගෙන යන්න අපිට පළාත් සභා මතිවරු මහ මතිවරේ පළාත් සභා කණ්ඩායමට වඩා හොඳයි. ඒ නිසා අපි පළාත් සභා තියන්න කැමති මේ කමිටුව රැස් වෙලා ඒ වார்த்தාව අපිට ලබා දෙන්න. ඊට පස්සේ අපි ඡන්ද තියන්න.
6: මීළඟ කාර්තුවේ විදුලි බිලේ වැඩිවීමක් සිදුවන්නේ නැති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම එල් නිනෝ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
12: ජලාශවල ජල විදුලි ජනනය සඳහා අවශ්‍ය වන ජල තත්ත්වයේ පිළිබඳ අපි කල්පනා කරලා බැලුවොත් සැප්තැම්බර් 10 වෙනකොට අපිට ගිගාවෝට් පැය 750ක් ජනනය කිරීමට අවශ්‍ය වන ජල මට්ටම් වල තියෙනවා. මේක ප්‍රමාණයක් හැටියට ගත්තොත් 58.7%. මේ ඉදිරි කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා එල් නිනෝ තත්ත්වය නිසා විදුලි ජනනයට විශාල බලපෑමක් සිදුවෙන එකක් නැහැ කියලා. අපේ සැලැස්ම තමයි අවම වශයෙන් ගිගාවෝට් 1000ක පමණ බලශක්තියක් ජනනය කරන්න පුළුවන් ජලාශ ජල ප්‍රමාණයක් අපේ ජලාශවල රඳවා ගනිමින් යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගල්ලඟුරු බලාගාරයේ 2026-27 කාලය සඳහා අවශ්‍ය වන සැපියුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කළා. අපි සැප්තැම්බර් මාසයේදී පළවෙනි නැව ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සේ දිගින් දිගටම ගල්ලඟුරු සැපීම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉතා ළඟින් නිරීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි මේ වෙනකොටත් ක්‍රියාත්මක කරගෙන යනවා. කිසිම ගැටලුවක් නැතුව මේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපියුමක් ලබා දීම සඳහා අපි කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඇත්තටම අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාවක් ලැබිච්ච නිසා අපිට විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න තියෙන නිසා සාමාන්‍යයෙන් අපි ඉදිරි කාර්තව සඳහා විදුලියේ මිලේ වැඩිවීම සඳහා කිසිම විදියක ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය විදුලි සම්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය හැටියට කරගෙන තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි.
6: එල් නිනෝ තත්ත්වයේ සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
13: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයට අනුව මෙම සැප්තැම්බර් මාසයේ ඉදිරි සති 2-3 ඇතුළත ගම්පහ කොළඹ කළුතර ගාල්ල මාතර කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. නමුත් අනෙක් ප්‍රදේශ වන උතුරු නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. 2026 යලකන්නේදී වගා කරන ලද වපසරියෙන් දැනටමත් 94% පමණ

0: මාසය දක්වා සියලු ප්‍රදේශවලට සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව 55%ක් පමණ හා මහවැලියේ සතු ජලාශවල පවතින සමස්ත ජල ධාරිතාව වන 55%ක් පමණ වන ලෙස වාර්තා වී ඇත. 2026-27 එල්නිනෝ තත්ත්වය යටතේ කෘෂිකාර්මික කටයුතු සිදු කරන ආකාරය දක්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මාර්ගෝපදේශයක් මේ වන විට නිකුත් කර ඇත. මේක මම සභාගත කරනවා.
1: 1950න් පසු දරුණුතම එල්නිනෝ තත්ත්වය පිළිබඳ 69%ක්ව පැවති පුරෝකථනය 75%දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇති වී ඇති බවට 95%ක පුරෝකථනයෙන් 98%දක්වා වැඩි වී ඇති බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පෙන්වා දෙන්නේ.
2: පසුගිය මාසයේ පුරාවට අපි සැලකුවහම එල්නිනෝ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. නැගෙනහිර පැසිෆික් සාගරයේ සමක ආසන්නයේ සාගර මතු පිට උෂ්ණත්වය අංශක 3කට වඩා වැඩි අගයකින් ගිය මාසයේ ගත්තාම අගෝස්තු මාසයේ ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම නිනෝ 3.4 කලාපයේ සාගර මතු පිට උෂ්ණත්වය අංශක 1.8කින් අගෝස්තු මාසයේ ඉහළ ගිය බවට ඊයේ දින නිකුත් කළ ගෝලීය පුරවකතනවල පෙන්වා දෙනවා. එතකොට අපිට පේනවා ඇත්තටම අපි පහුගිය මාසයේ අපි ගත්තොත් 1.4ක් වගේ තිබුණේ. නැගෙනහිර පැසිෆික් සාගරයේ උෂ්ණත්වයත් 3ට අඩු අගයකින් තිබුණේ. දැන් මේ වන විට එල්නිනෝ තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා. කොහොම වුණත් 1950 සිට මේ දක්වා පැවති එල්නිනෝ තත්ත්වයන් හා සසඳලා අපි කිව්වා මේම සියලු එල්නිනෝ තත්ත්වයන් අභිභවායන එල්නිනෝක් වීමට 69%ක සම්භාවිතාවක් තියෙනවා කියලා ගිය මාසේදී මේ වන විට නවතම පුරෝකථන පෙන්වා දෙනවා 75%කට වඩා කියලා සම්භාවිතාවකින් කියන්න පුළුවන් මේම එල්නිනෝව එම පසුගිය අවුරුදු 75ක එල්නිනෝ අභිභවායාවේ කියලා. කොහොම වුණත් දිවයිනේ පැතිරිච්ච වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙකේ සාමාන්‍යයට වඩා වැඩියෙන්. ඉතා ප්‍රබල එල්නිනෝක් වීම මත ලබන වසරේ ජනවාරි පෙබරවාරි මාර්තු කාලවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය අඩු වේවි. ජල කළමනාකරණය වගේ දේවල් කරන්න වේ. අපි සියලුම පාර්ශ්වයන් එකට එකතු වෙලා
1: 2025-2044 කාලය සඳහා විදුලි ජන සැලැස්ම ප්‍රකාශයට පත් කර ඇති බව බලශක්ති වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. 2030 වසරේදී විදුලි ජන සැලැස්මෙන් 75%ක් සපුරා ගැනීමට සැලසුම් කර ඇත්තේ පුනර්චනනීය බලශක්තිය බවයි අමාත්‍යරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
3: සෝලා සහ සුළඟ මගින් ජනනය කරන්න විදුලි ප්‍රමාණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවද කියන එක ඔව්. ඇතරම අපි 2025-2044 කාලය සඳහා විදුලි ජනන සැලැස්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විදුලි ජනන සැලැස්ම අනුව 70%ක් මේ රිනියබල් එනර්ජි වලින් ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. 2030 වෙනකොට අපි මේ 70% ළඟා කරන්න තමයි අපි බලාපොරොත්තුව තියෙන්නේ. ඇතරම දැනටත් අපි 60%-70% අතර ප්‍රමාණයකට මේ රිනියබල් එනර්ජියකින් විදුලි ජනනය කිරීම කියන එක අරගෙන තියෙනවා. නමුත් ඒ වගේම අපි සාමාන්‍ය රූප්ටොප් සෝලා වල ගත්තොත් පහුගිය කාලවල විශාල වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. දැනට මෙගාවොට් 2500ක විතර ප්‍රමාණයක් මේ දක්වා ජනනය වෙනවා. 2027-29 සැලැස්ම තුළ සූර්ය බලයෙන් 1392ක්, ඒ වගේම සුළඟෙන් තවත් 370ක්, ඒ වගේම බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් සිස්ටම් එක හරහා තවත් මෙගාවොට් 1000ක් පද්ධතියට එකතු කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි අවුරුදු 3 ඇතුළත.
1: විදුලියෙන් ක්‍රියාත්මක වාහන සහ යතුරු පෙති සඳහා භාවිත කරන බැටරි මිලදී ගැනීමේදී අධික වියදමක් දැරීමට සිදුවන බවයි දෑසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ.
4: දැන් මේ පුරාජනීය කුඩා සූර්ය බැටරි වලට තිබෙන වැට් බද්ද 18%, CID 10%, පැල් එක 5%, SSL එක 2.5%, මේ විදිහට ගත්තම අති විශාල බදු ප්‍රමාණයක් මේ කුඩා බැටරි ගේන අයට විශාල අර්බුදයක් කියලා තිබෙනවා. අපි දන්නවා විදුලි වාහන ලක්ෂයක් විතර තියෙනවා. ඒ වගේම විදුලි යතුරු පැදි 106ක් විතර දැන් අවිල්ල තියෙනවා මේ වෙනකොට. ඒ නිසා මේ අය සම්බන්ධව යම්කිසි සහනයක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරන්න පුතුමා ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන කාරණේ මම
1: විදුලි වාහන සහ විදුලි යතුරුපැද සඳහා භාවිත කරන බැටරි මිලදී ගැනීමේදී සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.
3: කුඩා බැටරි සඳහා සැලකිය යුතු ටැක්ස් එකක් තියෙනවා. අපි ජනාධිපතිතුමාත් එක්ක පහුගිය දවස්වල තිබිච්ච සාකච්ඡාවල ක්‍රමිකව යම් සහනයක් දෙන කිලෝවොට් 100ට වඩා වැඩි ප්‍රමාණයෙන් ආරම්භ කළා. ඒ අයට බැටරි ලබා දීමේදී කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරලා බැටරි ලබා දීමේදී කිසියම් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන අපිට තියෙන ප්‍රධාන ගැටලුවක්

0: තමයි තවමත් මේ බැටරි සඳහා ප්‍රමිති අපි තවමත් හදලා නැහැ. එතකොට අපි විශාල වශයෙන් මේක විවෘත කරොත් ප්‍රමිතියෙන් තොර බැටරි විශාල ප්‍රමාණයක් ලංකාවට ඉන්ෆ්ලෝ එකක් හැටියට එන එකේ ගැටලුවක් තියෙන පුළුවන්. ඒක වළක්වා ගැනීමත් ඒ ඉතාමත් ඉක්මනින් ඒ ප්‍රමිතියෙන් හඳුන්වලා දීලා කටයුතු කිරීමත් මේ හා සමානව වැදගත්.
1: ගල්ලංගුරු ආනයනයේදී සිදු පාඩුව පියවා ගැනීමට අදාළ සමාගමෙන් දඩ අයකරගෙන ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එදාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගල්ලංගුරු සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
2: විශේෂයෙන් ඔබතුමා දන්නවා දැන් මේ බාල ගල්ලංගුරු නිසා ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක ඒ පාඩුව මාස 3ක විතර පාඩුව බිලියන 32ක් විදියට ඇස්තමේන්තු කළා තිබුණා. ඒතර ඒකෙදී මේ සමාගමට ගහලා තියෙන දඩය බිලියන 7ක් විතර තමයි අපිට දැනගන්න තියෙන්නේ. දැන් ඉදිරින් පස්සේ මම දැක්ක ජනාධිපතිතුමා කිව්වා බිලියන 15ක් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. අත වශයෙන් ගල්ලංගුරු පාඩුව බිලියන 32ක් වුණාම පාඩු කරපු සමාගම කියන්නේ බිලියන 7යි. හැබැයි මේ රටේ සමස්ත ජනතාව බිලියන 25ක් ගෙවන්න ඕනේ මේ ගල්ලංගුරු වලින් මුණ පාඩුවට.
0: ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා ගත්ත බිලියන 7 කියන එකේ සෝස් එක මොකද්ද මට කියලා කියනවනම් ඒකේ සාවද්‍යභාවය මට හරියටම කියන්න පුළුවන්. මේ වෙනකොට බිලියන 16.3ක් අදාළ සමාගමෙන් අය කර ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ බිලියන 7 කතාව කියන එක සම්පූර්ණ වැරදි, කිසි පදනමක් නැහැ. අනිත් එක ඔබතුමා මතු කරපු කාරණේ බිලියන 15 කියන එක ලබා දුන්නේ මේ ගල්ලංගුරු ප්‍රශ්නය නිසා ඇති වෙච්ච පීඩනයට නෙමෙයි. අපි දන්නවා මැද පෙරදිග යුද්ධය නිසා ඇතිවන අමතර පීඩනය වළක්වා ගැනීම සඳහා අපි විදුලි බිල කොටසකට වැඩි කරා, කොටසකට වැඩි කරේ නැහැ. අන්න ඒකෙන් ඉලෙක්ට්‍රිසිටි CBA අනුප්‍රාප්තික සමාගම් වලට ඇතිවන පාඩුව වළක්වා ගැනීම සඳහා තමයි ජනාධිපතිතුමා බිලියන 15ක් වෙන් කරලා කටයුතු කරේ. ඒ නිසා ඒක ගල්ලංගුරු සහ බිලියන 15 අතර කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ගල්ලංගුරු වලින් ඇතිවන පාඩුව වළක්වා ගැනීම සඳහා අපිට වෙනම ක්‍රමවේදයක් තියෙන නිසා. ඒතර මේ ක්‍රියාවලියෙන් කොච්චර පාඩුවක් වෙලා තියෙනවද දැනටමත් ඒ මාසවලට අදාළ ඒ ආයතන අපිට දැනුම් දීලා තියෙන කච්චර ප්‍රමාණයක්ද කියලා. හැබැයි මුළු ක්‍රියාවලියේ මේ ගල්ලංගුරු වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව නිසා සහ සමහර නැව ප්‍රමාද වීම නිසා ඇතිවෙච්ච පාඩුව පිළිබඳ අපි ගණනය කිරීමක් කරලා ඒක අදාළ සමාගමෙන් දැනටමත් අපි හෝල් කරලා අය කරගෙන තියෙනවා. ඒ සඳහා කටයුතු කරනවා.
1: ප්‍රවාහන අමාත්‍යංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ ගෙන්ඩු බස් රථ සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා.
3: ක්ලීන් ශ්‍රී ලංකා ගෙනාපු බස් 10ක් ප්‍රවාහන අමාත්‍යංශය ගෙනාපු බස් 10ත් තිබෙන වෙනස්කම්. පළවෙනි බස් 10 මිලියන් 36.5යි සීට් 32 බස් ගේන්නේ. දෙවැනි බස් 100 එකක වටිනාකම මිලියන් 41.9යි මිලේ වෙනසක් තියෙනවා. ඒ බස් 100 32ක් සීට් 32 ඒවා, බස් 40ක් සීට් 40 ඒවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙහිදී ප්‍රශ්නයක් මතු කළා.
4: අශෝක ලේලන්ඩ් එක දැන් අවුරුදු 40ක් මේ රටේ දින ඉන්දියාවත් එක්ක. මේ බස් එක මිලියන 49යි 43යි ඒ වගේ ලොකු ගණන් වලට. අශෝක ලේලන්ඩ් ආයතනයෙන් බස් ගත්තනම් අපිට සාමාන්‍යයෙන් මීට වැඩිය බස් දෙකක් තුනක් ගන්න පුළුවන් ගන්න තිබුණා. හැබැයි මෙට්‍රෝ බස් කියන්නේ සුපෝකභෝගී බස් ඉඳ ගන්න වැඩි වෙන්න පුළුවන්. ඒක පිළිගන්නවා. හැබැයි ඇමතිතුමා 88-89 ඔබතුමා කිව්වේ නගරයට කිරි ගමට කැකිරි කියලා. අද ඔබතුමාලගේ ප්‍රතිපත්තිය නගරයට කිරි ගමට කැකිරි වගේ තමයි. මොකද මෙට්‍රෝ බස් දුවලා නගරේ දුවන එක අපි පිළිගන්නවා. නගරයයි දුවන්න ඕන සුපෝකභෝගී බස් වල. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කේ ගත්තම මෙට්‍රෝ බස් දුවන්න බෑ කතානායකතුමා. මගේ දිස්ත්‍රික්කේ නුවරඑළිය දිස්ත්‍රික්. දැන් අපි උදාහරණයක් වශයෙන් නමුණුකුල. බදුල්ලේ ඉඳන් නමුණුකුල දුවන්නේ ටාටා බඩි, ලේලන්ඩ් බඩි. ඒ වගේ කඳු මුදුන් වලට යන්න බෑ මේ මෙට්‍රෝ. ඒ නිසා මේවට වියදම් කරනවා හා සමානව. බස් තුනක් ගන්න පුළුවන් ලේලන්ඩ් එකෙන් කොට බස්.
1: කඳුකර ප්‍රදේශවල ධාවනය සඳහා විශේෂ වූ ආසන 52 කුඩා බස් රථ ළඟමට ගෙන්වා ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
3: මම හිතනවා ඔබතුමා ඒ කිව්ව කාරණා ගැන ඔබතුමාට වගකීමක් ගන්න වෙයි. අපි මේවා කරන්නේ සම්පූර්ණයෙන්ම නිශ්චිත ප්‍රතිපත්තිමය සහ විනිවිද පෙරණ විදියට. ඔබතුමා දැන් මේ කිව්ව කරුණු වශයෙන් ගත්තොත් වැරදි. සරලවම ගත්තොත් සීට් 32 බස් ගෙනාවෙත් මේ ආණ්ඩුව, සීට් 40 බස් ගෙනාවෙත් මේ ආණ්ඩුව. සීට් 32කට වඩා සීට් 40 බස් එක ගාන වැඩි වෙන්න ඕන කියන එක තේරුම් ගන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැහෙනි. ඒ නිසා මොන හරි දෙයකට විවේචනය කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිලධාරීන් මම නෙමෙයි මේවට මහන්සිනේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. ක්ලං සාධාරණව මහන්සිලා කරපු දෙයකට අගෞරව කරන්න එපා. මෙතන සීට් 32යි සීට් 40යි අනිවාර්යෙන් ගාන වෙනස් වෙන්න එපා. එකක තියෙන ඩිජිටල් සිස්ටම් එකක් නෑ. අර බස් එකේ ගෙවන්න බෑ මන්ත්‍රීතුමා. ඒකට අපි මෙහෙ ගෙනාවට පස්සේ අපි මෙහෙදි තමයි ඩිජිටල් සිස්ටම් එක හයි කළේ. ගොඩක් මහන්සි වෙලා. හැබැයි අලුත් සීයේ ඔක්කොම ඩිජිටල් සිස්ටම් එක තියෙනවා. ඒකේ QR වලින්, කාඩ් වලින් ඔක්කොම ගෙවන්න පුළුවන්. නගරේ කවුද ඉන්නේ? අපි මේ කොල්ලු පිටිය වටේ දුවන බස් නෙමෙයි මේවා. ඔය ගමේ දුප්පතුන් ඉන්නවා, නගරේ ඉන්නේ ධනවතුන් කියන එකේ මේ ඒකේ ලොකු සත්‍යක් නෑනේ. අපි කොල්ලු පිටිය, බම්බල පිටිය නම් මෙට්‍රෝ දුවන්නේ හරි. එහෙම නෙමෙයි. අපි මේ ජනාධිපතිතුමා මේ අමාසේ ආගවියක විවෘත කරම මේක ඒකල දක්වා යනවා මොනටුවෙන් මෙයන් දක්වා යනවා අපි ගාල්ලට එනවා නුවරට එනවා යාපනයට එනවා ඒ ඔක්කොම ධනවතුන් දෙතකොට ඉන්නේ මෙට්‍රෝ ව්‍යාපාරේ අනිවාර්යෙන් පෞද්ගලික අංශයට විවෘත කරනවා මොකද ආණ්ඩුවෙම බස් කරන්න ඕන කියලා එකක් නැහැ අපිට එක රටකෙම බස් ගන්න ඕන කියලා එකක් නැහැ ඔබතුමා කෝ කඳු මුඳුන් වල යන්න බෑ කියලා කඳු මුඳුන් වල යන්න බැරි නිසා තමයි මම උත්තරේ කිව්වේ ඒවට වෙනම ස්පෙસિෆිකේෂන් සහිත බස් තියෙනවා කියලා දැන් ඉන්දියාවෙත් කඳු තියෙනවා මං හිතන ඉන්දියාවෙත් ඔය සමහර බස් වලට යන්න බැරුව ඇති කියලා ඒ නිසා අපි ඔබතුමා කෝගේ කඳු කර දිස්ත්‍රික් වල ඔබතුමා නමුණුකොල ගැන කියුවානේ නමුණුකොලත් යන්න පුළුවන් සීට් 22 කුඩා බස් ගෙන්නනවා ළඟමට
1: මානුවර ගඟවට කෝරලේ ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට ඇත් තැන්නි කුමරු ප්‍රදේශයේ මහවැලි ගංගා ආරක්ෂිතයේ පිහිටි අනවසර වෙළඳසැල් ඉවත් කිරීම නීත්‍යානුකූලව සිදුවා බව ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභා සභාපති වෛද්‍ය සිසිර සේනාධීර මහතා ප්‍රකාශ කළා. සභාව සතු ඉතිරිව ඇති කඩකාමරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සිසිර රණසිංහ මහතාට අයත් බවත් ආණ්ඩුවට මඩ ප්‍රහාර ප්‍රචාර එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් මේ පිටුපස පවතින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

0: 18 වෙනි බ්‍රික්ස් සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී හෙටසා අනිද්දා පැවැත්වෙනවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ඉන්දියා රජය නිවේදනය කළේ. මෙවර සමුළුවේ ප්‍රධානත්වය දරන්නේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතායි. සමාජික රටවල් 11කින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ මෙවර සමුළුව පැවැත්වෙන්නේ ප්‍රත්‍යස්තතාව, නවෝත්පාදනය, සහයෝගීතාව සහ තිරස්සරභාවය උදෙසා ගොඩනැගීම යන්නයි. බ්‍රසීල් ජනාධිපති ලූලා ද සිල්වා, රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රාමපෝසා යන රාජනායකින්ගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙනවා. මෙවර සමුළුව සඳහා ඉරානය නියෝජනය කරමින් එරට ජනාධිපති මසූද් පෙසින්කෝ, ඉන්දුනීසියා ජනාධිපති ප්‍රබෝවා සුකියොන්ටෝ, ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆට්ටා එල්සීසී, ඉතියෝපියා අග්‍රාමාත්‍ය අබිහමඩ් අලී සහ එක්සත් අරාබි එමිරාජ්‍ය ආරක්ෂක ප්‍රධානි ෂෙයික් ඛලීද් බින් මොහමඩ් බින් සයිඩ් අල් නහින් සහභාගී වීමට නියමිතයි. ආසියා කුසලාන පන්දු අර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතරයි. තරගයේ ඩුබායිදී අද රාත්‍රී 8ට ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්නේ චමරි අතපත්තු විසින්. හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උපනායකත්වයේ දරනවා. පාකිස්තාන කණ්ඩායම මෙහෙවන්නේ ෆාතිමා සානා විසින්. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ලකුණු 40කින් ජයග්‍රහණය කර අවසන් මහතරගයේ සුසුකම් ලබා ගැනීමට ඉන්දියා කාන්තා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. ලොවම හෙළු 911 ප්‍රහාරයට අදට වසර 25යි. මෙග ගණදෙනුව ගැන ගෝඨාභයගෙන් FCIDට පැය 5ක ප්‍රකාශයක්. තැන්ඩ කුමරේ අනවසර කඩයිවත් කිරීමේ ඇත්ත නැත්ත. ලෝක ප්‍රබලයන් එක්වන 18 වෙනි බ්‍රික් සමුළුවට ඉන්දියාව සූදානමින්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්න මාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්. 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලෝකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: ආකෘතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011767979579
4: සුභ සන්ධ්‍යාවක් අයිබෝවන්. අපි අදත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග ඔබ වමුණ ගැහෙනවා. අද සඳදිය දහර මේ පැය දෙකක කාලය තුළදී අප නිරන්තරයෙන් ගීත ඔස්සේ කතා බහට ලක් කරන සුන්දර මනුෂ්‍යයෙක් පිළිබඳව කතා කරන්නට සූදානම් වෙනවා. එතුමා පිළිබඳව කතා කරන්නට වඩාත්ම සුදුසු පුද්ගලයෙක්ව තමයි අපි අද මැදිරියට කැඳවා ගත්තේ. ලංකාවේ පුවත්පත් කලාව ගැන කතා කරද්දී අංකුර කලාකරුවන්ට අත දීලා ඔවුන්ගේ ජීවිත මහා රූස් ගස් වගේ හැදින්න අත දීලා ඒ විතරක් නොවි ඔවුන්ගේ ජීවිත ගමනේ බොහෝ සුවිශේෂ තැන්වලදී පියෙක් වගේ අත දුන්න මානව හිතවාදී කලාකරුවෙක් ගැන කතා කරති. අපිට මුලින්ම කියවන නමක් තමයි ධර්මසිරි ගමගේ කියන නම. එතින් එතුමන් අප අතරින් සදහටම සමුගෙන ගෙහෙල්ලා මේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා වන විට වසර 22ක් සම්පූර්ණ වෙනවා. 2004 වසරේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා තමයි එතුමා හදිසියෙම අප අතරින් සමුගෙන ගියේ. එතින් එතුමාගේ 22 ගුණ සමරුව වෙනුවෙන් අද අප මේ පැය දෙක එතුමාගේ ගුණ ගැන කතා කරන්නට එතුමා ලියූ ගී අහන්නට වෙන් කරන්නට හේතුවා. එතින් අපි එතුමාගේ හෙවණේ ජීවිතයේ පොත්පත් කලාවේදී ආරම්භ කළ ජ්‍යෙෂ්ඨතම වර්තමානයේ අපිට සිටින පුවත්පත් කලාවේදියෙක් වගේම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් විදිහට අප ආදරෙන් හඳුනා ගන්නා අනුර බණ්ඩාර රාජගුරු මහතාව අපි බොහොම ආදරෙන් කැඳවගත්ත සඳදිය දහර සමග මේ කතාබහට එක්වෙන්නට කියලා අයිබෝන් සුභ සන්ධ්‍යාවක් ඔබතුමාට.
5: අයිබෝන්
4: මේට ටික කාලෙකට කරින් මං හිතන්නේ මගේ මතකය හරිනම් 1982 වසර විතර වගේ දවසකදී ඔබතුමාට මුණ ගැහෙනවා එඩ්වින් ආරියදාස මහත්මයා. එඩ්වින් ආරියදාස මහත්මයා මුණ ගැහෙලා මොකද ඔබතුමා බොහොම කඩිමුඩියේ වැඩකට යන ගමන් ඉන්න අතරේ ওই වැඩේ ඉවර කරලා මානවකය ওই වැඩේ ඉවර කරලා වෙලාවක් තිබුණොත් ඇවිල්ලා මාව හමු වෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඔබ වැඩ ඉවර කරලා කොහොම හරි එතුමා ඉන්න තැන හොයාගෙන එතුමාගේ කාර්යාලයට ගියාට පස්සේ පුංචි කොළ කෑල්ලක යමක් ලියලා දෙනවා මේ එතුමාගේ ලිපිකරුවෙක් සමගින් ගිහිල්ලා අදාළ පුද්ගලයව මුණ ගැහෙන්න කියලා. ඒ ලිපියේ තිබ්බ දේ ඔබ තර වැඩසටහනකදී සඳහන් කරනවා මෙහෙම. ප්‍රිය ධර්මයේ මේ රැගෙන එන ශිෂ්‍ය ඔබේ පුවත්පතට සුදුසු යයි හකිමි කියලා කෙටි අත්සන යොදලා එතුමා මේ කෙටි ලිපිය සමග ඔබව යොමු කරන්නේ ඔබේ ගුරු දේවයා විදිහට ඔබ බොහොම ආදරෙන් සඳහන් කරන ඒ ශ්‍රේෂ්ඨ මිනිසාල් වෙතට, ධර්මසිරි කමගේ සූරින් වෙතට. එතන ඉඳන් අපි ආරම්භ කරමු මේ කතාව.
5: ඔබ ඉතා හොඳින් ගෙදර වැඩ කරලා තියෙන බව පේනවා. ඉතින් ඒක තමයි ඇත්තම නිවේදිකාවගේ පරම යුතුකම වෙන්න ඕනේ. මෙවැනි සම්මුඛ සාකච්ඡාව එනකොට පෙර සූදානම කියන එක අපිත් මේ නිවේදන වෘත්තිය කාලෙක යෙදුනා. ඉතින් මුලින්ම මේ ඔබව ගහේනක් ගන්න කියනෝ නෙමෙයි, නමුත් ඔබගේ පෙර සූදානම වලින් මගේ හිතේ ලොකු සතුටක් ඇති වුණා. ඒකේ හරියටම කියනවා නම් ඒ කාලේ අපි මම ආනන්ද මහවිද්‍යාලයේ කොළඹ ශිෂ්‍යෙක් උසස්පල භාගීවරල ප්‍රතිඵල වෙනකන් හිටියේ. ඒ කාලේ නොයික් ඉතින් වැඩ කරනවා පාසලේ වැඩ. ඉතින් හරිම සමලන විය. ඉතින් ගල්පටිය තමයි ඔය බ්‍රේක්හවුස් ආයතනයෙන් ලිපියක් ඉවර තිබ්බා අපේ ආනන්දේ බෞද්ධ සංගමයට ලිවීමේ ඉමේ හැකියාව ඇති සිසුන් දෙදෙනෙක් නම් කර එවන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මාව සහ මගේ හිතමිත්‍ර රංජිත් අමතිගේ පලිහිපිටිය අපි දෙන්නව ලේක්හවුස් එකට යව්වේ විශේෂාංග ලේකකෝ හැටියට ලිපි ලියන්න, කියන්නේ ෆ්‍රීලාන්ස් ජර්නලිස්ට් කියලා කියන්නේ. ඒ අතර වාරයේ තමයි මං ලේක්හවුස් එකට ගිහින් ඉන්නකොට තමයි මට එඩ්වින් ආරියදාස මහත්තයා පියගැට පිළිදී මුණ ගැහුණේ. ඔහු කිව්ව කතාව ඔබ හරි මානවකයා ඇහැකිනම් ඇහැකි වුණොත් ඔය වැඩි අහවර වෙලා මා මුණ ගැහෙන්න. හොඳයි කිව්වේ යාගේ දකුණේ භාෂාව. ඒ අනුව තමයි ත්‍රුටික හරි ඔබ කියපු විදිහට මගේ ගුරු උත්තමයා මගේ ගුරු දෙවියා මට මුණ ගැහුණේ ඒ ආකාරයෙන්. ඉතින් එතෙන්දී මේ මහා දෙවන්ත මිනිසෙක් වත්පත් කලාවේදී ගීත රචකෙක් මේ ආදී දෙවන්ත කුසලතා රසකින් හිටි මිනිසෙක් මම වගේ ඇඹිටිල්ල මීයක් වගේ පොඩි පාසල් ශිෂ්‍යෙක් එක්ක හම්බෙච්ච වෙලාවේ ඒ සිද්ධි වෙච්ච ගණදෙනු මේ මානවීය ගණදෙනු කොයි තරම් මිහිරිද කොයි තරම් සුන්දරද කියලා කියනවනේ. ඒ ඇති වෙච්ච ආත්මීය බැඳීමත් එක තමයි මම අද වෙනතුරු මාධ්‍යකරුවෙක් හැටියට මාධ්‍ය වේදිකාවක් හැටියට වැඩ කරන්න මාව ආසක්ත කළේ මාව පෙළඹුණේ ඒ එතුමන්ගේ තිබ්බ ආදරය ලැංගතුකම සහ දුහුණන් අතදීමේ මහඟු උත්තම ගුණය බෝසත් ගුණය නිසා කියලා මම නොබියව කියනවා. ඔබ කියව එක හරි. වෘත්තීය පත්‍ර කලාව තුල එතුමන් ගිය මග යමින් පත්‍රකලාවේ නිරතව ඉන්න එකම පුද්ගලයා මම. අනික ගොඩක් එතුමන් බිහි කරපු ගෝල බාලීන් සහ විශිෂ්ටයින් ඉන්නවා මේ ශේෂ්ත්‍රයේ ගීත රචනා කලාවේ අනික මේ ශේෂ්ත්‍රවල. නමුත් වෘත්තීය පත්‍රකලා ජීවිතයේ මම තමයි එතුමගේ ගෝලයා. ඉතින් ඒක බයතු සහ හරිම හිතට සතුටක් සහ සංවේගයක් වෙන අතර කියනවා මම තමයි ධර්මශ්‍රී ගමගේගේ පත්‍ර ගෝලයා.
4: ඉතාම හොඳ හඳුන්වාදීමක්. ඒ කියන්නේ අපි එතුමා ගැන ධර්මශ්‍රී ගමගේ මහතා පිළිබඳව කතා බහ කරන බොහෝ දෙනෙක් එතුමාගේ මානුෂීය ගුණාංග පිළිබඳව කතා කරනවා. එතුමා මේ ගුරුවරයෙකුට එහා ගිහිල්ලා තාත්ත කෙනෙක් වගේ හැම කෙනෙකුගේම ජීවිතවලට සමීප වුණු ආකාරය ගැන කතා කරනවා. ඒ නිසා අපිට ඒ ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි අපි එතුමා රචනා කළ එතුමාගේ ජීවිතයේ කඩයිමක් සනිටුහන් කළ චිත්‍රපටයක් තමයි KW පෙරේරා අධ්‍යක්ෂණය කළ සැනසුම කොතනද චිත්‍රපටය. එහි ගීතයකින් අද සඳදී දහර ගීත කතාවට

0: ඔව් ඒත් එක්කම සැනසීම කොතන චිත්තපතිය ධම්සිගමගේ මහතාගේ ගීත කලාවේ සම්පූර්ණ වෙනසක් ඇති කරපු පරිවර්තනයක් ඇති කරපු චිත්තපතියක්. එතුමාගේ මුල්ම චිත්‍රපට ගීත ගුවන්විදුලි ගීත සහ සරල ගීත ගොඩක් ලියලා ඇති ඒවන විට. නමුත් මුල්ම චිත්‍රපටි ගීත සමුච්චය ලියන්න හම්මුනේ ඔය සැන්සුම් කතන චිත්‍රපටේ KW පරමාත්මයාගේ. ඒකට හේතුභූත වෙච්ච කාරණාවක් තිබ්බා. ප්‍රේම්සිරි කේමදාසයන්ගේ සංගීත මංජරියෙන් ඒ කාලේ නවරැල්ල කියලා මේ ගීත ප්‍රසංගයක් කළා. නවරැල්ලට ගීත ලියලා තිබ්බේ ධර්මසිරි ගමගේ ශූරින්. ඉතින් ඒක බලන්න ගිහින් තිබ්බා KW පරමාත්මයා. ඒ ගීතවලින් එතුමා ඉඳගත්තේ ආසක්ත වීම තුළ තමයි මේ නවකෙ කිසි විටක චිත්තපටි ගීතයක් කියලා නැති ධර්මසිරි ගමගේ චිත්තපටි පසුබිම් සංගීතය නොකර හිටපු ප්‍රේම්සිරි කේමදාසගේ නවකෙින් දෙදෙනාට තමන්ගේ මුල්ම චිත්තපටිය KW පරමහත්මයාගේ කුළුඳුල් චිත්තපටිය. ඒ කියන්නේ මේ තුන්දෙනාම කියන්නේ අපි කිම ආධුනිකයි කියන්නේ තුන්දෙනාම ආධුනිකයෝ. නමුත් බය නැතුව ඒ KW පරමහත්මයා මේ එවකට මේ ආධුනිකයින් දෙදෙනාට තමන්ගේ චිත්තපටියේ අභියෝගය බාර දුන්නා. මං හිතන්නේ ඒ ඒක වෙන්නේ ඇති ගමගේ මහත්තයාගේ ජීවිතේ පුරහවට ඔහු ආධුනිකයින්ට අතහිත දෙමින් නව පරපුරක් හදමින් සහ ඒක අලුත් පරම්පරාවේ අදහස් වලට ඉඩ දෙමින් කටයුතු කරන්න මූලාරම්භය සහ වස්තු බීජය ඇති වුණේ තමයි එතනින් වෙන්න තියෙන්නේ. අපිට හිතන්න පුළුවන්
1: අපි ගීතය අහලා ආයෙත් කතා කරන්න එමු.

0: දහර සමක ලකනහගෙන ඔබ අද සඳදේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ සමකෙන් ඩෝමාසක් රෙවි කිටෙමේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: විය ප්‍රමේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග අද අපේ සොඳුරු හමුවීම ධර්මසිරි ගමකේ විසදෙවන ගුණානුස්මරණය වෙනුවෙන් අද අප සඳදිය දහරවෙන් කරන්නේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු මහතා සමග තමයි කතා කරන්නේ. දන පූජා කියන චිත්‍රපටය. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට අපිට ධර්මසිරි ගමකේ කියන නාමය ගැන කතා කරන්න පුළුවන් තියෙන හොඳම අවස්ථාවක්. ඒ වගේම ආසයසුරු චිත්‍රපටයක් තියෙනවා.
1: කරන රාජකාරිය හැටියට භාවනා කරන්න වෙලාවක් නැහනේ.
2: මොකද ඒ ගෑනම ගැන විශේෂයෙන් ඇහුවි.
1: විශේෂයක් නැහැ. අයියත් එක්ක බොහොම කිට්ටුවෙන් කතා කරනවා දැක්කා.
3: ඔව්. දැන් ඔය පූජා චිත්‍රපටියට කලින් තමයි එතුමා කලේ එතුමාගේ පළවෙනි අධ්‍යක්ෂණය යසයිසුරු චිත්‍රපටිය. නොයෙල් ඉදිරිසිංහ කියන නිෂ්පාදකවරයා සමග එකතු වෙලා ඒක මාන්නේ හොන්සේකා, විජය කුමාරතුංග, තමල් අද්දරාරච්චි, ගෞතම පතිරාජ යැනි නළුවන් පිරිසක් එක්ක ඒ චිත්තපටිය තමයි ධර්මසිරි ගමක මහත්තයා ඉතාම සදානුස්මරණීය අතිශය ජනප්‍රිය සහ අදවත කතා කරන ගීත අම්මා වරුණේ ගීතය ඇතුළත් වුණේ ඔය අසීසුරු

0: ධර්මස්ත්‍රි කමකේ වෙස දෙවන ගුණානුස්මරණය වෙනුවෙන් අද අප සඳතිය ධාරවෙන් කරන්නේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු මහතා සමග තමයි කතා කරන්නේ. දැන් පූජා කියන චිත්‍රපටය. චිත්‍රපට ගැන කතා කරද්දී අපි බොහොම මේ කැමැත්තෙන් නැරඹුව, ඒ වගේම ලංකාවේ සිනමාව ගැන කතා කරද්දී සංස්ථාන විදිහට සටහන් වුණු චිත්‍රපට ගණනාවකම පිටපත් රචකයා විදිහට ධර්මස්ත්‍රි කමගේ සොරෙන් කටයුතු කරලා තියෙනවා. එතන පූජා චිත්‍රපටය කියන්නේ නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ මේ ජීවිතවල විශේෂ කඩයිමක් සටහන් වුණු චිත්‍රපටයක් කියලා ඔබතුමා කතා කරද්දී කිව්වා අපි ඒගෙනත් කියලා දරුදක ඔහලා ගීතය අහන්නේ.
1: ඊට පසු කාලීනව තමයි ඔය පූජා කියන චිත්‍රපටය බිහි වුනේ. ඒක පුංචි කතන්දරයක් තියෙනවා. පූජා චිත්‍රපටයේ නිෂ්පාදක ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු කියන මහත්මයා එවකට හිටියේ පිටරට. ඉතින් එතුමා ධර්මශ්‍රී ගම්ගේ මේතුමාට හරි ආදරේ. එතුමාගේ නිර්මාණ වලට ආදරේ. ශාසීසුරු බල්ලාදී එහෙ ඉද්දද්දී ඔහුට හිතෙලා තියෙනවා මම චිත්‍රපටයක් කරන්න ඕනේ, මම කරනවා නම් කරන්නේ මේ ධර්මශ්‍රී ගම්ගේ මාත්‍යර්ථමයික දෙන්න ඕනේ. මොකද එතුමාගේ මානවීය ගුණයන් සහ මනුෂ්‍යත්ව ගාමිණී අඳුරගෙන හිටියා. ඉතින් ඔහු එහි සිට ලියුමක් එව්වා පුංචි චෙක් පතකුත් එක්ක පොඩි. ඉතින් ඔය යොවුන් ජනතා පත්‍රයට තමයි එවලා තිබ්බේ. ඉතින් ඔය පත්‍රයට ලියුම් කඩන්නේ මම. හරි, ඒ හදවතේ ඇඳි ගී කෙටි කතා කවි අනික් නිර්මාණ ලිපි ඔක්කොම කඩලා මේ වෙන වෙනම ලිපිකණු වලට දාන එකත් මගේ රාජකාරී කොටස. අපි අතරේ කිසිම මේකක් නැහැ. දැන් ගමගේ මාත්‍යට ආවයි කියලා මම මේ පත්‍රේ එහෙම ලියුම් කැඩුවා කියලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මම කැඩුවා මේක තිබ්බා ලියුම ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු ආරවුම් කරපු ලියුම. මම ඒක සර්ගේ අතර දුන්නා සර්. මේ ඒක බලලා තමයි ඉන්පසුව තමයි ඔය සම්මත දාල් කියන්නේ මුස්තම කතා කරමින් ඔය පූජා චිත්‍රපටය ගොඩනැගුවේ. හැබැයි ඒ වන විට එතුමාගේ හිතේ ඔය පූජා චිත්‍රපටියේ ඉන්නේ අලුගෝසු වගේ චරිතය සිතෙහි තිබ්බා. මොකද ඒ ලුයිස් සිඤ්ඤෝ ඒ චරිතය ඔහුට මුණ ගැහිලා තියෙනවා. ඔය විශේෂයෙන් එතුමාගේ මාධ්‍ය ජීවිතයේ මරුසිරා චිත්‍රපටියේ සිරිපාල හරම්මණිකා චිත්‍රපටියේ ලියන්න පාදක වෙච්ච මරුසිරා කතා ලියන්න ගිහිල්ලා ලංකාදීපේ කාලේ අති විශේෂ පිටු පෙළක්. එහිදී මගේ මරුසරා වෙලා මැරුවෙත් ලුයිස් සිඤ්ඤෝ එන්නෝනේ. ඔව්. තේ අධ්‍යක්ෂින් කතා කරන්න ගිහින් ලුයිස් සිඤ්ඤෝගේ ජීවිතේ බොහොම ගැඹුරටම කඳා බැහැලා හොයපු කෙනෙක් තමයි ධර්මශ්‍රී ගම්ගේ මහත්තයා. ඉතින් ඒ අධ්‍යක්ෂින් එක්ක ඒ වෙනකොට මම තිරනාටක ලියලා තිබ්බේ. ඉතින් මං හිතනවා ඒකට හොඳම නිරූපණයට හොඳම ලංකාවේ හිටපු අය එන්නේ නැති පුද්ගලයා ජෝ අබේක්‍රම තෝරගත්තා. ජෝ අබේක්‍රම තමයි අලුගුස් වගේ චරිතය තෝරගත්තා. ඉතින් ආකාරයට තමයි පූජා චිත්‍රපටිය බිහිුණේ. තවදුරටත් කියනවා නම් පූජා චිත්‍රපටි සුවිශේෂී දෙයක් තියෙනවා මේ මොනිකා කියන්න ඔයාට. ඔයගොල්ලෝ පුංචි ඇති ඒ කාලේ දන්නේ නැතු ඇති. දැන් ওই වැලිකතර කියන චිත්‍රපටිය දිබිනාල් සිංහන්ගේ, ගාමිණී ෆොන්සේකා සහ ජෝ බේක්‍රම ගෝරි මුදලාලිගේ චරිතය සහ වික්‍රම රන්දෙනිය ඉන්ස්පෙක්ටර්වරයාගේ චරිතය රඟපෑවිටි. එහිදී ඇතිවෙච්චම් කිසිදුවීමක් සහ විරසක වීමක් නිසා මේ මහා නළුවන් දෙදෙනා එකිනෙකා රඟපෑමෙන් ඈත් වෙලා හිටියා. වැලිකතරෙන් පස්සේ ගාමිණී ජෝ අභික්‍රමයන් රඟපෑවේ නැහැ. නමුත් ඔය පූජා චිත්‍රපටියේ තමයි වසර ගණනාවකට පස්සේ, වසර 20 ගණනාවකට පස්සේ අලුත් වතාවක් ගාමිණී පොන්සේකා කියන මහා නළුව සිනමා සක්කුචි සහ ජෝ අභික්‍රම කියන ක්‍රේසර නළුව නගස්සලා ඒ දෙතන අතර තිබුණේ විරසකය සමතේකටපත් කරලා සංහිඳියාව ඇති කරලා ධම්මසිරි ගමකේ මේතුමා තමයි දෙන්න ආපහු නැවත එක්කලේ. ඒක එක්කුණේ කොළඹ බන්ධනාගාරය තුල අලුගෝසු ආවන ජෝබේකම එනවා සිරමැදිරිවල සිටින සිරකරුවන් බලන්නට. ඒ එන වෙලාවේ එක එක සිරමැදිරිවල ඉන්න එකක රවින්ද්‍රන් දෙනිය, අනුසුරා හැටියට විජේ කුමාරතුංග, ගාම්දි පොන්සේකා යකඩය හැටියට හොම එමාදි චරිත ඉන්නවා. ඉතින් මුණ ගැහෙනවා. ඉතින් තමයි මට හොඳට මතකයි මං ඉරුගත කිරීම බලන්න ගියන් හිටියා. ගාම්දි පොන්සේකා හිර කූඩුවට දාලා ඉන්නකොට අර ජම්පරේ අඳලා ජෝ මෙහෙම ඇවිල්ලා, එයා ආරි සිංහල දු මෙහෙවිල්ලා ආයිබෝවන් ගාම මෙහෙම හිර කූඩුවෙන් ඇතුලට අද්දෙක දාලා ගාම්නි අද්දෙන් අල්ලගත්තා. ආයිබෝන්
2: මට මේ දඬුවම නියමිච්ච දවසේ ඉඳලා මාත් එක්ක එකට රොස්ම ගත්ත ඔක්කොත්ම ආයිබෝන් කියලා යනවා. මෙතෙන්ට බොහෝම දෙනා කියන්නේ තමන්ගේ නිර්දෝෂකම. සමහර දෙනා කතන්දර අහපු අපිට ඒක ඇත්තක් තියෙන බවත් පේනවා. ඒ උනන්දාරිය අපි ඉතින් මොනවා කරන්න අපි කරන්නේ රාජකාරියක්.
1: ඉතින් ඒ සිදුවීම මට ඉවලෙම කවුරුන් හෝ ජයරූපාලකන පසුදා පසු සතියේ සරසයි පත්‍රයේ මුල ගාමිණී ජෝ යලි එක් වෙයි කියලා. ඉතින් ඕකේ තවත් දිගට යනවා නම් මොනිකා මේ මං හිතන්නේ කතාව දිග වැඩිද මන් දන්නේ නැහැ. දැන් හෙට තමයි තියෙන්නේ රූගත කිරීම හිර ගෙදර. ඒ වෙනකොට පූජා චිත්‍රපටිය රූගත කිරීම කොටසක් කරලා මිරිහාන ධම්සි ගමත් එක්ක ගෙදර රූගත කිරීම ඉවරලා ඇවිල්ලා පුටු තියාගෙන කට්ටිය පොඩ්ඩක් හැන්දෑවේ
0: වාඩි වෙලා ඉන්න.
1: වාඩි වෙලා ඉන්නවා.
0: කතා බහ කරමු.
1: කතා බහත් කරනවා. තවත් තින් ඈ. ඉන්නකොට කිව්වා ධර්මස්ත්‍රික මගේ මහත්තයා මේ ජෝමාත්‍යා යෝය මේ හෙට තමයි හිරගෙදර ෂූටින් තියන්නේ. ආ එහෙමද? දැන් කවුද ඔක ඉන්නේ? ඉන්නවා ඉතින් මේ මෙයා ඉන්නවා රවින්දරන් දිනිය ඉන්නවා. එතකොට විජය ඉන්නවා විජය කුමාරතුංග අපේ ගාමිණී මහත්තයාත් ඉන්නවනේ. ඈ ඔබ ධර්මයේ එහෙනම් මගේ ප්‍රතිපත්ති කඩන්ඩයි යන්නේ. යෝමහත්තයා කිව්වට හොතර මතක මල්ලංග හිටියේ. එතකොට ඔන්න පටන් ගත්තා ධර්මසිරිකමගේ මහත්තයා කරන මානවීය දේශනාව. එහෙම නෙමෙයි යෝමහත්තයා අපි මේවා හිත හිතවල තියාගෙන ඉන්න හොඳ නෑ අපි හිත මල් වගේ අපි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා මට මතකයි විනාඩි 10ක් විතර එතුමාගේ ඒ මානවීය මානුෂීය දේශනාව කරලා කොහොම හරි ජීවබේක්‍රමයන්ම කැමති කරගත්ත පොහොදා රෝගත කිරීම වලට අපේ නම් සිංදුවා.

0: වෙලාව රාත්‍රී 7:30.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනද පුළේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩින අපේ රස විජේ.
6: වෙනද පුළෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
12: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
13: රේදුරු මහතාගේ වේගය වැඩිද? කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
14: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස්. අමතන්න 0.77, 777, 7374.
15: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව රාත්‍රී 7යි විනාඩි 36යි.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
3: සංසතිය තහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසතිය තහර. ආදරණීය නැහැගෙන ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා. ජාතකල තරයි මටලය තහන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතය සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගේ ජූලි මාසයේදී පැවැත් වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. එවැගේම දිවෙන පුරා විහිදී තිබෙන එනල්වී අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සංවල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්වය යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය එන්.එල්.බී. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බ වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-7679-579 නම්බරයකට.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
3: සාහිත්‍ය ලෝකයේ පහන් වැටක් වූ ධර්මසිරි ගමකේ 22 ගුණානුස්මරණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු සමඟ
2: සඳදිය දහර.
4: අචරේ වික්ටර් රත්නායකයන් ගානා කරන ගීතයක් අපි ඊළඟට අහනවා. තමන්ගේ ආදරණීය දියණිය පිළිබඳව ඇතිවන දායක ප්‍රේමය, විශේෂයෙන්ම මේ දුවෙකුගේ ලෝකේ වීරයා බවට පත් වෙන්නේ තාත්තා. එතන එහෙව් තාත්තා තමන්ගේ ආදරණීය දුව වෙනුවෙන් අම්මගෙන් කරන ආයාචනයක් තමයි මේ ගීතය අපිට ඇහෙන්නේ. ධර්මසිරි ගමගේ සොරින්ගේ තවත් බොහොම මානවීය ප්‍රේමය හිතට දැනෙන ආදරණීය ගීතයක්.
5: ඒත් එක්කම මේ මොනිකා ජංගල ගමගේ මහත්තයාගේ සින්දු වල අනෙක් ගීතරස්කෙන් ගේ ගීත මම මේ අපහාස කරනවා නෙවෙයි. යම් බඳු වූ අර අපි මුලින් ഇതുමත් කතා කරන සිහින් රේඛාවකගේ තියෙන මානවීය ගුණය සහ මකෝ අමුතු නිකන් මේ ඒකට කියන්නේ මානුෂීය භාවයන් ඇති කරන සහ කම්පණය ඇති කරන ගීත තමයි කියලා අපි දැන් අපි මුලින් කතා කරපු අම්මා වර්ණයේ ගීතය කතා කරලා ඒක කියනවා. දැන් සෙනෙහස වැඩිදා සිතද මොළදවි ලෝම ආදරේ කියා සිට මායාවක් කී එහි තනි උද්දා අම්මා පමණයි එහි ඉන්නේ. බලන්න මේ මේ මේ පේලි හතරෙන් කියන කතන්දරේ කොයිතරම් මානුෂීයද කියන්නේ. ලෝම සෙනෙහස වැඩිදා උණ කෙනෙක්ගේ ආදරය මොනිකගෙත් එහෙම වෙන්නේ ඇති ආදරය මොළඳ වෙන්නේ ජයග්‍රහණය කරපු අපි තමයි පෙම්වල පෙම්මුතුන් කියලා. හැබැයි හිමු වෙලා ඒක මායාවක් වෙලා අපි ඒකෙන් තනි වුණාම කවුද අපිට ඉන්නේ? එතමා අපි. ඒ අර්ථය මේ පේලි හතරෙන් එතුමා කියලා තියෙනවා. ඒ වගේමයි දැන් ඔය පූජා චිත්තපතියේ බුදු බව ලැබුණ අපි කලින් අහපු ගීතේ මව් වැති දාටත් සෙනෙහස පුදනා, මව් නැති දාටත් තුරුලේ හිඳිනා, සස්තත ගෙවෙන තුරු දරුවන් රකින බුදු බව ලැබුණා පිය උරුසෙන. අපි අම්මා බුදු ඒවා කියලා අහලා තියෙනවා. හැබැයි බුදු වෙන්න නම් පියෙක් වෙන්න ඕනේ කියන්නේ. ස්ත්‍රී ජාතියක බුදු වෙන්න බැහැනේ. නමුත් පිය ගුණ ගැන ලියවිලා තියෙන ගීත අඩුයි අපේ ගීත ශේෂ්ත්‍රේ. නමුත් මේ ගීතේ මේ කියන දේ මහා මෙරවැනි පරිසිතින් වුණා අපච්චිලා තාත්තලා ගේ හිතේ ජීවන බර මේ දරුවන්ට දැනෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ තනියෙන් එක හිතෙන් උහුලගෙන ඉන්නවා. මහා මෙරවැනි පරිසිතින් උහුලන කඳුලැලි සමුදුර නැතින් සංගවන අම්මලා අඬනවානේ අනික අය අඬ ආච්චිලා අඬනවා නමුත් තාත්තා අඬනවා දැකලා තියෙනවනේ නෑ බොහොම අඩුවිනේ බොහොම අල්පයි අපි අපේ පියවරු අඬනවා අපි දැකලා තියෙනවා ඒකයි කියන්නේ කඳුලැලි සමුදුර නැතින් සංගවන දරුදුක උහුලා තනිව වැළපෙන මොක්කර කලබන ඔය වටුනා හරි මොන හරි වුණාම ආගේ අම්මා කෑක් ගහලා අහපා ගෙවලට කතා කරා අනේ පුතේ අනේ දුවේ කියලා ඔය කර ගහන්නේ එහෙම පියවරු මුණ දෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට ඉතින් ඒ නිසා බුදු බව ලැබුණා පියවරු විසින ඉතින් කොටලා සංක්ෂිප්තව මේ මව් ගුණය සහ පිය ගුණය එතුමාගේ පෑණින් ලියුණාද කියන එක අපි මේ දෙන්නේ මතක් කළ යුතුයි.

0: දියදහර
1: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක ව්‍යමන සඳදිය දහල සමග අද අපි සොඳුර හමුවීම ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රවීණ රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු මහතා ධර්මසිරි ගමගේ සොරින්ගේ 22 වන ගුණානුස්මරණය වෙනුවෙන් අද සඳදිය දහර අප වෙන් කරන්නේ. දැන් ලංකාදීප පුවත්පතෙන් එතුමාගේ පුවත්පත් කලාවට අවතීර්ණ වීමත් එක්ක විවිධ පුවත්පත්වල කර්තෘවරයෙක් විදිහට කටයුතු කරනවා. සිළුමිණ පුවත්පත, දිනමිණ, ඊට පස්සේ යෝන් ජනතා, ඊට පස්සේ පරම්පරා ගණනාවකට මඟ කියන ගුරුවරයෙක්
2: අතදීම සහ ඒ දුහුණන් සමග අක්වල් බැඳ ගැනීම, ඔවුන්ගේ නිර්මාණවල නිදහස ලබා දීම, ඒවා කිසි කලෙක මං හිතන්නේ පුවත්පත් කලාවේ මෙන් ඉදිරියට දැන් නම් පුවත්පත් ක්‍රමයෙන් අඩුල් හුඩු වෙලා තියෙනවා. කිසිම පුවත්පතකින් මේ කරපු සමාජ සත්කාරය, මේ තරුණයන් දුන්න අත, අන්න එතනයි පුනරුදේ තිබ්බේ. ඒ තුමාගේ සිතේ තිබ්බයි ඒ තරුණයින් නැගි සිටුවේ, තරුණයින්ගේ හැකියාවට අත දිය යුතුයි, තරුණයින් නැවත මේ ලෝකයට විවර කළ යුතුයි, කැලෑවි පිපිලා කැලෑවේ පරවල යන්න දෙන්න හොඳ නෑ. මේ අති මහරු සුදුරිත් එක තමයි ඔය යොවුන් පහන්නට ආරම්භ කළේ. ඉතින් ඔය මොනිකා කතා කළානේ ගමගේ මහත්තයාගේ පත්‍රකලා ජීවිතය ලංකාදීපෙන් පටන් ගත්තා කියලා. ඉතින් ඕකෙත් පොඩි කතන්දරයක් තියෙනවා. අය කේම් සිරිසේන මහත්මයාගේ කාලේ එතුමා තමයි ඔය ජයදේව කියලා

0: මතක හැටියට. ඉතින් මේ තාත්තා ජෝස්ය එහෙම දන්න කියන පීටර් අප්පුහාම තාත්තා. ඉතින් ඇල්මක් තියෙන කෙනෙක් පුතාට ඉස්සෙල්ලම රස්සාවට යන නැකතක් හදලා දීලා තියෙනවා. උදෑසන 4:02 ගෙදරින් පිට වෙන්න රැකියාවට ඉන්ටර්වියු කරන්න තියෙන 9:30. ඉතින් 4:02 ගෙදරින් පිට වෙච්ච ධර්මසිරිගමගේ මත්තා ඉස්ටේෂන්ට වෙලා කොටුවේ 9:02 ඉඳලා තමයි ගිහින් තියෙන්නේ සම්මුඛ පරීක්ෂණය. 9:03 පොඩ්ඩක් ඇවිදගෙන යන්න පුළුවන්. එතකන් මාත් එක දවසක් කිව්වා මේ මං ඉතින් රාජා මේ ස්ටේට්මන්ට්ලා තාත්තගේ ටීයි කියලා මේ පැය කීයක් 4:00 ඉඳන් 9:00. ඔව් හරි එහෙම ගිහින් තමයි ඔය මේ එතුමාගේ ලංකාදීප පත්‍රකලා ජීවිතයේ විශිෂ්ටම ලිපි පෙළ තමයි නේ මරුසිරා පිළිබඳ ලියවිච්ච ලිපි පෙළ මොනික 1975 මගේ මතකයේ නිවර්ද 75 අගෝස්තු 5 තමයි මරුසිරා එල්ලා මෙරුව. ඒ එල්ලා මෙරීම පිළිබඳ එතකොට ඒ කාලේ ඒ අනුරාධපුරයේ ඉරගෙදර ඉතින් අනුරාධපුරයෙන් මනුස්සයාගේ ප්‍රදේශය ජීවත් වෙච්ච හේතුපු නිස්සංක කදනාරච්චි කියන ඒ ප්‍රාදේශීය වාර්තාකරු එවලා තිබ්බා මේ මරුසිරා අන්තිමට ලියපු කවි කිහිපයක් ශිරමෙත්‍රී සිට. මට යන්තමට එක කවියක් මතකයි. මන් තනි වෙලා මේ සිරගේ අඳුරු කොනේ රම්මෙනිකාගේ රුව මෙවිලා නිතර පෙනේ. මතකයි ආදරෙන් පසු පළමු දිනේ දරුසෙනේ හස දැන් ටික ටික හිතට දැනේ. ඔය ඇතුළු තවත් කවි දෙකක් එවලා තිබ්බා. මේක අතරගත්ත වාර්තාව අතරගත්ත පෙරමුණේ තිලක කියන ලංකාදීපේ මාධ්‍යවේදියා ධර්මසිරිගමගේ මහත්තයා මේක දීලා තියෙනවා. ධර්මයේ මේක බලලා මේ මේ වැඩේ ගැන පොඩි කලර් පීස් එකක් ලියන්න කියලා. කලර් පීස් කියන පොඩි විශේෂාංග තීරු වගේ පත්‍ර භාෂාවෙන් කියන. ඉතින් මේක මේ කවිපන්තිය කියවුවාම ගමගේ මහත්තයාට හිතුණා මේ මිනිමරුවෙක් කියලා කිව්වට හංවඩු ගැහුවට මොහුගේ ජීවිතයේ තුල යම්කිසි මිට වඩා ගැඹුරක් තියෙන මේ සාහිත්‍යයට කවියක් ලියන්න පුළුවන් මිනිස්සෙක්. මිනිමරුවෙක් කිව්වට කවියක් කියන්නේ නිකන් බෑනේ. කවිත්වය සහ ඒ කවි සිතුවිලි පහළ වෙන්නගේ හදවත මෘදු වෙනවා. හදවත ගලක් වෙලා බෑ. ඉතින් ඊට පස්සේ ගමගේ මහත්තයා අනුරාධපුරේ ගිහිල්ලා මේ මරුසුරාගේ ජීවත් වෙච්ච සාලියපුර, එතකොට ඔය පුලියංකුලම, කුඹියච්චියම, රඹව, ඇලයාපත්තුව, විලච්චිය මේ අදි හැම ප්‍රදේශයේම ගිහිල්ලා ඒ චරිත ලයනල් සීමන් නප්පුගේ බිරිඳ, පියදාසගේ ඥාතීන් ඔහුගේ කතාවට සම්බන්ධ සියලුම් පිරිස් හම්බ වෙලා සම්මුඛ සාකච්ඡා කරමින් අති විශිෂ්ට ලිපි පෙළක් ලිව්වා ලංකාදීප පත්‍රයේ. අංගිලෙන් ලංකාදීප පත්‍රයේ අලවිය සීග්‍රෙන් වැඩි වුණා. ඒක අලවියට බලපෑවා. කතාංග 5කට වැඩි ප්‍රමාණයක් ලිව්වා මරුසිරා පිළිබඳව. ඔහුගේ ජීවන තොරතුරු, ඔහු රම්මැණිකාව ගාවට ගියේ කොහොමද, ඒ අසුර පටන් ගත්තේ කොහොමද, ඒ වගේම ඔහු ජීවිතය අසාධාරණ ලක් වෙච්ච හැටි, ඔහුට ජීවන වෘත්තියක් කරගන්න ඒ අනුරාධපුරයේ තිබ්බ ඒ යම් යම් ඒකාධිපතිත්වයන් ඉදු දුන්නේ නැහැ. ඔහු මුට්ට කරගහන්න ගියාපම මුට්ට කරගහන්නේ ඒක ඉන්නවා කට්ටියක් වෙනම. ඔහුට පයින් ගහලා එලවණු. මේ ආදී කතන්දරලින් තමයි ඔහු ටිකෙන් ටික ටිකෙන් ටික දරුණු පුද්ගලෙක් බවට පත් උනේ. ඔහු රම්මණිකා එතකොට මේ මෙයා මෙරිලා සම්මණිකාගේ ස්වයං පුරුෂයා මෙරිලා ඒ ජීවිතය ගෙවන්න යම් කිසි විදියකට හොරමත්පන් කසිප්පු කියලා කියන්නේ ඒවා පොඩි ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. නමුත් ඔහුගේ මස්සිනා සීමන් නප්පු තමයි කසිප්පු ව්‍යාපාරයේ දෙවන්තයා. ඒ කාලේ ඌ ආරාධනා කරන රම්මණික උත්සමකල් ජීවත් වෙන්න කියලා. නමුත් රම්මණික යන්නේ නැහැ. මම්මගේ මිනිහා කියන එමය දේවසත්‍ය මම්මගේ මිනිහා මරිච්ච මිනිහට මම අගෞරව කරන්න කැමති නැහැ. නමුත් මෙතෙන්දි මේ සීමන්නප්පු මේ රම්මණිකගේ පුංචි ව්‍යාපාරයට එරෙහිව ඇවිල්ලා දවසක අර ක්‍රෝධයක් තියෙනවා ඌ සමග ජීවත් වෙන්න බෑ කියපුකට ඇවිල්ලා රම්මණිකගේ කෝටල් වාඩියට ගිනි තියෙනවා. ලයනල් කියන සුමිතුරත් එක්ක මරුසිරා යනවා යනවා පොඩි හන්දෑවට පොඩි වැඩියක් ගන්න. ඉතින් මේ අසාධාරණ දෙයක් තමයි මරුසිරා නතර වෙන්නේ සම්මණිකලඟ නතර වෙලා නැවත එහෙට ජීවිතේ පටන් ගන්න අතීත දෙන්නේ. මේ වගේ මේක අපි අර මිනිමරුවෙක් කියලා කිව්වට නමුත් ඔහු තුල තිබුණු ඒ විතරකම සහ ඊට යටින් පෙච්ච මානුෂිකත්වය ගමගේ මහත්තයා ඉතා ලස්සනට මතු කරලා දුන්නා. මම හිතන්නේ ඔබ සිරිපාල රම්මණක චිත්තපතිය බැලුවා නම් ඒ මානවීය භාවයේ සහ මනුෂ්‍යත්වයේ ඉස්මතු කරපු හැටි සිරිපාල තුල පෙනේ. ඔහු දරුණු මිනිහෙක් තමයි. නමුත් ඒ හැම එකටම හේතුවක් තිබ්බා.
1: සමාජයේ විසින්ම ඔව එතනට අද දැමුණට පස්සේ ඔහුටත් ජීවිතේ පවත්වාගෙන යන්න වෙන විකල්පයක්
0: කරකියා ගන්න දෙයක් නැති වුණා. සමාජයේ විසින් ඔහුව දුෂ්ටෙක්, අමනුෂ්‍යෙක්, මිනිමරුවෙක් බවට පත් කළා. ඒ හැම එකටම සාධාරණීය මේක මෙහෙමයි කියන්න අපිට කරුණු කාරණා තිබ්බා.
1: වසන්තයේ දවසක් චිත්‍රපටයේ ගීතයක් අපි අහනවා. සංගීත ගොඩමහජර සනත් නන්දසිරි, කලසිරි ලතා වල්පොල මේ ගීතේ ගායන සඳ පෙම්යහන්.

ඕ ඒක තමයි දැන් මම මොනිකාටි කියලාගේ බණ්ඩේ කියන සඳප්පෙන් මියහනින් පායාවේ හරි සෞම්‍ය සුන්දර චිත්‍රූපම එවනවනේ දෙහුගේ වචන භාවිතය තුළ මම හිතන්නේ හරි අරුම පුදුම මියුරු භාවයක් සහ කටෝර භාවයකින් තොරව හදවත සිසිල් කරන භාෂා විලාසයක් නෙවෙයිද ගමක මහත්තයා ගීත සමුද්දෝ හැම එකම අරන් බලන්න ඒ වගේ තියෙන්නේ. ඉතින් මේකත් මම හිතන්නේ තාම භාවමය හැඟීම් ගෙනෙන ගීතයක් ඔය ටී අර්ජුන මහත්මයා තමයි ඔකේ අධ්‍යක්ෂණය කළේ. ඒ එක කොටසක් ඔය අපේ ගෙදර හිටේ තියෙන රූගත ක්‍රීම් කළා මට මතකයි. ජෝබ් වික්‍රම මගේ අප්පච්චිත් එකේ චූටි ඔය සන්ති දවසෙත් පොඩි පොඩි කැලලකට හිටියා ජෝබ් වික්‍රම මහත්තයත් එක්ක. ඉතින් මම හිතන්නේ මේ ගීතය පිටපත් කිසියස්සේ අතිශය සහකම්පණයේ ඇතිවන ගීතයක්.

0: ദിവ്യ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന
1: സന്തതിയ തഹര
2: 1978 වසරේදී තිරගතවුණු අපේක්ෂා චිත්‍රපටය ගැන කතා කරද්දිත් අපිට ධර්මසිරි ගමගේ කියන ගීපද රචකයා ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ඇජරින් ගුණතරක සමගින් මිල්ටන් මල්ලවරච්චි ගායනා කරන කලක් කැවෑමෙන් පෙරම්පුරා ගීත අපි අහන්නේ. සංගීතවත් කරන්නේ ක්ලැරන්ස් විජේවර්ධන.
3: ඔය අපේක්ෂා චිත්‍රපටිය මං කියන්නේ ඕකේ මේ අමරසිරි කලන් සූරිය සහ මාලනී ෆොන්සේකාගේ රූපරාම වල ඉන්නේ. මේ පසුගිය කාලේ ඔය මාලනී ෆොන්සේකා අභාවයේ වෙච්ච වෙලාවේ මේ ගීතය හරියට ප්‍රචාරය වුණා. ඒක පොඩි ප්‍රේමජවනික කිහිපයක් තියෙනවා. කලන් සූරිය මේ හරිම ලැජ්ජාශීලී ඉදිරිපත් වෙලා නැහැ මේ මාලනී ෆොන්සේකා අතින් අල්ලගෙන ඇයට සුදුල් වෙලා සමීප වෙලා ගමන් කරන්න කොහොම හරි බොහොම අමාරුවෙන් මාලනී ෆොන්සේකා මහත්මිය තමයි බලහත්කාරයෙන් හෙම්බෙන්ද අපි කරන කරුණ කියලා ඒගේ බලන්නේ රූපරාම දෙය බලනකොට ඒ කලන්සුවේගේ ලැජ්ජාශීලී ගතිය ඉතාම පැහැදිලිව පේනවා. ඒකම එතන නමතාවයක් යනවා මේ ඔව් කලන්සුව ඉතරතෙත් එක්ක. ඉතින් මං කියන්නේ අපේ ගමගේ ගුරුතුමගේ චිත්තපති ගීතාවලියේ නොමැකෙන සටහනක් තියපු ගීතයක් තමයි ඔය මේ කලක්ටවෙන් ගීතය.

0: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සඳදිය දහර සමක ඔබ රණවිසිරි ගමකේ 22 වෙනි ගුණානුස්මරණය පිටුවෙන් අද අපේ මේ කතා බහ ප්‍රවීණ පොත්පත් කලාවේදී රංගන ශිල්පී අනුරා බණ්ඩාර රාජගුරු මහතා සමක 1977 වසරේ තිර ගැතුණු දෙවියනි ඔබ කොහෙද චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක් තමයි අපි ළඟට අහන්නේ. ආචාර්ය වික්‍රත් නායක, ආචාර්ය සුජාත අත්තනායක මේ ගීතය ගයන්නේ. එම්කේ රොක්සාමි තමයි සංගීතවත් කළේ මේ චිත්‍රපටය. ආදර පූජාස්සනේ ගීතය.
1: ඔව්, ආදර පූජාස්සනේ. ඔහුගේ ගීතවල තියෙන අර මාධුර්යය, ලාලිත්‍ය කියන එක අපූර්වට මෙහෙලා තියෙනවා. ඔබගේ නුරා කුසුමේ රන් මුතුලැල් පවනේ, සිලාරේ වෙලමි මා පෙම්සිත් අනුරාගේ, යෞවනයේ මල් සමයේ මේ නිසසල යාමේ, සීතල රාය සැන්සිම් මා මංගල මල් යහනේ. ඉතින් මේක අර ප්‍රේමයේ උත්තරීතර අවස්ථාවකට ගිය උච්චස්ථානයකට ගිහිල්ලා ප්‍රේමයේ ඵල නෙලපු අවස්ථාවක කියන්නේ මංගල මංගලයේ මේ සරණ මංගල්‍යයනේ මේ වැනි අවස්ථාවට ගියේ අවස්ථාව තමයි මේ ගීතයට පසුවිම් මේ කතාව එන්නේ. ඉතින් ඒකට ඉතාම අනුරූප විදිහට මේ හැම එකක් මම අර ඔයාලට කිව්වේ මේ මොහුගේ ගීතවල තියෙන පුදුමාකාර ලයන්විත බවක්නේ. දැන් මේක මීට වඩා වෙනස් විදිහකට මේ මදු සමය සහ මේ කතන්දරේ ලියන්න පුළුවන්කම තියෙනවනේ. වෙනත්ින් අර ඒවත් එක බලනකොට සංසන්දනේ මේ ගීත කොයිතරම් අනුවේදනීයද, කොයිතරම් ඉජිප්තපටියේ රූපරම්පට ගැබ්බෙන පරිදි, නමුත් ඒ සහකම්පනය සහ සංවේදනාත්මක ගුණයන් පිරිච්ච ගීතයක්ද කියන එක අපිට කියන්න ඕනේ. ඒ වගේ මේකට මේ මම හිතන්නේ අනුප්‍රාණය දුන්න වික්‍රත් නායකයන් සහ සුජාත අත්තනායකගේ ගැයුම් වලින් ඒක ඒ වචන වලට තවත් ජීවයක් ලබා දුන්නා. ඉතින් එවැනි ගායක ගායිකාවත් අද නැහැ. මෙවැනි පද රචනා ලියන්නත් පිරිස් අද අඩුයි, ලිය වෙනවා. මම ඒක අලුත් පරපුර දොස් කියනවා නෙවෙයි, නමුත් ඉතින් අර මේ ගීතවල තිබ්බේ සහකම්පනයේ සහ ඒ මිහිරි බව අද ගොඩක් අඩුයි නේද? අපිට මතක හිටින්නේ නැහැ නේ මේ ගීත. අපිට මතක හිටිනවා වාරක් මේ මතක හිටින්න මේ ගීත තෝරන් තියෙන්නේ. මතකේ රැඳෙන ගීයක් බවට පත් වෙනනම් ඒකේ ගායනය, වාදනය සහ පද සියල්ල ඒ ත්‍රිමූර්තියම අපිට දැනෙන්න ඕනේ. එහෙම තමයි මතකේ රැඳෙන්නේ. ඒ වාට මතකේ රැඳෙච්ච එක ලොකු දෙයක්. අපිට මේ ගීත දැනෙන්නේ

0: ලකන්ඩ රේඩියෝ ITN
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 8යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සුපිලි පන් රටක්. පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව, මේ තමයි අපේ ජනවරම, මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: 75,000කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
4: ක්‍රිමිරාජ සුවසනැව
5: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න.
6: ක්‍රිමිරාජ සුවසනැව
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනැවට එක්වන්න. සාදර අනුග්‍රහය.
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
8: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
9: වෙලාව රාත්‍රී 8 විනාඩි 11යි.
10: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
11: සන්තරන්ගේ තහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳිය තහර සමග අද අපේ සතුරු හමුවීම ශිෂ්‍ය පොත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු මහතා සමග ධර්මසිරි ගමගේ 22 ගුණානුස්මරණය වෙනුවෙන් එතුමා විසින් රචනා කළ ගීත තමයි අපි අහන්නේ එතුමා ගැන කතා කරන ගමන්. දැන් මේ සඳදිය දහර වේවා, ප්‍රේමතටාකේ වේවා, මා විසින් ඉදිරිපත් කළ බොහෝ මේ ගීත තෝරගන්න වැඩසටහන් වලට බොහෝ දෙනෙක් බොහෝම කැමැත්තෙන් තෝරගන්න ගීතයක් තමයි තරංග චිත්‍රපටයට ඇතුළත් වුණු පවන් සුසොම් දැලින් වෙලී කියන ගීතය. ඉන්ද්‍රනි පෙරේරා සමග දේවානන්ද වෛද්‍යසේකර ගායනා කරන මේ ගීතය 1975 වසරේ ඉදිරිගත වුණු තරංග චිත්‍රපටයට ඇතුළත් වුණු මේ ගීතයේ ඇතුළත තියෙන මේ ප්‍රේමණීය බව, විශේෂම පඬිත් අමරදේවයන්ගේ සංගීතය, ධර්මසිරි ගමගේ සොරින්ගේ ගී පද, මේ සියල්ලත් එක්ක බොහෝ දෙනා ආදරය කරන බොහොම මේ ප්‍රේමණීය ගීතයක් බවට පත්වලා තියෙන ඔවුන්ගේ ගීත ලැස්සුවේ ප්‍රේමය ආදරය ගැන කතා කරනකොට පවන් සුසුම් ගීතය අනිවාර්යෙන්ම තෝරගන්න ගීතයක් බවට පත්වලා තියෙනවා. අපි සදදිය දහරතලින් මේ ගීතය අහන්න යන්නේ. තරංග චිත්‍රපටය සහ ඒ කාලේ මතකයේ කොහොමද
12: සිනමාව ගැන කතා කරන්න ගියොත් ටිකක් මිට වඩා අපි කතා කරන්න පුළුවන්. මොකද තරංග චිත්‍රපටි ඔය ධර්මසිරි ගමගේ මහත්මයාට මුල් කාලේ අතිශය ජනප්‍රිය චිත්‍රපටි ගීත ලියන්න අවකාශය ලැබුණා විවිධ අධ්‍යක්ෂකන් යටතේ. මොකද එතුමාගේ තිබ්බ ඒ ගීතවල තිබ්බ භාවමය සහ සිනමාරූපී බව නිසා තමයි ඔහුට මේ අවස්ථාව ලැබුණේ. මේ ගීත හරිම සැහැල්ලු වෙලාවක අහන්න එක සමාන අපි කියමු රැකට පොඩ්ඩක් දාගෙන අහන්න පුළුවන් විදිහේ මනස සැහැල්ලු වෙන ගීතයක්.

0: ක්‍රියාත්මක වියමන.
1: සඳදිය තහර සාහිත්‍ය ලෝකයේ පහන් වැටක් වෝ ධර්මසිරි ගමකේ 22 ගුණානුස්මරණය වෙනුවෙන් ජෙෂ්ඨ පුවත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු සමක
0: සඳදිය තහර
2: ධර්මසිරි ගමගේ මහතා ගැන කතා කරද්දී මේ එතුමා බොහෝ දෙනෙකුට තමන්ගේ අත නිර්ලෝභීව ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න ලබා දුන්න වගේම එතුමා බොහොම අකම්පිත මිනිසෙක් විදිහට සමහර වෙලාවල් වලදී ජීවිතය දැස බොහොම උපේක්ෂාවෙන් බලුව හැටි ගැන එතුමාගේ සමීපතම ළඟින්ම හිටිය ගෝලයක විදිහට ඔබට බොහෝ අත්දැකීම් තිබෙනවා කියලා කිව්වා.
3: මොනිකා, මේ කියන්න ඕනේ මේ අපි හිතලා තියන් හිටියොත් අපිට බොහොම අපි ඇයි මේ නොකී වේ කියලා හිතනවා. තමයි ධර්මසිරි ගමගේ මහත්මයා සහ ප්‍රේමසිරි කෙමදාස මහත්මයාගේ සුසංයෝගයෙන් ලංකාවේ චිත්‍රපට ශිෂ්ටයට අනර්ග ගීත රසක් බිහි වුණා. ඒ බිහි වෙච්ච කාලේ ඔද කෙමදාස මාස්ටර්ට ෆිල්ම් එකක් ලැබුණොත් ඒකේ චිත්‍රපටයේ ගීත රචනා කරනවා ධර්මසිරි ගමගේ. ඒවන සුසංයෝගයක් තිබ්බා. ඒකෙන් අනර්ග ගීත බිහි වුණා. එහෙම කාලයක් තියෙනකොට තවත් එක්තරා ගීත රචකයෙකුට මේ අවකාශයට පිවිසෙන්නට ඔහු වෙරදැරුවා. ඉතින් නමුත් මේක හමුනේ නැහැ. මොකද මේ දෙන්නගේ මිතුරුකම සහ මේ දෙන්නගේ සුසංයෝගය හරි ප්‍රබලයි. ඉතින් එහෙම වෙච්ච වෙලාවක මේ මාධ්‍යකින් කියන්න බැරි ආකාරයේ ඊටම දුර්ජන ආකාරයේ නිඳිත ආකාරයේ ක්‍රියාවලියක් එකට කියන්නේ ප්ලෑන් කරනවා කියලා කියන්නේ ප්ලෑන් කරලා. ඉතින් ඒ ප්ලෑන් හරි ගිහිල්ලා ධර්මසිරි ගමගේ සහ කේමදාසයන් අතර තිබෙ දැටි මිත්‍රත්වයට අකුල් හෙළුවා, බෝම්බ හෙළුවා. ඉන් පස්සේ ඒ කරපු වැඩෙන් ඔහුට ශේෂ්ත්‍රයට එන්න පාර කැපුණාට ලංකාවේ සිනමාවට සහ සිනම ගීත ශාස්ත්‍රයට අතිවිශාල පාඩුවක් සිද්ධ වුණා. මොකද ධර්මසිරි ගමගේ කේමදාස සුසංයෝගයේ තිබ්බනම් දිගටම හොඳ ගීත ටිකක් තව බිහි වෙන්න තිබ්බා. නමුත් මොනිකා දැන් එතුමාගේ යසේසුර චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂණයට ධර්මසිරි ගමගේ මහත්මයා තෝරගත්තේ තමාගේ සුමිත්‍රා ප්‍රේමසිරි කේමදාස. හැබැයි ඒ වන විට කේමදාසයන්ටත් අවබෝධ වෙලා තිබ්බා මේ කරපු අශීලාචාර ක්‍රියාවට ධර්මසිරි ගමගේ මහත්තයා සම්බන්ධ නැති බව. මොකද එතුමාගේ ජීවන මේ රටාව අනුව එවැනි නීච වැඩක් ගමගේ මහත්තයා කරන්නේ නැහැ කියලා මේකේ කතාවේ සත්‍ය කේමදාසයන්ට දැනෙලා තිබ්බා. ඒ නිසා ගමගේ මහත්තයාට පහසු වුණා යලිත් කේමදාසයන් ගාවට ගිහිල්ලා රාජගිරිය නිවසට ගිහිල්ලා ඇරයුම් කරන්න මගේ චිත්‍රපටියේ සංගීතය සපයන්න කියලා. ඒක විපුල ඵල ලැබුණා. අම්මාවරුණේ ගීතය තිබුණා. මම ඒ පටිගත කරන වෙලාවෙත් හිටියා සංගීතය මේ රාජ්‍යයට සිලෝන් ස්ටුඩියෝ එකේ. ඉතින් ඔය දෙන්නම අම්මට හරි ආදරේ. කේමදාස් මහත්මයාත් තම මවට තාම මේ ධාරක ප්‍රේමයෙන් කටයුතු කරනේ. වගේම ධර්මසිරි ගමගේ මහත්තයා ගැන ඉතින් මවට පියාට අතිශය සත්කාර කරන හැමදාම උරියට කොලකැඳ කෝප්පේ ගිහිල්ලා දීලා වීදුමු දීලා ඒ බලලා එන වැඩට එන ඒව කතා කරනකොත් අපිට මේ පෑය මදි වෙනවා. ඉතින් මේ දෙන්නගෙම ඒ මව් ගුණයට තිබ්බ ආදරය එකතු වෙලා තමයි ඔය අම්මා වරුණේ ගීතය නිර්මාණය වුණේ. අර වසන්තර ජාතිකර ඕසේ කවි කියලා තිනවා අයහල ඇති නා නා නා නා නා නා. අර ඒ රිද්මයට අනුව තමයි ඔකට ඔය අම්මා වරුණේ ඒ තනුව යෙදුවේ. ඉතින් තනුව යොදලා දෙන්නම දෙන්නට දෙන්නට බදාගෙන හරිම සතුටක් වින්දා මට හිත අද වගේ මතකයි ඔය සරසයි ඉත්‍රාගාරේ මේකේ. ඉතින් ඊට පසුදා තමයි නන්දමාලිනී පැමිණ එකට හඳ යදුවේ. ඉතින් ඒ තාක්කල් මම කර මුලින් කිව්වා අර ජෝගාමිනී විරසකේ වගේ අවුරුදු ගණනාවක් කේමදාසයන් ගමගේ මහත්තයාගෙන් ඈත් වෙලා හිටියා. ඉතින් ඒක පසුකාලීනව සමනේ වුණා. නමුත් එදා හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස සරසයි සම්මානය, හොඳම ගීත රචකයා ධර්මසිරි ගමගේ අම්මා වරුණේ ගීතය, හොඳම ගායිකාව නන්දමාලිනී, ඔය වගේ දේවල් උන්ට කලින් වෙන්න තිබ්බා. නමුත් උනේ නැහැ.
2: අපි අම්මාවරණ ගීතය මුලින් අහුවා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සමග ධර්මසිරි ගමකේ පඬිත් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් අපි අහමු. ඊළඟට මේ 1966 වසරේ සනසුමුක්කෝ තරඳ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වුණු පඬිත් අමරදේවයන්ගේ

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: සඳ දියතහර සඳ දියතහර වෙනුවෙන් අනුග්‍රහකදාකත් ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමුකු වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකර ලොතරැයි පත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දියතහර.
2: කොයිතරම් හොඳ ගුණධම් තියෙන පුද්ගලයෙක් වුණත් ඔහුටත් අර අපි කියන්නේ
3: සතුරු ඉන්නවා.
2: ඒ කියන්නේ හොඳ දේවල් පවත්වාගෙන යනකොට යහපත් දේවල් පවත්වාගෙන යනකොට කොයිතරම් බාධා හතර අතින් එල්ල වෙනවද කියන කාරණාව තමයි. ඉතින් ඒ කතාව ඒක මීට සියවස් ගණනාවකට එහාට ගියත් ඒ වගේම තව සියවස් ගණනාවක් ඉදිරියට ගියත් මේ මිනිසෙන්ගේ තියෙන ඒ ස්වභාවය වෙනස් නොවීම නම් අපිට ඉතින් ටිකක් අසීරුයි වෙනස් කරන්න.
3: ඔගේ තව කතාවක් තියෙනවනේ මේ මොනිකා, දැන් ඔය පළවෙනිම ගීතවලට සංසාර ගමනේ සුලං කුරුල්ල කියන්නේ ඒ කාලේ චිත්තපටි ගීතේ වෙනස් කරපු අර ඉන්දියානු අනුකරණයෙන් අනුකරණවාදී ගීතවලින් ඇත්විච්ච පළවෙනිම ගීත සමුච්චය, චිත්තපටි ගීත සමුච්චය. ඕකේ සංසාර ගමනේ වලටම පළවෙනිම ගීතයට එතුමන් ලියපු පළවෙනිම ගීතයට මේ සරසයි සම්මාන වලට නිර්දේශ වෙලා නිකන් එහෙම එකක් තිබ්බා. ඒ වසරේ ඊට වඩා විශිෂ්ට ගීතයක් තිබ්බේ නැහැ සුලං කුරුල්ලෝ සහ සංසාර ගමනේ. නමුත් ඉතින් දුන්නේ නැහැ. ඒ වගේ තමයි මට මතකයක් තියෙනවා. මේ ඒ කාලේ මම ලේකෞෂිකේ වැඩ ගම්ගේ මහත්තයා ගමනම සරසවි. ඔය සරසවි සම්මාන උළෙල තියෙනකොට ඒ කාලේ ශිරසක් තිබ්බා මොනිකා. දැන් ඒ සම්මාන ලැබෙන්න පෙරදා රැයි ගිහිල්ලා කියනවා. මොකද ඒක ළඟේ සහභාගීත්වය අවශ්‍ය නිසා ඒ රහසක් කරගන්නේ පෙරදා රැයි ගිහිල්ලා කියනවා මේ අනිවාර්යෙන් එන්න පැමිණෙන්න කියලා. ඉතින් එවකට හිටිය කතුවරයා මට සරසවියේ වාහන දෙක තුනක් දාලා ඒක එක ප්‍රදේශ වලට යවනවා. අපේ පත්‍රයේ සාමාජිකයින්ව කතුමන්ලෑ මේ පණිවිඩය කියලා එන්න කියලා. මට කිව්වා ඔන්න සර්ට මේ පාර සම්මාන තියෙනවා ගිහිල්ලා යමින් ගමන කියන්න කියලා කිව්වා. මම ඉතින් හරි සතුටෙන් යමගේ සර්ගේ ගෙදරට මිරිහාන ගෙදරට හැන්දෑවි ගෙදර යමින් ගමන අපි නිවසසල මම ඉතින් ගිහිල්ලා කිව්වා සර් මේ සර්ට සම්මාන තියෙනවා කියලා කියන්න කිව්වා. ආ ඇත්තද කියලා බොහොම නිර්හංකාර සුපුරුදු සිනහව දැම්මා. ආ හොඳයි රාජා වල්මකු කිව්වා. අනේ ඉතින් පහුදා සම්මාන වලට ගියා තිබ්බේ නෑ කියන්නකෝ. හරි මට ඉවර වෙලා ගමගේ සර් මං ගාට ඇවිල්ලා රාජා මට විහිළුවක් කළාද කියලා ඇහුවා. මට ඒ වෙලේ මට දරා ගන්න බැරි වුණා. නමුත් අන්නේ එවැනි අසාධාරණයන්ට එතුමා ලක් වුණා. ඒකට හොඳම සාක්ෂිය මම මේක දන්න හින්දා. ඉතින් කොහොම හරි ඒ චිත්තපටියේ වෙනත් කෙනෙකුට තමයි ගියේ. ඉතින් ඒක හින්දා මන් දන්නේ කොහොම සිද්ධ වුණේ කියලා. නමුත් එවැනි අසාධාරණයට ලක් වුණා. ඊට පසුව තමයි ඔය එතුමාට පරිණතවට රසේ සුළු චිත්තපටියට අම්මා වුණේ ගීතයට සරසවි සම්මානේ හම්බුනේ.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර අපි සඳදිය දහර තුළින් මේ ධර්මසිරි ගමගේ මහතා ගැන කතා කරත්තේ දෙන්න එතුමා මේ පුවත්පත් කතෘවරයෙක් විදිහට ගත්තහම රජුර මහත්ම දෙන් පුවත්පතක් ගත්තා මෙහි කතෘවරයා කියලා කියන්නේ සැබෑ භාරදුර වගකීමක්. එතකොට ඒ කතෘවරයාගේ පාලනය යටතේ ඉන්න අනෙකුත් සේවක මණ්ඩලය ඔවුන් ලිපි සම්පාදනයේදී වාර්තා විශේෂාංග ඉදිරිපත් කිරීමේදී අඩුපාඩු වැරදීම් මගහැරීම් කියන දේවල් වෙන්න පුළුවන්. මොකද දැන් මීට දශක කිහිපයකට එහාටනේ අපිට යන්න වෙන්නේ මේ අතීතය ගැන කතා කරද්දී. එතකොට මේ හදිසියේ සිදුවෙන දේවල් වෙන්න පුළුවන්, විශිෂ්ට පුද්ගලයන්ගේ අභාවයන් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තොරතුරු සිද්ධි වාර්තාකරණයේදී කාර්ය මණ්ඩලයේ කෙනෙක් අතින් වැරද්දක් සිද්ධ වුණොත්, අතපසුවීමක් සිද්ධ වුණොත් කොහොමද ගමගේ මහත්මයාගේ හැසිරීම ඒ වෙලාවේදී මේ තියෙන ස්වභාවයෙන් වෙනස් වෙනවද? ගුරුහරුකම් ලබා දීම ඇතුලේ කොහොමද මේ ආවේගශීලීව කටයුතු කරනද? අපි ටිකක් ඒ ගැනත් මතක් කරමු.
2: ඔව්, ඒක හොඳයි මතක් කරපු එක. මොකද ඇතැම් විට ඔබ කියන ඔය අතපසුවීම සහ වැරදීම් සිද්ධ වුණාම එක්වෙන් ආධුනික මාධ්‍යවේදීන්ගේ සහ වාර්තාකරුවන්ගේ අත්පිටපත් ඩිං පියාඹල යන තත්ත්වයන් අපි දැකලා තියෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා. නමුත් මගේ ගුරු උතුමා තින්නම් කවදාවත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඌ ඉතාම ආදරෙන් මටත් මම ඉතින් ළඟම හිටපු ගෝලයා මටත් සමාජීයත් විලාද රාජා මේක මේ මෙහෙම නෙමෙයි, මේක වෙන්න ඕනේ, මේක ලියවෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා එතුමා හදලා දෙනවා. මේක කියවල බලන්න. අනේ එවැනි මුදුගුණයක් සහ අර දුහුණන්ට අතදීමේ කියන්නේ මට කවදාවත් බැනලා නැහැ. මට බැනලා තියෙනවා. මගිට ගමගේ මහත්තයා අඬනවා කවුරුත් දැකලා නැතුව ඇති. නමුත් මං වෙනුවෙන් ඇඬුවා. මම කරපු නුසන්දාල වැඩකට එතුමාට දරා ගන්න බැරුව මාව එතුමාගේ ගෙදර එක්කන් ගිහලා කාමරයට දාලා දොර වහගෙන අඬමින් මට අවවාද කළා. ඉතින් මේ මට ඒක හදවතට මතක් වෙනවා. මතක් කරාම තමයි හරි සංවේදයක් දැනෙනවා. මොකද මං එතුමාව ඇඬුවා කියලා. එතුමාව අඬවපු නිසුනේ මේ රටේ. මේ ඉතින් මගේ අතින් ඒක සිද්ධ වුණා එතුමාට. ඒක මමත් හිතාමතා කරපු වරදක් නෙමෙයි. ඉතින් ඔය මදුලෝලී ගතියක් නිසා. ඒ කියන්නේ වෙනම් මං අකරතැබ්බ කළේ නැහැ. මන්ට ඒක මගේ ප්‍රමාණික් මොවා ගිහිල්ලා මන් තියෙන සිහි නැති තත්ත්වයටපත් වෙලා ඒක පුරි අවනම්බුවක් වුණා. එතුමාට මගේ නම යන්නේ මේ මොනිකා ධර්මශ්‍රීගේ ගෝලයා කියලා. ඔව්. ඔය ඔය ඔය කතාව කියනකොට ඔයා කියපු ප්‍රශ්නෙත් එක්ක මට තව දුරට යන්න පුළුවන්. දැන් මම ආධුනික පත්‍රකාරයෙක් හැටියට එතුමා ගාවට ගියයින් පස්සේ ඔයත් ගුවන් විද්‍යාවෙන් පස්සේ මං හිතනවා ඔයාටත් මේ රැකියාව නින්දා. ඔයා එළියේ මොනිකා හැටියට හිටියා නම් ඔයාට දෙවන්ත චරිත මුණ ගැහෙන්න ඔයාට තියෙන කාලය ටිකක් වැඩි වෙනවා, අවුරුදු 10ක් 15ක් කියලා. නමුත් ඔයා මේ ගුවන් විදුලි වෘත්තිය මේක තෝරගත්ත නිසා ඔබට මේ මැදිරියේදී දෙවන්ත චරිත මුණ ගැහිමේ ඉතා සමීප කාල සීමාවක් එන්න ඇති කියලා මං හිතනවා. මටත් ඒ වගේ වුණා. මොකද මම පත්‍රයට ගියයින් පස්සේ එතුමාගේ තිබ්බ සාහිත්‍ය වේදීන් ඇසුරත් එක්ක ජේ.බී. සරණායක සර්, මහාචාර්ය සුනිල් ආරත්න, කේ.ජේ. ඇතිලකලාල්, පෙන්නාර්දමේල්, සයිමන් නවගත්තේක, මාර්සෙන් නාවුදු, මෙයාදී ආමාර දේවයන්, එතකොට මෙයාදී පිරිස් එක්ක යෞන් ජනතාවේ තිබ්බ සහ සම්බන්ධතාවය තමයි ලිපි සහ සම්බන්ධතාවට ගෙනියාම නිසා මට තමයි ඒවා සිද්ධ වෙන්නේ. මේ සම්බන්ධීකරණය කෝඩිනේට් කරන කතා කරලා සේන අපි වාහන යනවා ජේ.බී. සර්. මෙහමයි මම. ඉතින් මටත් ඒ කාලේ කියන්න සිද්ධද මම අන්තබණ්ඩාර රාජගුරු කියන නම දන්නේ නැහැ කවුරුත්. එතකොට පසු කාලීන දන්නව ඇති. ඒ හින්දා ඔයා මම තෙන් එන්න කිව්වේ. මේ නමුත් ඒ කාලේ දන්නේ නැහැ. මම කතා කරන්නේ ජේ.බී. සර් මේ මම මේ ධර්මශ්‍රී ගමේ මත්තයා ගෝලයා. ආ ඌ ඇයි රාජු මේ වෙයි අපේ සම්මන්ත්‍රණය හවල් දැක්. එතකොට එහෙම කතා කරන්න ගිහලා එයා ගෙදවලට ගිහලා මට අවුරුදු දෙකක් තුනක් යනකොට ඔය කියන නම්බුනාමේ මට හදාගන්න පුළුවන් වුණා කියන්නේ ධර්මශ්‍රීගේ ගෝලයා. ඉතින් මුළු සාහිත්‍ය මහා පරපුර මම මාව මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ නිවසට එක්කන් ගියත් ගමගේ මහත්තයා මාව ගිල මුණ ගැස්සලා කියන්නේ එයාගේ වැඩකට ගියාපම කොග්ගල පහන්කට කලින් ඊට කලින් අපි ගිහිල්ලා කතා කරලා නාවල පීටි ගෙදරට ඉතින් මාවත් එක්ක ගියා. ඉතින් මගේ එකක් තිබ්බා ඒ දෙවන්තින් හම්බෙන්න යනකොට මාව එක්ක යනවා. මාවත ඒ එතුමාගේ ගුණවන්ත පාරේ මාව එක්ක යනවා. ඒ නිසා මට ඉතා කෙටි කලක් තුල පුළුවන්කම ලැබුණා මොනිකා ওই මහා දෙවන්ත චරිතත් එක්ක සමීප වෙන්න. අදරත් ඒ අය මගේ ගුරුවරු හැටියට මම සැලකනවා. දැන් ওই ජේ.බී. සර් එහෙම අදත් මට දුරකථනයෙන් කතා කරන්න පුළුවන්. ඒ තත්ත්වයට අපි ගොඩනැගුවේ මේ යෝන් ජනතා පත්‍රයේ සහ ධර්මසිරි ගම්ගේ මහත්තයා තිබ්බ කාර්මික ගුණය.
1: ජනක සහ මංජු චිත්‍රපටයේ ගීතයක් අහමු. ලෝකේ ජීවත් වන්නට.
2: ඔව් ඒකත් දැන් ඔය ගීතය මේ අර මම මුලින් කිව්ව ගමක මහත්තයාගේ කවිත්වය සහ ගීත අතර තිබෙන මුදුගුණය වෙනස් කරපු ගීතයක්. දැන් මේක නව සංගීතයක් නෙමෙයි. ක්ලරන්ස් විජේවර්ධන කියන්නේ වෙනම පොප් සංගීතයකට හුරු වෙච්ච අපේ කණ්ඩායම් සංගීතයේ වෙනසක් කරන ආසක්විති දෙවන්ත පුද්ගලයා. සුන්දර මිනිස්සු. නමුත් දැන් මේකේ මේ ගීතය දැන් ඒ දැන් එතකොට අර අනික් සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ගීත ලියවගේ දැන් කරෙන්ස් ලියනකොට වෙන විදිහකට ලියවෙන්න එපා. බලන්න මේ ගීතය ගමගේ මහත්තයා ලියලා තියෙන විදිය කොහොමද කියලා. අනේ ඒකයි මම කියන්නේ ඒ අනුභූතියට අනු ඒ සංගීත අධ්‍යක්ෂතුමාගේ මනසත් තේරුම් අරගෙන ඔහුගේ ගීත රටාවත් තේරුම් අරගෙන ගීත ලිවීමේ හැකියාවක් ධර්මසේ ගමගේ ශිෂ්‍යරන්ට තිබ්බා. දැන් හොඳම උදාහරණයක් මේ මොනිකා තොරන් සිටින ගීතය.

0: වෙලාව රාත්‍රී 8:41.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: ටේකියා සුරකින් මගතොට.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ආරක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
8: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මේ මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
10: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: වෙලාව රාත්‍රි 8:44.
1: මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන,
2: සංසන්දිය තාජහර.
3: අපි ඊළඟට අහන්නේ මේ තවත් ක්ලරන්ස් විජයවර්ධනයන්ගේම සංගීතය දකින ලැබුණු ගීතයක් සිකුරුලියා. සිකුරුලියා චිත්‍රපටයේ ශ්‍රී ප්‍රේමරත්නයන්ගේ සිකුරුලියා චිත්‍රපටය සුනිතා වීරසිංහ, විජය කුමාරතුංග, බන්දුල ගලගෙදර මේ චිත්‍රපටයේ රඟපෑවේ සියුමෙලියා සිකුරුලියා.
4: සිකුරුලියා ගීතය මිල්ටන් පෙරේරා මහත්මයාගේ අතිශය සම්භාවනාවට පත් වෙච්ච අතිශය ජනප්‍රිය ගීතයක්. අතරත් ඔයාලගේ පරම්පරාව, ජෙන්සි පරම්පරාවෙත්, මේ AI පරම්පරාවෙත් මේ ගීතය නවතාවයට ලක් වෙලා ගැයෙනවා මම දැක්කා වෙලා තියෙනවා. මොකද මම මුලින් කිව්ව දේ වගේ මේ වගේ තියෙන භාවයන් සහ
3: සර්වකාලීන ගුණයකුත් තියෙනවා
4: නේද? තරුණ හදවත් වලට මේ ගීතය දැන්ලා තියෙනවා. දැන් අනිවාර්යයෙන්ම නැත ඇඳිරුව ඔබේ සුදු අද ඒ නැත කඳුළු බිඳු. දැන් මේ කියන්නේ දැන් මගේ නැතට ඇඳලා තිබ්බ රූපය ඔයා. හැබැයි ඔයාගේ නැති අද කඳුළු. ඇයි ආදරයෙන් ඔබ හැදු සිකුරුලියා මාව දමා යන්න ගියා. මේ සිකුරුලියා කියලා කියන්නේ මේ චිත්තපටියේ ප්‍රධාන චරිතය. ඉතින් මේ බන්දුල ගලගේ දර අර කොට පුද්ගලයා ඇගේ වියෝත්තෙක් වියෝ කියන්නේ උගෙන් ඈත් වීම පිළිබඳව ගැයෙන සංවේග ජන ගීතයක්. නමුත් මේකෙදිත් අර මම මුලින් කිවිරියට ඒ චිත්තපටියට අනුරූපයි මිනිස්යාගේ සිතේ තිබෙන ඒ දුක වේදනාව කොතරම් මානවීය සහ සංවේදී ස්වරූපයෙන් වචන භාවිතා කරලා තියෙනවද ධර්මශ්‍රී ගමගේ මේතුමා? ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා මාව දමා යන්න ගියා සිකුරුලියා බොළඳලියා. ඉතින් මේ විදිහට සින්දු ලියන්න පුළුවන් අය අද අඩුයි. ඒ සිනමා රූපයට උචිතව සහ ඒ භාවයන්ට උචිතව ඒ හැඟීම් වලට උචිතව ලියනවායි කියන එකත් වෙනම දක්ෂකමක් සහ වෙනම ගුණයක්. අද බොහෝ විට සිද්ධ වෙලා තියෙන්නේ ගිතරචකයා ගාවට ගිහිල්ලා මගේ චිත්තපටිය මෙන්න මේවැනි එකක් තියෙනවා කියලා කිව්වහම ඒවා නොදැක හෝ නොදැන හෝ තමන් විසින් ගොඩනගා ගන්නා වූ මනෝභාවය තමයි ගිතර ලියවෙන්නේ. නමුත් දැන් මේවා සින්දු ලියනකොට මිට කලින් ලියවුණාට කොයිතරම් චිත්තපටියට අදාළ ඒ සිතුවිලි භාවයන්ට අදාළව මේ ගීත ලියුණාද කියන එක අපි අධ්‍යයනය කරන්න ඕනේ. අලුත් ගීත පරම්පරාව, අලුත් ගීත රචකයන් මෙයා ගැන හිතන්න ඕනේ කියලා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර. අද අපේ සොඳුර හමුවීම ප්‍රවීණ පොත්පත් කලාවේදී රංගන ශිල්පී අනුර බණ්ඩාරරාජගුරු මහතා සමඟ ධර්මසිරි ගමගේ සොරින්ගේ 22 ගුණානුස්මරණය වෙනුවෙන් තමයි අද අපි මේ වැඩසටහන ඔබට අරගෙන එන්නේ. ඉතින් එතුමාගේ 22 ගුණ සමරුව වෙනුවෙන් හෙට, ඒ කියන්නේ 12 වෙනිදා විශේෂ

0: උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. එතුමන්ගේ මතකාවර්ෂණය කරමින් එතුමාගේ ගීත ගැන කතා බහක් යෙදෙනවා. ඒ වගේම සමුරු දේශනයක් පවත්වනවා. මේ අදී වැඩසටහන්
1: බලනවා. සිද්ධ වෙන්නේ මේ මොනිකා දැන් මහජන පුස්තකාලය ලේකක සංගමයෙන් තමයි මූලික වුණේ. ඒ අය නමගේ ශූරින් වෙනුවෙන් අලුත් කවීන්ට කවි කිවිඳියන්ට තරඟයක් කලින් එක කන ගියායි. ඒකේ ත්‍යාගී ප්‍රධාන උත්සවයක් සිද්ධ වෙනවා 12 වෙනි සෙනසුරාදා. 12 වෙනි සෙනසුරාදා දවස් 1:30ට මහජන පුස්තකාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී. ඉතින්දී අපේ ගමගේ මිතුතුමාගේ ගීත කීපයක රසවින්දනය, රසවින්දනාත්මක දෙසුම් කියන්නේ ගීත අහමින් අපි මේ පිළිබඳව යම්කිසි විචාරයකට ලක් කරනවා. සුනන්දා රන්සිංහ කියන ප්‍රකට කිවිඳිය සහ සුගත් සෝමවීර කියන දෙදෙනා තමයි මේ ගී රසවින්දනය කරන්නේ. එත් එක්කම මේ ප්‍රමුඛ දේශනය පවත්වන්නේ ගමගේ ශූරින්ගේ තවත් සහෘදෙක් වෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා. වැඩසටහන මෙහෙවන්නේ බණ්ඩාර ඇහැලියුගද ප්‍රවීණ ගීපද රචකයා, අපි ගමේ මහත්තයාගේ ඇසුරෙන් හැදුවේ වැඩුණු ශ්‍රේෂ්ඨෙක්. ඉතින් විද්වත් කලාකරුවන් සාහිත්‍යකරුවන් අපි ආරාධනා කරලා තියෙනවා එන්න කියලා ගමගේ මහත්තයා වෙනුවෙන්. ඉතින් ගමගේ මහත්තයාගේ සෙවණේ හැදුණු පහන් වැටේ අපේ සමාජිකයන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න 12 වෙනිදා සෙනසුරාදා සවස 1:30ට මහජන පුස්තකාලයට. අපි අපේ ගුරුතුමාව සිහිපත් කරමු. එතුමා අපෙන් වියෝයලා අවුරුදු 22යි.
2: ඔයත් එක්කම මේ මොනිකා, දැන් මට මතක් වෙනවා දැන් අපි කතා කළේ ගමගේ මහත්තයාගේ ගීත රචනා ගැන. අපි මෙතන සින්දු, නමුත් එතුමා තරම් පරිසරය පිළිබඳ ලියපු, පරිසරය පිළිබඳ මේ ජනතාවගේ සිත් අවදි කරපු, පරිසරයට ආදරය කරන්න වෙනම පරම්පරාවක් හදපු කෙනෙක් නෑ තරම්. ඉතරම් ඒ විදිහට එතුමා ලියපු රෝස තිරවානා කන්ද ලිපි පෙළ, එතකොට නාමල් වේන, මාදුගඟේ කොද්දුවේ පන්සල, මේ ආදී මම ගොඩක් තැන්වලට යනකොට මාවත් එක්ක ගියා. ඉතින් මං හිතන්නේ පරිසර ලිපි ගණනාවක් එතුමා ලිව්වා සිළුමිණ පුවත්පතට. ඒවා සමහර අයට යන්න බැරි තැන් කැලෑවේ ගිහිල්ලා දවස් ගණන් ඉඳලා ඒ පරිසරත් එක්ක ජීවත් වෙලා, කියන්නේ අපිව එතුමාගේ ලිපිය මගින් අපිව එක්ක යනවා. ඔයා කිව්වල ඇති ලිපි පරිසරයේ ඒ පරිසර වර්ණාවත් එක්ක ඒ පරිසරයට ඇලුම් කරීම ආදරකම අපිට හිතන ගිහිල්ලා ගස් පදා ගන්න. ඒ ගිහිල්ලා පාන්දර එතුමා ගිහින් අර තුරුපත් අගින් පිනි වැටෙනකොට ඒ පිනි ඇඟට දාගෙන ඒ විඳින්න අපිට දැනෙනවා. කියන්නේ අපිට ආසයි ඒ තරමට පරිසරයට ආදරය කරපු සහ පරිසරය රැකගැනීම සහ අපේ රටේ මේ ගහකොළ වෙනුවෙන් එතුමාගේ පෑන මෙහෙවපු අතිශය ප්‍රේමණීය පරිසරවේදී මාධ්‍යවේදී කටියට ගමගේ මේතුමා හඳුන්වන්න පුළුවන්. සහ එවැනි රහට ලියන, දැනෙන්න ලියන, අපුවට වදින්න ලියන්න පුළුවන් අයත් අඩුයි. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා පරිසරවේදී සැමට එතුමාගේ ලිපි හොයාගෙන කියවන්න. ඒ වගේ තරමටම මිහිරි, ඒ වගේම ඔබට අත්දැකීමක් ගෙන

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: අපි එහෙනම් අවසන් ගීතයට යනවා.
2: ඒත් එක්කම මට මතක් වෙනවා මොනිකා. ඔය ධම්සි ගමකේ මහත්තයා කවදාවත් තනතුරු පස්සේ පන්නංගියේ මිනිසෙක් නෙමෙයි. එතුමාට ඕන්නම් තිබ්බා බොහෝ අවස්ථාවල එතුමා හිටියාට වඩා තනතුරු වලට යන්න, ඒව බාර ගන්න, ලබා ගන්න. මට හොඳට මතකයි සිල්මුණ පුවත්පත හිතුව එක්තරා කතුවරයෙක් අසනීප වෙලා මාචන්ට් වාට්ටුවේ නවත්තලා තිබ්බා. ඉතින් අපි ගමගේ මහත්තය යනකොට මාවත් එක්ක මට හැම තැනම එතුමාගේ පිටිපස්සෙන් හිටපු මමනේ. ඉතින් එදා අපේ සභාපතිතුමා රණපාල බෝධිනාගර මැතිතුමා ඒ කතුවරයා බලන්න ඇවිල්ලා හිටියා. ඉතින් එතෙන්දී ඒ කතුවරයා බල්ල ඔහු අසාධ්‍යව හිටියේ. කතුවරයා බලලා එළියට ඇවිල්ලා ඉතින් නමුත් කතුවරයා අසාධ්‍යයි ඔහු අභහප්‍රත් වුණයි කියලා පත්‍රේ නතර වෙන්නේ නැහැ නේද? පත්‍රේ ආ යුතුයි, පත්‍රේ අලුත් කතුවරේ පත් කළ යුතුයි. ඉතින් ඒ පරිපාලනයන් පිළිපිය තියෙනවා. තමා පෙතුමා ආරාධනා කළා ගම්ගේ මහත්තයාට, "තරුණසිරි, you take over" කියලා කිව්වා. මම ළඟ හිටියේ. ගම්ගේ මහත්තයා මොකද්ද කිව්වේ මොනිකා? "නෑ සර්, අපි බලමු." ඒ කතුව නම කිව්වා, "මෙතුමාට හොඳ වෙයි, එයා සුවපත් වෙයි. මේකින්ද අපි පස්සේ බලමු සර්." වෙන කෙනෙක්ට කියන හරි සර් මම එන හිට උදේ හරි එහෙමනේ ගිල්ලා ලිපිය බාර අරගෙන නෑ. හැබැයි ඒ කිව්වට පස්සේ බලමු කියලා ඒ කතුවරයා අභාප්‍රාප්ත වුණා. නමුත් ගමගේ මහත්තයාට ලැබුණේ නෑ. එක වෙන අතක් ගියා. ඉතින් ඒකත් දන්න එකම සතරකම් මන්ත්‍රණය අහන් හිටපු සාක්කිකාරයා මම. මීට වඩා මට ගමගේ මහත්තයා ගැන හරි අනුවේදනීය සිදුවීමක් තියෙනවා. මේක කියන්න ඕනේ, මේවත් අපි හිටතොල තියන් ඉඳලා වැඩක් නෑ. ගමගේ මහත්තයාගේ ලේක් හවුස් ජීවිතයට අවුරුදු 24යි මාස 8යි. ඒ වන විට එතුමාගේ බිරිඳ සීතක්කා රෝගාතුර වෙලා සයනේ මත අවුරුදු 7ක්.
1: මම අහන්නම හිටපු ප්‍රශ්නේ අවසානයේ ගීතය ඉදිරි කරගෙන හිටියෙත් කුඩාගමේ මද්දහනේ ගීතය ඉදිරි කරගෙන හිටියෙත් ඒ ගැන කතා කළ යුතුම නිසා. මොකද මේ එතුමාගේ ගීතවල තියෙන මේ බෝසත් ප්‍රේමය එතුමාගේ සැබෑ ජීවිතය තුළ තිබුණු අයරු ගැන කියන.
2: ඉතින් ඔය සීතක්කාට අසනීප වෙලා ඒට ඉදගෙන බරුව හෘද රෝගයක් වෙන පැරලයිස් වෙනවා කියලා කියන්නේ එහෙම වෙලා ගමගේ මහත්තයා එතුමියෝ බලාගත් ආකාරය මං හිතන්නේ මේ මොනිකා කිසිම ස්වාමි පුරුෂයෙක් ඒ විදිහට කරයි කියලා. ලොකු සල්ලියක් තිබුණානේ ගෙදර ඇඳ ඒ කාමරේ නිකන් රෝස කුසුමයක් වගේ. උදේට ගියාම ඕඩි කුලොන් දාලා සීතක්කව නාවලා ඒ කරන දේවල් අලුත් ඇඳුම් අඳලා කවලා පොවලා මේ සියල්ල කළේ කවුරුත් නෙවෙයි, අර උදව් කළා. නමුත් ගමගේ මහත්තයාගේ අද්දගෙන තමයි සීතක්කව රැක්කේ, සීතක්කව බලාගත්තේ. ඉතින් එවැනි වාතාවරණයක් තියෙනකොට ආයතනයෙන් සමුගන්න එනකොට අපේ තිබ්බ නීචයක් මෙහෙත් ඇති. අවුරුදු 25 පැන්නයින් පස්සේ සේවා කාලය දැටිවිටි කියලා එකක් කරන එක දෙගුණ වෙනවා. ඒක සාමාන්‍ය කම්කරු නීතියක්. ඉතින් ගමගේ මහත්තයා මේ හොඳට ලියන කියන මේ ලෙඩ වෙච්ච මිනිස්සෙක් නෙවෙයි දැන් මතක් කරන්නේ. ඉල්ලීමක් කළා පාලන අධිකාරියෙන්. මට තව මාස 4යි තියෙන්නේ. අවුරුදු 24යි මාස 8යි, තව මාස 4ක් මට ඉන්න දෙන්න කියලා. ඉන්න දෙන්න කියලා කිව්වේ අර සීතක්කට මේ ඕවටන් කරන්න මේක. එතකොට පොඩි මුදලක් අතට හම්බෙනවනේ. ඒක වර්ධි මුදලක් නෙවෙයිනේ, ක්‍රියාවිටියනේ. ඉතින් ආර්ථික වශයෙන් ඕනේ ඉඳන් ලොකු සල්ලි හම්බ කරපු ලොකු ලක්ෂපතියෙක් කෝටිපතියෙක් නෙවෙයි ධර්මසිංහ ගමේ කියන්නේ. එතුමා හම්බ කළේ මනුස්සකම සහ දයාව සහ මුදුගුණේ සම එතුමා තෑගි කළේ. නමුත් කියන කනගාටුයි අර මාස 4 මේ දෙවන්ත මේ ශ්‍රේෂ්ඨ මාධ්‍ය වේදිකාවට ලෙක් ඔෆ්ස් එක දුන්නේ නැහැ. මොසාක්කි වැගේ හිරිකටු පිපෙනවා ඇති. නමුත් එහෙමත් පරිච්ඡේද කාල පරාසයක් මේක තිබ්බා. මේ දේශපාලනය ගොද්දල් වෙච්ච යුගයේ ධර්මසිරි ගම කියන වගේ පුද්ගලයෙකුට මේ මාස 4 දුන්නේ නැති ආයතන නෙවෙයි පරිපාලනයක් තිබ්බා. එවකට හිටපු මේ ලිපිය යොමු කරන්න ඕනේ පුද්ගලයා ඒක අදාළ තැන්වලට යොමු කළේ නැහැ. ඒක උනේ ශිරුතියන් හිටියා. ඉතින් ඒ නිසා ගමගේ මහත්තයාට අවුරුදු 24යි මාස 8න් යන්න වුණා. ග්‍රැටිවිටිය හම්බුන්නේ නැහැ. මොනතරම් ඛේදවාචකද, මොනතරම් සුන්දර මිනිහෙක්ද ඉමේට සැලකුවේ අන්න ඒ විදිහට.
1: මේ ලෝකයේ සමහර වෙලාවල්
2: කොයිතරම් දුෂ්ටද
1: අපිට සැලකෙන ආකාරය දැක්කම අපිට එහෙම හිතෙනවා. හැබැයි අපි දන්නවා එතුමාගේ පන්හෙඳ හැසිරෙව්වේම මානව ගුණය, විශේෂයෙන්ම මේ නිර්ලෝභීව මිනිසුන්ට ප්‍රේම කරන්න, ගහට කොළට සතා සෙවපාවට ප්‍රේම කරන්න, ආදරය කරන්න, ඒවා රැකගන්න කියන සියලු ඒ දේවල් ලියන්න තමයි එතුමගේ පෑන මෙහෙවුවේ. ගීතය තුළ වේවා, පුවත්පත තුළ වේවා, චිත්‍රපටය තුළ වේවා, ඒ සියලුම දේවල් වලදී එතුමා කතා කරන්න උත්සාහ කළේ මනුෂ්‍යත්වය ගැන. ඉතින් මම හිතන්නේ අර තමන්ගේ නිර්මාණකරණය තුළින් ප්‍රේක්ෂකාගාරයට, ශ්‍රාවකයින්ට, එහෙම නැත්නම් පාඨකයින්ට ලබා දුන්න ඒ මෘදු ගුණය හැම තැනකදීම හිනම් දකින්නට ලැබිලා නැහැ. ඒක ඉදිරියටත් එහෙම තමයි. හැබැයි අපි අඳුරේ ඉඳගෙන අඳුරට ශාප කරනවා වෙනුවට එක පහනක් කර දල්වන උත්සාහ කරනවා නම් අපි ලබාගත් ජීවිතයට අපිට දක්වන තියෙන එකම කෘතගුණය ඒක තමයි. ඉතින් අද දවස මේ වෙනුවෙන් ඔබතුමාගේ ඒ අති උතුම් ගුරු දෙවියන් වෙනුවෙන්, විශේෂයෙන් අප ආදරය කරන සුන්දර මිනිසා වෙනුවෙන් මේ කතා බහට එක්වීම පිළිබඳව ඔබතුමාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
2: ඔව්, අවසාන වශයෙන් මට කියන්න තියෙන එකම ගමත්තික ජීවිතයෙන් එක්තරා දෙයක්. මේ අලුත් පරම්පරාවට, අලුත් ලේඛකයින්ට, අලුත් මාධ්‍යවේදීන්ට ගමක මහත්තයාගේ පළවෙනි කෙටි කතාව වැරදුණු පිහිපාර සෝම්පාල රන්තුංගෙන් සංස්කරණය කරපු ඒ කෙටි කතා පිටුවට එවන්න පෙර ගම්ක මහත්තයා කෙටි කතා 73ක් ලිව්වා. 74 කෙටි කතා තමයි වැරදුණු පිහිපාර. වෙන කෙනෙක් නම් ලියයිද? තමුන්ගේ කෙටි කතා ප්‍රතික්ෂේප වෙවි වෙවි කුණු කුඩේට යනවා යනවා යනවා 73ක් ප්‍රතික්ෂේප වුණා. අන්නේ උත්තාන වීරිය, ඒ ධෛර්යය, තමුන්ගේ පෑන කෙරෙහි තිබු විශ්වාසය ඇති කරගන්න ඒක ගම්ක මහත්තයාගේ නාමයට කරන ලොකු ගෞරවයක් වේවි.
1: අපි සමගන්නවා ඔබට සෝදායි රාජ්‍යයක් ප්‍රාර්ථනා කරමින්. එවන් සොඳුරු මිනිසුන් ඇසුරේ කාලය ගත කරන්නට, ඒ නිර්මාණ ඇසුරේ කාලය ගත කරන්නට ලැබීමත් එක්තරා ආකාරයක අපේ ජීවිතවලට ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය අපේ ජීවිතයට නිරෝගීව තිරණ කරය උතුම් මිනිසාට අපි නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා.
2: ඔව්, ඔබ හරි මොනිකා. ධර්මශ්‍රී ගමගේ බෝසත්වරේ මුනිවරේ මුනිවර වේට ළඟයි. මොකද එතුමාට ධර්මශ්‍රී කියලා නම දැම්මේ අනගාර්ක ධර්මපාලතුමා. ධර්මපාලතුමත් පෝසත් ගුණ පිරිස බෝධිසත්වයෙක්. අපේ ධර්මශ්‍රී ගමගේ බෝධිසත්වයෙක්. එතුමාට නිවන

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117979

0: ITN රටට වග කියන රේඩියෝ ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අනුරාගතේ පුල්
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
3: ඉදිරිසිංහ ආරච්චිලාගේ අනුරාධා ඉදිරිසිංහ මොකද සර් මේ පොඩ්ඩක් ඉන්නකෝ සර්
4: තමුන්ගේ බොසාගෙන් අහනවා අපිව තනියෙන් හම්බ වෙනවද නැත්තම් මං ඒක පොලිසියත් එක්ක ඇවිල්ලා කරගන්නද කියලා
2: සමරය
5: වාට තේරෙන්නේ නැහැ මං ඉන්න තත්ත්වේ අද උදේ වම්මෙන ගියා බඩේ අජීර්ණයක් කියලා බේරුනේ හැමදාම ඕක කරන්න බෑනේ අනේ
6: අයියනේ හරියටම හරිද
5: හරියටම හරි තමයි අය බලන්න දෙයක් නැහැ
6: වත් මට පොඩක් ඒක අල්දියා කියන්නේ බෑ
5: වේල පහ කියන කලින් දැනන් හිටියද
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හඬ ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හඬ ක්‍රීඩා පිටිය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
7: අසංගිමිත
8: වාට අද මම ඩිනර් එන්න ඕනේද
9: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා
8: ෂා නියමයිනේ
2: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
10: නැනාට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ හැබැයි මුතේ මං කොහේ හිටියත් හැම මොහොතකම
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත

0: නිමන සිත නිමන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Lowak Sanasana Ohu.

0: නොමියන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ලක්කාම වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
3: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: වෙලාව රාත්‍රී 9:32යි.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: වෙලාව රාත්‍රී 10යි විනාඩි 2යි. මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, ඒ වගේම ජයලොතරැය්‍ය, මෙගාපව, ධන නිධානය, හඳහන, ගොවිසෙත, සුබ දවසක් ලොතරැය් අතර ගන්න වාසනාව උදා වෙලාද කියලා බලන්න මේ ලක්කඬ.
1: අයිබෝවන්, මහා ජනතාවකට ජය උරුම කර දෙන නිදානයක් වගේ වෙලාවක්. ඔව්, මේ ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLP ජාතික ජයවත්නේ. ඔබත් හදන, රටත් හදන ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොකුම වත්කම, ලොකුම ශක්තිය අපේ අලවි නියෝජිත ජාලය. ඉතින් කෑගල්ල දිස්ත්‍රික් අලවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන අද දවසේ කෑගල්ල තැපල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුවා. මේ අවස්ථාවට කෑගල්ල නාගරික මන්ත්‍රී ගාමිණී ජයසුන්දර මහතා, කෑගල්ල තැපල් අධිකාරී ජයලත් වික්‍රමරත්න මහතා, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා. අද NLV ජාතික ජයවත්නේ පරිගණක නිලවාර්තාව අපිට ලබා දෙනවා ධනුෂ්ක මදුරංග මහතා. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් TD නිහල් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සීගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RDR චන්ද්‍රලාල් මහතා. එහෙනම් NLV ජයෙන් ඔබේ ජය ගමන පටන් ගමු. අදත් වෙනසක් නැතුව අතට සල්ලි වෙනුවෙන් NLB ජය 575 වෙනි දිනු මැදිමේ වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. NLB ජයෙන් ඔබට ජය ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරයත් අංක හතරත් අපි දැන් තෝරගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P, ජයග්‍රහී අංක 6.94. වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන රෝගීන්ට සහනීය සලසන ජාතික වකුගඩු අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් රුපියල් 105,000 ජයග්‍රහකීන් 338 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකීන් 8,551 දෙනෙක් බිහි කළ දෙනවා. අද NLB ජය තුලින් රුපියල් 105,000 ජයග්‍රහකීන් දෙදෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා මහනුවර ඔස්මන්ද සිල්වා, හාලියල EMT ගයන් පුෂ්පක. එත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකීන් 40 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLV ජය තුලින් වාසනාවන්තයින් 81,491 දෙනෙකු අතරේ රුපියල් 74,93,360 මුදලක් අපි බෙදා දුන්නා. ධනයෝග ගලපන හොඳම හඳහන NLB හඳහන. අදත් අපි සූදානම් ඔබට වාසනාව උදා කරන්න NLB හඳහන 1616 වෙනි දින මැදින වාරේ. තව තවත් තෑගි වැඩි වුණු හඳහනේ වාසනාවයි අපි දැන් තෝරගන්නේ. NLB හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය මීන. දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 53. මිලඟ ජයග්‍රහී අංකය අංක 35. මිලඟට ඔබට වාසනාව උදා කරන අංක 56. අවසන් ජයග්‍රහී අංකය අංක 20. ක්‍රීඩා අරමුදලට වගේම සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් එක්ක රුපියල් 110,000 ප්‍රථම ත්‍යාගලාභීන් 175 දෙනෙක් බිහි කළ තියෙනවා. අද නියත ධනයෝග හඳහනෙන් රුපියල් 110,000 ප්‍රථම ත්‍යාගලාභීන් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා පාර 2 NLB අලවි නියෝජිත B සුදර්ශන් මහතා. ඒ අනුව අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තයින් 139,824 දෙනෙක් අතරේ රුපියල් 95,80,520 මුදලක් අපි බෙදා දුන්නා. එහෙමනම් හෙටත් විශ්වාසයෙන් හඳහන් ලොතරැයි පතක් ඔබ මිලදී ගන්න ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගි වටිනාකම රුපියල් 32,54,920. ඔව්, සත් දිනම ජයනියත ගොවිසෙතෙන් 4,549 වෙනි වතාවටත් ඔබ වාසනාවන්තයෙක් කරන්න අපි දැන් සූදානම්. ගොවිසෙතෙන් වාසනාව උදා කරන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය I. කෝටි 8 ඉක්මු වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න ඔබේ ලොතරැයි පතේ ගැලපෙන්න ඕන ජයග්‍රහී අංක 4යි මේ තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 2. මීළඟ ජයග්‍රහී අංකය අංක 4. මීළඟට ඔබේ අතේ තියෙන ගොවිසෙත ලොතරැයියේ බලන්න අංක 73 සඳහන් වෙනවද කියලා. එහෙමනම් දැන් අපි තෝරගන්නේ ගොවිසෙතේ තිරනාත්මක අවසන් ජයග්‍රහී අංකය. අද අවසන් අංකය අංක 24. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන ගොවිස තලොතරයින් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 76 දෙනෙක් වගේම 250,000 ජයග්‍රාහකීන් 1015 දෙනෙක් බිහි කරලා තියෙනවා. අදත් ගොවිසෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගලාභියක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා නිෂා චන්ද්‍රකාන්ති වැලිගම. එතනින් නවතින්නේ නැහැ. රුපියල් 250,000 වාසනාවන්තින් 3 දෙනෙකුත් බිහි කරනවා. ලොතරැයිපත අලෙවි කරනවා එම් දීප ප්‍රසාද් කලවංචිකුඩි, එස් එල් එම් සුසන්ත මාතර, අජිත් රෝහණ බලපිටිය. යනුව අද ගොවිසෙතේ සමස්ත වාසනාවන්තින් 129,334 දෙනෙක් අතරේ රුපියල් 1,528,160ක මුදලක් අපි බෙදා දුන්නා. සුබ හෙටක් වෙනුවෙන් හෙටත් ගොවිසෙතක් මිලදී ගන්න. ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 8,26,81,233.16. සුබ දවසක් වෙනුවෙන් සුබ දවසක් ලොතරැයියක් අතට ගන්න ඔබට දැන් පුළුවන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්න. ඒ විතරක් නෙමේ රුපියල් 50,000 තෑගි දිනා ගන්න. ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි දිනා ගන්නත්, සෙසු තෑගි දිනා ගන්නත් දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්ම තමයි. එමනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 423 වෙනි දිනුම් මැදීම. සුබ දවසක් ලොතරැයියෙන් ඔබට වාසනාව උදා කරන සුබ ලග්නයයි මේ තෝරගන්න. අද ඔබේ සුබ ලග්නය මේෂ. ඊළඟට අපි තෝරගන්නවා වාසනාවන්ත සුබ අංක 3. මුල් ජයග්‍රහී අංකය අංක 53. ඊළඟ ජයග්‍රහී අංකය අංක 49. අවසන් ජයග්‍රහී අංකය අංක 34. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවක්ත ත්‍යාගාංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාගාංකය 8,214. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකීන් 320 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකීන් 1,659 දෙනෙක් අපි මේ අවුරුද්දට බිහි කරලා තියෙනවා. අද සුබ දවසක් තුළින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනා ගන්නා වාසනාවන්තීන් 3 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා WASJ කුමාරතුංග මැල්සිරිපුර, MG තිලකරත්න මීගොඩ, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය. ඔව්, ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකීන් 6 දෙනෙකුත් අපි බිහි කරනවා. ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකීන් 42 දෙනෙකුත් අද බිහි වෙනවා. ලියනු අද සුබ දවසක් තුළින් රට පුරාම ජයග්‍රහකීන් 113,807 දෙනෙකු අතරේ රුපියල් 1,07,72,100ක මුදලක් අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවර්ණයෙන් මීළඟට ඔබට වාසනාව උදා කරන්න සූදානමින් ඉන්නවා ශිරෝමි සමගින් ඩේමියන්.
2: මීළඟට මෙගා පවර්
1: උසාවන්ත ඔබට දවැන්තප සුපර ත්‍යාත්මදල් දිනා දුන්නේ NLB මෙගා පවර් තුලින් රුපියල් කෝටි 47ක් වගේම කෝටි 23ක් දිනා දුන්නට පස්සේ ලංකාවේ දවැන්තම මීලඟ සුපර ත්‍යාගී ලාභියා NLB මෙගා පවර් තුලින් අතත් සොයන්නට සූදානම්. මෙගා පවර් ලොතරැයියෙන් මෙගා ග්‍රෑන්ඩ් වෙනසක් සිදු කරමින් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපර ත්‍යාගීට දැන් ඔබ මේ දකින සුපිරි මෝටර රථය ඔබට හිමි කරගන්න පුළුවන්. එහෙනම් සුපර ත්‍යාග තුනක්ම පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරමු මේ වාසනාව වෙනුවෙන් NLB මෙගා පවර් 2655 වන දිනුම් මැදීම. NLB මෙගා පවර් දිනුම් මැදීමෙන් අපි මුලින්ම තෝරා ගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A. දෙමළ යන්ත්‍රයෙන් ඔබේ වාසනාව වෙනුවෙන් සුපිරි ජය අංකය දැන් අපි තෝරා ගන්නවා. අද සුපිරි අංකය අංක 25. ඔබේ වාසනාව වෙනුවෙන් ජය අංකයි දැන් අපි තෝරා ගන්නේ. මෙගා පවර් තුනක් වාසනාවන්ත පරම ජය අංකය අංක 47. දෙවන ජය අංකය අංක 75. ජයග්‍රහී තුන්වන ජය අංකය අංක 41. අවසන් ජයග්‍රහී අංකය අංක 56. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් වගේම 120 ප්‍රථම ත්‍යාගලාභීන් 67 දෙනෙක් බිහි කළා. බලමු අද දවසේ මෙගා පවර් තුලින් ඔබ කොයි ආකාරයෙන් වාසනාව දිනාගෙනද කියලා. අදත් NLV මෙගා පවර් වාසනාවන්ත දිනුම් මැදීම තුලින් 120කට හිමිකම් කියන වතරින් වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයිපත අලෙවි කරනවා KW සරත් පුත්තලම අලෙවි නූජිතවරයා. එවැගේම 102 බැගින් දිනා ගන්න වාසනාව න්තයන් සිව දෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරන්නේ ඔස්මන්ද සිල්වා මහනුවර, KG වික්‍රමසිංහ අනුරාධපුර, MMS ගුණසේකර වීරඹුගෙදර, WB සුජීව ප්‍රියන්ත්‍රිත් බෙලියත්ත යන අලෙවි නියෝජිතවරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 129,299 දෙනෙකු අතර අපි බෙදා දුන්නා 1,254,840ක මුදලක්. නිසැකම ඔබට ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කර NLP මෙගා පව තුළින් හෙට දවසේ මෙගා සුප්‍රත්‍යාගය රුපියල් 30,55,28,98 මුදලක් වගේම පව සුප්‍රත්‍යාගයේ රුපියල් කෝටියක් වගේම ග්‍රෑන්ඩ් සුප්‍රත්‍යාගයට නවීන මෝටර රථයක් ඔබට හිමි කරගන්න පුළුවන්. අද ඔබේ වාසනාව වෙනුවෙන් ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2337 වන වාසනාවන්ත දිනු මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. NLP ධන නිධානයේ අපි ඔබට මුලින්ම තෝරා දෙන්නේ වාසනාවන්තින් 20 අක්ෂරය. අද වාසනාවන්තින් 20 අක්ෂරය O. ඔබේ වාසනාව වෙනුවෙන් ජය අංකයි දැන් අපි තෝරා ගන්නේ. අද පළමු වාසනාවන්ත අංකය අංක 8. ජයග්‍රහණයේ දෙවන ජය අංකය අංක 20. වාසනාවන්ත අංකය අංක 11. දැන් ඉදන් ඔබ තෝරා දෙන සිවන ජය අංකය අංක 26. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්පා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානයේ උතරයෙන් මේ වසරට සුප්‍රත්‍යාග ලැබින් 3 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලැබින් 41 දෙනෙක් වගේම ලක්ෂ 2 ත්‍යාග ලැබින් 570 දෙනෙකු බිහි කළා. අදත් NLV ධන නිධානයේ වාසනාවන්ත දිනුම් ඇදීම තුලින් අදත් ලක්ෂ 20කට හිමිකම් කියන වාතරින් වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පතල්වි කරන්නේ DD පුෂ්ප කුමාර හේයන්තුඩුව අලිවි නියෝජිතවරයා. ඒ වගේම ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 2 දෙනෙක් සමත් වෙනවා. පත්තල්වි කරන්නේ දිලිප් කුමාර අරුගොඩ AM ප්‍රේමචන්ද්‍ර මහා ඔය යන අලිවි නියෝජිතවරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 94,728 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 76,51,640ක මුදලක්. 2025 වසරේ සිට මේ දක්වාම ඔබට රුපියල් කෝටි 13ක් රුපියල් කෝටි 12ක් කෝටි 9ක් වගේම කෝටි 8ක් දිනා දුන් ධන නිධානයෙන් හෙට දවසේ ඔබට තිලින කනේ දෙවන්ත ධන නිධානයේ වටිනාකම රුපියල් 8 කෝටි 32,50,750,740ක මුදලක්. ලොතරැයිලුව රජකිරුල මහජන සම්පත 6307 දිනුම් මැදීම දැන් අපි ආරම්භ කරන්න සූදානම්. එහෙනම් අපි ආරම්භ කරමු වාසනාවන්ත දිනුම් මැදීම. ඔබේ වාසනාව වෙනුවෙන් ජැක් රහින් 20 අක්ෂරය සමග ජය අංකයි දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක 385159. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්පා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 15 දෙනෙක් වගේම ලක්ෂ 25 ත්‍යාග ලාභින් 277 දෙනෙක් බිහි කළා. අදත් NLV මහජන සම්පත වාසනාවන්ත දිනුම් ඇදීම තුලින් ලක්ෂ 25කට හිමිකම් කියන අතරින් වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පතල්වි කරන්නේ DD සුනිතා නවගමුව අලිවි නියෝජිතවරිය. ඒ වගේම රුපියල් ලක්ෂ බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 22 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පතල්වි කරන්නේ RJ රංජිත් ඌරුපොක්ක, PP ගෝමිස් කුලියාපිටිය, ප්‍රියන්ත පේමරත්න පිළිමතලාව, සැම්සන් මුණතුංග ගම්පොළ, G ලෝකේශ්වරි හබුතලේ, TML තිලකරත්න හඟුරංකිත, NAK බන්දුල මීරිගම, V ගෞශල්‍යා යාපනය, BR AP රත්නායක පල්ලේබැත්ත, L ජිනවති බණ්ඩාරගම, ප්‍රියන්ත කුමාර ජායල, TF දේන් කොටිකාවත්ත, V සංජේ කුමාර් තණ්ඩිකුලම්, සුනිල් ගුණරත්න දෙහිඅත්ත කණ්ඩිය, H අජිත් ක්‍රිෂාන්ත බටපොළ, ලිලලී අල්විස් යන්තම්පලාව, පත්මසිරි පීරිස් මාරවිල, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල අලිවිනෝජිතවරයා විසින් වාසනාවන්තයන් 2 දෙනෙක් බිහි වෙනවා. ඒ වගේම ශාන්ත කුමාර දෙහිවල, GHSMS විජේසූරිය ඇහැලියගොඩ, G සුනිල් වලස්මුල්ල යන අලිවිනෝජිතවරුන්. ඒ අනුව වාසනාවන්තයන් 276,796 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 2,22,65,600ක මුදලක්. දිනක ජය නියත මහජන සම්පත හෙට දවසේ ඔබට තිලින කරන සුපරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 2,10,19,000ක මුදලක්. අද වියදමට අද සම්පත 882 වාසනාවන්ත දිනුම් මැදීමිනුත් ඔබට ජය උදා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අද මහජන සම්පත ඔබට තෝරා දුන් වාසනාවන්තින් 20 අක්ෂරයත් ජය අංක 4ත් අවසන් වශයෙන් අද සම්පතින් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා වෙන බව. ඒ අනුව අද සම්පත ඔබට තෝරා දෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක 5159. ඒ අනුව 250,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 2 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පතල්වි කරන්නේ එම් පොඩි මහත්තයා යටිගල් ඔළුව කපිල අමරසේකර වත්තේගම යන අලිවිනෝජිතවරු. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 50 දෙනෙක් අදත් සමත් වෙලා තියෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් අතර අද සම්පතින් අපි බෙදා දුන්නා රුපියල් 1,21,43,640ක මුදලක්. වාසනාවේ සුබ අඩහොරාව NLB ජාතික ජයවරණය තුළින් රට පුරාම වාසනාවන්තයන් 992,439 දෙනෙකු අතරේ අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 9,06,89,860ක මුදලක්. සුපුරුදු විදිහට හෙටත් ඔබට වාසනාව තිලින කරන්න අපි සූදානම්. එතෙක් මතකේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.

වෙලාව රාත්‍රී 10:19යි.

0: ලක්හඬ රේඩියෝ ITN
1: රටට වග කියන රේඩියෝ.
2: වෙලාව රාත්‍රී 10යි විනාඩි 28යි. හිට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමුවීමේ බලාපොරොත්තුෙන් සමුගන්න අවසරයි. ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. සුබ රාත්‍රියක්.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

නිවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

කාර්මික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා

නන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

ස්වභාවේ ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ.

ආම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ.

ආත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන්නේ

සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

කලී පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: සුබ උදෑසනක්, වෙලා උදෑසන 5:30යි.